0: FM 93.7 Lakhana Radio ITN.
1: FM 93.7 Lakhana Radio ITN. FM 93.7 Lakhana Radio ITN. ලක්හඬ අහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 36යි.

0: ලකන හගෙන ලව් දෙපහයි විනාඩි 54යි දැන්.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ගැලින් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodaya
0: wasare janapriyatama roopawahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN දෙන්නේ මාරාන්තිකයි.
5: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි.
6: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්
7: අයිබෝවන් සුබ දවසක්. ඇත ගමක වාසය කළා තරුණයෙක්. එයාගේ නම ආදිත්‍ය. ආදිත්‍ය හැමදාම උදේට අවදි වුණේ හරිම කලබලෙන් සහ ආතතියෙන්. උදේම එළම් ඔරලෝසු නාද පෙති බයෙන්ම ඇඳෙන් නැගිටින ආදිත්‍ය කාලය ගත කරන්නේ දුවලා පැනලා වැඩ කටයුතු ඉක්මන් කරන්න ගිහිල්ලා හිතට ලොකු බරක් එකතු කරගෙන. දවස පටන් ගනිද්දිම හිත අවුල් වුණාම මුළු දවසම විනාශ වෙලා යනවා කියලා ඔහුට තේරුණාට ඒක වෙනස් කරගන්නේ කොහොමද කියන දේ ඔහු දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා ඔහු මේ ගැන එක් ප්‍රඥාවන්ත වැඩිහිටියෙක්ගෙන් විමසන්න තීරණය කළා. මගේ දවස් පටන් ගන්නෙම ලොකු කලබලයකින් වගේම මහන්සියකින්. මට මගේ මනස සංසුන් කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද? ඔහු ප්‍රශ්න කරනවා. ප්‍රඥාවන්ත වැඩිහිටියා ඔහුව උදේ පාන්දරම හිරු උදා වෙන වෙලාවේ කඳ මුදුනකට අරගෙන යනවා. එතන තිබුණේ පුදුමාකාර නිස්කලංක බවක් වගේම සැහැල්ලුවක්. පුතේ, දවසක මුල් මිනිත්තු 21 කියලා කියන්නේ මුළු ජීවිතෙම වෙනස් කරගන්න පුළුවන් රහසක් තියෙන කාලයක්. මිනිස්සු ගොඩක් වෙලාවට උදේට ඇහැරිච්ච ගමන් දුරකථනය අතට ගන්නවා. ප්‍රවෘත්ති බලනවා. එහෙම නැත්නම් කලබලෙන් වැඩවලට පනිනවා. එතකොට වෙන්නේ මුළු ලෝකයේම අවුල් සහගත භාවය සහ ආතතිය ඔයාගේ හිත ඇතුළට ඔයා දාගන්න එක. ඒ වෙනුවට උදෑසන මුල් මිනිත්තු 21 සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මේ වැඩිහිටියා මේ මිනිත්තු 21 කොටස් 3කට බෙදලා පැහැදිලි කරනවා. පළමු මිනිත්තු 7 නිශ්චලතාවය සහ මනස සංසම් කරන්න යදා ගන්න. ඒ කියන්නේ ඇහැරණු ගමන්. කිසිම ශබ්දයකට දුරකථනයකට හරි කලබලයක් ඇතිවෙන්න ඉඩක් නොදී හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරලා හිත සම්පූර්ණයෙන්ම සංසුන් කරගන්න උත්සාහ කරගන්න ඕනේ. දෙවෙනි මිනිත්තු 7 ධනාත්මක සිතුවිලි සහ කෘතඥතාවය දක්වන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔබට ලැබිලා තියෙන ජීවිතයට, වටපිටාවට සහ ලැබෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින් එදා දවසේ ඔබ කරන දේවල් ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. තුන්වෙනි මිනිත්තු 7 ශාරීරික සක්‍රීයතාවය ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ හුස්ම ගැනීම ගැඹුරු කරලා සැහැල්ලු ව්‍යායාමයකින් හරි ඇවිදීමකින් ඔබේ සිරුරට අලුත් ශක්තියක් ලබා දෙන්න. මේ පුරුද්ද දවස් කීපයක් කරලා බලන්න. උදෑසන ආරම්භයේ සාමකාමී වුණොතින් මුළු දවසම සාර්ථක කරගැනීමේ ශක්තිය ඔයාට තියෙනවා කියලා වැඩිහිටිය පැහැදිලි කරලා දුන්නා. ආදිත්‍යත් එදා ඉඳලා ඒ ක්‍රමය අත්හදා බලන්න පටන් ගත්තා. ටික දවසකින් ඔහුට තේරුණා තමන්ගේ හිතේ තිබුණු කලබලකාරී තත්ත්වය නැති වෙලා ගිහිල්ලා ජීවිතයට පුදුමාකාර සැහැල්ලුවක් සහ පාලනයක් ලැබිලා තියෙනවා කියලා. ඒක නිසා ඔබත් මතක තියාගන්න. ඔබේ උදෑසන ආරම්භ වන ආකාරය මත ඔබේ මුළු දවසම සහ ජීවිතයම තීරණය වෙනවා. උදෑසන මුල් මිනිත්තු 21 ඔබේ මනස වෙනුවෙන් ආයෝජනය කරන්න පුරුදු වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
8: ජීවිතය දිනන්නට
9: Positive Vibes with Charmy.
7: වෙලාව 2:06.
10: මේ පැය මොළව මතක් කිරීම සුරේකි මුමගතුට
11: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
10: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හයිබෝන් සුබෝදෑසනක් වාසනාවන්ත ජයග්‍රහි දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද සැප්තැම්බර් මාසයේ 28 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහි සතියක් තවත් ජයග්‍රහි දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවෙබ් අඩවි සහ ලක්ෂණ ප්‍රවෘත්තිංශය ගෙනෙන තොරතුරු ලක්ෂණ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණත් බර ජනතාවට දෙන්නේ නැහැ. ඉදිරි මාස 3ට කෝටි 4100ක ඉන්ධන සහන ආධාරයක් යෝජනාව අද කැබිනට්ටුවට ඉදිරිපත් කරන බව ජනපති ගම්පහදී කියයි. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් මේ විදියට සටහන් කරනකොට ලංකාදීප පුවත්පත සටහන් කරනවා ඉන්ධන සහනයට කෝටි 41,000ක් යෝජනාව අද කැබිනට්ටුවට කියලායි සඳහන් කරලා තියෙන්නේ. එතෙක්කම අද දිවයින පුවත්පත සඳහන් කරනවා හොරුන්ට දඩුවම් දීමේදී සීමාවක් නැහැ. ජනපති ගම්පහ ජන රැලියේදී කියයි ඉදිරි මාස 3ට රුපියල් කෝටි 4100ක ඉන්ධන සහන ආධාරයක් යෝජනාව අද කැබිනට්ටුවට කියලා චමින්ද සිල්වායද වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. Fuel subsidy of 41 billion rupees for next 3 months to be presented to cabinet today. For the more detail, due to the surge in global market fuel prices, the government has allocated 41 billion rupees to provide relief for the next 3 months without passing the price increase on to the public. අද මේ සම්බන්ධයෙන් ලක්ෂණ ප්‍රවෘත්තිංශයත් තොරතුරු සටහන් කරලා තිනු. ඊට කලින් අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වැඩිදුර තොරතුරු වලට කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. චමිර ඇල්ල දෙනිය සහ උපාලි කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පසුගිය අගෝස්තු මාසයේ සිට සීග්‍රයෙන් ඉහළ ගියද එහි බර පූර්ණ වශයෙන් ජනතාව පිට නොපැටවීම සඳහා රුපියල් කෝටි 41,000ක මුදලක් ඉදිරි මාස 3ක කාලය වෙනුවෙන් ඉන්ධන සහනාධාර වශයෙන් වෙන් කිරීමට රජය මෙවරද තීරණය ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී ඊයේ සඳහන් කළා. ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. එතෙකම අද සඳහන් කළ තිනවා ව්‍යාපාරයක් බවට පත්ව තිබූ දේශපාලනය මහජන සේවයක් බවට පත් කළේ ජාතික ජනබලවේග රජය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. බලය තිබෙන්නේ ජනතාව සමග බවත් එම ජනතා බලය ඇත්තේ වත්මන් ආණ්ඩුව සතුව බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැලියට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: විධායක ජනාධිපති ධූරයේ හරි පාර්ලිමේන්තුවේ හරි නගර සභා ප්‍රාදේශ සභා තුල නෙවෙයි බලය තිබෙන්නේ. බලය තියෙන්නේ කොහෙද? බලය තියෙන්නේ ජනතාවත් එක්ක. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගේ බලය විශ්වාස කරන ආණ්ඩුවක්. මේ බලය තියෙන තාක්කල් මේ ආණ්ඩුව හොල්ලන්නත් බැරි ආණ්ඩුවක්. ඒ විශ්වාසය තබන්නේ අපි මේ රටේ ජනතාව කරගෙන. අපි කවුරුවත් මාධ්‍ය විසින් ඔසවා තබලද පුම්බන නායකයන් නොවේ. මේ මුළු ආණ්ඩුව ඉතිරි කාලේ පුරාවටම අපි මාසෙකට අවස්ථාවක් දෙකක් ඇවිල්ලා ජනතාවත් එක්ක මේම හම්බ වෙලා රටේ දේශපාලන කතා කරන්න ඕන. හොඳ නැද්ද? අපි ඉස්සරත් එහෙමයි. මේ ව්‍යාපාරය හැදුවෙත් එහෙමයි. අනිත් ඔක්කොම ඡන්දේ කාලේ නැගිටිනකොට අපි ඡන්දෙට කලින් නැගිටිපු මිස මතක නැද්ද? සමහර කට්ටියක් හිතේ මොකද්ද? දීලා බලමු වගේ එකක්. හිතේ නැද්ද? වැඩිපුර හිතේ. රයිට්. කරුණ ලෙස ගත්තත් එහෙම. කරුණ ලෙස ගත්තත් අපි කරයිම කියලා හිතපු කරුණු තිබුණා. තව ඒවා තිබුණා. සැකය සහිත කරුණු තිබුණා. මේව නම් මොකක් හරි අපිට පොඩි සැකයක් තිනවා. හැබැයි මේව නම් කරයි. මොනවද කරයිම කියලා හිතපු ඒවා? ආ හොරකම නතර කරයි. ඒක ගැන සැකයක් තිබ්බද? සැක තිබ්බද? නැහැ. ඒ කියන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව, ඒ දේශපාලන අධිකාරිය, ඉහළ රාජ්‍ය යාන්ත්‍රණය හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැති වෙයි. තිබෙනද? අපි ඒක ඉටු කරලාද නැද්ද? අපි ඒක ඉටු කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තියෙනවා. දේශපාලන අධිකාරිය, ඉහළ යාන්ත්‍රණය කිසිතේත්ම මහජනගේ මුදල් සතයක් හොරකම් කරන්න නැති ආණ්ඩුවක් මත සතයක් හොරකම් කරන්න නැති ආණ්ඩුවක්.
0: දෙදහස් විසි හතර වසරේ සිට දෙදහස් විසි හය වසර දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. ලෝක ආර්ථික සංසදය නිකුත් කළ 2026 සංචාරක සහ සංචාරක සංවර්ධන දර්ශකයට අනුවයි ශ්‍රී ලංකාව 10 ස්ථානයට පැමිණ තිබෙන්නේ. මේ අතර 2026 ලෝක සංචාරක දිනය නිමිත්තෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: අදවන විට සමස්ත ලෝකයේම අතිශය වේගවත් ඩිජිටල් පරිවර්තනයකට ලක් වෙමින් පවතිනවා. මෙවර අපේ සමුළුවේ ප්‍රධාන තේමාව වන්නේ සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීම සහ හැඩගැස්වීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ કૃතිම බුද්ධිය AI යොදා ගැනීමයි. අපගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සියලුම ශාස්ත්‍ර නූතන තාක්ෂණයෙන් සහ සැබෑ ප්‍රතිසංස්කරණ වලින් සන්නද්ධ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි. 2024 වසරේ සිටම මේ දක්වා අප සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙනවා. 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් 120%කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියන 2.5ක් පැමිණි අතර එයින් ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක ආදායමක් රටට ලැබුණා. එම සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙන යමින් 2025 වර්ෂයේදී සංචාරකයන් 23,62,520 අපේ රටට පැමිණියා. ඒ හරහා ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමයක් උපයා ගැනීමට අපිට හැකි වුණා. 2026 වසරේ මේ දක්වා කාලය තුලදී ගෝලීය අභියෝග මැද සංචාරක පැමිණීම් සහ ආදායම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් ඩොලර් බිලියන 2කට අධික ආදායමක් ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ ඉදිරියේ ඉලක්කය වන්නේ 2030 වන විට වසරකට සංචාරකයන් මිලියන 4ක් මෙරටට ගෙන එමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමයි. ඇත්තටම මේක ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භය සනිටුහන් කරන එකක් බවට පත් වෙයි.
0: ශ්‍රී ලංකා among world's 10 fastest improving economies in travel, tourism development. For the more detail, amid a surging global travel rebound, the saw a record 1.5 billion tourist arrival in Sri Lanka 2025. Sri Lanka has emerged as a standout narrative in the World Economic Forum's latest Travel and Tourism Development Index, produced in collaboration with Suraj Insurance Group. ඩෙල් නිවුස් පුවත්පත අද ඒ සම්බන්ධයෙන් ඒ විදිහටයි සටහන් කරලා තිබුණේ අගමැතිතුමිය සඳහන් කරපු ඒ කරුණු කාරණා සම්බන්ධයෙන්. එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. විගණනයෙන් හෙළිවෙයි, නොරොච්චෝලේ 160ක ඩීසල් හොරපාරේ ගිහින් ගබඩා බාරකරු ඉවතට කලකපටන් කළ ජාවාරමක් දැයි සැකයක්. අද මේ සම්බන්ධයෙන් ඉරාන් ප්‍රියංකර ජයසිංහයි වාර්තාව අරගෙන එන්නේ. වැඩිදුර තොරතුරු සඳහා අවධානය යොමු කරනවා. නොරොච්චෝල ලක්විජය බලාගාරයට රැගෙන රුපියල් කෝටි ගණනක ඩීසල් තොගයක් බලාගාරයට නොලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙන බව ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටෙඩ් ඉහළ නිලධාරියෙක් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. අද ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ලක්විජය බලාගාරයට කොළොන්නාව සහ සපුගස්කන්ධ ඉන්ධන පරයන්තවලින් රැගෙන ඩීසල් බලාගාරයට මෙසේ ලැබී නොමැති බව හෙළි වී තිබෙන්නේ අභ්‍යන්තර විගණනයකින් බවයි ලංකාදීප පුවත්පතේ සටහන. මේ අනුව පසුගිය 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවස්ථා 2ක සහ 2026 ජනවාරි මාසයේ අවස්ථා 3කදී බලාගාරයට ලැබිය යුතු රුපියල් 160කට අධික ඉන්ධන තොගයක් බලාගාරයට ලැබී නොමැති බව අභ්‍යන්තර විගණනවලින් තහවුරු වී තිබෙනවා කියලත් සඳහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටෙඩ් හි අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඩීසල් වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ලක්විජය බලාගාරයේ අදාළ ඉන්ධන ඒකකයේ බාර ගබඩා බාරකරු තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර වැඩ ආවරණයට වෙනත් නිලධාරියෙකු මේ වන විට යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. එතකම ලංකාදීප පුවත්පතේ තවත් පුවතක් මේ විදිහට සඳහන් වෙනවා. රතුදත්ත පොතට ගිය උණහපුලුවෙකු මිල්ලෙනියෙන් සොයා ගනි. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව වැඩිදුර තොරතුරු සටහන් කරනවා. අපි මේ විරාමයෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න සූදානම්. රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලට් එක. ලක්කන මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 14යි.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය දුතරයි. රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ලකන රේඩියෝ ITN

0: ලකන මෝනිින් නිය සලට අහගෙන නෙලව දෙහය විනාඩි දහටයි.
1: වෙලාව ඔපවිත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසිටික පතෙන් දෙනපතා රුපියල් ලක්ෂ දහයේ පහේ පනස්දහසේ සහ විසි පන්දහසේ මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑ ගිදිලා ගන්න TLB වාසී කොයි කාටත් වාසී.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Morning News Alert.
0: වෙලව දෙහයයි විනාඩි 19 ඔබ නැවතත් ලක්හඬ මෝනින් නිවුස් සලට් සමගින් අපි සූදානම්. අපි විරාමයේ ප්‍රථමව සඳහන් කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එනට ලංකාදීප පුවත්පතේ සටහන් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්ුයි අපි තොරතුරු අරගෙන එන්නේ. රතුදත්ත පොතට ගිය උණහපුලුවෙකු මිල්ලනියෙන් සොයා ගනි. අද ඇතුල් පිටුවලයි වාර්තාව සටහන් වෙලා තියෙන්නේ. වැඩිදුර තොරතුරු විදිහට අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරිය අද වාර්තාව අරගෙන එන්නේ. රතුදත්ත පොතට ගිය උණහපුලුවෙකු මිල්ලනියෙන් සොයාගත් පුවතක් බව සඳහන් කරලා තියෙනවා. රබර් වත්තක වැටි සිටියේදී සත්ව ගවේෂක හර්ෂට හමු වෙලා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ වඳ වීගෙන යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන රතුදත්ත පොතටද ඇතුළත් වී ඇති ඉතා දුර්ලභ වර්ගයේ රතු උණහපුළු පැටවෙකු හොරණ මිල්ලනිය ප්‍රදේශයේ රබර් වත්තක වැටී සිටියේදී වන සත්ව ගවේෂකයෙකු වන හර්ෂ පතිරගේ මහතා විසින් සොයාගෙන තිබෙනවා. අමුතු ආකාරයේ සත්වයෙකු මිල්ලනිය ගල්පාත ප්‍රදේශයේ රබර් වත්තක වැටී සිටියේදී එම සතා දුටු එම ප්‍රදේශයේ පදිංචි නිලූක නැමැති තරුණයෙකු කළ දැනුම් දීමක් අනුව තමා එහි ගොස් මෙම උණහපුළු පැටවා පරීක්ෂා කර බැලීමේදී අතිශය දුර්ලභ රතු උණහපුළු පැටවෙකු බවට හඳුනාගත් බව හර්ෂ පතිරණගේ මහතා ඊයේ සඳහන් කළා. මෙම රතු පැහැති උණහපුළු පැටවාගේ සිරුරේ තුවාලයක් පෙනෙන්නට තිබූ නිසා ඒ බව අත්තිඩිය වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරයාට දැනුම් දුන් පසු එම වෛද්‍යවරයා දුන් උපදෙස් මත බෙහෙත් දමා එම තුවාලයේ සුව කළ බවත් හර්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන්නේ වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත්. ඒත් එක්කම තවත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. හොරණ පොකුණුවිට ප්‍රදේශයේ නිවසක් අසල වැටි සිටියේදී තවත් දුර්ලභ සතෙකු ලෙස සැලකෙන සර්ප රාජාලියා හෙවත් අටුහිස් බස්සා යන සතාද හැරිසන් මහතා විසින් පසුගියදා අල්ලාගෙන එම සතාට සිදු වී තිබූ තුවාලයකට පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත ප්‍රතිකාර ලබා දී මුදාහැර තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. මේ සර්ප රාජාලියා ඕනෑම ලොකු නයෙකු පොළඟිකු උග්‍ර විෂ සහිත සර්පයන් පවා ආහාරයට ගන්නා බවත් ඉතා ඉහළ අහසේ සිට භූමියේ සිටින සතුන් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ඇති තියුණු ඇස් දෙකක් පිහිටා ඇති බවත් සඳහන් කරලා තියෙනවා. හර්ෂ මහතා පදිංචිව සිටින්නේ හොරණ බටකොට ගල්පාත ප්‍රදේශයේදී මිනිස් ක්‍රියාකාරකම් නිසා ආබාධිත තත්වයට පත් වූ නාගයින් තිදෙනෙකුට කලක් තිස්සේ සිට අතිඩිය වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය සහ උපදෙස් මත හර්ෂ මහතා විසින් ප්‍රතිකාර ලබා දෙන බවත් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරලා තියෙනවා. අද ඡායාරූපත් සමගිනුයි ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එකම අපි අවධානය යොමු කරනවා අද ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන තොරතුරු වලට. කුලී පදනම මත ලබාගත් නිවාස සහ වාහන භාවිතා කරමින් සිදු කෙරෙන අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවක් වාර්තා වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා සඳහන් කරනවා. එබැවින් වාහන සහ නිවාස කුලියට ලබා දීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
5: මේනිටත් අපි සැලසුම් කරලා තියෙනවා තවත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සපයන අපරාධ කල්ලි පෝෂණය කරන උන්ට මුදල් සපයන අපරාධ කරන කීප දෙනෙක් අපි හඳුනගෙන උණු මෑතකදී ශ්‍රී ලංකාවට ගේන්න අපි කටයුතු කරනවා. ගොඩාක්ම මත්ද්‍රව්‍ය සහ ඔය නීති විරුද්ධ දේවල් අවිවාද වගේ දේවල් අපිට හසු වෙන්නේ කුලියට ගත්ත ස්ථානවල. මොකද හේතුව මේක අපේ රටේ ජනතාව පුරුදුලා දෙනවා. මේ විමසීම නොකර ඕන කෙනෙකුට තමන්ගේ නිවස කුලියට දෙන්න, තමන්ගේ ව්‍යාපාරික ස්ථාන කුලියට දෙන්න ඒ නිසා ඒවා හොයාගෙන කරන්න ඕන. මොකද ඒ වදයක් වුණොත් එම ඔබත් කියන්න උදාහරණයක් වශයෙන් ඔබගේ නිවසක් නැත ඔබගේ ස්ථානයක් කුලිරි දෙලා ඔහු අපරාධයකට අහුනොත් ඔබ දෝ කියන නිසා ඒකට බොහොම කල්පනා ඉන්නවා තමන්ගේ වටපිටාව ගැවසෙන නන්නාන පුද්ගලයන් සැකකරු පුද්ගලයන් සමඟ තොරතුරු තිබුත් අපිට දැනුම් දෙන්න වාහනත් එහෙම තමයි මේ සෑම අපරාධයක දාන වාහන කුලිරට ගත වාහන සැපයුම් කර වාහන ඒ නිසා ඒකට අවදින් ඉන්න ඕන අනිවාර්යයෙන්ම කාටද මේ වාහනේ කුලිරට දුන්නේ මොකද්ද එයාගේ දුරකථන අංකය මොකද්ද ඔහුගේ හැඳුනුම්පත් අංකය මොකද ලිපිනේ ඔහුගේ ඉන්නේ කොහෙද මේ එහෙම දෙන්න බෑ ඊළඟ තමයි ගෙවස නිවස කුලිරට දුන්නත් ඒ තත්ත්වෙම කරන්න ඕනේ මේ ගොඩක් ජනතාව මේ වෙනකොට වංචා කිරීමේ සස් වෙනවා සමහර පිටරට යන්න කියලා මුදල් ඉල්ලනවා එහෙම නැත්නම් තමන්ගේ දුව පුතා විශ්වවිද්‍යාලයට යවන්න නැත්නම් ඉඩමක් ගන්න එහෙම නැත්නම් ගෙයක් හදන්න කියලා ගොඩාක් දවසකට අපි මම හිතන්නේ ෆැමිලි වංචා කිරීම ෆැමිලි මේ බස් නැහැ පළාතේ දවසකට 50කට වාර්තා වෙනවා ලංකාව විශාල ප්‍රමාණයක් ඒ නිසා පහුගිය වසර දශකයක් තුළ ඉතාම වේගින් වර්ධනය වුණ අපරාධ වංචා කිරීම නිසා ඒවට හසු වෙන්න
0: දෙවෙනි පුවත්පතටයි අවධානය පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම විදුලි ස්විචය ක්‍රියාත්මක කරද්දී පිපිරීම සිදු වෙලා සෞඛ්‍ය කාර්ය සහායකයෙක් මරුට හතකට තුවාල එකයිකුට බරපතලයි අද නිරීක්ෂණයට සෞඛ්‍ය ඇමතිත් යයි කියලයි සඳහන් කළ තියෙන දිවයින පුවත්පතේ තොරතුරු විදිහට චමින්ද සිල්වා සහ නිශාංක වෙලගෙදරයි වාර්තාව අරගෙන ඉන්නේ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේදී සිදු වූ පිපිරීමෙන් බරපතල තුවාල ලබා සිටි සෞඛ්‍ය කාර්ය සහායකයෙකු පෙරේදා මිය ගොස් තිබෙනවා මෙලෙසින් මිය ගොස් තිබෙන්නේ හබරණ ගල්ලොය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල චානක විජේතුංග නැමැති 36 හැවිරිදි අය කියලයි අද ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙන ඇතුල් පිටලත් අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේ පෙරේදා අලුයම මෙම පිපිරීම සිදු වී තිබූ අතර ඉන් තුවාල ලැබූ 7 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබුණා මියගිය පුද්ගලයාට අමතරව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලබා එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ ඉන් එක් අයෙකුගේ තත්වය ඉතා බරපතල බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා තුවාල ලැබුවන් අතර රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සහ රෝගියෙකු සිට ඇති අතර ඉන් 3 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා තවත් 3 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා මොළුතැන්ගේ පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇතැයි සැක කරන අතර රජයේ රස පරීක්ෂක කාර්යාල නිලධාරීන් පැමිණ විමර්ශන සිදුකර වාර්තාවක් ලබා දීමට නියමිතව තිබුණා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. ගෝටාගෝගමට පහර දුන්නාට මහින්දට අධිචෝදනා නැහැ. චතුර පමුණුවයි අද වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. අරගලයේ සමයේ 2022 මැයි මාසයේදී ගාලු මෝදර ගෝටාගෝගම විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අද ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රාජපක්ෂ මහතා සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අගමැති ලෙස කටයුතු කරමින් සිටියා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කිරීමට අවශ්‍ය සාක්ෂි ප්‍රමාණවත් නොවන බවට නීතිපතිවරයා නිගමනය කිරීම හේතුවෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයාට එරෙහි අධිචෝදනා ඉදිරිපත් නොකරනු ඇති බවයි අද දිවයින පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6කට වහාම මාරු. පොඩ්ඩන් පිරිසකටත් මාරු වීම નિયમિતයි කියලායි සඳහන් කරන්නේ හේමන්ත රන්දුණු අද වාර්තාව අරගෙන එනවා. දිවයින පුවත්පතේ අතුරු සිරස්තලයක් විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අද පොලිස් මද්‍රව්‍ය නාශක අංශය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජේෂ්ඨතම නිලධාරීන් 6 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. මෙම නිලධාරීන් මාරුකර යැවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට මේ වන විටත් පොලිස් මූලස්ථානයේ කටයුතු කරමින් සිටිනවා කියලත් අද සඳහන් කළ තියෙනවා. වැඩිදුර තොරතුරු සටහන් කළ තියෙනවා අද ඇතුල් පිටුවල. රුපියල් කෝටි 10,000,000,000 ආසන්න වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය තොගයක් පැටවූ කන්ටේනරයක් කොළඹ වරායේ තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පාදක කරගෙන මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබෙන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටින්නේ මෙම අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී සිදු වූ අක්‍රමිකතා සහ පැහැර හැරීම හේතු කරගෙන මෙම උසස් පොලිස් නිලධාරීන්ගේ මාරුවීම් ක්‍රියාත්මක කරන බවයි කියලයි දිවයින පුවත්පත අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. එතකම අද සියලුම පුවත්පත්වල තොරතුරු සටහන් කරලා තියෙනවා. කරන්දෙනියේ සුද්දාගේ ඕඩරයට පාපතරයෝ බද්දේගමදී මිනී මරති. ගැබිනි මව සහ ත්‍රීරෝදරය රතරියදුරු මරුට කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. මවටත් බරපතල තුවාල කියලාද හේමන්ත රන්දුණු ඕෂද ගමරත්න සහ සුගතපාල දියගහගේ ගෙනෙන වාර්තාවේ ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කළ තියෙනවා. දිනමින පුවත්පත, ඒ වගේම ලංකාදීප පුවත්පත සහ ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. Two shot dead, another injured in Baddegama. Furthermore, in detail, two persons were killed and another person was seriously injured in a shooting in Halpota in Baddegama yesterday morning. Unidentified gunmen traveling in a car opened fire on a three-wheeler carrying passengers before fleeing the scene. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතත්, ඒ වගේම දිනමින පුවත්පතත්. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ තොරතුරු වලට. බද්දේගම වෙඩි තැබීමෙන් කළු නෝනි ඇතුළු දෙදෙනෙක් මරුට. මෝටර් රථයකින් පැමිණි පිරිසක් බද්දේගම හල්පෙතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමියෙකු ඉලක්ක කර ගනිමින් ඊයේ පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. අද ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. මෙලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ගොඩහේන් ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවරෙදී කළු නෝනි නැමැති අන්මර්ථ නාමයෙන් හැඳින්වුණු කාන්තාව සහ අම්බලන්ගොඩ මිටියාගොඩ ප්‍රදේශයේ ප්‍රදිංචිව සිටි 46 හැවරෙදි තිදරපුවෙකු වන ත්‍රීරෝද රථ රියදුරයි කියලයි සඳහන් වෙන්නේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ කාන්තාවන් අතුරින් එක් අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේගිය කාන්තාව මද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පැමිණ බද්දේගම පිහිටි ගාල් අපරාධ කොට්ටාසයට ගොස් අත්සන් සභා යළි පැමිණීමෙන් සිටියදී මෙලෙසින් ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ කියලයි සඳහන් වෙන්නේ. අධිකරණ නියෝගයකින් මෙසේ සෑම ඉරිදාවකම ගාල් අපරාධ කොට්ටාසය වෙත ගොස් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් රසක් ඔබ වෙත අරගෙන රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් සැලට් එක. ලක්කන මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 31යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

கலாவது ஹய வினாடி திசகப் சுதனமி தவசேதி ஜாதிக லுத்தரை மல்ல தினும் மதிலது லுத்தரை பத்தல நீல பிரதிபல சதஹன் வனே கோஹமது கேல பலன்ன ඒ සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6323 වන ජයග්‍රහ දිනුම් වාරයයි දවසේ දී ක්‍රියාත්මක වුණේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර විදියට සටහන් වෙනවා. ජයග්‍රහයි අංක අංක 1 අංක 9 අංක 4 නැවතත් අංක 9 අංක 8 සහ අවසානයේ අංක 5 විදියටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4565 වන ජයග්‍රහ දිනුම් වාරයේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 16 අංක 25 අංක 49 සහ අවසානයේ අංක 73. මෙගාපව 2671 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහය සුපිරි අංකයේ අංක 25 අනිකු ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 49 අංක 61 අංක 65 සහ අවසානයේ අංක 68 විදිහටයි සටහන් වෙන්නේ. දල නිධානයේ 2353 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 23 අංක 32 අංක 46 සහ අවසානයේ අංක 61. හඳහන 1632 ජයග්‍රහය දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණා. අරගෙන බලන්න ඔබ මිලදීගත් හඳහන දොතරයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහයි ලග්න සංකේතය සිංහ ලග්න සංකේතයද කියලා. ජයග්‍රහයි අංක අංක 14 අංක 26 අංක 39 සහ අවසානයේ අංක 52 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 898 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහි අංක අංක 4 අංක 9 අංක 8 සහ අවසානයේ අංක 5 විදිහටයි සටහන් වෙන්නේ. NLB ජය 591 වන ජයග්‍රහී දිනුම් වාරයේ R ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක අංක 6 නැවතත් අංක 6 අංක 5 සහ අවසානයේ අංක 9 විදිහට සටහන් වෙනවා. එතෙක්ම සුබ දවසක් 439 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය මකර ලග්න සංකේතයේ විදිහට සටහන් වෙනකොට ජයග්‍රහී අංක අංක 22 අංක 23 සහ අවසානයේ අංක 28 විදිහට සටහන් වෙනවා. එතෙක්ම සුබ දවසක් 439 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 3746 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 34යි.

0: ලකන මෝනිං නිවස් සලට හගෙනින් වෙලාව 2:39යි.
1: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වෙනිදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක්
2: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලමක් නැතුවත් ලස්සන එකනේ සර්වහලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන සාධන අභිමානයයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංකයේ රූෆින් සසීලින් ෂීට්.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලෞදේ හයයි විනාඩි 42 අපි සූදානම් නැවතත් පුවත්පත්වල සඳහන් ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන්න. අද සියලුම පුවත්පත්වල සටහන් වෙලා තිබෙන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මේ අවධානය උතුරේ ලොකුම කුඩු තොගය අත්අඩංගුවට කිලෝ 81යි වටිනාකම බිලියන 1.5යි කියලායි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. ඒතකම අපි අවධානය යොමු කරනවාද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. Navy seizes 1.5 billion rupees narcotic shipment in northern waters. For the more in detail, the Sri Lankan Navy seized a narcotic consignment valued at 1.5 billion rupees the coastal area of Kankasanthurai of Madagal in Jaffna yesterday morning, apprehended one suspect and consisting a Daiji. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට ලකඬ ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරන මේ සම්බන්ධයෙන් තොරතුරු වල රුපියල් බිලියන 1.5කට වැඩි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81කට වැඩි තොගයක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් මෑත ඉතිහාසයේ උතුරු ප්‍රදේශයෙන් සොයාගත් වැඩිම මද්‍රව්‍ය තොගය මේ බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: මෙහිදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 80කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් එහි වටිනාකම බිලියන 1.5කට එහා ගිය වටිනාකමක්. මේක තමා මේ වනකොට උතුරු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්ත විශාලම මද්‍රව්‍ය ප්‍රමාණය. ඒතර මේක ක්‍රියාත්මක කිරීමේදී උතුරු විධානයට ආපු විශේෂිත වූ බුද්ධි තොරතුරක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සහ දියත් අංශය මේ කණ්ඩායම් කීපෙම එකතු වෙලා තමා මේ මෙහෙයුම විශේෂ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරේ. මෙම අල්ලාගත් තොගය ඉන්පසු යාපනයේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාලයේ විශේෂඥ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. එතුමා කිව් පරිදි අපි දැන් කණ්ඩායමක් විදියට තමා මේ මෙහෙයුම වල යෙදෙන්නේ. ඒ අනුව ප්‍රතිපාල මං හිතන්නේ ඉදිරියේ තවත් වැඩි වෙයි.
0: කුමන ආකාරයකින් මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවත් අනිවාර්යෙන්ම ඉන් ඉවත් විය යුතු බවයි නියෝ ජමාත්‍ය අරුණ ජයසේකර මහතා අවධාරණය කළේ.
2: මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම විශාල චර්ජනයක් අපේ මහජන ආරක්ෂාවට, ඒ වගේම ජාතික ආරක්ෂාවටත් ඒක තර්ජනයක්. ඒක නිසා කොහොම ගෙනවත් අල්ලනවා. මේකේ තියෙන්නේ මූදෙන් ගේන්න පුළුවන්, ගුවනින් ගේන්න පුළුවන්, වරායවල් ඔස්සේ රට තුළට නවීන ගේන්න පුළුවන්. ඒවටත් නවීන තාක්ෂණයයි ත්‍රිවිධ හමුදාව, මද්‍රව්‍ය නාශ කාර්යාංශයේ විශේෂ කාර්ය බලකාය පොලිසිය විශේෂයෙන් ඒ ආරක්ෂක අංශ යොදවලා තියෙනවා. ඒක නිසා දේශ සීමාවල ආරක්ෂාව දාවා ජාවාරම් බැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙල ඒ විදියටම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා අපේ රජයේ එවනත අපේ ආණ්ඩුව මේ විශේෂයෙන්ම මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර සීමා ඉක්මවන ජාවාරම් මැඩලිම් සඳහා ඉතා ශක්තිමත් නව පනතක් ඉදිරියේදී ගේනවා. මද්‍රව්‍ය ප්‍රමාණය ඒ උතුරේ හෝ උතුරේ ආසන්න ප්‍රදේශවල මහජනතාව, තරුණ ප්‍රජාවට පාසල්වලට ගියාන කොච්චර විනාශකාරීද. මේ මිනිසුන්ට හිතප්පුවක් නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉවත් වෙනු, මේකට අනුබල දෙන, මේකට උදව් කරන, පහසුකම් සපයන, එහෙම නැත්නම් මේකට සම්බන්ධ වෙලා සිටින අනිකුත් සාමාන්‍ය මහජනතාව නොදැනුවත් කමින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ධීවර ප්‍රජාව, ධීවර කටයුතු මුවාවෙන් මේ කරන මහා අපරාධ වලින් කරුණාකර ඉවත් වෙන්න ඔබට කිසිම ඉඩක් නැහැ.
0: එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. අද සඳහන් කළ තියෙනවා යාපනයේ තිලීපන් ප්‍රතිමාව පොලිසියෙන් ඉවත් කරයි. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් මේ විදිහට තොරතුරු සටහන් කරනකොට දිවයින පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තිලීපන් ප්‍රතිමාව ඉවත් කළේ උසාවි නියෝගයෙන්. යාපනය SSP කියයි චතුරපමුණුව සහ නෝමන් පලිහ වඩනයි. අද මේ සම්බන්ධයෙන් වාර්තාව දිවයින පුවත්පතට අරගෙන ඇවිල්ලා තියෙන අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වලට. ගයන් සූර්යාරච්චි සහ යාපනය ප්‍රදීප් කුමාර් අද වාර්තාව අරගෙන එනවා. යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු දිලීපන් ප්‍රතිමාව ඊයේ පොලිසිය විසින් ඉවත් කරනු ලැබුවා කියලායි සඳහන් වෙන්නේ. දිලීපන් සැමරුම දින 12ක් පුරා උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවල පසුගිය දින පැවැත්ුණා. එහි ප්‍රධාන උත්සවය පැවැත්ුණේ ඉකුත් 26 වෙනිදා කියලායි සඳහන් වෙන්නේ. ඒ අනුව එම සැමරුමෙන් අනතුරුව ඉකුත් 27 වෙනිදා මෙම පිළිරුව පොලිස් නිලධාරීන් විසින් මෙසේ ඉවත් කරනු ලැබුවා කියලත් සඳහන් කළා තියෙනවා. දිලීපන් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන යාපනය නල්ලූර් කෝවිල අසලදී 1987 වර්ෂයේ සැප්තැම්බර් මාස 26 වෙනිදා මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටියේදී මිය ගියා කියලත් සඳහන් කළා තියෙනවා. දිලීපන්ගේ සැබෑ නාමය රාසයියා පාර්තිපන් කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. පසුව ඔහු ත්‍යාග දිලීපන් ලෙස දමිළ ජනතාව හඳුන්වනවා කියලත් සඳහන් කළා තියෙනවා. ඉල්ලීම් 12ක් මුල් කරගෙන දිලීපන් මේ අනතුරුම උපවාසයේ නිරත වුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මෙය තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබුණේ. රැඳී සිටින කියලා ආරාධනා කරන අපි FM 93.5 93.7 ලක්හන මෝර්නින් නිවුස් සලට් එක මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන සූදානමින් ඉන්නවා. විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස්. රැඳී සිටින FM 93.5 93.7 ලක්හන මෝර්නින් නිවුස් සලට් එක වෙලාව 6:48යි.

වෙලාව 2:00 විනාඩි 53 එපිසෝදානම් විදේශ පිටුවට අවධානය යොමු කරන්න. ආරක්ෂක කවුන්සිලයේ සමාජිකත්වයට යුරෝපා රටවල් 4කින් ඉන්දියාවට සහය. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලයේ හිමි ස්ථිර සමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාව දරන උත්සාහයට මධ්‍යම යුරෝපා රටවල් 4ක සහය පළවෙයි තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පෝලන්තය, හංගේරියාව, ස්ලෝවිකියාව සහ චෙක් රාජ්‍ය ඉන්දියාවට ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සමාජිකත්වය ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර ඇති අතර පසුගියදා නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැරසියට සමගාමීව එම රටවල සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසුව නැවත එම ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඓතිහාසික අමරිකානු සංචාරය නිමා වෙයි. චෛරුපත් සමගිනුයි අද සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. දිනමින පුවත්පත චීන රාජ්‍ය නායකයෙකු අමරිකාවේ නිල සංචාරයන් දෙකකට එක් වූ පළමු සහ එකම අවස්ථාව ඉතිහාසයට එක් කරමින් ෂී ජින්පින්ගේ සංචාරයේ නිමාවට පත් වූ බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා කියලා වාර්තා වෙනවා. දින 7කින් හෝමෝස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. හෝමෝස් සමුද්‍ර සන්ධිය දින 7ක් ඇතුළත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ යෝජනාවලිය අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය ජූනි මාසයේදී දෙපාර්ශ්වයම අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඇතුළත් කරමින් එම යෝජනාවලිය කටාර් රාජ්‍යයේ නියෝජිතයන් මගින් අමෙරිකාවට

0: ඉදිරිපත් කළ බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්ෂි ප්‍රකාශ කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙන්නේ එම යෝජනාවලිය පිළිගත නොහැකි බවයි. එතකම අද සඳහන් වෙනවා දිනමින පුවත්පතේම එංගලන්තයේ හමුදා කඳවුරක හදිසි තත්වයක්. එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි රාජකීය ගුවන් හමුදාවට අයත් ෆෑඩ්ෆෝඩ් හමුදා කඳවුරේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එරට මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ සැකපිට පුද්ගලින් කිහිප දෙනෙකු මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 27 දෙනෙක් මරුට කෙරත් සඳහන් කළ තියෙනවා. එතකම ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ 56ක් ගං වතුරට බිලි බැංකොක් නුවරත් ජලයෙන් යටවේ කෙරත් සඳහන් කළ තියෙනවා. පාකිස්තාන කාශ්මීරයේ අර්බුදය මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට කෙරත් අද තොරතුරු සටහන් කළ තියෙනවා. මේවා තමයි විදේශ තොරතුරු විදිහට අද පුවත්පත්වල සටහන් කළ තිබුණේ. අපි යනවා ඊළඟට විදේශ තොරතුරු වලින් ක්‍රීඩා තොරතුරු වලට. ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වුණේ කියලා බලන්න. සුසන්තිකාගේ වසර 24ක් පැරණි වාර්තාව ආසියානු කෙටි දුර රැජින බිඳ හෙලයි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සියලුම පුවත්පත් සටහන් කරලා තියෙනවා. මල්ල ක්‍රීඩා පුරාවෘත්තයක් ලෙස සුසන්තිකා ජයසිංහගේ ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා මීටර්සේ ඉසව්වේ වසර 24ක් පැවති තප්පර 11යි මිලි තප්පර 15ක වාර්තාව තප්පර 11යි මිලි තප්පර 0.6කින් බිඳ දැමීමට චීනයේ චෙන් යුජි පෙරේදා සමත් වුණා කියලා තමයි අද සටහන් කරන්නේ දිනමින පුවත්පත. ඒකම අද සඳහන් කරලා තියෙනවා ජපානයේ රන් එල්ලයට අලුත්ම හෙල්ලය අතට. රුමේෂ්ගේ තරඟය අද 4:45 කියලා අද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. හෙළවිසි කිරීමේ ශූර රුමේෂ් තරංග වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ආනයනය කළ ස්වීඩනයේ නිෂ්පාදිත හෙල්ලයක් විශේෂ නියෝජිතයෙකු මගින් ජපානයට යැවීමට කටයුතු කොට තිබෙනවා. එම නව හෙල්ලයෙන් රුමේෂ් තරංග ඊයේ පුහුණු කටයුතු වල නිරත වූ අතර ආසියානු ක්‍රීඩාවලියේ ඔහු සහභාගී වන අවසන් තරඟය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් 5:45 ආරම්භ වීමට නියමිතව තිබෙනවා කියලා අද තොරතුරු සටහන් කළා තියෙනවා. ශ්‍රී ලංකා පිළ ලකුණු 223කින් පරදී. පිටිකරුවන්ගේ වගකීම් විරහිත විලාශය හේතුවෙන් එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ලන්ඩනයේ පැවති තෙවැනි එක් දින තරඟය ලකුණු 223ක දැවැන්ත පරාජයක් හිමිකර ගනිමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. මේ තමයි අද දවසේදී ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපි යනවා කාටුන්ස් මොනවද කියලා බලන්න. දිනමින අංජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් වෙන්නේ. අපේ ආණ්ඩුවක් ආවහම 22 හෝසි කරනවා. ඒ ඉතින් ආවොත්නේ කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. දිව ඉන පුවත්පතටයි අවධානය යොමු කරන්නේ අපි. අද සඳහන් වෙලා තියෙනවා දිව ඉන පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ LTTEට සම්බන්ධව සිට මියගිය තිලීපන්ගේ පිළිලුව නල්ලූර් වලින් ඉවත් කරලලු. ඒකට සම්බන්ධව සිටි ජීවත්ව සිටින තව කෙනෙකුගේ නම් ප්‍රතිරූපේ ඕන් ඉසිලා කරලියේ ලුබං කියලා තමයි අද සඳහන් වෙන්නේ දෙවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප මෙහෙමයි අද සඳහන් කරන්නේ. ඉන්දියාවේ උද්ඝෝෂණ කරන්නේ කැරපොතු ව්‍යාපාරය. මෙහෙනම් නයි මුගටි සහ පොළොංගු කියලා තමයි අද සඳහන් වෙන්නේ. අපේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ආදර ලක්කන මෝර්නින් නිවුස් වලත් මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. කතානායකට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාස භංගයක් ගේන්න යනවලු. දෙයියනේ කියලා ඒකනම් දිනාගනී කියලා තමයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. අදට අපි ලක්කන මෝර්නින් නිවුස් වලත් මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. හෙට උදැස්සන 6ට ඔබ හැමෝම බලාපොරොත්තු වෙන්නේ. අදට අපි ලක්කන මෝර්නින් නිවුස් සැලට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහයි. වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය
3: ෆොටෝ දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි. ඉබන් වෙන.
2: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
2: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71 711 711.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩ අමාරු සහ ලදරු බඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සියලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල. දුරකථන 0706 478 478.
5: සුබ උදෑසනක්.
6: Good morning.
5: Good morning. අද කවද්ද?
6: අද සෙප්ටම්බර් 28 සඳුදා.
5: රයිට්. එහෙනම් සුබ උදෑසනක්. අද මේ අපි සතියන්තයක් ගත කරලා ඇවිල්ලා දවස් පටන් ගන්නවා. සැප්තැම්බර් මාසේ 28 වෙනිදා 8:28 සඳුදා දවසක්.
6: 9:28
5: 8:28 කිව්ව මීට මාසයකට කලින්.
6: ඔව්.
5: අල්පනාවෙන් ඉන්නකෝ අප්පා. ඊරෑ මැච් එක පෙරදුනා.
6: හා. පුදුම වෙන දෙයක් නෑ අපිට.
5: තමුණා
6: විශේෂ මොකුත් මේ දවස් දෙකේ උන්නේ නෑනේ.
5: ඇයි යන්නේ?
6: මොනවාද
5: විශේෂ දෙයක් වුණා?
6: මොකද
5: රතු දත්ත පුතට ගියේ උණහ පුළුවා හොයාගත්තා ඉල්ලණී. තව මොනවද? හරි, ඒ මොනවා වුණත් මේ අද දවස් ඔබ අලුත් සතියක නේද පළවෙනි දවස් විදියට පටන් ගන්නෙ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මට හිතුණා අන්න එතනින් පටන් ගන්න. මෙන්න මෙහෙමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ සහ අපිට ලැබෙන දේ. හරි. ඒක ඉංග්‍රීසි කියමනකින් කියනවා you get what you expect. හරි. ඊට පස්සේ ඒ කියන්නේ තමන්ගේ බලාපොරොත්තු වෙන එක not you expect. හරි. ඒ කියන්නේ මේක ඉන්ස්පෙක්ට් සහ එක්ස්පෙක්ට් කියන වචන දෙකේ තමයි මේ වටිනාකම
6: තියෙන්නේ.
5: ඒ කියන්නේ ඔබ පරීක්ෂා කරන දේ සහ ඔබට ලැබෙන දේ. අවසානයේ අපි එහෙමනේ. අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම නෙවෙයි අපිට
6: ලැබෙන්නේ.
5: ඒ නිසා මේ සමහර දැන් තියෙන අපි කොච්චර යම් යම් දේවල් අපේ ජීවිතේට මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වුණත් නේ. ඒ බලාපොරොත්තු වෙච්ච වෙන දේවල් නෙමෙයි අපේ ජීවිතවලට ලැබෙන්නේ. සමහර අහඹු දේවල් තියෙනවා අපේ ජීවිතේට ලැබෙන.
6: ඊට වඩා වෙනස්ම දෙයක් ලැබෙන්න පුළුවන්.
5: ඔව්. අපි බලාපොරොත්තු වෙන එක ටිකක් වෙනස්. අපිට ලැබෙන එක වෙනස් කියන එකට ඕන තරම් වාට උදාහරණ මේ වෙලාවේ මතක් වෙනවා වෙන්න පුළුවන්. හරි. එහෙමනම් අද දවස් පටන් ගමු. අද දවස් ඔබ බලාපොරොත්තු වෙන විදිය හෝ ඔබට ලැබෙන විදිය අවසානයේ අපි බලමු කොහොමද සුභවාදී වෙයිද කියලා. හැබැයි සුභවාදී බලාපොරොත්තුවක් ඔබටයි මටයි අපි හැමෝටම තියෙනවා. එමනම් 10 වෙනකන් අපි ඉන්න ඔබත් එක්ක. අද අපේ මේ Facebook post එක මොකද්ද?
6: Book fair ගිහිල්ලා ගත්ත පොත මොකද්ද?
5: තාම පොතක් ගත්තේ නැත්නම් ඔකට comment කරන්න බෑ. හරි. අන්තිමට Book fair ගිහිල්ලා ගත්ත පොත comment කරන්න. හරි. ගොඩක් අය යනවා Book fair. නිකන් Book fair යනවා කියලා කියන්නේ වෙන නිකන් වෙන culture එකක් නේ.
6: Book fair ගිහිල්ලා selfie එකක් ගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා.
5: පොතක් ගත්තොත් photo එකක් ගන්න. ඒක book එකට දාන්න. 7:08.

0: උදේ 7 විනාඩිය 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. ඊටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
3: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
5: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
6: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
5: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 7:10 වෙලාව අපි රටම එකට වැඩසටහන ගැන මතක් කරනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ තියෙන කතාබහ නේද? ඔය අපරාධ වෙඩි තැබීම් නෙහිත් බද්දේගම මිනි මෙරුමක් වුණා. ගැබිනි මව සහ ත්‍රීරෝද රත රියතුරු මැරුණා. කරම්දිනිය සුද්දගේ උඩරේකටලු මැරුණේ. ඊට පස්සේ ඔය තව සිදුවීම් ගන්නවා තියෙනවාද? පත්තරවලත් තිබුණා ඔය මේ අයිස් කන්ටේනර් ලොපු සිද්ධියක් සම්බන්ධ ප්‍රවෘත්තියක් තිබුණා. මේ හැම දෙයකම අවසානේ කොහේ හරි තියෙන මත්ද්‍රව්‍ය මූලික වෙච්ච තැනක තවත් කොටසක් තමයි මේ විදියටනේ මිනි මැරුමකින් එම නැත්තම් ඔව් හැම තැනකම අවසන් වෙන්නේ. රට මේකට වැඩසටහනේ වැදගත්කම අන්න ඒකයි. ඒ නිසා මේ වගේ මොහොතක අපිට පුරවැසියෙක් විදියට තියෙන වගකීමක් මේ වැඩසටහනට අපේ සහයෝගය දෙන්න. යම් තැනකදී අපිට හිතෙන්න පුළුවන් අපි කොහොමද මේ වගේ තොරතුරු දුන්නම අපේ ජීවිතේ සම්බන්ධ යම් අවධානමක් තියෙනව නේද කියලා. නමුත් ඉතාම සුරක්ෂිතයි කියන වගකීම රජය පැත්තෙන් දීලා තමයි ඔබට කියන්නේ මේ වෙනුවෙන් පෙනී හිටින්න කියලා.
1: ඔව්. ඉතින් මේ ජාතික වැඩසටහන හානිකර මත්ද්‍රව්‍ය භාවිතය, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ වගේම බෙදාහැරීම්, මේ හැමදේම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් ඔබට මට අපි හැමෝටම තියෙන වගකීම සහ යුතුකම තමයි 19:27 කියන නම්බෙකට අමතමක් දෙන එක. හැම කෙනෙක් ගැන දන්නවා නම් ජාවාරමක් හරි පාවිච්චි කරන කෙනෙක් ගැන හරි දන්නවා නම් අක්කල කියන අර කලින් කිව්වා වගේ ඔබ දෙන හැම තොරතුරකම රහස්‍යභාවයේ 100%ක්ම සුරකින්නවා.
0: ඒ රටම එකට වැඩසටහන ගැන මතක් කරේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන මතක් කරනවා. මේ දවස්වල අපි හැමදාම කියනවා මේ කාලේ ඔබට වහලට අලුතෙන් වහලක් හදන කෙනෙකුට උනත් තියෙන වහල වෙනස් කරන්න එහෙම අදහසක් එනවනම් එහෙම නැත්තම් මෙන්න අදහසක් ගන්න දැන් ඔයාලට පුළුවන් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකෙන් නේද විශේෂ වාසියක් අත්විඳින්න.
1: වාසි දෙකක් තියෙනවා. එකක් තමයි ඇතුල් පැත්තේ කියන්නේ යටි පැත්තේ තියෙන මැටි ආලේපනේ හින්ද මේ මැටි ආලේපේ ඔයාලට පුළුවන් දැන් මේ දවස්වල ආයෙත් පොඩ්ඩක් වැස්ස අඩු වෙලා එකපාරට ඔන්න රස්නේ ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ උෂ්ණත්වය පාලනය කරලා තමයි ගේ ඇතුළට දැනෙන්නේ. ඒ වගේම ගේ ඇතුළට ලස්සන පෙනුමක් අරගෙන එනවා. ඒ වගේම තමයි පිටු පැත්තෙන් ඒ කියන්නේ ෂීට් එකේ උඩින් තියෙන ජල විකර්ෂක ආලේපේ හින්ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පහසුවෙන් ඉවත් වෙලා යනවා. ඉතින් ඒ හින්ද අනිත් ෂීට් වල තියෙන ප්‍රශ්න මෙතන නැහැ. මොකද කළු වෙන්නේ නැහැ. සෙවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් එන්නේ නැහැ. හැමදාම අලුත් ඉදිරිය තියාගන්න පුළුවන්. ඒ වගේම ශක්තියෙන් උසස් තත්යක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරන්න එන එකම කෙනා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.
0: ඒ වගේම මේ විචින් නිෂ්පාදනය මතක් කරන්න උදේ පාන්දර කෑම ටික ගෙදරින් හදාගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. කඩේකින් කනවා නම් වගේ ගෙදර කෑමේක රස එහෙම නැත්නම් ඔෆිස් එකේ ඉන්න ගෙදරින් හැමදාම කෑම ගේන කෙනෙක් ඒත් එක ෂෙයා කරන් කන්නේ ඔයා දන්නවා නේද? කඩේ කෑම එක වලට තනියෙන් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න බෑ කියලා. හරි රසට කෑම ටික හදනකොට විචින් නිෂ්පාදනය ගැන මතක් කරන්නේ හැමදාමත් අපිට ස්වභාවික කුළුබඩු රසයත් එක්ක තමයි අපි මේ කෑම ටික පිළියෙල කරගන්නේ. ජාත්‍යන්තරවත් පිළිගන්නවා ස්වභාවික කුළුබඩු රසය අතින් ලංකාවේ කුළුබඩු ස්තරම්ම තැනක තියෙනවා කියලා. 7:21

0: ලෝකෙ තියෙනවා මේ මාධ්‍ය නිදහස ගැන දර්ශකයක්. හරි?
1: හරි.
0: Reporters Without Borders කියලා දර්ශකයක්. ඒ දර්ශකේ රටවල් 187ක් ඉන්නවා. හරි.
1: ඒක
0: අපි කොහෙද ඉන්නේ කියලා මේ මට හරියටම නිශ්චිතව කියන්න බෑ. නමුත් අසල්වැසි ඉන්දියාවේ ඉන්නේ 157ට.
1: ආනේ.
0: මාධ්‍ය නිදහස අතින්.
1: හරි.
0: ඔයාට පොඩක් ඕනනම් ඒ තොරතුරත් එක්ක කල්පනා කරන්න උපකල්පනය කරන්න පුළුවන්.
1: අපි කොතනද ඉන්නේ කියලා.
0: අපි කොතනද ඉන්නේ කියලා. හරි. 187න් ඉන්දියාවේ ඉන්නේ 157.
1: හරි.
0: විචාරකයෝ කියනවා මේ සියලු මේ දේවල් ඉන්දියාවේ මේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආගමනයත් එක්ක වෙච්ච දේවල් කියලා. ඒ කියන්නේ දැන් මිලියන 440කට වඩා වැඩි පිරිසක් එකම වෙලාවේ ඡන්දය දෙන ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය තියෙන ඉන්දියාව ගැන මේ කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක සම්බන්ධයිනේ මාධ්‍ය නිදහස.
1: ඔව් ඔව්.
0: හරි. එතකොට මේ යෝධ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ටිකෙන් ටික මියනවා කියලයි මේ කියන්නේ. ඒක හරි පුදුමයට කාරණාවක්. පිටින් බලනකොට ඉන්දියාව කියන්නේ මැතිවරණ පවත්වන.
1: ඔව්.
0: ආණ්ඩු මාරු වෙන මාර සාර්ථක.
1: ඒකට හරි නිදහසක් තියෙනවා වගේ තමයි මේ.
0: හරි සාර්ථක රටක්. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයේ මයින ස්වාධීන ආයතනවල දත්ත දිහා බැලුවම තමයි ඔය ඇඟ කිලිපොලා යන ගතිය එන්නේ. ඔය VDEM ඉන්ස්ටිටියුට් කියන ආයතනය 2017 ඉඳන් ඉන්දියාව නම් කරලා තියෙන්නේ ඉලෙක්ටොරල් ඔටෝක්‍රසි වගේ කරේ වචනයක් තියෙනවා මට.
1: මේක
0: අපි මෙහෙම ගමු. ඔය ඒකාධිපතිත්වය කියන එකට ඉංග්‍රීසි වචනේ හොයාගන්න. මැතිවර්ණ හරහා පත්වන ඒකාධිපතිත්වය.
1: හරි.
0: වචනේ හරි උච්චාරණය වරදක් වෙන්න පුළුවන්. හරි. එතකොට ෆ්‍රීඩම් හවුස් ආයතනය කියන ඉන්දියාවේ නිදහස ෆ්‍රී මට්ටමේ ඉඳන් පාට්ලි ෆ්‍රී දක්වා පහත ගිහිල්ලා කියලා.
1: හ්ම්.
0: ඊට පස්සේ මාධ්‍ය නිදහස පැත්තේ කිව්වොත් අර 180න් 157. හරි. මෝදි ආවට පස්සේ තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. කොහොමද මේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාද අත්විවාරම කඩාගෙන වැටුනේ? 1947 අගෝස්තු 15 වෙනිදා තමයි බ්‍රිතාන්‍යයන් ඉන්දියාව දාලා යන්න කලින් ඉන්දියාව සහ පාකිස්තානය කියලා රටවල් දෙකකට මේ භූමිය බෙදුවේ. මේ දේශ සීමාව ඇන්දි සිරිල් රැඩ්ක්ලිෆ් කියන ලන්ඩන් නීතිඥයා. එයා මීට කලින් කවදාවත් ඉන්දියාවට පය තියලා තිබ්බේ නැහැ.
1: හරි.
0: මේ දේශ සීමාව නිසා ඉතිහාසයේ ලොකුම සංක්‍රමණ සිද්ධ වෙලා තියෙනවා. මේක හරි මෝඩ තීරණයක් කියලා කියන්නේ. මිලියන 20ක් මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් දාලා යන්න වුණා. මිලියන 2ක් විතර මිය ගියා. ගම්මාන වගාබිම් ජලමූලාශ්‍ර මේ හැමදේම රටවල් දෙකක් අතර දෙකට කැඩුණා. එතකොට මේ තරම් අවුල් ජාලයක් මැද 1950දී සුකුමාර් සෙන් කියන නිලධාරියාට ලොකු රාජකාරියක් පැවරුණා. ඒ තමයි ඉන්දියාවේ මුල්ම මැතිවරණය තියෙන එක. මිලියන 173ක් ඡන්දදායකයෝ හිටියා. ඒකෙන් 85%කට අකුරු ලියන්න බෑ. රටේ සාක්ෂරතාවයේ තිබුණේ 18%. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 32යි. 32 කියන්නේ මේ වෙනකොට අපි වගේ ඉච්චන
1: මැරිලානේ.
0: භාෂා 800කට වඩා තිබුණා. ලෝකයේ දේශපාලන විද්‍යාඥයන් කිව්වේ මේක කවදාවත් කරන්න බැරි පිස්සුවක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න නම් රටක ධනය, සාක්ෂරතාවය මධ්‍යම පාන්තික ජනතාව, ජාතික අනන්‍යතාවය ඕ තියෙන්න ඕනේ කියනවා.
1: අනිවාර්යයෙන්.
0: ඉන්දියාවේ කිසිම දෙයක් තිබ්බනේ.
1: හ්ම්.
0: ඒත් ඉන්දියාව මුල්ම දවස් ඉඳන්ම යුනිවර්සල් සර්ෆේජ් එකක්. ඒ කියන්නේ සර්වජන ඡන්ද බලය හැමෝටම දුන්නා. හරි. අකුරු බැරි මේ තරම් පිරිසක් කොහොමද ඡන්දය දුන්නේ? සුකුමාර් සෙන් අපූර්ව වැඩක් කරා.
1: මොකද?
0: එක එක අපේක්ෂාවට වෙනම ලාංඡනයක්.
1: හ්ම්.
0: අලියා.
1: හරි.
0: පොල් තෙල් පහන.
1: හ්ම්.
0: පැල්පත වගේ.
1: හරි.
0: වෙන වෙනම ලාංඡනයක් වෙනම පාටකින් ඡන්ද පෙට්ටි දැම්මා.
1: හරි.
0: මිනිස්සුන්ට තිබුණේ තමන් කැමති ලාංඡනයේ තියෙන පෙට්ටියට කොලයක් දා.
1: හරි හරි හරි හරි.
0: හරි. දැන් අපි ගිහිල්ලා කොලේ තියෙන එකේ කතිර ගහලා
1: නේද? කතිර ගහනවනේ.
0: දැන් අපි යනවා ඡන්ද මධ්‍යස්ථානයට හිතන්. එතන තියෙනවා මාලිමාව
1: තියෙනවා.
0: ඊට පස්සේ ටෙලිෆෝන් එක
1: තියෙනවා.
0: ඊට පස්සේ පොහට්ටුව තියෙනවා. ඊට පස්සේ තව මොන හරි තියෙනවා.
1: ඔය එක එකව තියෙනවා ඉතින්.
0: තියෙනවා කියලා හිතමු. අන්න ඒවෙන් තමන් කැමතිවට ගිහිල්ලා දැම්මා.
1: ඔව්.
0: පෙට්ටිය ගහලා
1: තියෙනවා.
0: ඒකට පොඩි කොලයක්
1: දාන්න.
0: ඔව්. ඉතින් ඔය ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ B.R. අම්බේඩ්කර්. මීට කලින් දවස්ක අපි ආගෙන කතා කරා. මෙයා කිව්ව මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී යන්න බෑ, මේ මේක ලොකු අවදානමකට යන්නේ. ඉන්දියාව තිබ දරුණුතම ප්‍රශ්නය වුණේ කුල ක්‍රමේ. හයෙන් එකක්ම හිටිය අඩුකුලේ කියලා කියනවා. ඉතින් ඔය එහෙම ඉතිහාසයක් තිබ රටක් ගැන තමයි අද වෙනකොට ඔය මාධ්‍ය නිදහස වගේ දේවල් සම්බන්ධ ලොකු ලොකු මාතෘකා ඇවිල්ලා තියෙනවා. ඉස්සර මාධ්‍ය නිදහස කියලා තියා නේද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ එහෙම අදහසක්වත් තිබිච්ච රටක් නෙවෙයි. ඉතින් ඕනම තැනක රටවල් දියුණු වෙනකොට ඔෆිස් එකක් කියලා හිතන්න. ඒ ඔෆිස් එකක් වුණත් දියුණු වෙනකොට ව්‍යාපාරයක් වුණත් දියුණු වෙනකොට තව තව ගොඩාක් ප්‍රශ්න ටිකක් එනවා. ටැක්ස් කියයි. ඊට පස්සේ තව කියන්නේ මොනවාද අර සේවකීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ මේ කම්කරු නේ ඒ වගේ EPF ETF ප්‍රශ්න අන්න ඒ වගේ රටක් වුණත් එහෙම ටික ටික දියුණු වෙනකොට ලොකු ලොකු ප්‍රශ්න එනවා.
1: ප්‍රශ්න වැඩි.
0: ඉතින් මෝදි මහත්තයා මේ වෙලාවේ එහෙම ප්‍රශ්න ගණනාවක් එක්ක රට අල්ලගෙන යනවා කියලා තමයි මේ ඔය ලිපි ආශ්‍රයෙන් මම කිව්වේ. ඉතින් ඉන්දියාව දිහා බැලුවේ අපේ රටේ අසල්වැසියා නිසා.
1: අසල්වැසියා කියන්නේ පොඩ්ඩක් ඉන්න පැසල කිල්ලේ.
0: ඔව්. එයා හොඳින් ඉන්න ඕනේ නේද? අපේ ගෙදරට ප්‍රශ්නයක් නොවෙන්න.
1: ඔව්.
0: කලාපයේ බලවතා කියලා කියනවා. ඉතින් ගොඩාක් අය දැන් ඉන්දියාව ඇමරිකාව චීනය වුණත් හරි පරිස්සමෙන් කටයුතු කරන රටක් නේ ඉන්දියාව කියලා
1: කියන්නේ. ඉන්දියාව.
0: හරි. එහෙනම් මේ තව සින්දුව අහලෙමුද?
1: හා.
0: 7 විනාඩි 39යි 39 නෙමෙයි තමයි වෙන්නේ 29. මේ සින්දු අහලා ඇවිල්ලා ලොතරැයි ප්‍රතිඵල බලමු.
1: එතකන් ටික ටික ලෑස්ති කරගෙන ඉන්න.
0: ඔව් අද ඉඳන් අපිට අලුත් අනුග්‍රාහකයෙකුත් එකතු වෙලා තියෙනවා.
1: අපි ඒ ගැන පස්සේ කියනවානේ.
0: ඔව්.

0: හතයි විනාඩි 33 වෙලාව. ඊයේ ශ්‍රී ලංකා ටීම් එකේ ලකුණු පෝරුවයි අද ලොතරැයි මණ්ඩලයේ අංක ටිකයි එන්නේ එක වගේ.
1: එක වගේද? ලඟින් යනවනේ.
0: ලොතරැයි මණ්ඩලයේ ඊයේ මේ අද සම්පතේ අංක ටිකයි අපේ ලකුණු පෝරුවයි ටිකයි එක වගේ. ළඟ යනවා.
1: ඒක බලලාද දන්නේ නැහැ.
0: මට පැටලුණා තව පොඩ්ඩෙන් මම ස්කෝර් බෝඩ් එක කියන්නේ. අපි බලමු ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි වල වාසනාවන්ත අංක ටික. අද සම්පතෙන් පටන් ගන්න අංක 8 අංක 5 අංක 9 අංක 8 අංක 5 අංක 4 අංක 9 අංක 8 අංක 5 F අක්ෂරයේ තියෙන්න ඕනේ. හඳන් ලොතරැයි ගත්තනම් සිංහ ලග්නය අංක 14 26 39 52 ධන නිදාණය ඒ අක්ෂරය අංක 23 අංක 32 අංක 46 සහ අංක 61. ඊට පස්සේ අපි බලන්නේ මෙගා පව ලොතරැයි Y අක්ෂරයත් එක්ක අංක 25. ඒ තමයි ප්‍රසාද අංකයේ ජයග්‍රහය අංක 49 61 65 63. ගොවිසත ලොතරැය ආරක්ෂරයත් එක්ක 16 25 49 73. මහජන සම්පත F අක්ෂරය අංක 1 අංක 9 අංක 4 අංක 9 අංක 8 අංක 5. ඒ තමයි මං කිව්වේ අන්තිමට කිව්වේ මහජන සම්පත. තව තියෙනවා. අද සම්පත ගත්තනම් ඒක අපි අංක ටික පටන් ගන්නකොටම කියලා පටන් ගත්තා. ජය ලොතරැයි ගත්තනම් ආරක්ෂරය අංක 6 අංක 6 අංක 5 අංක 9. අවසාන වශයෙන් දැන් තමයි අන්තිම ටිකට කියන්නේ. සුබ දවසක් මකර ලග්නේ 22 23 28. ඕක තමයි ඊයේ දවසේ ලොතරැයි ප්‍රතිඵල. ජාතික ලොතරැයි මණ්ඩලය අද ටිකට් එකක් ගන්න වාසනාව ඔයාට අනිවාර්යම උරුමයි.
1: ඉතින් මේ පුංචි රුපියල් 40න් තමයි මේ වගේ ලොකු වාසනාවන්ත ජයග්‍රාහකයන් බිහි වෙන්නේ අපේ රටේ. ඉතින් ඔයාලට පුළුවන් ජයග්‍රාහකෙක් වුණත් නැතත් මේ රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් දායක වෙන්න පුංචි රුපියල් 40ක් වේදන් කරන්න අනිවාර්යෙන්ම ඔබ වාසනාවන්ත ජයග්‍රාහකෙක්. අපි හැම කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවාර මුදල වගේ කාර්යයන් රටේ සංවර්ධන කාර්යයන් රැසකට ඔයා වියදම් කරන මේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
0: අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කරේ වගේ බැලත කිරිවිදුරුක රස බලන්න කියලා මතක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ අපිට උදේ පාන්දර අපේ රටේ අභිමානයත් එක්ක එකතු කරන කිරිවිදුරුවේ රස, ඒ තමයි පැල්ලත්ත කියලා කියන්නේ. නියමිත ප්‍රමිතියට මේක හදනවා. කිසිම වෙලාවක සැකයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හොඳ නිෂ්පාදන මේ අංශයක් තියෙනවා. කිරි එකතු කිරීමේ ඉඳලා ඊට පස්සේ මේක ප්‍රොඩක්ට් එකක් වෙලා අපේ අතට එනකන් නේද පැය 48ක් වගේ පොඩි කාලයක් යන්නේ ප්‍රොඩක්ට් එකක් බවට පත් කරලා අපි ළඟට එවන්න. ඉතින් ඒ නිසාම නැවුම් බව කියන එක අංක එකටම සුරකින්නවා.

0: සින්දුවක් කියන්න තහනන්ද?
1: එපා එපා එපා, දැන් නම් නිකන්වත් කියන්න එපා.
0: මේ දවස්වල ලොකු මාතෘකා නේද සින්දුවල අයිතිය සම්බන්ධ. අජිත් අයියගේ අර ඇස යොම්මන තැනක සින්දුවෙන් කාටවත් කියන්න එපාලු. ඊ මන් දෙක දාලා තියෙනවා අජිත් අයියා වීඩියෝ එකක්. ඒක ලියපු ඒ ගීපද රචිකාව. ඈ ඒවල තියෙනවා කෝටියක නේද මුදලක් ඉල්ලලා ආයි සින්දුව කියනවා නම් කෝටියක් ගෙවන්න කියලා.
1: හරි ෂොක්.
0: අයියේ
1: නෑ හොඳයි, ඉතින් කෝටියක් ගෙවන්න බෑ.
0: ඔව් අපි ඒකට කමෙන්ට්ස් නොදීමු. අපි සිදුවීම කියමු. කමෙන්ට්ස් දෙන්න අපිට අපි අයිතිය නෑ.
1: අයිතිය නෑ, අයිතිය නෑ.
0: අපි තර්ඩ් පාටිනේ.
1: ඔව්. අපි සින්දු කියන්නේ නැත්නම් අපි ලියන්නේ නැත්නම්.
0: අජිත් අයියා මේ සහ ඒ ගීපද රචනා කරන ඒව විසඳගන්න. ඉතියා ඒක දාලා තිබ්බ ඒ ලියුමත් පෙන්නලා වීඩියෝ එකක්. ඊට පස්සේ තව සමහර ගායන ශිල්පියෝ විවිධ සංගම් ගැන මගේ අදහස දේ අපි ඒ පැති දෙකම පැත්තකින් තියමුකෝ. ඉගෙන ගීපද රචකයා, සංගීතඥයා, ගායකයා මේ එකම එකම ප්‍රොඩක්ට් එකකට නේද එකතු වුණු බොහොම ලස්සන සුන්දර නිර්මාණශීලී දක්ෂ ප්‍රවීණ නේ එහෙම පිරිසක්.
1: ඔව්.
0: එකම අරමුණක් තිබුණා ඒ අයට ලංකාවේ ගීතයට සහ Tamanට ආර්ථිකමය වශයෙන් දෙන්න පුළුවන් කලාවට යමක් කරන්න කියන අරමුණෙන් එකට පෙළ ගැහුණු පාර්ශව තුනක්.
1: ඔව්.
0: යම් තැනකදී පාර්ශව දෙකක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඉතාම ගෞරවණීයයි, සම්මානනීයයි නේද?
1: ඔව්.
0: ආදරණීයයි. අපි රසිකයෝ විදිහට ඒගොල්ලන් දිහා බලාගෙන ඉන්න විදිය නේද? අනේ හරි ෂෝක්, හරි ලස්සනයි කටහඬ. අනේ සින්දුවම අපි නිවෙනවා.
1: ඔව්, වචන ටික හරි ලස්සනයි.
0: ඔව්. අනේ එහෙම කොහොමද වචන ලියවෙන්නේ? පුදුම ලස්සන මෙලඩියක්. ආ සමහර මේ ගීත තියෙනවා වචන ඇහෙන්න ඕනේ නැහැ, මෙලඩිය ඇහෙනකොට අපිට යම් සුවපත් බවක්
1: දැනෙනවා.
0: එතකොට අර එහෙම නිර්මාණයක් වෙනුවෙන් තමයි මේ මේ වෙලාවේ මේ කතා බහ තියෙන්නේ. රසිකයෝ විදිහට අර මනාලියගේ මනමාලයාගේ පැත්තෙන් අර වෙඩින් නොල ගෙවන්න ඕනේ කියන එක පැත්තෙන් ගත්තම දැන් අපි වෙඩින් එකක් ගන්න සාමාන්‍යයෙන් අපි කියනවා ජුවලරි වලට අපි යම් ගාණක් එකතු කරගන්න ලක්ෂ 10ක් ඕනේ නෙක්ලස් එකයි රින්ග්ස් දෙකයි හදන්න කියලා.
1: ඒක
0: මේ සම්මුද්දයි ඔක්කොම.
1: හරි හරි.
0: ඊට පස්සේ හොටෙල් එක වෙඩින් එක ගන්න හොඳ තැනක්.
1: ඔව්.
0: ඒකටත් ඉතින් ප්ලේට්ස් 100ක් 150ක් 300ක්
1: විතර යනවනේ. ඔව්.
0: ඒ ටිකට මෙච්චරයි. ඊට පස්සේ ඇඳුම් වලට මෙච්චරයි. අන්දන්න මෙච්චරයි. දැන් අපිට එක්ස්ට්‍රා වෙන බජට් එකක් හොයන්න වෙනවා. බෑන්ඩ් එකට කොහොමත් හෙව්වා. බෑන්ඩ් එක ගහන සින්දු ටිකට හෙමුනොත්
1: තව වෙනම හොයන්නේ.
0: තව සින්දු 10ක් ගැහුවොත් එක ගීතයකට මෙච්චරයි මෙච්චරයි කියලා මොකරි පැකේජයක් ඇතිනේ. ඒ ගානත් අපි හොයන්න ඕනි. ඉතින් අර අපි ඒ හොයන ක්‍රමේ හොයාගමු. නේ?
1: ඔව්.
0: ඒ කියන්නේ ඒවා ගැන මේ ප්‍රශ්න කරනවට වැඩිය අපේ යෝජනාව අපි බැංකු ලෝන් එකකට ගිහිල්ලා යාළුවෙක්ගේ අතමාරුවක් කරගෙන.
1: ඔව්.
0: නේ? එහෙම නැත්නම් වෙඩින් එක යන වෙන වියදමක් කට් කළා. නේද?
1: අඩු කරලා හැම වෙලේම මෙහෙන් චුට්ටක්.
0: ඔව්. ඇඳුමට ලොකුවට වියදම් කරන්න නැතුව. මොකද වෙඩින් එකකට එන අය ඉන්නේ සතුටු වෙන්න.
1: ඔව්. ඩෙකරේෂන් වලින් චුට්ටක් කබල.
0: ඔව්. ෆ්ලවර් එහෙම පොඩ්ඩක් අඩු කරලා. එතකොට ෆ්ලවර් අය ඉන්නට අත් දෙක තියෙනවා.
1: නෑ අපි කිව්වේ චුට්ටක් අඩු කරනවා.
0: ඔව් පොඩ්ඩක්. නේද?
1: කොස් කටින් කියන්නේ.
0: මෙනු එකේ. මෙනු එකෙත් පුළුවන්. දැන් අපි දන්නවා සමහර වෙඩින් වල තියෙන රයිස් වර්ග 3-4ක්. ඔව්. අපි කතා කරගමු එක එක රයිස් වර්ගෙ. ආ සුදු බතුයි රතු බතුයි.
1: ඔව් දෙකක් තිබ්බම
0: ඇති. ඔව්. එහෙම නැත්නම්
1: දැන් අපිට නඩු දායිද නැද්ද?
0: කවුද?
1: ඔය දැන් ඉස්සරහට වෙඩින් ගන්න ඉන්න කට්ටිය.
0: ඇයි?
1: ඔය අපේ වෙඩින් මගලන්ට ඕන විදියට ගන්න
0: වෙනවා. නෑ නෑ දැන් මේ මම කරන් ඉන්න එක මම කිය.
1: අනේ.
0: මම මගේ වෙඩින් එකේ අපේ ලොකු පුතාගේ.
1: ලොකු පුතාගේ?
0: ඔව් මගේ ලොකු පුතාගේ වෙඩින් එකේදී මම දැන් මේ තීරණයකට එන්න හදන. හරි. ඒගොල්ලෝ මේ වෙඩින් කේක් වෙනම ඒ වෙඩින් කේක් නෑ. වෙඩින් කේක් එකට යන බජට් එක වෙන තැනකට දාන්න තියනවා.
1: හරි.
0: එතකොට තව තියෙනවා ඒ වගේ ලස්සන කාර් එකක්. කාර් එක ඕනේ. මගේ තියෙන කාර් එකට මල් බොකී එකක් දාලා දැන් එතනොත් ලොකු ගාණක් ඉතුරු වෙනවා.
1: ඉතුරු වෙනවා.
0: අපි කියන්නේ මෙහෙමයි. ප්‍රශ්නයක් ආවම ඒකට අපි ලෑස්ති වෙන විදිහ.
1: විසඳුම් හොයාගන්න ඕනේ.
0: තැන් ගෙදර කරන් බිල්ල එක වැඩි වෙනකොට අපි කිවේ අන්න කියලා සෝලහයකට අපි කරන්ට එක පාවිච්චි කරන එක අඩු කරලා හිමීට වෙන ඔප්ෂන්යක් හොයාගත්ත. ඒ වගේ
1: අපි කිව නෑන පාවිච්චි කරමින්
0: කියලා තව තියෙනවා ගොඩාක් කියව තියෙනවා අපිට කොස් කටින් කරන්න පුළුවන් තැන්. මම අපේ යෝජනාව මගේ ගෙදරට මගේ බිරිඳට මං කිව්වේ අපි මේක කරන්න ඕන. මොකද වෙඩින් එකට එන අයගේ රසවින්දනයට බාධ කරලා නේද කණ්ඩ බොණ්ඩ ටිකක් දීලා සින්දුවක් කියලා නටලා ඒ යන එකට අපි ඩිස්ටර්බ් කරගෙන වැඩක් නැහැ.
1: වැඩක් නැහැ නේද?
0: මං කිව්වා මට ෆුල් සූට් මහන්න එපා. ඒ ගාන කෙලින්ම දාන්න ඒ වැඩේට.
1: එතකොට මොකද නේද?
0: මම තියෙන මොකක් කරේ?
1: සරමක්
0: නේද? ඇඳුම් තියෙනවානේ. අපිට ඇඳුම් තියෙනවා.
1: තියෙනවානේ. ඔව් ඔව්.
0: දාටයි අලුතෙන් ඕනේ නැහැ නේද? මං අපේ පුතාටත් කියන්න ඉන්නේ වෙඩින් එකේ ඔය මේ ග්‍රූම් කියලා අමුතු කිට් මහන්න එපා. අඩු කරා. කෝට් එකක් රෙන්ට් එකට ගත්තා. කොහොමද අපේ බජට් ප්ලෑනින්?
1: නියමයි. වාඩ හොඳට කොස් කටින් පුළුව.
0: දැන් අපි ආර්ථික වශයෙන් අමාරු කාලවල අර පටි තද කරගත්තේ අපි. වැල්පාලමේ කී.
1: ඔව්.
0: ඒ වගේ අපිට යම් මට්ටමකට අපි මේක කරගමු කියන අදහස
1: තමයි. හිතුවත් කරන්න පුළුවන්.
0: පුළුවන්. බැරි නෑ. හරි. හැම දෙයකම අපි අපේ මැනේජ් කරන විදිහ එක්ක තමයි නේද? අපිට ඒක පුළුවන්. අපේ ගාල්වල ඉන්න විශේෂයෙන්ම බිරින්දෑවරුන්ට පුළුවන්. ඕනම
1: මැනේජ් කරන්න.
0: වියදම කියන එක හරි ලස්සනට බැලන්ස් කරන්න. හා. ඒ නිසා මේ අපි කිව්වේ කාගේවත් හිතරි දෙන්නෙත් නැහැ. ප්‍රශ්න සියල්ලත් ඉතාම සාමකාමීව
1: විසඳනවා.
0: නේ?
1: එයාට ප්‍රශ්නෙකුත් නැහැ. ඔයාලට ප්‍රශ්නෙකුත් නැහැ. යත් සතුටින් ඔයත් සතුටින්.
0: කාගේවත් අදහසකට ඇටෑක් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ.
1: නැහනේ.
0: නේ? තම තමන්ගේ අයිතිය. ඒ නිසා මේ අපිට පුළුවන් විදිහට අපි මේ සීමාවන් ඇතුළේ ඉමු. නේ? නැත්නම් මෙහෙම කරද හැක.
1: මොකද?
0: වෙඩින් එක ලොකුවට ගන්නෙම නැහැ.
1: ආ පොඩියට.
0: නෑ අසංකලා
1: කීප දෙනෙක්ට විතරක් කිව්වා
0: නෑ ඒ වුණෙත් නෑ මනමාලි එක්කන් ගියා මනමාලය ගෙනාවා සාක්ෂියට දෙන්න ගෙනා අම්මයි තාත්තයි හිටියා සහෝදරයා සහෝදරි
1: එච්චරයි
0: මුළු වෙඩින් එකම 15කින් ඉවරයි නැද්ද මං කියන්නේ
1: හරිද
0: වෙඩින් කන්වාන්තිය කඩන් වැටෙන්න අප කරන්නේ 7:48 වෙනවා

0: ලකන රේඩියෝ
1: ITN මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
2: ටෙක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරකිමු මගතොට
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
5: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
9: පියදම අවම කරගන්න විදිහ ගැන ලොකු දේශනයක් දීලා ඊළඟට ෆෝන් එක ගන්නකොට
10: කවුද මැසේජ් කරලා බැනලා තිබ්බේ?
9: වයිෆ් මැසේජ් අද්දා. පරම්පරාවේ සායම අරින්න දහදන්. ඕව කරන්න පුළුවන්.
10: ඔන්න බෑ ඉන්නවා කටහගෙන.
9: අපේ තත්ත්වෙට මොකද
10: වෙන්නේ?
9: මං කියලා තියෙනවා ලොකු රස්සාවක් කරන කෙනෙක් කියලා නේද? අපේ පුතාව අර ගෑන් ළමයාගේ පැත්තට ලැජ්ජ කරන්න හදන මාර ප්‍රශ්න යටදී. හරි හරි දැන් අපි නම් තත්ත්වේ පරිස්සම් කරගමු. නොකා නොබීමු ඊට පස්සේ නේ.
10: ඉකේ
9: තත්ත්වේ කියන එක වෙනුවෙන් අපි ගොඩක් දේවල් කරනවා. ඊතර තාප්පේ ගැහුවත් අපි අනිත් ලෝකෙට පෙන්නනවා තාප්පෙන් පෙන්නනවා.
10: අපි හොඳ පොෂ් කට්ටිය, රිච් කට්ටිය
9: කිය. ඔව් අපි සල්ලිකාර පවුලක් කිය. අපි කන්නේ කරවලයි බතුයි වෙන්න පුළුවන්. ඒක ලෝකෙට පේන්නේ
10: නැහැ නේ.
9: තාප්පේ ලස්සන තාප්පයක් ගැහුවාගෙන මේ ඕඩ රෝලර් ඩෝ එකක් දැම්මේ නැත්නම් ඒ වාව් එකේ ලස්සන එන්නේ නැහැ.
10: නිකන් තාප්පයක් නෑ. වැඩක් නෑ නේ.
9: වැඩක් නෑ නේ. නිකන් ගේට් එකක් දාලා වැඩක් නෑ.
10: වැඩක් නෑ.
9: රෝලර් ඩෝ එකක්. ලොකු ගානක්.
10: අනිවාර්යයි.
9: හැබැයි මෙහෙමයි. ලොකු ගානක් යන්නේ නැතුව රෝලර් ඩෝ එකක් හදන්න වසර 25කට වැඩි කාලයක් ඉඳලා ලංකාවේ ආරක්ෂිත රෝලර් ගේට්ටු හදන ස්වයංක්‍රීයව මැනුවල් හරිද? ඊට පස්සේ මොබයිල් ඇප් එක මගින් ගේට්ටුව හසුරවන්න. මේ වාහනේ ඉඳන් ඇප් එකෙන් නේ.
10: ගේට් එක අරින්න පුළුවන්.
9: කී එකෙන් අනම්මන හැම විදිහෙම පුළුවන්.
10: ඔව්.
9: මේගොල්ලෝ වසර 25ක් තිස්සේ මේ ශේෂ්ත්‍රේ ඉන්නවා. වසර 10ක වගකීමක් දෙන ඔයාට මේගොල්ලෝ මේ රෝලර් ඩෝ එක හදනවනะ.
10: හරි.
9: අවුවට වැස්සට ඔරොත්තු දෙන AWB රෝලර් ඩෝ ගැන මේ මතක් කරන්. ඒවට අවශ්‍ය පාටකින් නේද? දිග පළල උසේ ඔක්කොම කතා කරගෙන වාඩ පුළුවන් මේ රෝලර් ඩෝ එක දාගන්න. එතකොට AWB රෝලර් ඩෝ ගැන කිව්වේ වසර 25කට වැඩි කාලයක් ලංකාවේ ආරක්ෂිත රෝලර් ගේ

0: කිට්ටු හදනය විදිහට මේ අයට සහතිකයක් දෙන්න පුළුවන්. බිදවා එකයිකයි දෙකයි හැත්තාටයි තිස්තුනයි තිස් එක. බිදවා එකයිකයි දෙකයි හැත්තාටයි තිස්තුනයි තිස් එක. ඔය අට පහුවෙලා කෝල් එකක් ගණ්ඩ. හරි එම නැත්තම් බිදවායි හත්සිය හැත්ත තුනයි දෙසිය එකොලායි හාරසිය. බිදවායි හත්සිය ඇත්ත තුනයි දෙසිය කොලායි හාරසියට කෝල් එකක් ගන්න. රෝලඩෝ එක අවශ්‍යතාවයට. ඊට පස්සේ ලෙන්ස් එක අයිකියා හොස්පිටල් ගැන මතක් කරන්නේ ඔයාගේ හැ සම්බන්ධව රජයේ අනුමත ආයතනයකට අපි මේ වගකීම බාර දෙන්න කියන යෝජනාව හැමතිස්සම කරන්නේ ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එක ගැන ඉතාම ඉහළ විශ්වාසයක් තියාගෙන.
1: මොකද ඇහැ කියලා කියන්නේ අපිට වටිනම දෙයක්. ඉතින් ඒ හින්දා අතනට මෙතනට ගිහිල්ලා තියෙන ඇහත් සෞතු කරගන්නේ නැතුව ප්‍රමිතියකින් හැමදේම කරන ප්‍රමිතියක් තියෙන තැනකින් ඔයාගේ ඇහැ සම්බන්ධ හැම ප්‍රශ්නයකටම විසඳුම් ගන්න පුළුවන්. ඒ තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක. එතනට ගියාම ඔයාට ඇසේ සුදිවත් කරගන්න පුළුවන්. එතකොට ග්ලූකෝමා සායන තියෙනවා, ලමාක්ෂි සායන තියෙනවා, එතකොට ඇස් කන්නාඩි සේවා තියෙනවා, බාහිර රෝගියාංශ තියෙනවා. මේ හැම සේවාවක් මෙතනින් ලබා ගන්න පුළුවන්. හරිම සුහදශීලී සේවාවක් ගන්න පුළුවන්. වගේම මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න 0706 478 478 0102 785 858 මෙන්න මේ ෆෝන් ආන්සර් කරන තැනේ ඉඳන්ම ඔයාට තේරෙනවා ඒගොල්ලන්ගේ සර්විස් එක කොහොමද කියලා.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කළා වගේ මාට කියන්න ඕනේ වාගේ ගෙදර තියෙන්නම ඕනේ ඖෂධ ටිකක් තියෙනවා. ක්‍රෙමිරාජ නිවසෙන් ඒ සියලු ඖෂධ ගැන වාට විශ්වාස ඇති කරලා තියෙන්නේ වසර 77ක් තිස්සේ.
1: ඉතින් ගෙදර තියෙන්නම ඕනේ ඖෂධ ටික තමයි මම මේ මතක් කරන්නේ. ක්‍රෙමිරාජ පේයාව, වැල්මී පැණිය, එතකොට ක්‍රෙමිරාජ කරල් ගුලි, සඳුන් පැණිය, කුරුලෑසෝය, හන්දි තෛල, මෙන්න මේ හැම නිෂ්පාදනයක්ම ආගේ ගෙදර තියෙන්නම ඕනේ. මොකද මේ දවස්වල පේයාව සහ වැල්මී පැණිය කියන දෙකට විශේෂ ඉල්ලුමක් තියෙනවා. මොකද උගුරේ අපහසුතාව තියෙනවා, සෙම්ප්‍රතිශව තියෙනවා, උණ තියෙනවා, කැස්ස තියෙනවා. මේ හැම දෙයකටම ඕනම ලෙඩකට ඕනම නිෂ්පාදනයක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. 0112 752 889 කෝල් එකක් දෙන්න.

0: උදයාටයි දැන්
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: good morning සුබදාසනක් අපි අලුත් පැයක ඉන්නේ සිංහෙක් හැමදාම උදේ පාන්දර මුවෙක් පස්සේ තව සතෙක් පස්සේ එළවනවනේ
1: ඔව්
0: එයාගේ කෑම ටික හොයාගන්න එහෙම අවස්ථාවක් එන හැම වෙලේම අපි සිංහයා ගැන නෙමෙයි මේ කතා කරන්නේ අනිත් පැත්තේ ඉන්න අනිත් සතා ගැන ජීවිතේ බේර ගන්න දඟලන සතා ගැන ඔබ හිතන්නේ වඩා හයියෙන් දුවන්නේ ඔය ගොඩාක් කාලවලට මුවයි සිංහයයි දිව්වම ගොඩක් කාලවලට මුවා දිනනවා ඒකට හේතුව ඇයි දන්නවද දන්නවනවා කිව්ව හේතුව තමයි
1: ඒකෙන් දුවන්නේ
0: එයා දුවන්නේ ජීවිතේ බේර ගන්න සිංහයා දුවන්නේ කෑමක් පස්සේ මේකම අපේ ජීවිතවලට ඇප්ලයි කරාට පස්සේ අපි ගොඩාක් කාලවලට දුවන්නේ නේද ජීවිතේ බේර ගන්න නෙවෙයිනේ නේ අපි මේ උදේ නැකිලා රෑ වෙනකන් දුක් මහන්සිලා වැඩ කරන්නේ අපිට ජීවිත අවදානමකින් මිදෙන්න නෙවෙයිනේ
1: නෙවෙයිනේ
0: නේ අපිට තියෙන්නේ ආර්ථිකමය ප්‍රශ්න ටික
1: ආර්ථිකයත් එක්ක දුවන්න
0: අපිත් දුවන්නේ කන්නයි බොන්නයි
1: නේ
0: කන්න බොන්න අඳින්න එහෙනම් අපි දුවනවට වැඩිය වේගෙන් ජීවිතේ බේර ගන්න දුවනයි දුවනෝ අපි හිතමු මෙන්න මෙහෙම එක වාඩ කවුරු හරි කියනවා අහවල් දවස වෙනකොට ඔයාට අහවල් මුදල ඔයා හම්බ කරේ නැත්නම් ඔයාට ජීවිත අවදානමක් තියෙනවා ඔයා ඔයිට වැඩිය හයියෙන්
1: දුවනවා දවසට ජෝ පත්‍ර පහක්වත් කරනවා
0: ඔව් මොකද ඔයා දුවන්නේ එදා දවස වෙනකොට ඔයාට තියෙන ජීවිත අවදානමෙන් මිදෙන්න ඕන කරන මුදල හොයන ඒ කියන්නේ බඩගින්නට වැඩිය නේද ඔයාගේ හුස්ම ටික පණ ටික ගැන ඔයාට තියෙනවා ෆීල් එකක් අර මුවාට වගේ තමයි අර යාට මිස්සුනොත් වෙන කෑමක් හොයාගත්ත හැකි
1: ඔව්
0: මුවා මිස්සුනොත් එයා වෙන කෙනෙකුට නේද
1: ඔව්
0: එයා වෙන තැනකින් ඕඩර් කරනවා
1: වෙන කඩේකින් කන
0: වෙන හැබැයි මුවාට එයාගේ ස්ටෙප් එකක් හරි මිස්සුනොත් ස්පීඩ් එක තප්පරයකට හරි ගිලිහුනොත්
1: අඩුනොත්
0: අහිමි වෙන්නේ ජීවිතේ ඒ නිසා මේ අපිට හයියෙන් දුවන්න බැරි නෑ අපි දුවන්නේ අපි කියන්නේ කම්ෆර්ටබල් සෝන් එකේ නේ
1: ඔව්
0: පහසු කලාපයේ දුවමින් තමයි අපි මේ ගානට
1: ඉන්නේ නෙතන ජුට්ටක් වෙනස් වෙච්ච ගමන් අපි දුවනවා හයියෙන්
0: ඔයාට තව හයියෙන් දුවන්න පුළුවන් ඉතින් ඒ නිසා තව ටිකක් හයියෙන් දුවමුද කියලා යෝජනා කරනවා ඉතින් අපිට පණ බේර ගන්න ඕනේ නෑනි කියලා කන කමක් නෑ ඒ උනාට හයියෙන් දුවමු
1: මොකද ඉස්සරහට එන තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්
0: ඔව් දැන් ඔයා ඔෆිස් වල වැඩ කරන මැනේජ්මන්ට් එක තරම් හයියෙන් දුවන්නේ නැහෙනි ස්ටාෆ් එක. ඇත්ත කතාව ඒක.
1: ඔව්.
0: මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් MD කම්පැනි ඕනර් එයා දුවනවා. මොකද එයාගේනේ බිස්නස්.
1: එයාගේනේ. ඔව්.
0: හැබැයි සේවකයෝ එහෙම දුවන්නේ
1: නැහැ.
0: සමහර ආයතන තියෙනවා සේවකයෝ දුවනවා බොස් දුවන්නේ.
1: බොස් ඉන්නවා සේවකයන්ට පාඩිය ඕක කම්පැනි කරගෙන යන්න.
0: බොස්ට කොහොම හිටියත් එකයි. අපි හිතමුකෝ නිකන් කොහේ හරි කාන්තෝරුවක් වගේ එකක් ගමු උදාහරණයක්. බොස්ට කොමිටියත් එකයි. එයාට ඉතින් එයාට අපි හිතමු රජයෙන් හෝ කොහෙන් හරි පඩි වෙලාවට
1: හම්බ වෙනවා.
0: එයාට ඒ ටාගට් එහෙම ටාගට් නැහැ. නේ? හැබැයි ආයතනයේ සේවකීන්ට තියෙනවා මාසෙ ටාගට් එකක්.
1: ටාගට් එකක් තියෙනවා.
0: මාකටිං කරන කෙනෙක් කියලා ඉතින්. එයා ටාගට් එක ගැහුවොත් තමයි එයාට ඉන්සෙන්ටිව් එකක් එහෙම වදින්නේ.
1: වදින්නේ.
0: එහෙමත් නැතිවම නෙවෙයි.
1: නේ? අනිවාර්යෙන්.
0: අපි අලුත් පැයක ඉන්නේ. 8:09

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
3: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
2: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
3: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
4: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: උදෑටයි විනාඩි 19යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

0: අටයි විනාඩි 27යි වෙලාව. මේ දවස්වල ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වලට ප්‍රාන්තේ 56ක් ගංවතුරට බිලි වෙලා තියෙනවා. බැංකොක් නුවර ජලයෙන් නැට වෙලා තිබ්බ වීඩියෝ ටිකක් එහෙම ගියා. මේ අතරේ නේපාලේ නේද අග්‍රාමාත්‍යවරයා මේ කාලගුණ විපර්යාස වගේ දේවල් සම්බන්ධව ලංකාව සහ ශ්‍රී මේ නේපාලය කියන රට මූණ දෙන මේ ප්‍රශ්න අභියෝග ගැන එහෙම කතා කරපු මේ ජාත්‍යන්තර සමුළුවක කතා කරපු වීඩියෝ පටයම ෂෙයා වෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය නිසා ලෝකයේ රටවල් ගණනාවක් ඉතාම අවදානම් තැනක ඉන්නේ නේ. ඉතින් දැන් යුරෝපා රටවලින් ඉන්දියාවට එම සහන දෙන්න මේ වෙනකොටත් ක්‍රියාත්මකයි. ඒ කොහොම වුණත් කාලගුණයට අපි පිළියම් හොයන්න අපිට එකට අගේන්ස් අපි කියන්නේ ඒවට විරුද්ධ වෙන්න බෑ. අපිට තියෙන ඒවට එක්ක අනුගත වෙන්න, එහෙම නැත්නම් ඒවා පළවාරින්න බෑ, මේ පලා යන්න. ඒවා ස්වභාවික ආපදා සිදුවන තැන්වලින් ඉවත් වෙන්න. ඕකනේ අපිට කරන්න තියෙන්නේ. විසඳුම් කියලා එහෙම අපිට අර කවුන්ටර් ඇටැක් එකක් කරන්න පුළුවන් තැනක් නැහැ. දැන් ඉදිරි කාලයේදී දැන් ජනවාරි සහ පෙබරවාරි මාස ගැන කියනකොට කියනවා සෑහෙන වියලි කාලගුණයක් එන්නේ කියලා. අපි ඒවට දැම්ම ඉඳලම ලෑස්ති වෙන්න ඕනේ නේ. වගාවල් අපි හරියාකාරව කළමනාකරණය කරගෙන ඒ කාලේට ආහාර ටිකක් කපඩා කරගන්න වෙනවා. ඒ වගේ තියෙනවා. දැන් අය අපි හැමතිස්සෙම ඩීප් ටෙක් සෝලා ගැන එහෙම කතා කරන්නේ ඒ කාලෙදී අපි විදුලි අර්බුදයට කොහොමද මූණ දෙන්නේ කාලෙක ඉඳන් කියන කතාවක මේ තවත් නේද එපිසෝඩ් එකක් මේක. ඩීප් ටෙක් සෝලා ලංකාවේ අපි කියමු සාමාන්‍ය විදුලි බල පද්ධතිය එක සම්බන්ධ වෙලා සෝලා එකෙන් ජනනය කරන විදුලිය ජාතික පද්ධතියට දීලා වාගේ ගෙදර විදුලි බිල අවම කරගෙන ඒ අනිත් පැත්තෙන් ගත්තා වගා කටයුතු වලට සහනයක් වෙන ගමන් මේ හැමදේම ඩීප් ටෙක් සෝලා හරහා වැඩ කරගන්න අවස්ථාවක් තියෙනවා.
1: ඉතින් අර කලින් කිව්වා වගේ ඉස්සරහට වියලි කාලගුණේ එනවා කියලා ආවට පස්සේ විසඳුම් හොයන්න එපා. හෙට මෙහෙට දඟල දැම්ම ඉඳන්ම නිවැරදි තීරණය ගන්න ඕනේ. එතකොට හෙට දවසේ ඔයාගේ නිවසට වගාවර ව්‍යාපාරයට ඒ ගැන නිවැරදි තීරණේ විශාල ශක්තියක් වෙනවා. ඉතින් අදම කතා කරන්න 077 777 7374
0: ඩීප් ටෙක් සෝලා. ඩීප් ටෙක් කියලා කියන්නේ සෝලා සම්බන්ධ සියලු අවශ්‍යතාවයන්ට ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකේ වාට තියෙන ඕනම ප්‍රශ්නකට විසඳුම් දෙන තැන. සෝලා එකක් ගන්න අයිඩියා ගන්න නැහැ කියෝ නිකන් කෝල් එකක් දීලා අහනකො ඩීප් ටෙක් ඕගොල්ලෝ මොනවද කරන්නේ ස්මාර්ට් ඇග්‍රි කියලා ඕගොල්ලෝ එක මොනවද අපිට කරන්න පුළුවන් අහන්න ගොඩක් වැඩ තියෙනවා.
1: එතකොට ආට පුළුවන් මේ තමන්ට අවශ්‍ය කරන දේ මොනවද කියලා එතනින් තේරුම් ගන්න.
0: විජය නිෂ්පාදන අතරේ තියෙන විජය අපි ඉදියාප පිටියක ගැන කතා කරමු. රතු සහ සුදු ඉදියාප පිටියක මේක හාල් පිටියක. මොකද පාම් පිටි වලින් ඉදියාප හැදුවම ඒකේ නියම රසය එන්නේ නැහැ. ගොඩක් අය ප්‍රතික්ෂේප කරනවා පාම් පිටි ඉදියාප. හැබැයි ගොඩක් කඩවල් වල එහෙම තියෙන්නේ පාම් පිටි ඉදියාප තමයි. ඒ නිසා gedara වට සහල් පිටි වලින් ඉදියාප ටික හදා ගන්න රතු සහ සුදු විජය කියන නමින් ගන්න කියලා මතක් කරනවා. රටම එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි.
1: ඔයාට කරන්න තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් මේ මත්ද්‍රව්‍ය ජාවාරමට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් ඔයා මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඔයාටම තේරෙනවා නම් ඔයා මේ ජීවිතෙන් ගැලවෙන්න ඕනි කියලා 19:24 කතා කරන්න ඕනේ. මොකද මේ නීතිය සම්බන්ධ ආයතන වලට විතරක් පැවරිච්ච වගකීමක් නෙවෙයි රටේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ටම. කියන්නේ ඔයාට මට අපි හැමෝටම තියෙන වගකීමක් තමයි මේ මත්ද්‍රව්‍ය උතුරෙන් රටම ගලව ගන්න. ඉතින් ඔයාදින මේ පුංචි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන්. මතකයිනේ නම් 19:27
0: ඒ මතක් කරේ අපි 19:27 කියලා කිව්වේ රටමේකට ජාතික වැඩසටහන ගැන. ඉතින් මේක දන්න කියන කෙනෙකුට උනත් දෙන්න ඔයාට සමහරට මේ වෙලාවේ එකපාරට ඔළුවට එන්නේ නැති වෙන්න පුළුවන් එහෙම කෙනෙක් ගැන. හැබැයි විමසිල්ලෙන් ඉන්න එහෙම තොරතුරක් දැක්ක ගමන් දුටු තැන නේ ඒ තොරතුර සමාජය ගැන හිතලා සමාජ වගකීම ගැන හිතලා ඔයා අනිවාර්යෙන් 19:27 කතා කරලා කියන්න.

0: ඊයේ ලෝක ක්‍රිකට්ටොල මාර දවසක්. ඊයේ දවස ඇතුළේ සීයේව ගහපු පිතිකරුව හිටිය පස් දෙනෙක්. විරාට් කෝලි, ටොම් බැන්ටන්. ඉංගලන්තේ ඒගොල්ල අපිට ගැහුවේ. කෝලි ගැහුවා කොදෙව්වන්ට. කොදෙව්වන්ගේ ග්‍රේව්ස් ගැහුවා ඉන්දියාවට. හරි. ඊට පස්සේ ඩේවිඩ් මිලර් ගැහුවා. හරි. යෝ ඊයේ දවසේ ගහපු මෙව්වා.
1: බලන්න අපි කොච්චර හොඳද කියලා.
0: තව බවුමා ගැහුවා. බවුමා. දකුණු අප්‍රිකාවේ නායකයා. හරි. එතකොට සීයේව පහක්. බැන්ටන්, බවුමා, මිල, කෝලි, ග්‍රේව්ස්. අපේ ඔක්කොම එකතුලා 135.
1: අපි හරි හොඳයි. අපි හැම කාටවත් ගගා යන්නේ.
0: පුදුම සාමූහික කණ්ඩායමක් අපි. චරිත සලංකගේ අන්තිම ඉනිංස් ටික දාලා තියෙනවා. 11යි, 14යි, 7යි. ඒ වගේ. හරි ඉලක්කම් එහෙම වෙන්න පුළුවන්. ඔය ඒ වගේ ලකුණු ටිකක් තියෙනවා.
1: රිපෝට් එක වගේ.
0: විරාට් කෝලිගේ අන්තිම ඉනිංස් 10 දාලා තියෙනවා. 65, 45, 185, නෑ 125. ඊට පස්සේ 70, 112. ඔහොම ඉනිංස්. අන්තිම ඉනිංස් 10. චරිත සලංකගේ ඇත්තටම ටීම් එකේ ඇයි චරිත සලංක ඉන්නේ කියලා අර සංගක්කාර මේ පහුගිය දවසේ ගැහුවා. එයා ඉන්න එක ගැන මට ප්‍රශ්නයක් කියලා
1: කිව්වා.
0: දැයිය මැච් එකේ අපිට සෑහෙන කැච් ප්‍රමාණයක්
1: අතෑරෙනවා.
0: අර කුසල් මැච් එකෙන් පස්සේ කිව්වේ අපි පන්දු රැකීමේදී දුර්වල වුණා.
1: හැමදාම කියනවනේ.
0: ඔව් අපි පන්දු යැවීමේදී දුර්වල වුණා. අපි පිතිකරණයේදී දුර්වල වුණා.
1: ඔව් ඉදිරියේදී ඒව හදාගන්න උත්සාහ
0: කළා. ඔව් ඉතින් ඊට අමතර වෙන මොකුත් කරන්න නැහනේ. ක්‍රිකට් ගහනකොට ඊට අමතර වෙන මොකුත් කරන්න දේවල් තියෙනවා.
1: තරගල ගලවට තියෙන.
0: කරන්න ඕන වැඩ තුනම ෆේල් වෙලා ඇවිල්ලා කියනවා. අපි ඒ තුනෙන් විතරයි කියන්නේ වෙන මොකුත් නැහැනේ නේ. කැච් අතෑරියම් මැච් පරදිනවා. හරියට බෝල් නොකරම් මැච්
1: පරදිනවා.
0: හරියට බැට් නොකරම් මැච්
1: පරදිනවා.
0: ඉතින් හරි පරාජය සඳහා සියලු සුසුකම් සපුරලා
1: තියෙන්නේ.
0: ඉතින් ඊයේ මේ අපි හිතන් හිටියා තුන්වෙනි මැච් එක දිනයි කියලා. ඉතින් අපේ වේලාසන කාලා නිදාගත්තා.
1: මං කිය ඒකල සෞඛ්‍ය ගැන හිතනවා වෙන්න බැරිද?
0: ඔව් ඉක්මනට කාලා නිදාගත්තා. ඉන්දර ගියා. අපිත් එහෙම තමයි. අපිත් ඉතින් අර 300 ගානක් ගානකොටම අපි දන්නවා අපේ ඉනිං එකේ බලන්න දෙයක් නැහැ කියලා.
1: ඒ හින්දා කාලිනාස්ති කරන්නේ නැතුව කාලා බීලා නිදා ගන්නවා.
0: එල්ලවලා ගිහිල්ලා 300 ගානක් ගැහුවේ, එහෙම ගැහුවේ ජයසූරියලා සංගක්කාරලා ඉන්න
1: කාලේ.
0: ඉතින් බස්සේ එහෙම ක්‍රිකට් එකක් ලංකාවට නැහැ.
1: නෑ.
0: ඉතින් කවුද මේ වඩ වගේ කියන්න ඕන? කවුරුත් කියන්න ඕනේ නැහැ. බලන අපිම තමයි. 8:36

0: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මුදලාලි අර අලුත් රූෆින් සීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන ප්‍රදාන අභිමානය රයිනෝ.
4: ශ්‍රී ලංකාවේ අංකයේ රූෆින් සීලින් සීට්
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
6: වසර 25ක විශ්වාසයේ AWB roller dose මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සහ AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077 22 11 400

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීම.
6: ලකන්ඩ රේඩියෝ ITN.

0: අතයි විනාඩි 42යි වෙලාව. බර්මියුඩා ත්‍රිකෝණයේ ආශ්‍රිත ආසන්නයේදී මේ නැවක් මේ දවස්වල අතුරුදන් වෙච්ච සිදුවීමක් ගැන වදක්කක් තියෙනවා.
1: ඔව්.
0: මේක ඇවිල්ලා වෙලා තියෙන්නේ වසර 11කට පස්සේ. නෑ පොඩ්ඩයින්.
1: ඔව්
0: වසර 11කට පස්සේ. කැරිබියන් වලින් ආපු කාගෝ නැවක් තමයි රේඩාර්කින් මේ රේඩාර් පද්ධතියෙන් මිදිලා ඊට පස්සේ මේඩේ කෝල් එකක්වත් නැහැ කියලා කියනවා. කාලගුණයත් හොඳයි. හැබැයි මේකට මොකද උනේ කියලා
1: තමයි පාට අතුරුදහන් වෙලා තියෙනවා.
0: ඔව් දැන් බලන්න මේ සැප්තැම්බර් මාසයේ මුල් සතියේ සිදුවීම. දැන් මීට කලින් බර්මියුඩා වලදී 1945 දී ෆ්ලයිට් 19ක් අතුරුදහන් වෙලා තියෙනවා. හරි. ඉතින් ඒ ප්‍රදේශයට ඉතාම ආසන්න තැනකදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඔය කලාපයේ තියෙනවලු එහෙම තැන් කීපයක්. බර්මියුඩා ත්‍රිකෝණේ.
1: ඔව්.
0: හරි. අර සින්දුවක් තියෙන බර්මියුඩාවේ ලයිරුගේ සින්දුවක් තියෙනනේ.
1: ඔව්. නේ.
0: ආ ඒ වගේ සිදුවීමක් මේක තාම මේ තොරතුරක් නැහැ. ඉදිරියේදී මේ ගැන අප්ඩේට් එකක් දෙයි ජාත්‍යන්තර මාධ්‍ය කියලා තිබුණා. ඒ කියන්නේ අර හිතන දේවල්ම නෙමෙයිනේ වෙන්නේ. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ
1: හිතාගන්න බෑ.
0: හරි. ඒ ආම්දුරුත් දැන් නැහැ නේද කාලෙකින්.
1: කාලෙකින් අපි දැක්කේ නැහැ කොහෙවත්.
0: මේ කවුද අපේ කත්නෝරු හාමුදුරුවෝ.
1: කත්නෝරු.
0: උන්වහන්සේ දැන් ගොඩක් මම දැක විවිධ රටවල නේද ධර්ම දේශනා සඳහා යනවා.
1: අර
0: එක කාලයක් තිබුණා එක දිගට හැම සතියන්තයකම ධර්ම දේශනයක්. ඉතින් හරි වටිනවා මේ. එහෙම නේද? ආගම ධාමත් එක්ක විශේෂම තරුණ ප්‍රජාව සෑහෙන ලොකු මෙව්වයක් තිබුණා මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව.
1: දැන්
0: ඉතින් උන්වහන්සේ ටිකක් කිසුවේ. එහෙමත් නැහැ. සමහර විට ගිහින් බලන්න උන්වහන්සේගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එහෙම මොන හරි වැඩ කටයුත්තක්
1: වෙනවා.
0: අර ඉස්සර තරමට නේද සමාජ මාධ්‍ය ටික කතා කරන අඩු ඊට වැඩි දේවල් ප්‍රවෘත්ති මේ වෙලාවේ සමාජ මාධ්‍ය තියෙනවා නිතර කතා වෙන. 8යි විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධ නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හතයි විනාඩි පනහයි අපේ ගෝල්ඩන් වොයිස් ඊයෙත් නේද ෆස්ට් රවුන්ඩ් එකේ ලාස්ට් එපිසෝඩ් එක නේද ඊයේ
1: ඉවරයි
0: ඔව් රෙකෝඩින් කරේ ඊ ආවද
1: නෑ නෑ ඉන්න බැරි වුණානේ
0: හෙයි
1: වැඩක් තිබුණානේ එන්න බැරි වුණා
0: මේක වැඩක් නෙවෙයිද එතකොට
1: නෑ මං කලින් දාගත්ත වැඩක් තිබුණා එන්න බැරි වුණා ඒ හින්දා
0: රයිට් ඒ වගේම අද ටේක් කෑ වැඩසටහන තියෙනවා අද ටේක් කෑ තියෙන්නේ නුවර ධර්මරාජ් 27 වෙනි ටේක් කෑ වැඩසටහන අය බලමු අපි නුවරට අද පිළිමතලාව අද පිළිමතලාව මධ්‍ය මහාවිද්‍යාලයේ තියෙන ගීත කෝල් එකක් ගමු තව පොඩ්ඩකින් ඊළඟ පැයේදී නේ ඊට කලින් අපි මේ පැයෙන් ඊළඟ පැයට යනවා අපි පැල්ලත්ත කිරිබීදුරු රස බලන්න කියලා වඩා ආරාධනා කරන්නේ ලංකාවේ අපේ අභිමානයත් එක්ක අවුට්ලට් වලින් ඕනම ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන් පැල්ලත්ත ඕනම එකක් ගන්න පුළුවන් නේ මේ ළඟම තියෙන කඩේ තියෙනවා යෝගට් එකක් බටර් එකක් කිරිබිටි පැට් එකක් ෆ්‍රෙෂ් මිල්ක් එකක් වෙන්න පුළුවන්
1: අයිස්ක්‍රීම් එකක් වෙන්න පුළුවන්
0: හැම දෙයක්ම ගන්න පුළුවන් පැල්ලත්ත කියන නමින් ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන කියන්නම්

0: රැඳෙන්නේ නැහැ, පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට පරණ පෙනුමක් එන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ. මේ හැම දෙයක්මත් එක්කම තත්ත්වයෙන් උසස් ශක්තියෙන් උසස් ඉදිරියවගෙනව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මැටි ලේයර් එකේ හින්දා එළිය කොච්චර රස්නේ වුණත් ඒක පාලනය කරලා තමයි ඇතුළට දැනෙන්නේ. ඒ වගේම තමයි හොඳ ලස්සන නිමාවකුත් ගේ ඇතුළට ලැබෙනවා.
1: අපි ගේ තිෂේරව සම්බන්ධ කරගන්න සූදානම්. අද පිළිමතලාවේ ඉන්නේ ටේකියා වැඩසටහන අතරතුරේ බලමු ගීතේ කතා කරන්න පුළුවන්ද කියලා. ගීත් සුබ දාසනක්.
2: අයිබෝම් සුබ දාසනක්. ජයග්‍රහී වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සංකෝ බැතුළු සියලු දෙනාටම. අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියට. ඉතින් අපි තෝරගෙන තිබෙන පාසල මහනුවර ධර්මරාජ විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් අසංක තෝරගෙන තිබෙන්නේ. ඉතින් මේ දැන් අද උදෑසන මාර්ග අනතුරු සම්මර්ශනය මේ වෙන විට ආරම්භ වෙලා තියෙන්නේ. හේදි මේ දූදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම ලබා දීම තමයි ඉදිරිපිට නියමිත වෙලා තියෙන්නේ. දැන් මේ වෙන විට ඒ සම්බන්ධයෙන් රකවාහන මූලස්ථානයේ සියලු දෙනා පොලිස් කණ්ඩායම අපිත් එක්ක පැමිණි සම්දර්ශයට පැමිණි සියලු දෙනා මේ වෙන විට මේ දූදරුවන්ට ඒ ප්‍රායෝගික අත්දැකීම ලබා දීමයි මේ වෙන විට සිදු වෙන්නේ. එතකම අපිත් එක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා මහනුවර රටවාහන ස්ථානාධිපතිතුමන්. අපි එතුමාව මේ වෙලාව සම්බන්ධ කරගන්න සූදානම්. ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝටේගොඩ මහතා තමයි අපිත් එක මේ වෙලාව එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වෙලාවේ දැන් මහනුවර නගරේ අපි තෝරාගෙන තිබුණ මේ වගේ වැඩසටහන කර මොනවාගේ අදහසක්ද තියෙන මේ වැඩසටහන සම්බන්ධයෙන්?
3: ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට. මේක හොඳ වැඩසටහනක්. මේක දැන් මේ ළමයි බොහොම ආශාවෙන් සතුටෙන් මේක නරඹනවා. මේ මේ ඔයගොල්ලගේ සඳහසන වැඩසටහන මහනුවර වගේ මේ බොහොම කාර්යබහුල නගරයක, මහනුවර වගේ රටවාහන තදබජය වැඩි අනතුරු බහුල නගරයක මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගොඩක් වටින දෙයක්. ඉතින් මේ වගේ වැඩසටහන් වැඩියෙන් ක්‍රියාත්මක කරන්න ඔයගොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම මහනුවර ගත්තම දැන් අපිට ගිය අවුරුද්දේ විතරක් මහනුවර පොලිස් ඒරියාගේ විතරක් 18 දෙනෙක් මැරිලා තියෙනවා. මේ අවුරුද්ද අපි පොඩ්ඩක් වෙනස් කරලා අපේ ට්‍රැෆික් ප්ලෑන් පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් දැනට මේ මාස 9 ඇතුලේ පොඩ්ඩක් අඩු කරගෙන තියෙනවා. මේ මරණ එක බරපතල අනතුරුත් ගිය අවුරුද්ද අපිට 276ක් විතර තියෙනවා. අතපය කැඩිච්ච ඒවා, බරපතල ගණේ තුවාල සිදු වෙච්ච ඒවා. ඉතින් අපි මේ හැමදේම කරලා අපි ඕගොල්ලන්ට සහයෝගය දීලා මේ මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරලා, පාසල් නමෙන් දැනුවත් කරලා මේ රියානතුරු වැළැක්වීම සඳහා, රියානතුරක් වෙන එක රියානතුරු වෙන එක අවම කර ගැනීම සඳහා තමයි මේ ගන්න උත්සාහය. ඕගොල්ලන්ට ගොඩක් ඉස්තුතියි මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මේ මහනුවර ප්‍රදේශයට ඇවිල්ලා මේ මහජනතාව දැනුවත් කරලා, පාසල් ළමයින් දැනුවත් කරලා මේ කරන ක්‍රියාවට ගොඩක් ඉස්තුතියි. මහනුවර පොලිස් විදියට අපි ඕගොල්ලන්ට මහනුවර කොට්ටාස වාර පොලිස් අධිකාරතුමාගේ ස්තුතිය පුද කරනවා.
2: මෙහෙම ස්තුතිය ඔබතුමාන්ට. ඉතින් අසංක මේ විදිහට මේ දිනෙන් දින හෙළන මාර්ග අනතුරු වැළැක්වීම පණිවිඩය අපි සමාජයට රැගෙන යන්නේ. ඒ වගේම තමයි තවත් විශේෂී කාරණාවක් තියෙනවා. දැන් පසුගිය වර්ෂ ගත්තට පස්සේ අසංක මේ රියානතුරු හේතුවෙන් අපේ රටට වටිනා මේ අපේ අනාගතේ බාර ගන්න වූ ආදරණීය පාසල් දූ දරුවන් 15 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වල තිබෙන පසුගිය වර්ෂය ගතට පස්සේ දැන් මේ ටේකියා වැඩසටහන ආරම්භ කිරීමත් සමග අපිට ඒ තත්ත්වය අවම කර ගැනීමට හැකියාව ලැබෙන තුනා. දැන් මේ අවුරුද්දේ තවමත් මේ වෙන විට වාර්තා වෙලා තිබෙන්නේ ඒ වගේ මරණ, අපිට ඛේදනීය මරණ 4ක් පමණයි මේ වෙන විට වාර්තා වෙලා තියෙන. ඉතින් අපේ මේ වෑයම මේ බිඳුව දක්වා අඩු කරලා මේ අපේ රටේ අනාගතේ බාර ගන්නා වූ මේ ආදරණීය පාසල් දූ දරුවන් ආරක්ෂා කරගන්න, ඒ වගේම මේ පණිවිඩය ඉක්මනින්ම සමාජගත කරන්න තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. කේන්ද්‍ර ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය 1990 මේ සියලු දෙනාම අපිත් එක්ක අදවසේදී සැවිලිනවා. ඉතින් බේන් විශ්වවිද්‍යාල සංක අපේ මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට තවත් අවස්ථාවක සූදානම් ලක්කඩොස්සේ තොරතුරු කියන්නේ.
1: බොහොම ස්තුතියි. අපි ගීති ශේරේක කතා කරේ. අද මේ කඳු උඩරට රාජධානී ඉන්නේ. අද හෙට සහ තව දින කීපයක් මේ අධ්‍යාපන කලාපයේ පාසල් එක්කයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. 8:55 අපි විජය නිෂ්පාදනය මතක් කරන්නම්. විජය කෝපි සහතේ ගැන කතා කරත් අපිට පුළුවන් සහතිකයක් දෙන්න නේද? ලංකාවේ වෙළඳපොළේ තියෙන දැන් කාට එකක්, එහෙම නැත්නම් තේ එකක් මොනවා කියලා කිව්වම අපිට කොච්චර වැදගත්. එතකොට මේ කහට එකේ තියෙන පාට සුවඳ, එතකොට රසය, මේ සියල්ල ගැන හිතනකොට ඔබට විජය කියන නමින් අපිට සාතිකයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. කෝපි එකක් කියලා කිව්වත් කෝපි කියන්නේ සංස්කෘතිය ඇතුලේ නේ ලංකාවේ කෝපි වලට නේ හැමදාමත් හොඳ මාකට් එකක් තිබුණා ජාත්‍යන්තරෙත්. ඒ බව තවදුරටත් ආවුරු කරනවා විජය කියන නමින්.

0: Radio ITN. Dekya sureke mumaka tota. Clean Sri Lanka wedasatahana yatate kriyaatmaka wana jaathika marga aarakshawa pilibanda sisum danuwat kirime Dekya meelanga wedasatahana.
1: September 28 Dharmaraja Vidyalaya Mahanuwara.
2: Sandhanaya Clean Sri Lanka lekam kaadralin ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකි මුමගතොට

0: විලාව පෙරවරුණ අවයයි. විලාව ඔබ වෙත ගෙන ආවේ.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ගෙවුණු පෑ 24 තුල දිවයිනේ සිදු අනතුරු කිහිපයකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනතුරක් සිදු වූයේ මීගොඩ පොලිස් වසමට අයත් ගොඩගම පාදුක්ක මාර්ගයේදී. ඒ අතුරු පැදියා පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතර පැන තාප්පයක ගැටීමෙන්. එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ බොරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන 54 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්. මේ අතර නොච්චියාගම පොලිස් වසමේදීද සිදු අනතුරකින් යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් අනතුරක් සිදුනේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුපිටිය ප්‍රදේශයේදී. එහිදීද යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ වයස අවුරුදු 26 බවයි පොලිසිය සඳහන් කළේ. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ඉදිරිපත් කළ සාමයෝජනාව ප්‍රතික්ෂේප කළද ගැටලුවට රාජතාන්ත්‍රික විසඳුමක් පමණක් ඇති බව ඉරානයේ අවධාරණය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යරයා ප්‍රකාශ කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉරානයේ ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලිය යුතු බවයි. ඉරානයේ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ අතරතුර මෙම සාමයෝජනාව ඉදිරිපත් කර ඇති අතර කටාර් මැදිහත්කරුවන් හරහා එය ඇමරිකාව වෙත යොමු කර තිබෙනවා. යෝජනාවට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ කලාපයේ සටන් විරාමයක් සඳහා දින 7ක ක්‍රියාවලියක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණා. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයේ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බවයි. ඒත් ඇමරිකාව යෝජනාව ප්‍රතික්ෂේප කළ බවට නිල වශයෙන් මැදිහත්කරුවන් හරහා තවමත් දැනුම් දී නොමැති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: උදේ 9:04යි.

0: නවයයි හතයි අද ලෝක ජල බීතිකා දිනය කියලා ඔබ දන්න නැතුවෙත් නේ?
1: ඔව් දන්න.
0: ඔබ දන්නේ නැහැ ඔබ ගෙදර ඔබේ ගෙදර ඉන්න නේ
1: සුරතලා
0: දන්න නැති සමහර අහලා බලන්න. අපි දන්නෙත් නැහැ ඇත්තටම. අපි පත්තරේ තියලා තමයි දැනගත්තේ. හැම වසරකම සැප්තැම්බර් 28 වෙනිදා
1: හරි
0: ලෝක ජල බීතිකා දිනය මිනිස්සුන්ට සහ සත්තුන්ට බලපාන ජල බීතිකා රෝගය පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීම තමයි වැදගත්ම දේ මේ දවස සිද්ධ වෙන. මොකද ගෝලීය අවධානය මේ සම්බන්ධ යොමු වෙලා තියෙනවා. 2026 වසරේ ලෝක ජල බීතිකා දින තේමා වෙන්නේ එක්ව වඩාත් ශක්තිමත්ව stronger together.
1: හරි.
0: මිනිස් සෞඛ්‍ය, සත්ව සෞඛ්‍ය, සතුන්ගේ සෞඛ්‍ය, පරිසරය එකිනෙකට සම්බන්ධ නිසා ජල බීතිකාව තුරන් කිරීම සඳහා සෞඛ්‍ය සේවා, එතකොට පශු වෛද්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ප්‍රජාව එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලයි මේ පාර මේ තීම් එක වෙලා තියෙන්නේ. වෛරසයක් මගින් නැතිවෙන සත්ව රෝගයක් නේ නේද? මේ අපි කියන්නේ ජල බීතිකාව කියලා කියන්නේ සත්ව ජන්‍ය රෝගයක් කියලා කියන්නේ. මිනිස්සුන්ට වගේම ශීරපායි සතුන්ටත් වැළඳෙන්න පුළුවන්.
1: හරි.
0: එතකොට මේ සතුන්ගේ කේටය හරහා තමයි මේක වෙන්නේ. ඒ නිසා සපාකෑමක්, සෙරීමක් නේ, ආසාදිත කේටය තුවාල වෙච්ච සමක්, ඇස්, නාසය, මුඛය වගේ ස්ථාන සමග සම්බන්ධ වීමෙන් පස්සේ වෛරසය ශරීරයට ඇතුල් වෙනවා.
1: ඔව්.
0: ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න. ඔය ගෙවල් වල එහෙම හදන බල්ලු පූසු කරේ තියාගෙන හදනවනේ අපි ආදරේනේ.
1: ඔය දැන් ගොඩක් අය හිතනවනේ කතර ඇති කරන අයට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා.
0: නැහැ කියලා.
1: නැහැ තියනවා. අවධානම තියනවා.
0: ඒ නිසා මේ සමහර බව්වන්ගේ කට ඇතුලේ අත දාගෙන එහෙම ඉන්න ඔය නේද? ආන්නේ මේ අනේ
1: තුක්.
0: හපන්නේ මේ යා කියලා. කමන්නේ. ඒක ඔබට සහ යත් එක්ක තියෙන විශ්වාසය සහ ආදරය.
1: බැඳීම. ඔව්.
0: නමුත් මේ අවධානමක් කියලා එකක් නැතුවාම නෙවෙයි. දිනසයි වගේ දේවල් සම්බන්ධව ඔය පාරේ ඉන්න බලු පැටව එහෙම ගෙදර අරන් යන විශේෂයෙන්ම අපේ තරුණ කණ්ඩායම තරුණ පිරිස් ඉන්නෝ දැක්ක ගමන් අරන් යනවා.
1: විශේෂයෙන් කියන නෙමෙයි එන්නත් කරලා අරගෙන
0: යනවා. ඔව් අරන් ගිහිල්ලා ආව නියමිත විදියට නේ පරීක්ෂණ වලට ලක් කළා වගේ ආරක්ෂාව ගෙදර අයගේ ආරක්ෂාව ගැන මීට වැඩිය යම් අවධානයක් දෙමු කියන යෝජනාව මේ පැය පටන් ගන්නකොට අපි ඔබට කරනවා.
1: ඔව්
0: මේ පැයත් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අපිත් එක්ක ඔයාගේ ඇස් දෙක සම්බන්ධ රජයේ අනුමත ආයතනයක වගකීම දරන්න සූදානම්. ඉතින් ඇට කාචයක් දාගන්න ගියත් සායනයක් කියන්නේ අක්ෂි බද්ධ කිරීමක් වෙන්න පුළුවන්. තවගේ ග්ලූකෝමා සායන වෙන්න පුළුවන්, දියවැඩියා සායන වෙන්න පුළුවන්. ඔගේ ගොඩාක් ඒවට ඇහැ සම්බන්ධ විසඳුම් දෙන තැන තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ.
1: මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාගේ ඇහැ සම්බන්ධව තියෙන ඕනම ගැටලුවක් කතා කරගන්න පුළුවන්. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයා දන්න කෙන කෙනෙක්ට හරි මේ නම්බර් එක දෙන්න. 0706 478 478 0112 785 858

0: උදනාවයයි විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06.
1: දැන් එතකොට තමුන් එදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනේ.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අංක 2ට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. අංක 2ේ වාසි මන්තරේ DLB වාසි.
5: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
8: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
7: ඔක්තෝබර් 3 සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
8: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: pian hatali alut matampa tago.
1: Galin Popular Award 2026 Asari Janapriyatama Radio Wedasatahan Yuwala.
2: Most popular radio program couple of the year Chamith Vidhanagamage samaga Charu Samadhi.
1: Lakhanda Evening Drive Chamith Vidhanagamage samagin Charu Samadhi.
2: Most popular television program couple of the year Asanka Satarasinga samaga Dasuni Navodaya.
1: Vasare Janapriyatama Roopavahini Nivedaka Lakhanda Morning Show hi Asanka Satarasinga.
3: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
1: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
4: රටට වග කියන රේඩියෝ
5: ලකාණ්ඩ රේඩියෝ ITN
6: 9:23. ලංකාවේ පාරවල් වැඩියම හදන්නේ තාර පාරවල්. එහෙම නැත්නම් කොන්ක්‍රීට් පාරවල්.
7: ඔව්.
6: තාර පාරවල් හරි ඉක්මනට කැඩෙනවානේ. කැඩෙනවා කියන්නේ වලවල් හැදෙනවා. ගල් ගැලවිලා යනවා. ඊට පස්සේ මේ දවස්වල මම දැක මේ ආර්නියකින් ඇවිල්ලා මේ පොඩි නිකන් කේතලයක් වගේ එකක් තියෙනවා කට චූටි එකක්. ඒකෙන් ඇවිල්ලා පාරේ එක එක හැඩයට මෙහෙම තාරවක් කර කර යනවා.
7: හරි.
6: ඒ කියන්නේ ලිස්සන ගතිය නැති කරලා.
7: ආ හා
6: හරි. ඊට උදින් එක්කෙනෙක් යනවා වැලි යන්න. මරු ජොබ් ඒවා හරිද? ඒ කියන්නේ මේ ලොකු මහන්සියක් තියෙන ඒවා නෙමෙයි වැලූ බැලමට. හැබැයි මේ මාර්ග ආරක්ෂාව ගැන හිතලා කරන්න.
7: අනිවාර්යයෙන්.
6: මේ එක්කෙනෙක් යනවා පොඩි කේතලෙකින් වගේ හින් තාර හලාගෙන එක එක හැඩයට, තව එක්කෙනෙක් වැලි ගගහ යනවා. හරි. වැලූ බැලමට හරි සරලයි. හැබැයි ලේසි නෑ.
7: ලේසි නෑ.
6: මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ඔය කරන්නේ. වැස්ස වෙලාවට ලිස්සන්නේ නෑ. හැබැයි ඔය තාර පාරවල් වලට වැඩිය ඔයා දන්නවා දැන් ඔයා. ඊට පස්සේ අපි ඊළඟ ඔප්ෂන් එකට ගියා කොන්ක්‍රීට්. කොන්ක්‍රීට් උත් ටික කාලයක් යනකොට ගල් ගැලවිලා යනවා, කැඩෙනවා, ඉරිතලනවා නේ.
7: ඔව්.
6: නෙදර්ලන්තයේ වගේ රටවල සම්පූර්ණයෙන්ම දැන් ප්‍රධාන අධිවේගී මාර්ගවල තියෙන්නේ ඇස්ෆෝල්ට් කියලා මෙව එකක්. හරි. ඒ කියන්නේ දැන් නගර ඇතුලේ පාරවල්, පදික වේදිකා, වාහන පාක් කරන හැම තැනකම හදලා තියෙන්නේ පොඩි ගඩොල් කැටවලි.
7: හරි.
6: මේවා නිකම්ම නිකන් ගඩොල් නෙවෙයි, මේවා පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ දියුණු කරපු සෑහෙන ලොකු ඉංජිනේරු විද්‍යාවක්, නගර සැලසුම් කලාවක්. හරි. ලෝකේ අනිත් රටවල් ඔය ඇස්ෆෝල්ට් පස්සේ යද්දි නෙදර්ලන්තයේ ගඩොල් පස්සේ යනවා කියලායි
7: කියන්නේ.
6: නෙදර්ලන්තේ පාරවල් හදන්න ගන්න මේ ගඩොල් වලට යාලා කියන්නේ ක්ලින්කර්ස් කියලා.
7: ක්ලින්කර්ස්.
6: මේවා හදන්නේ ගංගා මැටි වලින්, කොන්ක්‍රීට් වලින්. එතකොට අපි කියන්නේ රීසයිකල් කරපු ද්‍රව්‍ය වලින්. හැබැයි ගෙවල් හදන ගඩොල් වලට වඩා මේවා මාර හයියයි. මොකද මේවා අධික උෂ්ණත්වයට පුළුස්සලා තමයි ගන්න. මේ ගඩොල් එකිනෙක හැප්පෙද්දි එන සද්ද නිසායි මේවට ක්ලින්කර්ස් කියලා
7: කියන්නේ.
6: නම වැටලා තියෙන්නේ එහෙම. මේවා එක එක හැඩයෙන් තියෙනවා. පාර යන වාහනවල රෝදවලට ගඩොල් ගැලවෙන්නේ නැති වෙන්න පාරවල් වලට ගඩොල් අල්ලන්නේ අමුතු රටාවකට. කැනඩාව, ඇමරිකාව වගේ නේද? ලංකාවේ පාරක් හදද්දි ලොකු යන්ත්‍ර, ඔය තාර රත් කරන වාහන, කොන්ක්‍රීට් ට්‍රක් පේලියට ගේන්න ඕනේනේ. කැනඩාව, ඇමරිකාව වගේම තමයි ලංකාවෙත් එහෙම තමයි. නෙදර්ලන්තේ පාරක් හදන්න ඕනේ වෙන්නේ පොඩි අර එස්කවේටර් කියලා කියන.
7: ඔව්.
6: ඒකකුයි ගඩොල් අල්ලන කීප දෙනෙකුයි විතරයි. මේක හරියටම හදන්නේ අර පොඩි මේ අපි ලෝගෝ එහෙම හදන්නේ බෝඩ්ස් වල.
7: ඔව්.
6: අර පොඩි කාලේ අපිට තිබ්බේ මොනවද ඒවට කියන ලස්සන නම? මේ පොඩි නිකන් අය තියෙනවා, පොඩි පොඩි කෑලි තියෙනවා, ඒ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න එහෙම තියෙන.
7: බිල්ඩින් බ්ලොක්ස්?
6: බිල්ඩින් බ්ලොක්ස් නෙමෙයි.
7: එහෙනම්
6: අර බෝඩ් එකේ තියෙන ඒවා. දැන් අලියෙක් වගේ එක්කෙනෙක් කෑලි ටික ගලවලා දුන්නම
7: හිතන
6: පසල් එක. පසල් ගේම් එකක් වගේ තමයි.
7: හරි.
6: හරි. එතකොට මේ පාරක් යටින් අතුරු අලුත් වතුර බටයක් දාන්න ඕනුණත් මේ පසල් එක වගේ අර කෑල්ලක් ගැලෙව්වා එතනින් බටේ දැම්මා.
7: ආහහ.
6: ඒ ලයින් එක ගැලෙව්වා.
7: හරි.
6: අපේ වගේ තාර කට්ටේ කපලා බටේ දාලා පස් ගොඩක් ගහලා හෝම් පිට්ටු ගැහුවා වගේ කියන්නේ නැහැ. දැන් ලංකාවේ පාරවල් ගැන අපි මාර විදිහට කතා කරලා තියෙනවා. හොඳට හදනවා පාරක්
7: ආයෙ කඩනවා.
6: බලන් ඉන්න ජල සම්පාදනේ කොහොමද හදන්නේ? අන්න හදනවා වික්‍රමසිංහපුර ITN පාර.
7: ලස්සන්ට හදන එකක්
6: ජල සම්පාදනේ යනවා.
7: අද දෙන්නම්.
6: දෙන්නම් පුතේ බැටේ. එනවා. වැකෝ එකක් දාලා පාර කඩනවා.
7: හරනවා මැද ලොකු වලක්.
6: කාරණා දානවා බටේ. දාලා පස්කොඩක් ගන්නවා. දාලා මේක කළා. Right, done. Mission එක done. Mission completed.
7: ඊට වාහනේ යන්න ඕනේ දෙපැත්තේ.
6: ඊටසේ ඔය ITN එකේ පිටිපස්සේ පාර බලන්න කොච්චර හොඳට තිබ්බ පාරත්. මේ ජල සම්පාදනයට අදාළ මහත්තුරු හන් ඉන්නවා නම් මහත්තයෝ ඕගොල්ලන්ට පාරේ බටේ දාන්න වගේ මේක හදන්නත් ඕගලන්ට මං හිතන්නේ නේද?
7: මතක් වෙන්න ඕනේ.
6: නේ ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. තිබුණ විදියට හදලා යන්න.
7: ඔව්.
6: බැරි වෙන්න පුළුවන්. ඉතින් අඩුමතරනේ තිබුණ එක ගාන ළඟට.
7: ඔව්. එහෙම නෙමෙයි. චරම නෙමෙයි. ගාන ළඟට යන්. ලස්සනට.
6: ITN එක පිටිපස්සේ පාරේ තුන් කාලක් විතර කාලා දාලා තියෙනවා. හරි? මේ හැට පේන එක මම මේ කියන්නේ. ඔබේ ගමේ පාරෙත් එහෙම තමයි.
7: ඔව්.
6: හොඳට තාර දාපු පාරක්. හානව හැමක්
7: නෝවෙත්ද
6: හරි ඊට පස්සේ තව ඉන්නවා ඔය ගෙවල් වල අතුරු පාරවල් වලට ටැප් ලයින් එක ගන්නකොට පාර මැද්දෙන් කඩනවා ඒ කියන්නේ එහා පැත්තෙන් මේ පැත්තේ ගෙදර වතුර ගන්න මැද්දෙන්
7: කඩනවා
6: කඩලා හරියට හදන්නේ ගල් ටිකක් ඔහොම මෙහෙම අතින් වගේ හේතු කරලා
7: අර ලස්සනට තිබ්බ පාර
6: කාලා යනවා පාර කාලා යනවා හරි ඉතින් ඔය නෙදර්ලන්තේ වගේ හිම තාක්ෂණය පාවිච්චි කරනවා ගල් අර බ්ලොක්ස් වගේ ගල්නේ ඒවා මේ ක්ලින්කර්ස් දාලා කරන්නේ එතකොට ආයි අලුත් වැඩියාවක් කරන්න ගියත් අපි හිතමු මෙතන ගල් කැට දෙක තුනක් කැඩුනා කියලා ඒ ටික විතරයි ඉවත් කරන්න තියෙන්නේ ලංකාවේ මෑත කාලේ හදපු ගොඩක් පාරවල් වල බලන්න වතුර නල පුපුරලා යටින් පුපුරලා උඩින් තාරි උඩින් නේද දවස් දෙක තුන වතුර ගලනවා අහල පහලයි කෝල් කරනවා එන්නේ අනන්තවත් ඔය අද්දකින් මට තියෙනවා ඔබටත් එහෙම ඇති එන්නේ ඒගොල්ලෝ පුළුවන් වෙලාට අවිල්ලා හදනවා අපතේ ගිහිල්ලා වතුර සෑහෙන ප්‍රමාණය ඉතින් මේවා නෙමෙයිද අපි වෙනස් කරන්න ඕනේ
7: අනිවාර්යෙන්
6: අපි කියනවනේ රටක් වෙනස් කරන්න හැම පැත්තෙන්මනේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා
7: මිනිසුන්ගේ ආකල්ප අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ
6: හරි 9යි විනාඩි 28යි අපි ක්‍රිමිරාජ නිෂ්පාදනයකට මතක් කරනවා මේ වෙලාවේ ක්‍රිමිරාජ කියලා කියන්නේ වසර 77ක පාරිභෝගික විශ්වාසය දිනාගත්ත වදන්නා පොඩි බඩියමාරුවක් හැදුවත් ක්‍රිමිරාජ තමයි විසඳුම. කරල් ගුලි පොඩි අර ලා නිල් පාට කොළ පාට වගේ හුරුනේ.
7: ඔව්.
6: මේ පැකට් එක.
7: ලා කොළ පාටක්.
6: ලා කොළ පාටක් තියෙන. කළු පාට ස්ටිකර් එක වගේ ඉස්සරහා මුද්‍රණේ තියෙන.
7: කළු පාට අකුරු තියෙන.
6: අකුරු තියෙන. එතකොට ක්‍රිමිරාජ කියන්නේ රටම දන්න ප්‍රොඩක්ට් එකක්.
7: ඔව්. ඉතින් ක්‍රිමිරාජ කරල් ගුලි විතරක් නෙවෙයි මේ දවස්වල ඔයාගේ ගෙදර තියෙන්න ඕනේ නිෂ්පාදන තමයි ක්‍රිමිරාජ පේයාව. ඒ වගේම වැල්මේ පැණිය. මීට අමතරව වාර කුරුලෑවක් ආවත් උන කුරුලෑසෝය කියලාත් නිෂ්පාදනයක් තියෙනවා. කිසිම ලෙඩකට බය වෙන්න ඕනේ නැහැ. ගෙදර තියාගන්න ඕනේ වෙදම හත්ය තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. 011-752-889 කතා කරලා වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න පුළුවන්.
6: 9යි විනාඩි 29යි.

0: ඒගත ටිකට්ටික අතරගම ජාතික ලොතරැයි මණ්ඩලය අංකටික කියන්නේ යන්නේ දැන් බලන්න යන්නේ සුබ දවසක් මකර ලග්නයත් එක්ක ජයග්‍රහය අංකටික 22 23 28 ජය ලොතරැයි ගත්තනම් ආරක්ෂරයත් එක්ක අංක 6 අංක 6 අංක 5 අංක 9 අද සම්පත ගත්තනම් අංක 8 අංක 5 අංක 9 අංක 8 අංක 5 අංක 4 අංක 9 අංක 8 5 ඊට පස්සේ F අක්ෂරය තියෙන්න ඕනි හඳහන් ලොතරැයි සිංහ ලග්නයේ 14 26 39 52 ධන නිදාණය ඒ අක්ෂරය 23 32 46 61 මෙගා පවර් Y අක්ෂරය ඒ වගේම ප්‍රසාද අංක 25 ජයග්‍රහ අංක 49 61 65 68 ගොවිසත ගත්තනම් R අක්ෂරයත් එක්ක අංක 16 25 49 73 මහජන සම්පත ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 1 9 4 9 8 5 තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික.
1: හරි. එහෙනම් ඉතින් ඔයාටත් පුළුවන් අද දවසේ තෝ ජයග්‍රහකෙක් වෙන්න. ඒ වගේම නිකම් ජයග්‍රහකෙක් නෙවෙයි වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න ඔයාට පුළුවන් රුපියල් 40ක් වේදම් කරලා ටිකට් එකක් අරගෙන. මොකද මේ රුපියල් 40න් ඔයාව ජයග්‍රහකෙක් කරනවා වගේම රටේ සංවර්ධන කාර්යයන් සඳහා ඔයාව දායකත්වයේ ඔයාගේ දායකත්වය ලබාගෙන වාසනාවන්තයෙක් කරනවා කියලා තෝ හොඳට මතක තියාගන්න ඕනේ.
0: 9:33
2: වෙලාව ඔබ වෙත ග

0: ගෙදරට එන කෙනෙක් ඉස්සරනම් කඩුල්ල පැල්ලාවේ. කඩුල්ලට ඇවිල්ල මෙම මෙව කල්ලා හිරියල්ල ගෙදර කවුද
1: කඩුල්ල ළඟට ඇවිල්ලා හිරියාරින් නෑනේ
0: අපේ අහල පහලා එහෙම අර රෑ දුම පිටින් සමහරු
1: ඇවිල්ලා
0: මාලෙල්ලක්කේ සෙන්සුරා දිත අපි යාළු ඉන්නලා ඇවි අපේ ගේට් එක ළඟ අපි ඉස්සරහා කාමරේ ඉන්න මමි මාලක්කේ කනගාව කෑ බෙල් එකක් තියෙනවා බෙල් එක ගහන්නේ ගමේ අර හුරුවනේ තිය අහල පහල ගෙවල් දෙක තුනක අය නැගිටිනවා
1: එහෙනම් කුකුලෙක් නැද්ද ඔය ගමට එයාද දන්නේ නේ ජොබ් එක කරන්නේ
0: කුකුළු ඉන්නවා
1: නෑ එයා දන්නේ ජොබ් එක කරන්නේ කට්ටිය වැහැරවන්න ජොබ් එක
0: දැන් ඔය කඩුල්ල ඉස්සර කඩුල්ල ඊට පස්සේ ගේට් එක නේ
1: ඔව්
0: තාප්පි ඔය කියන ඒවා ගෙවල් වල දැන් අත්‍යවශ්‍ය දේවල් ඉස්සර නම් වැට මාර නේ
1: ඔව්
0: එල්බීසියා හා මේ එහෙම තියෙනවා මේ තව තියෙනවා මේ මරු එකක් මට මතක නැහැ පොඩි පොඩි අර මේ අර රතු පාට මල් පිපෙන්නේ නේද අර පොඩි කොල්ල තියෙන ගහ
1: මල්
0: ගහ
1: ඔව් ඒ වාර පඳුරු
0: පඳුර වගේ එක දිගට ඊට පස්සේ ඒක අර කට් කරනවත් එක්ක නේ ඉස්සර එහෙම ලොකුවට තාප්ප ගේට්ටු වලට ලොකුවට එහෙම වියදම් කළා නැහෙනි
1: හා
0: දැන් හැබැයි හැම බෑ. ගේට වැඩිය ලොකු තාප්පෙකුත් ඕනි.
1: ඒ සමානව ගේට් එකකුත් ඕනි.
0: පෙනුම ඕනි, පෙනුම. රෝලර් ඩෝ කියන එක බලන්න. මරුනි.
1: දෙනවනේ අමුතු ලුක් එකක් ගෙදරට.
0: ගේමේ වර්ගඩි 250ක් වෙන්න පුළුවන්. ලොකු ගේට්ටුවක් තියෙනවා.
1: තියෙන්න ඕනි.
0: සමහර ඉන්න ලොකු ඉඩම් අරන් ලොකු ගේට්ටුවක් දාලා නිකන් තියෙනවා.
1: නේ? වත්ත වට කරලා.
0: ඔව්. ඔය රෝලර් ඩෝ කියලා කිව්වම කාට හරි තියෙනවා ලොකු කොස්ට් එකක්. නෑ. දැන් බලන්න AWB රෝලර් ඩෝ අවුරුදු 20ක් මේගොල්ලෝ ශේෂ්ත්‍රයේ 25යි කලපුරුත් එතකොට මේගොල්ලෝ මේ ටික හොඳටම කරනවා වගේම හරි ඒ කියන්නේ ඉතාලම හොඳ ආකර්ෂණීය මිලකට මේ ටික කරගන්න පුළුවන් ඒගොල්ලොන්ට කියලා එතකොට දැන් මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි ඔය රෝලර් ගේට්ටුව හදන්නේ ස්වයංක්‍රීයව ඊට පස්සේ මැනුවල් වාසේ මොබයිල් ඇප් එක ඔය කියන ඕනම විදියට ගේට්ටුව හසුරවන්න පුළුවන්. ඉතින් වසර 10ක වගකීමකුත් දෙනවා. අවුවට වැස්සට ඔරොත්තු දෙන AWB රෝලර් ඩෝ ගැන මේ කිව්වේ. ඔයා කැමති වර්ණයකින් ගන්න පුළුවන්. හරි ලස්සනයි ඔය. නිකන් අපි කියන්නේ මොනවාද ඒකට කියන්නේ ඔය ලස්සන පාටවල් ටිකක් තියෙනවා. මට ඒක පාට උළුවට එන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් ඔයාලට කෝල් එකක් දීලා ඒක කතා කරගන්න පුළුවන් 0112 78 33 31 0112 78 33 31 එහෙම නැත්නම් මොබයිල් එකට ගන්න 0773211400 0773211400 කියන නම්බර එකට AWP රෝලර් ඩෝ ගැන මතක් කරේ පැල්ලොත් අයිස්ක්‍රීම් ගැන අපි කිව්වා වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා
1: ඔයාට පුළුවන් ඔයා කැමති නම් බටර්ස්කොච් වලින් ගන්න එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි ෆෘට් ඇන් නට් බනානා බැංකු මෙන්න මේ ඕනම ෆ්ලේවර් එකකින් ඔයාට ගන්න පුළුවන් හැබැයි නැවුම් බව කිරි රසය මේ හැමදේම හොයන ඔයා අයිස්ක්‍රීම් එකකින් ඒ හැමදේම හොයන ඔයා ගන්න ඕනේ පැල්ලොත් අයිස්ක්‍රීම් විතරයි
0: ඒ පැල්ලොත් ගැන මතක් කරේ අපි යනවා පොඩ ඉන්දියාව පැත්තට ඩොලර් බිලියන ගාණක් සල්ලි තියෙන හරි ඩොලර් බිලියන 360කට හරි
1: හරි
0: මේ වඩා වත්කම් තියෙන ටාටා ආධිපත්‍ය බිඳවැටීමක් ගැන පොඩි කතාවක්
1: තියෙනවා
0: නොයල් ටාටා සහ චන්ද්‍රසේකර අතර ඇරඹුණු මේ දැවැන්ත බලා මේ බලපොරේ නිසා තමයි මේ කියන තත්ත්වය තියලා
1: තියෙන්නේ
0: ඉන්දියා ආර්ථිකයේ කොඳුනාරටිය තමයි බදු කියලා කියන්නේ වසර 158ක පෞරාණික අභිමානයක් තියෙන ওই ටාටා සමාගමට ටාටා ගෲප් එකට ව්‍යාපාරික අධිරාජ්‍යය ඉහළම ඉන්න නේද ටාටා කියලා කොහොමද අපි හැමෝම
1: දන්නවනේ
0: ටාටා බස් ටාටා කාර් ටාටා ලෝරි
1: ලෝරි
0: ආ ඩොලර් බිලියන 360ක් වෙළඳපොළ වටිනාකමින් යුතු ලොකු ව්‍යාපාරයක් ටාටා සන්ස් හරි ඒ කියන්නේ නිකන් මෙහෙ තියනා වගේ නේද සන්ස් පුත්‍රයෝ
1: පුත්‍රයෝ පුත්‍රයෝ
0: සාසමාග ඔන්න ඔය වගේ මේ මේක ඇතුලේ දැන් පොඩි පොඩි කචල් ටිකක් තියෙනවා
1: මොනවාද
0: 2024 ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ ඔය ව්‍යාපාරික නායක ඔය රතන් ටාටා කියලා කිව්වම යාබයි තියන දේවත්වයෙන් සලකන කෙනෙක්. යා බහ ප්‍රාප්ත වෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ටාටා සමූහය ඇතුලේ නිර්මාණය වෙන නායකත්ව හිස්තැන තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. බලපොරේට ප්‍රධාන පසුබිම හදන්නේ මෙතන. ඔය බොම්බේ හවුස් මූලස්ථානයේ තිබ්බ තීරණාත්මක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක්. එතෙන්දි තමයි මේක එළියට ආවේ. ටාටා ට්‍රස්ට් වල සභාපතිවරයා විදිහට නොයෙල් ටාටා. එයාව පත් කරන්න හදනකොට දැඩි විරෝධයක් ආවා. එතකොට වර්තමානයේ ඉන්නේ ඔය සභාපති එන් චන්ද්‍රසේකර ප්‍රධාන විධායක. මෙයා ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හතරෙන් එක බහුතරය. ඔය කියන අය දැන් ලොකු ප්‍රශ්නක ඉන්නේ. ඉතින් ඒ නිසා මේ කම්පැනියක් ඇතුලේ බල අරගලයක් හටගන්නවා කියලා කියන්නේ කම්පැනියක් ඇතුලේ ඕනම තැනක ඒවා කඩාවැටීම් වලට නේ මූලික අඩිතාලම දැම්මහ සමානයි. දැන් දෙගොල්ලෝ දෙපැත්තට මෙහෙම කකුලෙන් ඇදලා දින්නේ ෆැක්ටරි කියන්නේ තමන්ගේ කම්පැනි වල වැඩ වලට මේක ලොකු බාධාවක් කියලා ඉන්දියා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.
1: අනිවාර්යෙන් බාධාවක් නේ.
0: චන්ද්‍රසේකරන් සහ නොයෙල් ටාටා. හරි. ඉතින් එක ටීම් එකක් ඉන්නවා චන්ද්‍රසේකරන්ගේ පැත්තේ. එයාගේ පැත්තේ කියනවා අපේ චන්ද්‍රසේකරන් අපිට ඕනේ. අපිට දියව් වගේ. හරි. ඉතින් නොයෙල් ටාටා කියනවා නෑ නෑ නෑ මේ නොයෙල් ටාටා තමයි නොයෙල් තමයි අපිට ඕනේ.
1: එයා ඕ.
0: හා සර්නේ සර් බලන්නකෝ සර් එහෙම කොහමද චන්ද්‍රසේකරන්? හරි.
1: සින්දාබාත් කියලා
0: කියනවා. එහෙම කියනවා නියම. හරි. එතකොට මේ කියන ප්‍රශ්නේ එක දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් ලොකු ලොකු සල්ලිකාරයෝ නේ සල්ලි දිනනවා ඒගොල්ලන්ට බලය සම්බන්ධ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ කාටද මේ බලය ඉක්මනටම මේ ස්ථාවර වෙන්නේ කියලා ලෝකයේ බලන් ඉන්නවා කියලා කියන්නේ.
1: හරි.
0: අපිට නැති ප්‍රශ්න. අපිට ඕම කවුද නැහැ.
1: අපි ඉත වෙන දෙයක් කළද දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා.
0: නෑ අතර බලන්න මේ කියන්නේ ලෝකෙම දන්න කම්පැනි එකක් මේ. දැන් තාත්තා නැති වුණාට පස්සේ ගෝක ගොඩාක් තැන්වලට එනවා.
1: වෙනවා වෙනවා.
0: හොඳට යන ව්‍යාපාර
1: මුල් පුරුක නැති වුණාට පස්සේ
0: තාත්තලා අම්මලාගෙන් පස්සේ ඊළඟ පරම්පරාවේ හිටියොත් නේද? කාබාසිනියා සෙට් එකක්. මේක තාත්තලා පුතාලා වෙන්න ඕනේ නැහැ. හොඳට යන කම්පැනියක් ආයතනයක් වෙන්න පුළුවන්. හොඳ පාලකෙක් ඉඳලා හුහෝ ඇය. විශ්‍රාම ගියොත් සමහර විට මොකක් හරි සේවා ස්ථාන මාරුවක් ආවොත්
1: වැරදි කෙනෙක් අතරපත් වුණොත් එහෙම
0: ඒතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් වලද වෙච්ච එකක්
1: ප්ලීස්
0: විජේ නිෂ්පාදන දාලා කන කෑමක් රසට කම් ඕනම එකක් රසට කන්න විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න කුළුබඩු ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ සන්නාමය විජේ නිෂ්පාදන.

0: ලකඩ රේඩියෝ ITN
1: ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
0: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: හාට වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
0: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්එල්බී ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල්

0: ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුුණොත් පනස් දහසයි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ ඊබයික් එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුුණොත් සුපිරි තෑග ලක්ෂ දහයයි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: හැම් දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවින් ප්‍රයිම් චම් හැම් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
4: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
6: ටෙක්යා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
7: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර.
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්යා සුරේකිමු මගතොට.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: 9:55 අපි එහෙනම් මේ පැය තුන ඉවර කරලා යන්න හදන්නේ පල්ලත් නිෂ්පාදකගෙන අපි කියවෝ දේ ඉඳන් කිරිවිදුරු රස බලකුඩු ලංකාවේ අභිමානේ වගේම විජය කැමටි රස කරන්න ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා තාරමේ 27 රටමිකර ජාතික වැඩසටහන මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මත්ද්‍රව්‍යලින් මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔයාගේ සමාජ වගකීම වෙනුවෙන් අපි මතක් කරේ නම්බර එක තොරතුරක් දන්නවා නම් 19:27 කෝල් එකක් දෙන්න. ඩීප් ටෙක් සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕන කෙනෙකුට ඩීප් ටෙක් එකට කතා කරන්න පුළුවන්. මෙතනදී වෝටර් පම්ප් එක ගැන අපි කතා කරමු. වෝටර් පම්ප් එක ඕනේ නම් ඒත් එක්ක කතා කළේ අවශ්‍ය දේවල් නේ සම්බන්ධීකරණය කරගන්න.
3: මෙන්න මේ නම්බර එකට තමයි ඔයා කතා කරන්න ඕනේ 077773 077773
2: ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ. සෝලා පද්ධතියක් ඕන නම් ඒත් එහෙමයි. ලංකාවේ වැඩිම සෝලා පද්ධති ගණනාවක් ස්ථාපිත කරපු මෑත කාලේ ගොඩක් අයගේ විශ්වාසය දිනාගත් නමක් ඩීප් ටෙක්. අපි හෙට උදේ 7:00 ආයේ හම්බෙමු.
3: එහෙනම් සතුටින් ඉන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: වෙලාව පෙරවරු 10යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පළාත් කිහිපයකට අදත් වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 50 km/h දක්වා හෙළ යාමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදුවේ ජොහන්නස්බර්ග් නගරයට ආසන්න වෙඩෙලා ප්‍රදේශයේ අවන්හලකදී. එදී මිය ගිය 17 දෙනාට අමතරව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කේප් ටවුන් නගරයට ආසන්න ලැන්ඩිල් ප්‍රදේශයේද විනෝදාස්වාද ස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එදී තුවාල ලැබූ සංඛ්‍යාව 11ක්. ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. වෙඩි තැබීම් වලට සම්බන්ධ සැකකරුවන් සොයා දකුණු අප්‍රිකානු පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 4යි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
0: 18 වංගුව.
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
2: දසම් විත් යෂෝ.
0: 18 වංගුව.
1: සතියේ දිනවල උදේ 10ට.
0: 18 වංගුව. ම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපජයකුවන්.
5: දෙවැඩියාව ග්ලෝකෝමබැෙන රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකතනාක 0700 478 478.
6: වාසනාවන්ත උදෑසන. අද 2026 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා.
1: ඒක තමයි නේද?
6: ඔව්. ඕක මීට පැය 3කට 4කට කලින් ඔබ දන්නවයි. අයි මට මතක් කරන්න හේතුව. හේතුව තමයි මේ අලුත් සතියක් වුණාට මාසේ අන්තිම සතිය.
1: අන්තිම දවස් කීපය ගෙවිලා යනවා නේද?
6: ඔබ සමහර වෙලාවට මේ අවුරුද්ද පටන් ගන්නකොට මෙන්න මේ වගේ ඉලක්ක වලට මම යනවා කියලා හිතන්නේ.
1: ඔව්.
6: ඒ වෙනුවෙන් මේ මාසෙත් ඔබ ඉලක්ක ටිකක් වෙන් කරගෙන තියාගන්න ඇති.
1: ඔව් නේ. ඉස්සරහට යන්න ඇති ඉලක්කත් එක්ක.
6: ඔව්. දැන් මේ සතියෙත් ඔබ රැස්ති වෙලා ඇති මේ සතිය මම මෙහෙම කරනවා කියලා.
1: හරි.
6: දැන් ඔබ පහුගිය ඉලක්ක ටික ආපහු ආවර්ජනය කරගෙන
1: ඔව්
6: මේ මාසේ ගහන්න තිබ්බ ගේම ගහලා දෙන්න කියලා බලන්න.
1: හිතල බලන්න නේද?
6: අනිවාර්යයෙන්.
1: ගේම් එක වින් කරාද කියලා.
6: වින් කරාද?
1: ඔව්.
6: රයිට්. එහෙම හිතලා අද ටිකක් වැඩිපුර වැඩ කරන්න.
1: හා.
6: ඕටි පැය දෙකක් තුනක් වැඩ කරන්න.
1: ඔව්.
6: ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් ඔබට පුළුවන් නම් අලුත් දෙයක් හිතන්න. හරිද?
1: ඔව්.
6: ඒ වගේම තහ අනෙක් පැත්තෙන් අලුත් බිස්නස් එකකට අත ගහන්න.
1: ඔව්.
6: හරිද?
1: ජීවිතේ හැමදාම එකම විදියට ඉන්න ඕනේ නැහනේ. ඔය රස්සාව කරාට කමක් නැහැ. සයිඩ් එකේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මොකද රස්සාව කවදාහරි නැති වුණොත් ඔයාට බිස්නස් එකක ආදායම තියෙනව නේද දසු?
6: හැමදාම කැකුළු හාලේ බතුයි පොල් සම්බෝලයි පරිප්පුයි ගන්න හදන්න එපා.
1: එපා නේ. ජීවිතේ වෙනසක් එකතු කරගන්න බලාපොරොත්තු එකතු කරගන්න ඉස්සරහටම යන්න.
6: මහන්සිලා වැඩ කරන්න. අද 28 වෙනිදා සැප්තැම්බර් මාසේ
1: විශේෂ දවසක් නේ අද.
6: ඔව්. අද දවස් අද විශේෂ දවසක් කියන්නේ ඒ දවසේ විශේෂතා කිහිපයක් තියෙනවා. අද එකක් තමයි අද ජාත්‍යන්තර ජල බීතිකා දිනය.
1: හරි.
6: රයිට්. ඒ වගේම තමයි ලෝක
1: ප්‍රවෘත්ති දිනය අද.
6: එනිසා අද වල්පල් ගොඩක් කියන්න නෙමෙයි.
1: ඔව්.
6: වටිනාකම් ගොඩක් කියන්න හිතුවා.
1: ජාත්‍යන්තර තොරතුරු දින දැනගන්න පුළුවන් දවස තමයි අද සැප්තැම්බර් 28 වෙනිදා.
6: රයිට්. ඒ වගේ වාසනාවන්ත දවසක තමයි අපි ගමන පටන් ගන්නේ. ඉක්මනට මේ පැත්තට මෙසේජ් එකක් ඔයා එවන්න.
1: 0703935937 මෙසේජ් එකක් දාලා තියන්න.
6: Facebook log වෙලා ඉන්නවා නම්
1: අපි දෙන්න ඉන්නවා.
6: page එක පැත්තට යන්න පොඩ්ඩක් ලක්.
1: Follow කරන්න.

0: දහයයි එකොළහයි දැන් වෙලාව.
1: හරි.
0: දහය එකොළහයි කියලා කියන්නේ
1: මොකද්ද?
0: අපිට කියන්න කාරණා ගොඩක් මතකෙට එන වෙලාව සහ මේ ෂෙඩියුල් එකේ ගොඩ ගහලා තියෙන වෙලාව. හරිද? මතකේ තියෙනවත් අමතක වෙනවා ෂෙඩියුල් එකේ දාලා තියෙනවා දැක්කහම.
1: ෂෙඩියුල් එක දැක්කම නේද? හරි.
0: අපි ඉස්සෙල්ලාම කියමු පළවත්ත ගැන.
1: පළවත්ත නිෂ්පාදන හදනවානේ අලුත් සතියකින් අලුත් ප්‍රබෝධයකින් වාට සතියේ වැඩික ඔෆිස් එකේ පටන් ගන්න පුළුවන් හොඳම දේ තමයි පළවත්ත කිරිතේ එකකින්. ඉතින් ආදන්නවා කිරියාක්ෂිත නිෂ්පාදන මිලදී ගන්නකොට පළවත්ත කියන නමින් වාට මිලදී ගන්න පුළුවන් කියලා. ඉතින් වාට පුළුවන් කිරි පිටි වලට අමතරව අයිස්ක්‍රීම්, යෝගට්, බටර් ඒ වගේම තමයි දියර කිරි මේ හැමදේම වාට පළවත්ත කියන නමින්ම මිලදී අරගෙන රස බලන්න පුළුවන්.
0: රයිට් එන්සම් අමතක කරන්න එපා පළවත්ත නිෂ්පාදන ගන්න අපේ රටේ අපේම දෙයක් සහ යහගුණ පිරිච්ච වටිනාකමක් තියෙන දෙයක්. එසත් පළවත නිෂ්පාදන පාවිච්චි කරන්න ඔබ අමතක කරන්න
1: එපා.
0: රයිට්. අද අපි ටේක් එක කණ්ඩායමත් ගිහිල්ලා ඉන්නවා. අපි ඒ අයවත් සම්බන්ධ කරගන්න සූදානම් මේ මගතුට අනතුරු ගැන ඔබට කියන්න. යාෂෝ. අද එනකොට ඇත්තටම ටිකක් මේ දුක්ඛිත තත්වයක් ඇතුණා. ආපු ගම මූඩ් එකත් මොකද කියලා හුවනේ.
1: ඔව් මං ඇහුවනේ ඉතින්.
0: ඇත්තට මේ ළඟ සින්දු අහන්න කලින් ඔක කියන්න ඕනේ.
1: කියමු බලන්න.
0: මම උදේ 8:05ට ගෙදරින් ආවා.
1: හරි.
0: හරිද? හා. සමනේ ඇත්තටම අද ටිකක් පරක්කු.
1: ඔව්.
0: කොහොම හරි මම එනකොට ගෝමාගම කටුවාල පහු කරලා එනකොට අපිට තියෙන බයිපාස්
1: එක.
0: මොකෙන් ආපුවාම කොට්ටාව හයි ලෙවල් පාරට වැටෙන්න පුළුවන්. මේ බයිපාස් එකේ තියෙන මන්තිරු හතරක් එක පැත්තකට දෙකක්. මං ආවේ ටිකක් වේගෙන් යන්න පුළුවන් මන්තිරු. අනෙක් මන්තිරුව මං දැක්ක හිස්ව තියෙනවා.
1: හරි.
0: ඒ පැත්තෙන් ඉස්සර කරනක අනතුරුදායක හින්දා.
1: ඔව්.
0: මම කළපු වැඩේ මගේ ඉස්සරහින් ගියා රඩු වාඩ වෙසල් එක. මං ගැහුව හෝන් එක. මට පේනවා එයාගේ ඉන්ස්ක්‍රීන් එකෙන් ඉස්සරහා. යතුරු පැදියක් යනවා දෙන්නෙක් එක්ක.
1: ඔව්.
0: නිදාගෙන.
1: ඔව්. ඊ මොකද ඒ?
0: එහෙම කියන්න හේතුව තමයි මට ඉස්සරහින් ගියපු වාහනේත් ගැහුව හෝන් එකක් අයින් කරේ නෑ. මමත් ගැහුව හෝන් එකක් අයින් කරේ නෑ.
1: ඕකේ.
0: මං දෙවෙනි හෝන් එකක් ගැහුවා.
1: අහහ
0: මං දැක්ක අයින් කරන්නේ. මං කරපු වැඩේ මං ටිකක් වෙලා හෝන් එක ඔබාගෙන හිටියා.
1: හරි හෝන් එක උඩ නැගගෙන
0: හිටියා. හරි අන්න ඊට පස්සේ බයික් එකේ දෙන්න ඇහැරුණා.
1: හරි.
0: රවල
1: බැලුවා.
0: අයිනට ගත්තා වාහනේ. ඒ කියන්නේ බයිසිකල්. මට ඉස්සරහින් ගියපු වාහනේ මං දැක්ක වේගი වැඩි වෙනවා.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් මට හිතුණා 120ක විතර වගේ වේගයකින් ඔහු ගියා ඒ බයිපාස් එකේ.
1: පාගලා යන්න ඇති.
0: පාගලා ගියාට කමක් නැහැ. ඒ ගියපුවාම වැලමිට වංගුවක් තියෙන වංගුවෙන් අපි හරවන්න ඕන හයි ලෙවල් එක. මගේ ඉස්සරහින් ගිහපු වාහනේට පාලනය කරගන්න බැරුණා වේගයේ.
1: ඔව්
0: හරවනකොට පාරේ මැද තියෙන ගැට්ට උඩින් ගිහිල්ලා ඔහුගේ වාහනේ ඩැමේජ් වුණා.
1: Oh my god.
0: මගේ ඉස්සරහා මේ පේනවා මට.
1: පේනවා.
0: මේ වාහනේ වේගයෙන් යනකොට මට පේනවා මට හිතෙනවා දැන් මෙතනින් හරවන්න තියෙන මේ කොහොමද මේ මොස්සයා මේ යන්නේ හරවන්න උච්චර වෙකින් කියලා කොහොමද හරවන්නේ
1: කියලා. ඒක තමයිනේ කල්පනාකාරීව නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ.
0: මට තප්පර කිහිපයක් ඇතුළත මට හිතුණා එක්කෝ මෙයා කෙලින් යන්න ඕන පාර වැරදුනා කියලා ඊට පස්සේ බ්‍රේක් ගහගෙන හරවගෙන ඉන්න ඕන. මොකද පාර කනෙක් කරලා නැහැ හයිලෙම.
1: හරි.
0: නැත්තම් මෙයා පෙරලෙන්න ඕන නැත්තම් අනතුරක් වෙන්න ඕන කියලා. මං කිව්වා වගේ මෙයා හරව ගන්න බැරුණා.
1: ගැට් උඩින් ගියා.
0: ගැට් උඩින් ගියා. එයා ගියා බෑක් ආවා. ඊට පස්සේ පිටිපස්සරෝ දෙහුලන් ගියා.
1: ඔව්.
0: බෆෝ එකේම ඔක්කොම කැඩලා මන් දැක්ක පාපුර ඔයිල් වැටෙනවා. කොහම හරි අයිනෙන් ගිහිල්ලා බයිපාස් එකේ අත අර දාන දින පටු පාර යයි නවත්ත ගත්තා.
1: හරි.
0: මං ජනේලේ ඇරලා මං ඇහුවා. අය අවුලක් නෑ නේද කියලා. නෑ කිව්වා. මම වාහනේ ඉස්සරහින් නවත්තලා මං ආවා වාහනේ ළඟට. එනකොට මං දැක්ක පානේ විදුර ඇතුලේ කවුද ඉන්නේ කියලා බලන පොඩි බබෙක් ඉන්න. හරි ලස්සන සුදු කොළ බැටෙක්. ඊට පස්සේ මම අවුලක් නෑ කිව්වද මං ගිහිල්ලා මං ඒ දොර ඇරලා මේ පොඩි පුතාව මං ගත්ත එළියට. අරගෙන පුතේ වාඩ ගැටලුවක් නැහැ නේද කියලා ආවම මට කතා කරන්න බෑ.
1: මට කතා කරන්න
0: බය වෙලා. ඔබ හිතුවා වගේ මං හිතුවා බය වෙලා. මං ආයෙ හෙව්වා. ඊට පස්සේ මෙයාගේ මගේ අත මේ පොඩි පුතා මගේ අත හයියෙන් අල්ලගත්තා.
1: හරි.
0: ඊට පස්සේ මම කතා කරන්නෙම නැහැ. ඊට පස්සේ කීප දෙනෙක් ළඟට ඇවිල්ලා කිව්වා. මේ පුතා ෂොක්
1: වෙලා. ෂොක් වෙලා ඔව් කතා කරන්න බැරි වෙලා එතකොට ෂොක් වුණාම හරි.
0: එන අපි හොස්පිටල් යමුද කියලා. නෑ අවශ්‍ය නැහැ කිව්වා.
1: ඔව්.
0: අපි විනාඩි 3ක් විතර වගේ බැලුවා ෆෝන් එක වදිනවා වාහනේ එක දිගට. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මං කිව්වා අයියේ මේ බබා ඔයයි කතා කරන්න හැ. පොඩක් ඔයා කතා කරලා බලන්න. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා කිව්වා
1: කතා කරන්න බෑ කෙනෙක්ද?
0: මල්ලි බබා උත්සම්.
1: දෙයනේ.
0: මම මෙයා මේ ස්කෝලේට අරන් යනවා කියලා. මං ඊට පස්සේ හිතුවා
1: මගේ ඇඟේ හිරිගඩු පිපුණා ඇත්තටම
0: මේ මේ සත්‍ය සිද්ධිය.
1: ඔව්.
0: හරියටම අටයි 10 සිට විතර වගේ මේ මං අත්විඳපු දෙයක්. අප්පර කිහිපයක් ඇතුළේ.
1: අප්පර කිහිපේ. ඔව්.
0: හරිද? මං හිතුවා දැන් මම පිටිපස්සෙන්ගෙනකොට මට පාර ඉඩ තියෙන හින්දා මං හෝන් එක ගැහුවා.
1: හහ.
0: දෙවෙනි හෝන් එකත් ගැහුවා. ඔව්. මං තුන්වෙනි හෝන් එක ගැහුවට පස්සේම බයිසිකල් ලයින් කරගත්තා.
1: හරි.
0: ඊට ඉස්සරහන් ඔය අන්තරපටිච්ච වාහනේත් අනිවාර්යෙන් හෝන් කරන්න ඇති.
1: ඔව්.
0: මට හිතුණා මේ අම්මන් පිටිපස්සේ ඉඳන් ගහපු හෝන් එකටද මෙයා වේගින් ගියේ.
1: ඔව්.
0: එයාට හිතුණත් දන්නේ නැහැ පිටිපස්සේ කෙනාට ඉක්මනට යන්න ඕන නැති
1: කියලා. හ්ම්. ඒක නිසා මම ඉක්මනට යන්න ඕනේ එයාට ඉඩ දෙන්නේ නැතුව කියලා හිතන්නේ නැති නේද?
0: ඔව්. සමහර වෙලාවට මට ඒ අනතුරු වෙලා අපි නැවතුණාට පස්සේ මට ඇත්තටම හිතුණා.
1: ඔව්.
0: සමහර වෙලාවට මමත් ඒකේ වර්ධකාරයෙක් කියලා.
1: ඔව්.
0: හේතුව ඒ වාහනේ ඇතුලේ ගියේ දරුවාට උත්සම් කියලා මන් දන්නේ නැහැ
1: නේ. අනිවාර්යෙන්ම.
0: සමහර වෙලාවට තාත්තටත් එහෙම ගැල්ලුවක් තිබුණාද කියලා මන් දන්නේ
1: නැහැ.
0: හ්ම්. අපි සමහර වෙලාවට තීරණ ගන්න අපි ගැන හිතලා විතරයි.
1: ඔව්.
0: අපි අනුන් ගැනත් හිතලා තීරණ ගන්නවා නම් සමහර වෙලාවට බොහෝ දේවල් අපිට
1: වෙනස් කරන්න පුළුවන්.
0: තාත්තට
1: වගකීමක් තිබ්බනේ ඒ වගේ තත්ත්වකින දරුවෙක් පරිස්සමෙන් එක්කගෙන යන්න නේද?
0: හැබැයි තාත්තටත් අම්මා කරක එහෙම ගැල්ලුවක් තිබුණාද කියලා අපි දන්නේ නැහැ.
1: මං කියන්න බෑ ඉතින් මේ දේවල්.
0: මම බලාගෙන ඉද්දි වාහනේ 80ට ගියා 100ට ගියා 120ට
1: ගියා.
0: තටාංගාල වැදුනා. ඔබ ඉස්සරහත් වාහනයක් යනවා ඔබ වාහනේ අපි වහගෙන නෑ යන්නේ. ඔබ පරිස්සම් වෙන්න. යන කෙනත් පරිස්සම් කරන්න. සමහරවිට
1: ගණනාවක් තියෙනවා නේද?
0: අමාරුලට අපේ කලබලයට නේද?
1: ඔව්.
0: ඉස්සරහා ඉන්න කෙනාගේ තත්ත්වය මානසික තත්ත්වය කොහොමද කියලා අපි දන්නේ නැහැ. මං ඇත්තටම හිතුවා.
1: ඔව්.
0: ආයේ හෝන් ගහන්නේ නැහැ කියලා.
1: ඒක ඇත්ත.
0: පරිස්සමෙන් යන තරමට හොඳයි. නැත්නම් අපි ෂෝට් කට් එකකින් දාලා යන තරමට හරි හොඳයි.
1: ඔව්.
0: ඔබත් තව කෙනෙකුට හෝන් ගහන විදිහට පාරේ යන්න
1: එපා.
0: එපා. පරිස්සමෙන් යන්න. රයිට්. එහෙම ගියොත් අනතුරු දවසකට කොච්චරක් අපිට අඩු කරගන්න පුළුවන්.
1: ඒව නේද වාතාවරණ ප්‍රමාණයත් ප්‍රමා අඩු කරගන්න පුළුවන්. මේ සැලකිලිමත් විදිහට පාරේ යන්න
0: කොහොමද කියලා අපේ කට්ටිය ගිහින් කියනවනේ අද.
1: ඔව්.
0: අපි ලෑස්ති සම්බන්ධ කරගෙන අද කොහොමද දැනුවත් කිරීම කියලා ඔබට කියන්න.
1: 10:18
0: ඇත්තටම පරිස්සමෙන් යන ගමනක් යනවා.
1: හ්ම්.

0: සමහර වෙලාවට සමහර දේවල් සිද්ධ වෙන වෙලාව අපිට කියන්න බෑ.
1: ඒ වුනේද?
0: රයිට්. සමහර වෙලාවට සමහර සිද්ධීන් වලට මුහුණ දීලා ලැබෙන ප්‍රතිඵලෙත් අපිට හිතා ගන්න
1: බැරි වෙනවා.
0: බැරි වෙනවා. අපි අද සූදානම් වෙන්නේ මහනුවරට ධර්මරාජ විද්‍යාලයට. අද අපි ටේක් එකක් අඳා මිනේ මහනුවර ධර්මරාජ විද්‍යාලය.
1: ඔව්.
0: නේද?
1: හරි.
0: ආ. අතර මතක් කරන්න කාරණා කීපයක් තියෙනවා. දැන් අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා ගණනකදී NLB, ඒ වගේම තමයි තලවත්ත, ඒ වගේම තමයි අපිට අදත් අනුග්‍රහය එකතු කරන්න අපි අලුත් යාළුවෙක් ඉන්නවා. ඒකනත් මතක් කරන්න ඕනේ AWB රෝලඩෝ අපිට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක ඉන්නවා. අපි ඒකනත් කියන්නම් මේ අපි කවුද ගිට් මේ වෙලාවේ සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි බලමු.
1: 11 පැයේදී සම්බන්ධ කරගමු.
0: රයිට්. අපි 11 පැයේදී සම්බන්ධ කරගමු. හරි. එහෙනම් අපි ගීතයක් අහලා ඉමුකෝ.

0: දහය විනාඩි 27යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

0: රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
1: දශක තුනක ලක්කඬ අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්කඬ ගෝල්ඩන් වොයිස් Popular Award 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
4: Most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
1: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
4: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදය
1: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්කඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ
5: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කෙලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි
1: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
6: රටට වග කියන රේඩියෝ
7: ලක්කඬ රේඩියෝ ITN
8: රේටම 10:30 දැන්

0: 18 වංගුව
1: අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. පික්මන් නම් කියමුද?
2: ඔව්, අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ. අයබෝවන් දෙන්නටම දොයල දෙන්න මෙස්සරී ඔබන් දෙන්නව මහත්තයා ඉන්නවා, හේමන්ත සිල්වා, එවැගේම අම්මා ඉන්නවා, අයියා නිමන්තිලක සිරි සුදුවක්ක ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු ප්‍රභානාංගී ගාමිණී අයියා, මේ හැමෝම එකතු කරගන්න කියලා මට මෙසේජ් එක දැම්මේ මැණිකේ තමයි දොඩම් ගස්ලන්දි ඉඳලා. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා සුබදහසනක් වේවා දෙන්නටම. සරච්චන ඩයස් තමයි ගලේ කඩේ රයිගුම් ඉඳලා අපිට මැසේජ් එක දැම්මේ. බොහොම ස්තුතියි. ගුඩ් මෝර්නින් අපට සිද්දුවක් දෙන්න. ඒජී අන්ද්‍ර පුසල්ලා මැසේජ් එකක් දාලා තින අප දෙන්න වහගෙන ඉන්නවා කියලා. ගුඩ් මෝර්නින් දෙලිනි ඔයාට. ගුඩ් මෝර්නින් දෙන්නටම. හොඳින් ඉන්නව නේද? මම මාතලේ දිලිනි. දිලිනි අපි දන්නවා ඉතින් ඔය මැසේජ් එකක් ඉවෙනකොට අව හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. අයිබෝ වේවා දෙන්නටම. අරත් අයිබෝ වේවා සුමන දසුන් යෂ් දෙන්නටම. ඊයේ පොය දිනේ පන්සල් ගියාද කියලා හලදින අපි පල් මන්නන්නේ මං ඔෆිස් එකේ රාය ඩ්‍රෑව නිකන් හිටි. මේ මොහොතේ ඉඳලා අපි වැඩ කරන ඔල දෙන වහගෙන ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුතියි. ඉතින් ලස්සන සෙන්දුවක් දෙන්න ඔහොම වහගෙන ඉන්න.
1: මේ
2: ඔව්
1: යෂ්
2: මොකද්ද
1: පෞලියයි කියන විදිහට
2: ඔව්
1: ඔයාට නැති දේවල් මොනවද?
2: චුට්ටක් ඉවසීම අඩුයි. හැබැයි මං ඉවසීම ප්‍රගුණ කරගෙන යන ගමන් ඉන්නේ. තව ටිකක් කියන මොලේ අඩුයිද මන්ද කියලා කියන.
1: මොලේ අඩුයි නේ.
2: එන
1: පවුලේ කියන විදිහට මොලේ නැහැ. හරිද? අඩුවක් නේ. මොලේ නැහැ.
2: හා.
1: තව ලැජ්ජ නැහැ.
2: ලැජ්ජාවක් තියෙනව මට.
1: ලැජ්ජ නැහැ. ඔව්. දැන් ගිය සැරේ ඔක අනාගත්ත නේද? දැන් මේ සැරේත් අනා ගන්න ලැජ්ජ නැහැනේ. එහෙම කියන්නේ නැද්ද?
2: තව ඒ වගේ දේවල් වෙලා නේ මං අහලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් හා කියන්න බලන්න.
1: ලැජ්ජ
2: නැහැ. සිංහල තේරෙන්නේ
1: නැහැ. සිංහල සිංහල තේරෙන්නේ
2: නැහැ. සිංහල නම් තේරෙන්නේ නැහැ.
1: මතක නැහැ.
2: මතක නැහැ.
1: අතන තිබ්බ එක මෙතන
2: ගන්න මතක නැහැ.
1: නේ?
2: ඔව්.
1: අන්තිමට කියනවා. ඔබ මිනිස්සෙක්ද කියලා
2: හිතා ගන්න බෑ.
1: නැත්තම් දන්නේ නෑ.
2: දන්නේ නෑ. කොච්චර සල්ලි දුන්නත් ඉතුරු වෙන්නේ
1: නෑ.
2: කනොද?
1: අපිට නැති දේවල් වෙයි.
2: නෑ.
1: තාම මොනාර දිනනනම් එහෙම නැති දේවල්.
2: කියන්න බලන්න අපිට.
1: කියන්න බලන්න. ඔව්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: 18 වංගුව
0: දස්ස මුරිත් යෝෂෝ දස්ස

0: එම ආදරණීය ප්‍රේමයේ ළඟ තියාගෙන මෙන්න මේ එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා කියපු බොහෝ දෙනෙක් ඉන්න අපි මතක් කරගෙන යමු මේ සින්දුවහන.
1: ලස්සන වැඩසටහනට මමත් එකතු කරගන්න සකන්තලා තමයි මහරිගමින් මැසේජ් එකක් දාලා තින අපි දෙන්නට බොහොම ස්තුතියි සකෝ. ඊට පස්සේ නෝ සුබම සුබ උදෑසනක් දෙන්නටම නැතුව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ස්තුතියි නැතු. Hi good morning ඔය දෙන්නට මුහද්දත් වෙනද වගේම අපි ආදරෙන් අහගෙන ඉන්නවා. දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන බොහොම ස්තුතියි ඔයාලත් දෙන සින්දුවක් දෙන්න කියලා තින ගායනා ඉන්නවා කැමතිම ගීතය අමරදීප මාස්ටර්ගේ සින්දුවක් කියලා තින අපි බලමු දෙන්න. නැත්තම් ඔයාලා දෙන ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා දින බතරමුණු ශාඛාවෙන් තමයි අපි දෙන්න වහගෙන ඉතින් වැඩ කරන ගමන් අහගෙන ඉන්න. කොකෝ අපි කියලා අහලා තින බොලොන්නරුව සුජීව ෂොප් එකෙන් තමයි අපි වහගෙන ඉන්නේ. සුජීව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා දින හැමෝටම අහන්න පුළුවන් වෙන්නෝ.

0: FM 93.5 FM 93.5 ඔබ ලක්කඳ අහගෙන දහට වංගු අපි එහෙම යන ගමන් තාමත් මෙහෙට මෙසේජ් එකක් එවෙනත් එක්මන මෙසේජ් එකක් එවන්න. ඒ වගේම තමයි Facebook log වෙලා නම් ඉන්නේ ඔයා මේ වෙලාවේ Facebook එකේ පැත්තට යන්න.
1: ගිහින් ඉන්නවා.
0: කමෙන්ට් එකක් දාන්න.
1: හරි.
0: ඔබ අදහසක් සටහන් කරගෙන යන්න සින්දුවක් අහන්න ඉන්න යාළුවෝ ටිකත් ඕකෙම කොටාගෙන ගියත් ප්‍රශ්නයක්
1: නැහැ.
0: නැහැ. අපි අනිවාර්යයෙන්ම කියනවා.
1: රයිට්.
0: අපි ටේක් එකක් අඳයි මුණ ගැහෙන්න යන්න ලෑස් වෙන්නේ මහනුවරට. අයබොන්.
2: අයිබෝන් සුබදසනක් දසුන් යශෝරා ඔබ දෙදෙනාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද දසුන් සදහන් කරපු විදිහට ඓතිහාසික කන්ද උදල රාජධානිය සෙංකඩගල පුරවරයට ඇවිල්ලා ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයට. මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අධ්‍යාපන කලාපයට අයත් මහනුවර ධර්මරාජ විද්‍යාලය තමයි අපි අද දවසේ සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන තිබෙන්නේ. ඉතින් දැන් මේ වන විට රටවාහන මාර්ගනතුරු දේශනය පැවැත්වනා දසුන් දැසන මාර්ගනතුරු සංදර්ශනය පැවැත්වනා මේ විද්‍යාලයේ ඉදිරිපිට මාර්ගයේදී විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගතට පස්සේ සංචාරකයන් බොහෝ සේ පැමිණෙන නගරයක්. ඒ වගේම අතිශය කාර්යබහුල නගරයක් තමයි මහනුවර දිස්ත්‍රික්කයේ කියලා කියන්නේ. ඉතින් රටවාහන අනතුරු නිරන්තරයෙන් සිදුවෙන ප්‍රදේශයක්. මේ පිළිබඳව ඉතින් දූදරුවන් අදවසදී අපි කතා බහ කරද්දී මේ පිළිබඳව තොරතුරු සඳහන් කරා. උදැසන රටවාහන මහනුවර පොලිස් ස්ථානයේ රටවාහන අංශයේ ස්ථානාධිපතිතුමනුත් ඒ පිළිබඳව උදැසන සඳහන් කරා. ඒ වගේම තමයි දසුන් විශේෂම කාරණේ වෙන්නේ දැන් පසුගිය වර්ෂ ගණනාවක් ගතතර පස්සේ සාමාන්‍යයෙන් වර්ෂයකට රියානතුරු හේතුවෙන් අපේ රටේ අනාගතය බාර ගන්නව මේ ආදරණීය පාසල් දූදරුවන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා වර්ෂයකට. එතන තේක්‍යා සුරකින් මකතර වැඩසටහන් මාලාව ආරම්භ කිරීමත් සමග ඒ ඉතාමත් අවම තත්වයකට පත් වෙලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වර්ෂයේදී මෙතෙක් වාර්තා වෙලා තිබෙන්නේ එවැනි මරණ 4ක් පමණයි අපිට මේ වෙන විටත් සතුන් වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වය අපිට අවම කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. අපේ උත්සාහය මේ මරණ සංඛ්‍යාව බිඳුව දක්වා අඩු කරගන්න. ඒ වගේම තමයි මේ පණිවිඩයේ ඉක්මනින්ම සමාජයට රැගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාතෘකාවේ අපේ සියලුම ඒකක මේ වැඩසටහන් සඳහා දායකත්වය ලබා දෙලා තිබෙනවා. මේ සියලු දෙනාගේම සහයෝගිත්වය ඇතිවයි අපිට ඒකියා සුරකිපු මගතර වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 26 වෙනි වැඩසටහන මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පරිශ්‍රය කේන්ද්‍ර කරගෙනමින් දැන් අපි පවත්වන්නේ. ඉතින් අපි සූදානම් තවත් අවස්ථාවක තොරතුරු කියන්න වේමු සූති අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: හරි, බොහොම ස්තුතියි ගිහන්. අපි තව මොහොතක සම්බන්ධ වෙමු. ඔබත් කණ්ඩායමත් එක්ක පරිස්සමෙන් කටයුතු කරලා ආපහු එන්න මැදිරියට. බොහොම ස්තුතියි. යෂ්.
1: යෝ.
0: මං කියවනේ අද.
1: මොකද්ද?
0: ජාතික නෑ ලෝක ජල බීතිකා දිනේ කියලා.
1: ඔව්.
0: හරිද? එතකොට මේක අපිට හරි වැදගත්.
1: අනිවාර්යයෙන්ම.
0: අපිට කෙසේ වෙතත් ඔබට හරි වැදගත්. හරිද? ශිරපායෙක් නේ.
1: මං හිතුවා මට කියයි කියලා.
0: ඈ?
1: ඔව්.
0: වෙලාවට කවුරු දෙකයි
1: තියෙන්නේ. ඔව්.
0: ඔව්. හරි. ඔයා දන්නවද? මේ අවුරුද්දේ ලෝක ජල බීතිකා දිනේ තේමාව මොකක්ද කියලා?
1: මොකද්ද?
0: මේ සැරේ තියෙන්නේ එක්ක වඩාත් ශක්තිමත්ව කියන තේමාවෙන් තමයි ලෝක ජල බීතිකා දිනේ සමරන්නේ.
1: ඔව්, තේමාව වෙලා තියෙන්නේ.
0: තේමාව වෙලා තියෙන්නේ. ඔයා විශ්වාස කරනවාද? අවුරුද්දකට.
1: ඔව්.
0: හරිද? මේ ජල බීතිකා හින්දා පුද්ගලෝ කී දෙනෙක් විතර මිය යනවාද
1: කියලා? ඔව්.
0: කියන්න. කියන්නකෝ බලන්න. මූණ දිහා බලන්නේ මට මොකද? මූණ දිහා බලුවාම
1: ඔයා දිහා බලුවම මට මූණේ ස්ක්‍රීන් එකක් වගේ පේනවා. මෙන්න මේ ගාන වෙන්නේ නැති කියලා හිතලා.
0: එහෙනම් ඒක කියන්න ඕන. දැන් මේ මං දිහා බලන ඉන්න මම මේ බලුවා මූණ කටින් කියන්නේ තියෙනවා මේ මූණේ
1: 50ක් විතර.
0: ඈ
1: 50ක් විතර වෙන්න පුළුවන්ද?
0: 50 දෙනෙක් විතර. ඔබට තව අවස්ථාවක් දෙනවා.
1: 100ක් ඉදිරියට යනවද?
0: තව අවස්ථාවක් දෙනවා.
1: එහෙනම් 100කට ආසන්න ප්‍රමාණයක් වෙනවා ඇති නේද?
0: ඔව්. අර කලින් කයේ කතාවේ ගෙදර කට්ටි කිව්වනේ මොලේ නෑ කිය.
1: ඔව්.
0: ඈ. දැන් තේරෙනවනේ.
1: ඔව්, තේරුණා.
0: ඉඳලා හිටලා ගෙදර කට්ටියත් කියන්නේ ඇත්ත කියලා.
1: අපේ අම්මා හගින් ඉන්නේ රේඩියෝ එක කන තියන් ඉන්න මේ වෙලාවේ.
0: සන්තෝෂයි අම්මේ මේ වගේ දුවෙක් හදලා අපිට එව්වට.
1: ලොකෙට ආය අධිකරාට.
0: ඔව්. හදලා අපිට එව්වට.
1: ඒක තමයි. කීල් දැන් ගන්න.
0: ඔව්, අපේ අම්මට සතුටු වෙන්න ඕන මම මෙහෙම වැඩ කරන්න. මාව හැදුවා.
1: ඒක තමයි.
0: බලන්නවද? ලෝකේ.
1: ඔව්.
0: අවුරුද්දකට ජල බීතිකාවෙ හින්දා.
1: ඔව්.
0: 59000ක්. 59000ක් අවුරුද්දකට මිය යනවා.
1: 100 ළඟින්වත් යන්න බෑනේ.
0: ඒක තමයි මං කිව්වේ.
1: ඒක නේන. ඒ තරමට ජල බීතිකාව නිසා රෝගී වැළඳෙනව නේද?
0: ඔව්. ඇත්තටම.
1: ඔව්.
0: ඔබ පරිස්සම් වෙන්න. ගොඩක් වෙලාවට මේ ජල බීතිකා රෝගයෙන් ගොදුරු වෙන අයගේ 99%ක්ම ගොදුරු වෙන්නේ සුනකෙන් සපා කෑම. නැත්තම් ඒ රෝගේ බෝවිච්ච
1: සුනකෙක්
0: එක්ක හපන්න ඕනේ. නැත්තම් ඔහුගේ කේටයක්
1: ගැවෙන්න ඕනේ.
0: හරිද? මේ වගේ තත්ත්වයන් හින්දා තමයි ජලබීතිකා රෝගීන් මෙච්චර ප්‍රමාණයක් වාර්තා වෙන්නේ සහ ගෑම් වාර්තා
1: වෙන්නේ.
0: ඔබ දන්නවා අලුතෙන් ආවා පනතක් ඔබ අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න බල්ලා
1: අර රෙජිස්ටර් කරගන්න ඕනේ කියලා නේද?
0: රෙජිස්ටර් කරගන්න ඕන, බෙහෙත් විද ගන්න ඕන. ඇහැක් වගේ බලා ගන්න
1: පුළුවන් නම් ලොකු දෙයක්.
0: ලොකු දෙයක්. හරිද?
1: අනිත් අයට කරදරයක් නොවෙන්න.
0: ඔව්.
1: ඇහැක් විදිහට
0: පරිස්සම් කරගන්න. හරිද?
1: එන්නත්
0: ටික වෙලාවට විදලා ඔය ජලබීතිකා රෝගී තුරන් කරන්න.
1: ඔව්.
0: අපි කටයුතු කරමු. අද ලෝක ජලබීතිකා දින. ඒ නිසා තමයි මම ඔය කිව්වේ. බල්ලෝ ඉන්නෝ නම් පරිස්සමෙන්.
1: හරි.
0: රයිට්. බල්ලුන්ට විතරද එතකොට ජලබීතිකාව හැදින්නේ? බැල්ලියන්ට හැදින්නේ නැද්ද?
1: ප්‍රශ්නයක් නේද?
0: සුනකයන්ටම හැදෙනවා.
1: ඔව්. කොටම වර්ගෙටම.
0: වර්ගෙටම. ඒ විතරක් නෙවෙයි ගෙදර ශීරපයි සත්තු ඉන්නවනะ. ලේන්නු, ආවෝ. හරිද?
1: හරි.
0: මීයෝ. මේ හැමෝගෙම හැදෙන්න පුළුවන්.
1: ඔව්.
0: පරිස්සමෙන්. සෙල්ලමක් නෙවෙයි. හැදුනහම ඔබට තේරෙයි.
1: ඔව්.
0: කොච්චර අමාරුද කියලා.
1: ඒක තමයි.
0: බේරගන්න බෑ.
1: හරි.

0: ඉල්ලන්නේ වෙලාව වෙලාව
1: වෙලාව 53යි
0: අම්මෝ වෙලාව යන වේගේ
1: ඒකනේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි
4: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉල්දාල මෙහෙන්දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
0: 18 වංගුව
3: දහට වංගුවට හැවිල්ලා
4: හරි
3: මාමත් මලක් කරන්න කියලා කියපු යාළුවෝ කීප දෙනෙක්ගෙන් අපි ඉක්මනට කියමු.
4: ඔහු මේ වෙලාවේ ඉන්නවා අනුෂා. අපි වහගෙන බොහොම ස්තුතියි අනුෂා. අනුරාධපුරේ ඉඳලා තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ. ගුඩ් මෝර්නින් දෙන්නටම. මාතලේ ඔවිල්ලේ ඉඳලා කුමාරී මැසේජ් එකක් දාලා තිනා. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක හැමදාම ආසාවෙන් අහනවා කියලා බොහොම ස්තුතියි. හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනා. අපිට පුළුවන් දෙන්න. බෑ කියලා දෙයක් නෑනේ නේද දසුන්?
3: නොදෙන එක වෙනම කතාවක්.
4: එහෙම කියන්න එපා ඔයා. මම දෙන ඔතෙන්ට ඇවිල්ලා ආ එන්න මේ පුටුවට.
3: මම මේ කල්පනා කරේ දැන් ඔය දෙනවා කියපු එකක්වත් පහුගිය කාලේ දුන්නේ නේද මේ යාළුවනේ.
4: ඒක නෑ අපි දුන්නා. සාධාරණ කරා ගොඩක් වෙලාවට නේද?
3: බොරු කියන්නේ.
4: ඇයි දුන්නානේ? ඔයාට මතක නේද? මට මතකයි.
3: හරි දැන් ඔයා හින්දි සින්දුවක් දෙනවා.
4: දෙන්න බලන් අපිට ඉතින් දෙමු.
3: හා දෙමු.
4: සවදසන කියලා තිනා දුබයි වලින් මහේෂ හගෙන ඉන්නවා. අද ලක්කන හගෙන වැඩ දුබයි ඉන්නවා. චේනායා වයිෆයි නා නිමේෂ. ඒ වගේම ලක්කන අහන හැමෝම එකතු කරගෙන සින්දු එකහමු කියලා තිනා. බොහොම ස්තුතියි. ආයි අපිවත් ලස්සන සින්දුක එකතු කරගන්න. ගුරු පොත ඉඳලා තමයි මැසේජ් එක දාලා තිනා. හොටෙල් එකේ සෙට් එකම ඉන්නවා. ඉෂාර සපෝන් මේ හැමෝම අපි එකතු කරගන්නවා ඊළඟ සින්දු අහන්න. මේ වෙලාවේ රස කෑම කන්න ඇවිල්ලා ඉන්න හැමෝමත් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා සුබ දවසක් වේවා කියලා ඔයාලා දෙන්නටම. මමත් ඔයාලා දෙන්න වහගෙන ඉන්නවා සද්දටම. ඔබම හොඳයි. මාරව ශිරාණි තමයි මැසේජ් එක දාලා දෙන දොමයන්ති ඉන්නවා. මහත්තයා රොහාන් පුදාලා දෙන්න ශිහාන් මදුවන්ත ඒ වගේම මරතගහමු ලක්කා ඉන්නවා. අම්ම රීටා ඉස්සේ අපි දෙන්නවත් එකතු කරගෙන අහමු මේ ලස්සන සින්දුව.
3: ඔයාට දිනනද බොරු කියන යාළුවෙක්?
4: ඔව්.
3: කවදාවත් බොරුවෙන්ම ජීවත් වෙන මිනිස්සුන්ගෙන්
4: හරි
3: කවදාවත් අහන්න එපා. ඇයි එහෙම බොරු කලේ? ඇත්ත කියන්නේ නැත්තේ
4: කියන්නේ. ඇත්ත කියන්නේ නැත්තේ.
3: හරි.
4: හරි.
3: අහන්න එපා.
4: ඔව්.
3: ඇයි?
4: කවදාවත් ඇත්තක් කියන්නේ නැහැ ඒගොල්ලෝ.
3: ඒ අහන එකට දෙන උත්තරේ
4: බොරුවක්.
3: බොරුවක්. මං එහෙම අහන්නේ නැත්තේ ඔයගෙන් ඒකනේ.
4: මාත් මේ අහන්නේ නැහැ වගේ මං ළඟ ඉන්නෙත් එහෙම කෙනෙක් තමයි.
3: මං කවදාවත් අහන්නේ නැහැ යශ්. ඇයි බොරු කියන්නේ?
4: ඇයි බොරු කියන්නේ? ඇත්ත කියන්න හිත දෙන්නෙම නෑ ඒකයි මට.
3: ඒකට කියන්නේ බොරුවක්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගුණවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: හෙට සිට මාර්ග හතක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයේ ටෙක්කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බස් අයිර පළාතේ මාර්ග හතක් ආවරණය වන පරිදි මෙම අවස්ථාව ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපීමයි අරමුණ. හෙට මෙම සේවාව ආරම්භ වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙට්‍රෝ බස් සභාපති SMUG තිලකරත්න මහතා සඳහන් කළේ මෙට්‍රෝ බස් සේවාව සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමග කොළඹ නගරයට ඇතුළුවන පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කර තදබදය අවම කර ගැනීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇති බවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයේ ලබා දුන් සාම ගිවිසුම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ තත්ත්වය මත මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.08කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් නව මිල ඇමරිකානු ඩොලර් 93.47ක්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 1.06කින් ඉහළ ගොස් ඇති අතර එයින් නව මිල ඇමරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් ව ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 3යි
0: 18 වංගුව
2: දස්සන විද්‍යා ෂෝ
1: අලුත් පැයක් අපි පටන් ගන්නවා.
3: අලුත් අදහස් එක්ක අලුත් පැයක අපි අලුත් ගමනක් යන ලෑස්ති.
1: ඕකේ.
3: තාම අපිට මැසේජ් එකක් දැම්මේ නැත්තම් හරිද?
1: හරි.
3: ඉක්මනට මැසේජ් කරන්න.
1: 0703935937 මැසේජ් එකක් දාන්න. දවල් එක වෙනකන් ඉන්න අපි දෙන්නා.
3: සමහරු කියනා නේද?
1: මොනවාද?
3: ඔක හරි බණ්ඩිතෙක් කියලා.
1: ඔව් කියලා තියෙනවා මට.
3: සමහරු කියනා නේද? ආ මොලේ ඉදමිලාද කොහෙද කියලා.
1: ඔයාලා දිනා.
3: මොලේනේ. සමහර වෙලාවට ඔය කියන කතාවල හරි අර්ථය දන්නේ නැතුව තමයි ඔහම කියන්නේ.
1: කියනවා කටල දැන් කට වහර තියෙනවානේ. අර ඒක නිසා ඔන්න ඔය ඕණිකට ගැලපෙන්න කියලා කියනවා. හැබැයි ගැලපෙන්නේ නැහැ ඒ වගේද?
3: පඬිතෙක් කියලා කියන කවුද කියලා ටිකක් ඔයාලා බලලා කියන්න.
1: හා
3: හරිද?
1: හරි.
3: මොලේ ඉදමනවද නැද්ද කියලා හරියට දැනගෙන
1: ඉන්න.
3: ඉන්න. ඇත්තට මොලේ ඉදමිලාද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
1: මොකද්ද?
3: මොලේ අවුල්ද කියලා බලා ගන්න පුළුවන්.
1: කොහොමද ක්‍රමේ?
3: හරිද? මං කියන්න ඔයාට හරි වැදගත්. හරිද? මං කියන්න මේ සින්දුවෙන්
1: පස්සේ හරි සින්දුව හාලේ මොකද

0: විනාඩිය 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1 011 286 10 11.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
8: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට

0: ඇවට හිනා වෙලි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: දා අට වංගුව
3: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ
4: කියපු දෙයක් කරන්නම හදනවද කොහෙද?
1: මොකද්ද? හින්දි සින්දුව දෙන්න හදන්නේ කුමාරිට.
4: හරි.
1: හරි.
4: රයිට්. හින්දි සින්දුව අහන්න කලින් මතක් කරන්න කාරණාවක් තියෙනවා.
1: මොකද්ද?
4: අපි අර කිව්වනේ.
1: මොකද්ද?
4: පණ්ඩිතයා කියලා කියනවනේ ඔබට.
1: ඔව්.
4: සමහරట్లాට සුපිරුතෙන් තියෙන ඇත්තෝ තමයි පණ්ඩිතයෝ.
1: ඔව්. දැනුමෙන් පිරපු ණය.
4: ඔව්. ඒ අයට එහෙමයි කියලා එතනින් එහෙම නිකන් අපි අර උපහාසිත වගේ කියලා යන්නේ.
1: ඔව්.
4: ඔබ නොදන්න දෙයක් තියෙනවා නම් දැනගන්න. ඊට පස්සේ තමයි ඔබටත් පණ්ඩිතෙක් වෙන්න
1: පුළුවන් වෙන්නේ. උපහාසිර කියන්න එපා තව කෙනෙක්ට නේද?
4: ඒකේ අර්ථය වෙන කතාවක්, වෙන ගැඹුරක්. මොලේ ඉදමීම.
1: ඔව්.
4: නැත්තම් අපි කියන මොලේ අමාරු.
1: ඔව්.
4: ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා.
1: ඔව්.
4: ඔයා දන්නවද?
1: ඔව්.
4: මෙනින්ජයිටිස්.
1: මෙනින්ජයිටිස්.
4: හරිද? මොලේ ආවරණය අලු කරන
1: නිහඬ මිතුරෙක්.
4: නිහඬ සතුරෙක්.
1: ආ සතුරෙක්. ඔව්. ඇස්තිනීම චුට්ටක් අඩුවේ.
4: මොලේ ආවරණ අලු කරනකොට කොහොමද අනේ මිතුරෙක්
1: වෙන්නේ? මිතුරෙක් වෙන්නේ සතුරෙක් මිස නේද?
4: ඔව්. මට වෙන්නේ මොලේ අලු වෙලාද කොයිද?
1: නිහඬ සතුර ඇවිල්ලා. හරි.
4: අම්මහගෙන ඉන්නවා කිව්වනේ.
1: ඔව්.
4: මං දැක්ක මැසේජ් එකක් කියලා
1: දෙනවා.
4: ඔව්. හම්බෙන්න ඉන්න කාලේ මං පොලික් ඇසිරුත් දිව්වා. ඒත් මං හිතුවේ නෑ
1: දුවේ මොකක්ද. මෙහෙම වෙයි කියලා. මෙහෙම වෙයි කියලා.
4: පොලික් ඇසිරුත් බිලා මුරුංග කුල මැල්ලුමුත් කෑවා කිව්වා.
1: කොටුකලත් කෑවලු හොදට.
4: මේ මන්දා නේ උනාට ඉතින් එන්න දුව මේ වගේ.
1: ඒක තමයි නේ බාර ගන්න වෙනවා ඉතින්.
4: රයිට්. මෙනින්ජයිටිස් ගැන කියන්නද?
1: කියන්න බලන්න.
4: මෙනින්ජයිටිස් හැදෙනවා. ක්ෂණිකව මොලේ ආහාරයට ගන්න පුළුවන්, මොලේ ඉදිමෙන්න පුළුවන්, බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුළත මේ යන්න පුළුවන්. බැක්ටීරියා ආසාදිතව මෙනින්ජයිටිස්
1: හැදුනොත්
4: තත්ත්වය ඕකයි.
1: හරි.
4: මොලේ ඉදිමෙනවා.
1: හරි.
4: සහ මේක කෙටි කාලයකින් මරණය උරුම කළ දෙන එකක් බවට
1: පත් වෙලා තියෙනවා.
4: පත් වෙනවා. රයිට්. ඊට පස්සේ තියෙනවා
1: වෛරස් මගින් වැළදෙන මෙනින්ජයිටිස්
4: රෝගය.
1: ඔව්.
4: මෙයා ටිකක් බරපතලයි තමයි.
1: හැබැයි
4: මෙයා ටිකක් අර
1: වැඩිපුර දකින්න පුළුවන් මේ රෝගය කියලා තියෙනවා නේද?
4: මේ විදිහට වැඩිපුර දකින්න පුළුවන්. මේ වෛරස් වගේ හැදෙන මෙනින්ජයිටිස් රෝගය අර බැක්ටීරියා වලින් හැදෙන රෝගය වගේ නෙවෙයි. ටිකක් අපිට කල් තියෙනවා පාලනය කරන්න.
1: හරි.
4: රයිට්. මේ බැක්ටීරියාව ගොඩාක් කාලවලට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට සහ මේ සාමාන්‍යයෙන් සුසු විවේකයක් අරගෙන ශක්තියක් තියෙන අයට එච්චර ඇටැක් කරන්නේ නැහැ. නමුත් ප්‍රතිශක්තිකරණයක් අඩු. හරිද? මිනිස්සුන්ට ගොඩක් වෙලාවට මේක හැදුනොත් මේක මාරාන්තික වෙන්න පුළුවන්.
1: පුළුවන් නේද? ප්‍රතිශක්තිකරණේ තියෙනවනම් පොඩක් දරාගෙන අල්ලගෙන ඉන්න පුළුවන්.
4: හරි. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණ දෙනවනම මේක සුව කරගන්නත්
1: පුළුවන්.
4: පුළුවන්. අනිත් එක තමයි
1: දිලීඩස් සහ පරපෝෂිත මෙනින්ජයිටිස්.
4: මෙනින්ජයිටිස්. මේකත් ටිකක් භයානකයි. හරිද? සාමාන්‍යයෙන් ඉතත් දුර්ලභ ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය අතිශයින්ම දුර්වල පුද්ගලයන් තමයි මේක වැළඳෙන්නේ. ගොඩක් වෙලාවට HIV ආසාදිතයන්
1: පිළිකා සඳහා ප්‍රතිකාර ගන්න අය වෙන්න පුළුවන් නේද?
4: ඔව්. මේ අයට මේක වැළඳෙන්න පුළුවන්.
1: පුළුවන්. ඔව්.
4: මේක වැළඳුනා කියලා ඔබට හොයාගන්න තියෙන රෝග ලක්ෂණ මොනවාද?
1: තියෙනවා තද උණ, අධික හිසරදය, මේ වගේ දේවල්, බෙල්ල තදවීම වගේ දේවල්,
4: හිර වෙලා යනවා
1: වගේ තියෙන දේවල් නම් ඇස්ටික ඇස් දැන් සාමාන්‍ය එළියට අපිට එළියක් වුණත් අපිට දරා ගන්න බෑ වගේ දැනෙනවා නම් ඔබට මේ වගේ රෝගයක් තියෙන පුළුවන් කියලා ලක්ෂණ ඕන තමයි අපි කියන්නේ. ඒ වගේම හිසරදයත් එක්ක ඇති වෙන වමනය, මේ වගේ දේවල් තියෙනද කියලා බලන්න නේද?
4: ඒක උඩ තියෙන එක කියන්නේ.
1: කො
4: මානසික ව්‍යාකූලත්වය සහ සිහිමන්ද ගතිය වගේ.
1: ඒක මම ඉතින් කියන්න ගියේ නෑ ඉතින්.
4: සමහර වෙලාවට Tamanට තියෙනවා කියන්නේ නෑ නේ. හරිද? මානසික ව්‍යාකූලත්වය සහ සිහිමන්ද ගතිය වගේ තියෙනවා නම් ඒකත් පොඩි අවුලක්. හා
1: හා.
4: වගේ වමනේ ඔක්කාරේ යනවා නම්
1: ඉසරදේ.
4: ඔව්. ඒ වගේ තත්ත්වයන් තියෙනවා නම් මේකත් යම් ආකාරයක මේකේ ලක්ෂණයක්.
1: වෙන්න පුළුවන් නේද?
4: පුංචි දරුවන්ට එහෙම හැදුනහම
1: ඔව්.
4: හරිද? එයාට කියන්න බෑනේ.
1: එයා
4: නිතරම අඬනවා නේද?
1: අනිවාර්යයෙන්ම.
4: හරිද? සමහර වෙලාවට ඒ අයට ගොඩාක් වෙලාවට අර අම්මලා දෙන ආහාර කිරි ප්‍රතික්ෂේප කරනවා නම් වමන යනවා නම්
1: ගොඩක් විදාවර නිදිමත ගතිය තියෙනවා නම් අසාමාන්‍ය විදිහේ නොසන්සුන් වෙලා ඉන්නවා නම් නේද?
4: ඔව්. මේ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයේ ලක්ෂණ. හරිද? සමහර වෙලාවට මේ රෝගී ලක්ෂණේ තියෙනවද කියලා ඔබ හොයාගන්න කරවලින් තමයි ලම්බ පංච කරනවා.
1: වෛද්‍යවරු. ඔව්.
4: කියන්නේ සුසුම්නා තරලි අරගන්නවා මේ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වෙ නැත්තම් මේ වෛරල් එක තියනවද කියලා බලන්න.
1: බලගන්න නේද?
4: ඒක ටිකක් භයානක අමාරුම තත්ත්වයක්.
1: ඔව්.
4: මම එක තැනකදී ඒක අත්විඳලා තියෙනවා. ඒකයි කියන්නේ. හරිද? හරි අමාරුයි දරා ගන්න. පුංචි දරුවන්ට එහෙම එහෙම කරනකොට ඔබ ටිකක් පරිස්සම් වෙන්න කියලා කියන්නේ ඒකයි. හරිද? මේකට ප්‍රතිකාර තියෙනවා.
1: ඔව්. වාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් නේද? ඔව්.
4: අනිවාර්යයෙන්ම මේ වගේ රෝගී තත්ත්වයන් හැදෙන්නේ නැති වෙන්න නම්.
1: ඔව්.
4: ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න ඕනේ.
1: එහෙනම් හොඳට කැම ටිකක් කන්න ඕනේ. පෝෂදායි ආහාර කන්න ඕනේ.
4: හොඳ නින්දක්, ව්‍යායාම මේ වගේ දේවල් ඔබ ජීවිතේ පොඩි වෙලාවක් වෙන් කරගෙන එකතු කරගන්න
1: ඕනේ.
4: හරිද? ඒ නිසා එහෙම කළොත් ওই මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයෙන් ඔබට බේරෙන්න පුළුවන්.
1: දැන් හෙට බලමු කියලා කල්දදා ඉන්න තරම් දෙයක් නෙමෙයි මේ වගේ රෝගයක් නෙමෙයි. ඉතින් මේ වගේ ලක්ෂණ තීරුවන නම් මේ වගේ ආහාර ටිකක් අරගෙන හොඳ ප්‍රතිශක්තිය කැඟට හදා ගන්න නේද?
4: ආ හෙට නිවාඩුවක් දාන්න. දාලා ගිහලා බලන්න
1: නේ. හරි.
4: මේවා මේ කල්දදා.
1: කල්දදා ඉන්නේ හෙට බලමු කියලා නේද?
4: ඔව් ඔය හොඳ නෙල්ල නෙමෙයි හෙට නිවාඩුවක් දාන්න කියලා.
1: හරි.
4: හරිද?
1: හරි.
4: හරි බොස්
1: ආගෙන. එනම් මගේ නිවාඩුව.
4: මට නම් දැම්ම හිතලා තියෙන නිවාඩුවක් දිල යවන්න.
1: මන් නැතු ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකේ.
4: මොකද?
1: මන් නැතු ඉන්නේ.
4: මං කිව්වයි කියලා හිතාගන්න.
1: යමු සින්දුවහන්න.
4: right අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්න ඉක්මනට කියන්න.
1: හරි මතක කරගන්න පුළුවන් මේ වෙලාව අපි දෙනව සද්දරි මහගල ඉන්නවා මමත් සින්දුවක එකතු කරගන්න ආශයෙන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්න ඕනි මාදරෙන් සේරුවල කෙඩිය සොමර සිංහත් ඉන්න අපි දෙනව ආගෙන 10ට වංගෝ දසුන් විත්‍යෂෝ මට සින්දුවක් දෙන්න කියලා දෙන වසන්ත කුමාරි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. good morning දෙන්නටම සින්දුවක් දෙන්න නව්‍යා ෂොප් එකකින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එකතු කරගන්න මේ සින්දුවට
4: 11:20 දැන් වෙලාව

0: සජන්.
1: මන්න අපි සිංදුව දුන්න හරි. මේ මට හිතුණා
0: මොකද්ද
1: මේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ලස්සන සිංදුවක් තෝරගන්න.
0: හරි හරිද?
1: ඒ සිංදුවර මං හරි ආසයි. මං දන්නවා ඔබත් හරි ආසයි කියලා.
0: හේතුවක් තියෙනවද විශේෂ?
1: තියෙනවා. අපි සිංදුව අහලම
0: කියමුනේ.
1: කියමු. හරිද? ඊට කලින් ආදරණීය ඔබ.
0: ඔව්.
1: ආදරණීයන් වෙනුවෙන් මේ වෙලාවේ ටිකක් මහන්සිලා කැම ටික හදනවා
0: නේද?
1: පුතා දුව ඉස්කෝලේ ගියා. එනකොට නිකන් උදේ කාලා ගියෙත් නෑ. දුව තමයි බත් කට දෙක කෑවේ. මම පොඩක් කවන්න ඕන කියලා අම්මලා මේ වෙලාව කැම ටික හදනවා
0: නේද? ඔව් නේද? ආදරේ පොඩක් දාලා කැම ටික රසට හදනවා නේද?
1: ඔව්. ඒ වගේම තමයි. යහගුණ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන, පෝෂණය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා හොඳම දේ අපේ රටේදී අපේ දේ එකතු කරගන්න කෑමු යන්න.
0: අනිවාර්ය මොවා දන්නව අපේ දේ කියනකොට මො පැල්වත්ත කියලා අපේ දේ දේශීය දෙයක්. ඉතින් අපේ රටේ හදන දේ විශ්වාසයෙන් කරන්න පුළුවන්. ඔයාලට කෑම ටික රසට ගුණට හදාගන්න පැල්වත්ත බටර් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. පැල්වත්ත බටර් කියන්නේ නිකම්ම නිකන් දෙයක් නෙවෙයි. ඔයා දන්නව ලුණු සහිත ලුණු රහිත ඒ වගේම සුදු ලුණු රසට. මේ හැමදේම එකට එකතු වුණාම කෑම ටික හොඳ රසට ගුණට එනවා. ඉතින් ඔයා කැමති බටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් කෑම ටික රස කරගන්න සුවඳ කරගන්න. එහෙනම් එනකොට කෑම ටික කන්න කලින් අම්මෝ හද මාරු සුවඳයි කෑස රස පාටයි කියලා අර කන්න පිරියක් ඇති වෙන්න හදන්න පුළුවන් කෑම ටික. එහෙනම් ඔයා ගන්නකොට පැල්ලත්ත බට එකක්ම පාවිච්චි කරන්න.
1: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ගන්න ධන නිධානයේ ටිකට් පතක්.
0: ඔය දන්නවා ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ධන නිධානයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් කරන්න ඉදිනෝ පරක් වෙන්න ඇතුව ළඟම තියෙන ලොතරැයි කෝඩල් ගාවට ගිහිල්ලා ධන නිධානයේ අරගෙන කෝටිපතියෙක් වෙන්න.
1: අලුතෙන් ගේ හදනවා නේ.
0: හරි.
1: හරිද? දැන් ගේ හදලා ගේ ඇතුළ තියෙන බඩු බුන්ටු ටික ආරක්ෂා කරගන්න ඕන කියලා හිතනවා. වටේම ලොකු තාප්පයක් බඳිනවා.
0: හරි.
1: බැලලා තාප්පි උඩ අර කණු නවල වල කම්බියකුත් වටේට යවනවා.
0: ඔව්.
1: ඒ ඔක්කොමත් කරලා
0: වීදුරු කැලිත් තියන්නේ අර තාප්පේ
1: උඩ
0: ආරක්ෂා කරගන්න කියලා හිතලා නේද?
1: ඔව්. අන්තරාවයි කියලාත්
0: ගහනවා.
1: ඔව්. ඔය ටික ඔක්කොම කරත් සමහරලාට ගෙදර රෝලඩෝ එක හරියට දාගෙන නැත්තම්
0: සමහරලාට
1: හොරු වෙන්නේ වැටෙන් පැනලා නෙවෙයි රෝලඩෝ එකෙන්
0: ඉන්නේ. රෝලඩෝ එකෙන් තමයි ඉන්නේ.
1: ඒ නිසා ඔයත් හොඳ රෝලඩෝ එකක් දාගන්න. හරිද? ලස්සනට කලයක මැච් කරලා හරිද? හොඳම ගුණාත්මකභාවයේ රෝලඩෝ එකක් දාගන්න නම් ඔයා ගන්න ඕන රෝලඩෝ එක තමයි AWB රෝලඩෝ.
0: අවුරුදු 25ක් විශ්වාසයක් තියෙන දෙයක් දසු නිකන් ලේසි පහසු දෙයක් නෙමෙයි. අවුරුදු 25ක විශ්වාසයෙන් AWB රෝලඩෝ එක අද ගන්න පුළුවන්. මේක විශේෂ දේවල් ටිකක් තියෙනවනේ දසුන්. දැන් මල කඩ කන්නේ නැති හොඳ සිංක් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඇලුමිනියම් වගේම පවර් කෝඩ් කරලා තියෙන තහඩු වලින් නිෂ්පාදිත කරලා තියෙනවා. ඒ වගේම ශක්තිමත් වගේම ආරක්ෂිත AWB රෝලඩෝ එකක් වගේ ගෙදර ලස්සන කරගන්න ආරක්ෂාව වැඩි කරගන්න ඉතින් පාවිච්චි කරන්න අමතක කරන්න එපා නේද?
1: රෝලඩෝ එකක් ගත්තාම සමහර වෙලාවට මේ රෝලඩෝ එකේ කී එක ඔයා තියලා යන්න බැරි වෙන්න පුළුවන් ගෙදර. අම්මා ඉස්කෝලේ ගිහලා මම පොඩක් කඩේට ගිහලා එනවා කියලා ගියාම හන්දියට ගිහලා එනවා කියපුවා. සමහරවිට වාහනේ පොඩක් හැප්පුණොත් නැත්නම් හීරුණොත් අපිට ඉන්න වෙනවනේ. එතකොට අම්මටයි දරුවන්ටයි ගෙදර තමයි ඉන්න වෙන්නේ.
0: ඒකේ
1: තමයි ඉන්නේ. හැබැයි මේ
0: රෝලඩෝ
1: එක හරිද? AWB
0: රෝලඩෝ
1: එකක් ගත්තොත් වාට හරිද? ඇප් එක යූස් කරලා ඔයා කොයි ලෝකෙ හිටියත්
0: රිමෝට් කන්ට්‍රෝල් එකක් තමයි තියෙන්නේ. දැන් දසුන් මේක ගන්නකොට සමහරක් විට අපි ගෙදර පාටට ගැලපෙන රෝලඩෝ එක හදාගන්න කැමතිනේ. එතකොට දැන් මේ රෝලඩෝ එක පාට 12කින් තියෙනවා. හරිද? එතකොට පාට 12කින් වාගේ ගේ ලස්සන කරගන්න ආරක්ෂාවටත් එක්ක වව් මාන ලස්සනයි ගෙදරටම මැච් වෙනවා කියලා තියෙන්න පුළුවන් නේද හදාගන්න.
1: අනිවාර්යයෙන්ම. එනිසා ඔබ බය නැතුව
0: ගන්න.
1: AWB රෝලඩෝ එකක් ගන්න. ওই රෝලඩෝ එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඔහුගේ වටිනේ මෝටර එක.
0: ඔව්.
1: නියම මෝටර එකක් තියෙන්නේ. රයිට්.
0: බලන්න. අපේ 10ක වගකීමක් එක තියෙන ප්‍රධාන කාර්යාලය තියෙන පරණ පාර කොට්ටාව ශාඛා තියෙන හෝමාගම මාතර කුරුණෑකල. අපි ෆෝන් නම්බර් එක මතක් කරගන්න 077-32-11-400 077-32-11-400 කෝල් එකක් දීලා බලන්න.
1: රෝලඩෝ නම් AWB රෝලඩෝම තමයි. හරි. ලස්සන කරගන්නයි වටිනාකමටයි නියමයි.

0: මට වංගුව
1: දසම විත් යෂෝ
2: දසම විත් යෂෝ
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව 18 වංගුව
3: යෂෝ අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නා නේද?
1: ඔව් මේ වෙලාවේ මට හිතුණා අම්බලංගොඩ පැත්තට යන්න ඕනි කියලා. නව්‍යාෂෝ ෂොප් එකේ මේ වෙලාවේ සතරම ලක්කනාගෙන ඉන්නවා. නිලන්ත තමයි මට මෙසේජ් එක දැම්මේ. හරි මාදිනින් අපි එකතු කරගන්නවා හැමෝම. ෂෝයන් දසුන් ඔබට මතක නැහැ. මට අමතක නෑ. මිල්ටන් බලවරාජ් මහත්මයාගේ සින්දුවක් කියලා තියෙනවා. අපි බලමු. රූපසේන තමයි මෙසේජ් එකකට දාලා තියෙන්නේ. අපි වල ලස්සන සින්දුවකට එකතු කරගන්න අලවින් තමයි මට මෙසේජ් එක දැම්මේ. කවුද මේ මහත්තයා ඉන්නව නන්දන පුතා ඉන්නවා ජය ගයනත් ඉරිසි දුව ඉන්නවා මින්දෝදී මෙසේ ශෂිනි දුවත් ඉන්නවා ගීතිකා තමයි මට මැසේජ් එක දැම්මේ හරි මාද්දරේ අසංක කවුද මේ සුභා අසංක සින්දුවක් කියලා තියෙනවා ගුඩ් මෝර්නින් කියලා ඉතින් අපි සින්දුවක් දෙන බලන්න ඔය විදිහටම වහගෙන ඉන්නෝ වට්ස්ඇප් එක පැත්තට යන්න ඕනේ ඉතින් මම නෝමල් මැසේජ් තමයි ඒ ඉස්සෙල්ලා කිව්වේ අපිත් සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා කඩේ වැඩ කරන ගමන් ගැරණිය වලින් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ කඩේ සද්දෙම ලක්කන දාලා තියනෝ කවුරු අමතක වුණත් කිසිදා ඔබව අමතක වෙලා යන්නේ නැහැ රසික හද තුළ බැඳුණු මතකයේ කිසිදා නම් මැකී යන්නේ නැහැ ආදරය මේ තරම් දෙන්නට මොකද කියලා අපි දන්නේ නැහැ. දසුන් වාගේ යෂෝ නැතිනම් මේ ජීවිත කොහෙද දන්නේ නෑලු. අලි බොමුලි ජගත් රෝහණ බොහොම ස්තුතියි හරිම ලස්සනයි.
3: රයිට් එහෙත් අපි මේ සින්දු අහන්න යමු.
1: යමු.
3: මේ
1: මොකද්ද?
3: මේ සතියන්ති කොහෙවත් ගියේ නැද්ද?
1: යන්න උන්නේ මට ඔෆිස් එකට ඉන්න ලක්න ගෝල්ඩන් වොයිස් තිබුණානේ.
3: ලක්නද මේ ලංකාව කියලා කියන්නේ. හරිද?
1: හරි.
3: හරි පුංචි රටක් නේ වර්ග කිලෝමීටර 65210 210ක් විතර වගේ තියෙනවා.
1: හරි.
3: රයිට්. හා. දැන් පොල් සිටි ගාවට පස්සේ ටිකක් වැඩි ඈ.
1: ඕනේ.
3: පොඩි ගානක් වැඩි. ඒක එකතු කරගන්න. හා. කොහොම හරි මේ
1: රවම ගියා නේද?
3: ඔව්. පොඩි වෙලාවකින් පැය දෙක තුනක් ඇතුළත ඔබට යන්න පුළුවන් වෙනම දේශපූණික කලාප කීපයක.
1: කීපයකට යන්න පුළුවන්.
3: මෙතනින් නුවරඑළියට ගියොත් සීතලයි.
1: ඔව්.
3: හරිද? නුවරඑළියෙන් තාඩියක් ඔබ ගියොත් එහෙම ඇතුළට වෙන්න මේ දුම් මැද තමයි ඉන්නේ.
1: ඉන්න බලවක් නේද? මම ආසයි ඒ වයිබ් එකට.
3: එතනින් බහැලා.
1: හරි.
3: හරිද? හෝටන් තැන්නට එහෙම යන්න
1: ඕන. ඔව් මගින් තියෙනවා.
3: ලස්සනයි. ලස්සනස ওই සීතල මැදුලේ ඉන්න පුළුවන්.
1: ඔව්.
3: එතනින් බහැලා නුවරඑළිය පැත්තට ගියොත්. හරිද?
1: හරි.
3: මේ එතනින් බහැලා අනුරාධපුර පැත්තට ගියොත්.
1: හරි.
3: හරිද? පැය කීපයක් ඇතුළත. තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. මේ දවස්වල හොඳටම පායනවා.
1: ඔව්.
3: හරිද? උත්තටම පායනවා.
1: ඔව්.
3: එතනින් පොඩ්ඩක් එහාට ගියොත් කතරගම පැත්තට.
1: හ්ම්.
3: සාමාන්‍යයෙන් 7:00 විතර වෙනකොට උදේ.
1: ඔව්.
3: මෙහෙ 11:00 විතර වගේ දැනෙන රස්නේ දැනෙනවා.
1: එහෙම.
3: හරිද? කිරි වේර එහෙම පා ගන්න බැරි තරමට.
1: ඔව් නේ රස්නේ වැඩි.
3: 8:00 9:10 වෙනකොට රස්නේ.
1: ඔව්.
3: හැබැයි ඒත් මිනිස්සු යනවා.
1: ඔව්.
3: වැල නොකැඩි
1: යනවා ඉතින් නේද?
3: ඔව්. හරිද? එහෙම ගෙහෙල්ලා ඔබට පුළුවන් ওই දෙවුනුවර පැත්තෙන්, පැලවත්ත පැත්තෙන් කොළඹට එන්න.
1: ඔව්.
3: ඔබට පුළුවන් පැය කීපයක් ඇතුළත.
1: ඔව්.
3: රයිට්? හ්ම්. මේ දේශගුණික වෙනස් වීම අත්විඳිනවා.
1: අත්විඳිනවා නේද?
3: එහෙම යනකොට මම
1: හරි
3: මට හම්බුණා එක නන්ද කෙනෙක්.
1: මොකද කිව්වේ?
3: අපි ගියා පොල් රොටියක් කාලා ලුණු මිස් ටිකක් එක්ක
1: රස ප්ලේන් ටියක් බොන්න.
3: රස ප්ලේන් ටියක් බොන්න.
1: හරි.
3: ගියාට පස්සේ දැත් කයේ අම්මගේ දින නන්දගේ දින හැකියාව.
1: යව්.
3: උනන්දු. ඒ නන්ද උදේම යනවා තේ වත්තට.
1: හරි.
3: ගිහිල්ලා තේ කුල ටික දළු ටික කඩාගෙන ඇවිල්ලා පැත්තකින් තියනවා.
1: හහ.
3: ඊට පස්සේ දා හවස් වෙලා කොත්තු ගහන්න.
1: හරි.
3: බිත්ත රොටි දාන්න.
1: ඒ රොටි ටික හදනවද?
3: පිටි යනලා ඒක හදනවා. ඊට පස්සේ කිරි ටික ටක් ගාලා හරියස්සගෙන ආප්ප දාන්න. එයා
1: ලෑස්ති කරනවා.
3: ලෑස්ති කරගන්නවා.
1: කැම ටික හදන්න.
3: හදන්න.
1: හරි.
3: ගෙදර වැඩත් කරනවා.
1: ඔව්.
3: හරි. ඔයා හිතන්න. කොච්චර කාර්යශූරද?
1: ඒක තමයි නේද?
3: හරිද? ඒ ආදායම් දෙකක් හොයනවා.
1: ඔව්.
3: ඊටත් වැඩි එයා හරි තෘප්තිමත්. ඒ සියල්ලට වැඩි කන්න ගිය අපුට.
1: ඔව්.
3: කටට රහට
1: කැමටික දුන්නා.
3: කැමටික දුන්නා. එහෙමයි ඉන්නවා.
1: ඒක තමයි නේද?
3: සමහරවිට එහෙම අයට උත්සාහයේ මහන්සියක ස්වභාව ධර්මයේ ආශිර්වාදය
1: අනිවාර්යෙන් ලැබෙනවා.
3: අනිවාර්යෙන් ලැබෙනවා. ඔයා ඉන්නේ එක තැනක හිර වෙලා නිකමට හිතන්න. ඔයා ළඟ තියෙනවා ඔයට වැඩි දක්ෂතා.
1: ඔව්.
3: හැකියාව.
1: හැකියාවයි. අන්තර ගන්න ඒ ටික නේද?
3: එහෙම කරලා. රුපියල් 25,000 පඩියට වැඩ කරනවට වැඩිය.
1: ඔව්.
3: ලක්ෂයක් හොයා ගන්න පුළුවන් විදියට තමන්ගේ දෙයක්
1: පටන් ගන්න අමතර දෙයක් පටන් ගන්න ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම.
3: ඔව්. ඒ මොනොත් ඔබට ජීවිතය දිනන්න පුළුවන්.
1: රයිට්.
3: පොඩි රවුමක් ගහලා මම තීරුම් ගත්තේ ඒක.
1: ඒක තමයි නේ.
3: දැන් ජොබ් එක ඇතිවන්නේ.
1: එහෙම හරියන්නේ නැහැ ඉති. එහෙම කියලා හරියන්නේ නැහැ.
3: නැද්ද?
1: නැහැ.
3: එනම් පඩි වැඩි කරලා දෙයි නේ.
1: ඔව් නේ. අහගෙන ඉන්න බලමුකෝ අපි.
3: 11:38යි ඈ.
1: එළවෙ යනවා.

0: ජීවිත ගැන අප හිතන්න ඕන සින්දු
1: මේක තමයිනේ.
0: මගේ වෙන්නේ ඒක කවි පෙළක්.
1: කවි පෙළක්.
0: නිරෝෂා විරාජිනේ ගීත ගායනා කළේ වෙලාව
1: 11 විනාඩි 41යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි. ඉබන් වෙන.
5: මාන

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: 18 වංගුව
0: දසම විද්‍යාශෝ දසම

0: මම පීරලා පීරලා තෝරලා තෝරලා හොයාගත්තා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනා කරපු සින්දුවක් මෙයා පොඩි වෙනසකට අහන්න. අපි අහමු. මේ ගීතය අහන්න ඕන කියලා අපිට කීප දෙනෙක් මෙසේජ් කරලා තිබුණා.
1: ඔව් අපේ අහගෙන ඉන්න මේ වෙලාවේ ඉජි අනුරපුස්සල්ලාව ඉඳලා ආව හරි මාදරින් අපි එකතු කරගන්නවා. පොළොන්නරුව පැත්තට යන්න හිතන මට සුජීව. ඔන්නවාගේ ෂොප් එකේ අපි වහගෙන ඉන්නවනේ සුජීව එක්ක. එතන ඉන්න හැමෝම එකතු කරගන්නවා අපි හරිම ආදරින්. ලක්කන රේඩියෝ අහගෙන ඉන්න මේ වෙලාවේ කවුද මේ දහඩ වංගුව? සුබෝදාසනක් කියලා තියෙනවා. ලෝත් පැට්‍රික් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇන් සහන් රශ්මිය වගේම ෂැනල් ලිනුවා ලිලි මොනිස්ටා දුව ඉන්නෝ දෙන්නවත් එකතු කරගන්නවා කියලා තියෙන සින්දුවක් අහනෝ. තුසිත ඔයාවත් එකතු කරගන්නවා කලුතරින් තමයි මැසේජ් එක දැම්මේ. කලුතරින් තව එක්කෙනෙක් අපිට කෝල් කරා දර්ශනියෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා.
0: දැන් හදිස්සියවත් ළඟ වෙන්නේ නැත්තම් ඈත වෙන්නේ නැත්තම් නිකන් එහෙ දෙලක් බැඳිලා වගේ නං.
1: ඔව්.
0: රයිට්. පොතක් පොතක් කියව ගන්න ගියාම අකුරු නිකන් බොඳ වෙලා වගේ පේනවා.
1: පේනවා නම්.
0: හරිද? ඩ්‍රයිව් කරන්න යනකොට
1: දුර පේන්නේ නැත්තම්.
0: වැස්ස වෙලාවට අනේ නිකන් ඩබල් වෙලා වගේ පේනවා.
1: පේනවා නම් බොඳ වෙලා වගේ පේනවා නම්.
0: දැන් ඔයා ගෑස් එක පෙන්න ගන්න කාලේ හරි.
1: කාලේ හරි. කාලේ හරි වෙනකොට යන්න ඕන හොඳම හරිම තැන තමයි ලෙන්ස් ටෙක්ගේ අයි හොස්පිටල් එක. ඔයා දන්නවා නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමුද කොස්සත් ඔබතර මුල්ල. ඔයාට යන්න කලින් කෝල් එකක් දෙන්න 011 2 78 58 58 0 70 64 78 478 යන කලින් කෝල් එකක් දීලා යන්න.
0: S2 හැක් වගේ බලා ගන්න හැටිත් කියලා දෙයි. S2 කරන්න ඕන සාතුවත් කරයි ඈ.
1: හරි.

0: රයිට් මහන්සියට හරිද මේ වෙලාවේ තේකක් බොන්න කියලා හිතනවා නම් ඔයා බොන්න හොඳ ස්ට්‍රොන් ටී එකක්.
1: ඔයා ගන්න පැල්වත්ත කිරිපිටි එකක්නේ කිරිතේක රස කරගන්න.
0: සමහර අය මේ උදේට එක වඩියක් වැඩ කරලා එනවා හරිද, ඒ කියන්නේ එක ටයිම් එකක් වැඩ කරනවා හරිද, එක වංගියක් වැඩ කරලා ඉලා තමයි තේකක් බොන්නේ නැත්නම් උදේට කන්නේ. එතකොට කනකොට සමහර 9 10 වෙනවා
1: වෙන්න පුළුවන්.
0: ඊට පස්සේ තේකක් බොනවා, ඊට පස්සේ කැමරේ කන්නේ එකට දෙකට හරිද. දැන් මේ වෙලාව සමහරලාට ඔබේ තේ බොන වෙලාව වෙන්න පුළුවන් නේ.
1: පුළුවන් නේද?
0: ඒ නිසා ඔබ හොඳ තේකක් බොන්න.
1: හොඳ තේකක් බොනවා නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත කිරිපිටියක් අරගෙන රසට හදා ගන්න පුළුවන් සුවඳට රස කිරිතේ එකක්. ඉතින් ඔයා පැල්වත්ත කියලා කියනකොට ඔයා දැන එදා ඉඳලා අද වෙනකම් හොඳ විශ්වාසවන්ත වෙළඳ නාමයක්. ඉතින් එහෙම වෙළඳපලේ රැඳෙන ඉන්න නම් හොඳ විශ්වාසවන්ත අපිට ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් මේ විශ්වාසවන්තභාවය නිසාම ඔයාට අපි බය නැතුව කියන වාගේ කැම්බ ටික රස කරගන්න, ගුණ කරගන්න, තේකක් බොනවා නම් එහෙමයි ඕන දෙයකට ඔයා පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා.
0: ඒ වගේම තමයි කොටිපතියෙක් වෙන්න සීන දකින්න නම් ඔබ ඉක්මනින්ම ඔබ මිලදී ගන්න ඕන ටිකට් පත තමයි
1: ධන නිධානය. දන්නවා ජීවිතයේ සීනෙට වාසනාවේ ආශිර්වාදේ අරගෙන එනවා. ධන නිධානය ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අරගෙන එනවා. එදිනම ළඟම තියෙන ලොතරැයි කුඩුව ගාවට ගිහිල්ලා ඔයා කරන්න ඕන ඔයා වාසනාව වරිගා බලන්න විතරයි. ඒ ඉලක්කම අතරතුර ඔයාගේ වාසනාව තියෙන පුළුවන්, වාසනාවන්ත ලග්නය තියෙන පුළුවන්. මේ හැමදේම මේක ඔයාගේ ජීවිතයේ ඔබ සීනේ හැබෑ කරගන්න ධන නිධානයම අරගෙන බලන්න.
0: Right, මේ සින්දු හමුවිට කලින් වෙලාව බලමුද?
1: බලමු.
0: 11:50.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: ගිට ගැනකන දවිත සංකරන් වෙලාවයි 11:54.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ගිට හන කලින් අපි මතක් කරන්නම් අපිට මැසේජ් කරපු යාළුවෝ ටිකක්
2: ඉන්නවා. අපි දෙනවා හැගෙන සුබ දැසරක් කියලා දෙනවා දෙන්නටම. බොහොම ස්තුතියි. අපිව සින්දුවක් ඕනේ රෝහි. රෝහිල් ඉන්නවා එතන ගාමන් ටික වැඩ කරන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කෑගලේ ශෂී තුමයි මැසේජ් එක දැම්මේ. වැස්ස දවසක තෙමි තෙමි ඉරුණ කොඩයක සින්දුව පුළුවන් දහලා තියෙන දැන් වහින්නේ
0: නැහැ. අපි උත්සාහ කරන්න
2: නේද අහන්න දෙන්න. ඊට පස්සේ අචිනී ඉන්නවා අපි වහගෙන. අචිනී බොහොම ස්තුතියි. පොත හැරගෙන තමයි අචිනී අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සද්දට මලක් කඩහගෙන ඉන්නවා කියලා. ආයි බොවුන් මඩපත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවෝ රේනුවා වාග්ය ඒ වගේම අවිෂ්ක ඉන්නවා. සේරුව අවිල කැඩිය සමර සිංහා ඉන්නවා. ඊට පස්සේ යන්න හේතුන හොරණ පැතර හොරණින් ගාමන්ට් එකකින් මැසේජ් එක දාලා තිනා මේ වෙලාවේ. රේඩියෝ එක ළඟම ඉන්න කෙනා තමයි අයේහා. අයේෂගේ කන්දකට බුදුසරණයි. අපි දෙන්නම වහගෙන ඉන්නවා කියලා තියෙන වැඩ කරන ගම පාළුව මාංශ යන්න සුබරි වැඩසටහනක් කියලා දින වෝම ස්තුතියි. ඉතින් ටාගට් ටික කවර් කරගෙන දවල් 12ට ලඟ වෙගෙන එන්නේ නේද දසුන්?
0: ඒකනේ.
2: දසුන සින්දුවකට අපි එකතු කරගෙන හොරණ මාලෝ සැලේ ශ්‍රියානි තමයි මැසේජ් එක දාලා තියෙන. චමිතු දම්මික ප්‍රියලාලිනුව ලාලනී ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන උපනන්දවාවත් අමතක කරන්නේ නැහැ අපි. සුබ දවසක් කියලා දිනවා සින්දුව එකතු කරගන්නම් ඔයාව. කෑගලින් තමයි අපිට මැසේජ් එක දැම්මේ. අපි යමු මේ හැමෝම එකතු කරගෙන මේ සින්දුව අහන්න.
0: මෙසින්දු පස්සේ අපිට පුළුවන් දවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අහන්න.
2: හරි, අපි දැන් එනවා දවල් 12:30 වෙදී. හමුමු ඉන්නවා.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැල්ලෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP 5000 ඔබත් අදම NLP 5000 බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: කම්පනයන්ට ඔරොත්තු දිය හැකි පරිදි ආර්ථිකය ගොඩනැගියයුතු බව ජනපති කියයි. මැද පෙරදික යුදෝනසුම මධ්‍යයේ බොරතෙල් මිල යළිත් ඉහළට බෙධානය තෙල් සලාකයකට සැරසේ. වැරදි කළොත් ලකුණු කැපෙන රියදුරු බලපත්‍රී අලුත්කමය 2027 සිට. ඇමති විජිත අද සවස ජගත් මහාමණ්ඩල සැසිය අමතයි. ට්‍රම්ප් සාමයෝජනා ප්‍රතික්ෂේප කළා ඉරානයේ රාජතාන්ත්‍රික විසඳුමක් පතයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. ආර්ථික ශක්තිමත්ව ගොඩනැගියුත්තේ කම්පනයන්ට ඔරොත්තු දිය හැකි පරිදි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැලි අමතමින්. කිසිදු දිනක නීතිය ක්‍රියාත්මක නොවේ යයි සිතන ලද කණ්ඩායම්වල පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක කිරීමටද වත්මන් ජාතික ජනබලවේග රජය කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
5: සාමාන්‍ය තත්ත්වෙදි ආර්ථිකය ගලාගෙන යන එක ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ආර්ථිකයක් හදන්න ඕන මොකද්ද? කම්පනියක් ආවොත්, විශේෂ කම්පනියක් ලෝක වෙළඳපොලේ තෙල් මිලි ඉහළ යාම, මැද පෙරදිග යුද්ධයේ විශාල කම්පනියක් ලෝකෙම තෙල් පෝලිං හදුවා. ලෝකෙම තෙල් මිලි ඉහළ යනවා. හැබැයි අපිට ශක්තියක් තියෙනවා ඒකට ඔරොත්තු දෙන්න. එම තමයි ආර්ථිකයක් හදනවා කියන්නේ. එතන අභ්‍යන්තර කම්පනියක් දිට්ඨකෙන විශාල කම්පනිය. ඇල වේලී හදපු පාරවල් ගොඩනැගිලි, ව්‍යාපාරික ස්ථාන කුසිබීම්, සත්තු නේද ඔක්කොම ගාගෙන ගිහින් තත්ත්වය. විශාල විනාශය ඒකට ඔරොත්තු දෙන්න ඕන. ඒක ආර්ථිකයට පෙරලා බලපාන්න බැරි වෙනවා. මොකද කරන්න ඕන? ශක්තිමත් ආර්ථිකයක් ඕන. එනිසා අපි මේ අවුරුදු දෙක ඇතුළත ප්‍රධාන කම්පන දෙකකට මුහුණ දෙලා තියෙනවා. එකක් මොකද්ද? දිට්ඨවා දෙක මැද පෙරදි කිව්වේ. හැබැයි කම්පන දෙක මැදියේ අපි මොකද කරලා තියෙන්නේ? ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සමත් වෙලා තිබෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත කම්පනයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් ආර්ථිකයක් අපි හදලා තියෙනවා. පුරවැසි අන්තිමේට ආර්ථිකය මනින්නේ මොකෙන්ද? අයවැය හිගෙන්, ජංගම ගිණුමේ ශේෂයෙන්, විදේශ සංචිත වලින් පුරවැසියන් ආර්ථික සාධක මනින්නේ. පුරවැසියන් ආර්ථික සාධක මනින්නේ මොනවාගෙන්ද? පුරවැසියන් ආර්ථික සාධක මනින්නේ තමන්ගේ ජීවිතයට වෙනසක් වුණාද? නැත්නම් වැඩක් නේ. අපිට ওই දත්ත වැඩක් නේ. වැදගත්කම තියෙන්නේ මොකද්ද? අපිට වැදගත්කම තියෙන්නේ අපේ ජීවිතේ පහසු වුණාද? ඉතින් දැන් අපි ඊළඟ පියවර යන්න ඕන උතන ජීවිතේ පහසු කරන්නේ කොහොමද? ජීවිතේ පහසු කරන්න ක්‍රීපයක් තියෙනවා ක්‍රම. එකක් ජනතාවට ආදායම් මාර්ග හැදින්න ඕන. ආදායම් මාර්ග හැදෙන්න නම් රස්සෙ ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් ඉදිකිරීම ශේෂ්ත්‍ර වර්ධනයක් වෙන්න ඕන. ඉතින් අපි මොකද කරා දෙන්නේ? ඉදිකිරීම ශේෂ්ත්‍රයේ විශේෂයෙන් පාරවල් හැදෙනකොට, වැව් වමුණු හැදෙනකොට, එළවේරි මාර්ග හැදෙනකොට අන්න එකේ ට්‍රැක්ටරේට වැඩ තියෙනවා. මේ ඩ්‍රයිවර් මහත්තයාට වැඩ තියෙනවා. එයා උපේනවා. ඒකෙන් කඩේට බිස්නස් එක තියෙනවා. මේ විදිහට ආර්ථිකේ පැතිරෙනවා. එනිසා අපේ සංවර්ධන වැඩ ටික වේගෙන් ගම්මට එන්න ඕන. ඒ සඳහා අපි නිකන් හිතුවත් අපි වැව් හදන්න විතරක් මේ අවුරුද්දේ මිලියන 35000ක් වෙන් කරලා තිබුණා. අලුත රස්ස ඇති වෙන්න ඕන. එළිය හැදෙන්නත් ඕන, ආණ්ඩුව හැදෙන්නත් ඕන. ආණ්ඩුව අපි මේ අවුරුද්දේ තීරණය කළා තියෙනවා 121000 රාජ්‍ය සේවයට බඳව ගන්න. ඔක්කොම විභාග තියලා සුදුසු දක්ෂකම් තියෙන ක්‍රීම් එක අපි රාජ්‍ය සේවයට ගේනවා. 121000 ගුරුවරු 23000 බඳව ගන්න. පොලිසියට 10000 බඳව ගන්න. ඊට පස්සේ බලා ගන්න ඕන සමාජ කණ්ඩායමක් ඉන්න බලා ගන්න ඕන. වැඩිහිටි දීමනා රුපියල් 3000 තිබ්බ අපේක 5000 කරා බලා ගන්න ඕන අපි. වකුගඩු රෝගීක දීමනා 5000 තිබ්බ එක 10000 කරා බලා ගන්න ඕන අපි. පෝරසානාධාර අපි එනකොට රුපියල් 15000 30000යි. අපි උදව් කරන්න ඕන ගොවියන්ට. මහපොළ ශිෂ්‍යාධාර අපි එනකොට 5000යි දැන් 10000යි. උදව් කරන්න ඕන නැති බැරි දරුවට ඉගෙන ගන්න. ඒතර තමයි ආර්ථික ප්‍රතිලාභ ජනතාව අතර ගලාගෙන සහනාධාරත්. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතර ගලාගෙන එක ආම් එකක් එක කොටසක්. හැබැයි සහනාධාර මුළුමනින්ම එකක් නෙවෙයි. තෝරාගත්තු වැඩ අපි සහනාධාර පැකේජ් එකක් අපි දෙන්න ඕන. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි.
6: සමාන
5: කවදාවත් අපරාධයක් වංචාවක් පිළිබඳව උසාවියකට අඩිය තියන්නේ නැහැ කියලා හිතපු අයට අද අඩිය තියන්න වෙලා තියෙනවා. කවදාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ ප්‍රශ්න කරන්නේ නැති වෙයි කියලා හිතපු අයට අද ප්‍රශ්න කරයි කියලා සිංගප්පූරුවට යන්න වෙලා තියෙනවා. නීතිය කාටත් සමානයි. සමහර හිටියා නීතියට ළඟාවෙන්න බෑ ඒගොල්ලෝ ගාවට. ඒගොල්ලෝ ගාව පෞල් පරම්පරාවෙන් බල කවයන්ගෙන් හදාගත්තු රශ්මි වළල්ලක් තියෙනවා. ඒ රශ්මි වළල්ල නිසා නීතියට එන්න බෑ ඒගොල්ලෝ ගාවට. නීතිය අළු වෙනවා ඒගොල්ලෝ ගාවට එනකොට. නීතිය පිලිස්සෙනවා ඒගොල්ලෝ ගාවට එනකොට. එහෙමයි මේ රට තිබුණේ. නීතිය ළඟාවෙන්න බැරි ශ්‍රේෂ්ඨ කණ්ඩායමක් හිටියා. අපේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් තිබුණා අපිට තරන් දෙදෙනෙකුට සසියන සියක් අපි විශ්වාස කරා මොකද්ද? නීතිය හැම කෙනාගේම ළඟට ගෙනත් දේවි කියලා අද මතක තබා ගන්න. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන රටක් අපි නිර්මාණය කළා මේ අවුරුද්දේ.
4: ලෝක වෙනද පොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ලබා දුන් සාමගි විසුම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ තත්වය මත මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව WTI බොරතෙල් බැරලේක මිල 101.08කින් ඉහළ ගොස් තිබෙනවා. එහි නව මිල ඇමරිකානු ඩොලර් 93.747ක්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිලද 101.06කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඇමරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන සැපයීම සීමා කිරීමට අදාළ හදිසි සැලසුම් සකස් කර තිබෙනවා. ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ඉන්ධන මිලදී ගැනීමේ සීමා පැනවීම සහ ඇතැම් අවස්ථාවලදී රට පුරා පැයට සැතපුම් 50ක උපරිම වේග සීමාව පැනවීම සම්බන්ධයෙන් රජයේ හදිසි සැලසුම් සලකා බලමින් නැති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනේ රට ඩීසල් ලීටරයක මිල පෙන්ස් 199 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2022 වසරේ පැවති වාර්තාවද ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඔක්තෝබර් මාසයේ සිට රියදුරු කුසලතා ක්‍රමය ක්‍රියාත්මක වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ලබන වසරේ මාර්තු 31 වනදා සිට ඒ නීතියක් බවට පත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලදී ඔක්තෝබර් පළමු වනදා සිට ගෞපේ ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමට හැකියාව ඇති බව රථවාහන පාලන සාමාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා පවසනවා.
6: මේ අවුරුද්දේ ජනවාරි පළවෙනි දිනකට ලංකාවේ පළාත් 9ම ආවරණයේ විදිහට පොලිසිය 607ටම මේ ගෞපේ ව්‍යාපෘති හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපේ රථවණ්ඩාරින් වුණු කරලා සහ උන්ට අපේ ලංකාවේ ආයතනය මගින් මේ ගෞපේ ව්‍යාපෘතියම ක්‍රියාත්මක කරන්න ගතන 5000කට අධික සංඛ්‍යාවක් සපයලා තියෙනවා. මේ වෙනකොට ඇත්තර වශයෙන්ම විශාල දියුණුවක් තියෙනවා. දැනට දඩපත්‍රිකා ගන්න ප්‍රමාණයෙන් 120ක ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් දැනට ගෞපේ හරහා ගෙවනවා. ඒක මම හිතන්නේ හොඳ තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. දැන් කෙනෙකුට ඔන්ලයින් හරහා ගෙවන්න අපහසු නම් කෙලින්ම පොලිසියට එන්න පුළුවන්. එහෙම යන්න අවශ්‍ය නැහැ. රස්තියවලින් යන්න අවශ්‍ය නැහැ. පොලිස් ස්ථාන 600ටම පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඕන කෙනෙකුට මධ්‍යම රාත්‍රියවත් පාන්දරවත් ඒ තමන්ට ඒ ගේම් කරලා තමන්ගේ ඍතු පරවත්‍රය ලබා ගන්න
4: අවස්ථාව තියෙනවා. වසර 5ක් ක්‍රියාත්මක නොවූ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ 85 වන පොලිස් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් දින 3ක් පුරා පැවති තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කුසලාන ප්‍රදානය කිරීම ඊයේ සිදු කරුණේ අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සිරිවර්ධන සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොට්ටාස 69ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට වැඩි සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවති තරගාවලියේ සමාප්ති උත්සවයේදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් පළ කළා.
7: වසර 5ක් කාලයක් ඔබට උසස් වීම අහිමි වෙලා තිබුණා. ඒ සියලු උසස් වීම මේ වසර තුල ජේෂ්ඨතා පදනම යටතේ, කාර්ය සාධන පදනම යටතේ, විභාග ක්‍රම යටතේ සම්පූර්ණ කිරීමටත් එතැන් සිට සෑම වර්ෂයක් පාසාම විධිමත් පරිදි උසස් වීම ක්‍රමවේදයක් හරහා ඔබට නියමිත කාලවකවානුන් තුළ උසස් වීම ලබා දීමටත් අවශ්‍ය සියලු පියවර මේ වෙනකොට ආරම්භ තියෙනවා. ඒ වගේම 20/27 අයවැය ලේඛනය හරහා ඔබ කරන මේ සවිශේෂී රාජකාරී කැපවීම වෙනුවෙන් අවදානම් දීමනාවක් ලබා දීමට මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව 20/27 අයවැය ලේඛනයෙන් එම දීමනාවත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නු ලබනවා. පොලිස් සේවාවේ ගුණාත්මක සංවර්ධනයට ගැළපෙන ආකාරයෙන් අවසාන වශයෙන් අප බලාපොරොත්තු වෙන්නේ, රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ පොලිස් සේවාව හරහා මේ රටේ ජනතාවට ඉතාම සුහදශීලී, කාර්යක්ෂම, නොකැලැල් පොලිස් සේවාවක් ලබා දීම.
4: මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යර්ථයේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ටර් එරෙහිව නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 3 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. අයතාලෙස උපයාගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවටයි යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් යනායට චෝදනා එල්ලව තිබෙන්නේ. නීතිපතිවරයා ගොනු කළ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ හමුවේ පෙනී සිටියා. දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළා. කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් මාස 3 වනදා කැඳවීමටයි නියම කළේ. විදේශ කටයුතු අමාත්‍ය විජිතේරත් මහතා අද ජගත් මහමණ්ඩලයේ 81 වන සැසිවාරය ඇමතීමට නියමිතයි. සැසිවාරයේ 5 වන දිනේ වන අද දිනේ කටයුතු නිව්යෝක් වේලාවෙන් උදෑසන 9ට ආරම්භ වීමට නියමිතයි. ඒ 8 වන කතිකාව ලෙස අමාත්‍ය විජිතේරත් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශ ඉදිරිපත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් 7:45 8:37 අතර කාලයේ විජිතේරත් මහතා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි. ජගත් මහමණ්ඩලයේ 81 වන සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය විජිතේරත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටිනවා. පොළොන්නරුව ජාතික වකුගඩුරුවාලේ පිපිරීමෙන් සිදු ඇති හානිය නිරීක්ෂණය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා ඊයේම රෝහල නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රෝහලේ අංශ කිහිපයකට පසුගියදා දැඩි හානි සිදුනේ රෝහලේ මුළුතැන්ගේ සිදු වූ පිපිරීමකින්. පිපිරීමෙන් පසු රෝහලේ දෛනිකව සිදු කළ වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. අනිකු ශල්‍ය කර්ම සහ සාමාන්‍ය සේවා පොළොන්නරුව මහරුවාල තුලදී සිදු කරන බවයි නිරීක්ෂණ චාරිකාවට එක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.
8: මේ වෙනකොට මේ මුළුතැන්ගේ සේවය කරන ලද එක සේවක මහත්මයෙක් දැනටත් ජීවිතය හැර ගිහිල්ලා අපි එතුමාගේ අකල් ලබාවේ පිළිබඳව අපගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශෝකයේ මේ අවස්ථාවේදී පුදකරනවා. දැනට ඇත්තම රුධිර කාන්දු පිරණ එකකේ වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම බහිරෝගී අංශයේ වැඩ කටයුතු ආරම්භ කළා. සායන කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට ඉදිරියේදී අපි පියවරෙන් පියවරට මේ නැවත වරක් අපි ඒ සියලුම ඒකක ප්‍රතිස්ථාපනය කරන්න අපේ බලාපොරොත්තු වීමක් තියෙනවා.
4: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් සිදුවන්නේ නඩු විසඳීම කාර්යක්ෂම කිරීම බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. විපක්ෂයේ මේ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනගියද මහජනතාව සත්‍ය තේරුම් ගෙන ඇති බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.
9: මේගොල්ල යනවලු දැන් මහජනයාට සිදු වී තිබෙන විශාල අමාරුකම් ගැන, කනබොන අමාරුකම් ගැන, දුෂ්කර ආර්ථික තත්ත්වය ගැන, රට පුරා ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක් ගෙනියනවායි කියලා කියනවා. කවුරුත් දන්නවා ඒගොල්ලන්ගේ කාලේ ජනතාවගේ ජීවන තත්ත්වය හා ජනතාව මූණ දීපු ඒ ඉතිහාසය දන්නවා. ජනතාවට හර්තාලයක් කළා නම දෙනකොට මැරුම් කන්න උනේ ඔය UNP ආණ්ඩුව කාලේ බව ජනතාව දන්නවා. ඔවුන්ගේ අධිරාජ්‍යවාදයට ගැති වැඩපිළිවෙලක් උඩ යන ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන බව කවුරුත් දන්නවා. 22 සම්මත වීති වෙන මේ තත්ත්වය තුළ විපක්ෂයට කියන්න කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒගොල්ල කියනවා නම් මේ ආණ්ඩුවට ලැබුණු ජනවරමට පටහැනි දෙයක් කියලා 22 සංශෝධනය. ඒක ඒගොල්ලගේ මතයක් විතරයි. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ඒ අතිවිශාල ජනබල වේගය එහෙම කල්පනා කරන්නේ නැහැ. ඔවුන්ට ඕන ඔවුන්ගේ නඩු ඉක්මනට අසා නිම කරගන්න.
4: පළාත් කීපයකට අදත් වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ.
2: විදේශීය ප්‍රවෘත්ති.
4: அமெரிக்கா ஜனாதிபதி டொனால்டு ட்ரம்ப் ஈரானை எதிரிபாத் கல சாமயோஜனாவ பிரதிஷேப கலது கேட்டலுவட்டு ராஜதாந்திரிக விசந்துமா பமனா கேதிபாவு ஈரானை அவதாரணே கருத்திவினவா. ஈரான விதேஷா மாத்திய அப்பாஸ் பிரகாஷ கரேத்தி ஹோமுஸ் சமுத்திர சந்தி அலி விவர்த்த கிரிமசதா ஈரானை எதிரிபாத் கரேத்தி கொந்தேசி சபுராலியது பவாய். ඉරානය පසුගේ සතියේ එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරය අතරතුර මෙම සාමයෝජනාව ඉදිරිපත් කර ඇති අතර කටාර් මැදිහත්කරුවන් හරහා එය ඇමරිකාව වෙත යොමු කර තිබෙනවා. යෝජනාවට අනුව හෝමුස් සමුද්‍ර සන්ධියේ විවෘත කිරීම සහ කලාපයේ සටන් විරාමයක් සඳහා දින හතක ක්‍රියාවලියක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණා. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බවයි. ඒත් ඇමරිකාව යෝජනාව ප්‍රතික්ෂේප කළ බවට නිල වශයෙන් මැදිහත්කරුවන් හරහා තවම දැනුම් දී නොමැති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ එකට දෙකක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟයේ ලකුණු 233කින් ජය ගැනීමත් සමගයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු ආර 50 අවසානයේදී කඩලු 7ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 355ක්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ටොම් බෙන්ටන් පන්දු 105කදී ලකුණු 126ක් රැස් කළා. නායක හැරි බ්‍රූක් ලකුණු 77යි. පන්දු යැවීමේදී හසිත ප්‍රනාදු කඩලු 3ක් බෙදහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංකයක ලකුණක් ලබා සිටියේදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. කමිතු මෙන්ඩිස් ලකුණු 12යි. දිගින් දිගටම අසාර්ථක වූ චරිතස් ලංකයේ ලබාගත්තේ ලකුණු 7ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් රැස් කළා. එය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ආර 29 එක් පන්දුවකදී සෙළු දිනා දැවි ලබාගත්තේ ලකුණු 132ක් පමණයි. තරගයේ වීරයා ටොම් බෙන්ටන්, විලි ජැක්ස් තරගාවලියේ වීරයා බවට පත් වුණා.
2: ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල.
4: කම්පනයන්ට ඔරොත්තු දිය හැකි පරිදි ආර්ථිකය ගොඩනැගිය යුතු බව ජනපති කියයි. මැද පෙරදිග යුද උණුසුම මැදේ බොරතෙල් මිල අලුත් ඉහළට, බ්‍රිතාන්‍ය තෙල් සලාකයකට සැරසේ. වැරදි කළොත් ලකුණු කැපෙන රියදුරු බලපත්‍රයේ අලුත් ක්‍රමය 2027 සිට. ඇමති විජිත අද සවස ජගත් මහමණ්ඩල සැසිය අමතයි. ට්‍රම්ප් සාමයෝජනා ප්‍රතික්ෂේප කළත් ඉරානයේ රාජතාන්ත්‍රික විසඳුමක් පතයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්සර විකට බලාපොරොත්තු වන්න. දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන සංචාරේ
1: සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන නගරයක් තමයි කල්පිටිය. මේ කලාපයේ සංචාරක ආකර්ෂණයට හේතු ගණනාවක්ම තියෙනවා. සමුද්‍රීය පරිසරය, කලපුව, දූපත් සමූහය, කඩලාන ශාක, ඩොල්ෆින් සහ තල්මසුන් ඒ අතර ප්‍රධාන වෙනවා. තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ බැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්නටත් ඔබට පුළුවන්. කල්පිටියේ ලන්දේසි කොටුව තවත් ආකර්ෂණීය ස්ථානයක්. ජල ක්‍රීඩා, සරුංගල් සර්ෆින් වගේම ධීවර කර්මාන්තය ආශ්‍රිත තවත් අත්දැකීම් බොහොමයක් විඳ ගන්න පුළුවන් සංචාරක කලාපයක් තමයි කල්පිටිය කියන්නේ. මේ ගැන අද අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩිපන් මහතා.
2: කල්පිටිය සංචාර කලාප 2007 වර්ෂයේ අපි ගැසට් කරලා තියෙනවා. මේක වයම්ප පළාතේ පුත්තලම් ඩිස්ත්‍රික්ක එකේ කල්පිටිය සහ පුත්තලම් ප්‍රදේශයේ මේ තැන අවෙන්නේ. කොළඹෙන් ඉඳලා කිලෝමීටර් 150ක් වගේ තියෙනවා දුර ප්‍රමාණය. එයාපෝර්ට් එකෙන් ඉඳලා පැය 3-3.5 කල්පිටියට යන්න පුළුවන්. කල්පිටියේ තියෙන විශේෂයම තමයි සමුද්‍ර සංචාර ක්‍රියාකාරකම්, ඒ වගේ කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය, ඒ වගේ කඩලාන වනාන්තරය, ලස්සන වැලිගොන්දු තියෙන වෙරළ දීරය, ඒ වගේ ඩොල්ෆින් සහ දල්මස්සු බලන්න පුළුවන්.
1: කල්පිටියට ඉහෙලින් පිහිටලා තියෙන සුන්දර දූපත් 12 අතිශය මනස්කාන්තයි. දූපත් සංචාරයකට ගියොත් ආපහු දවසක යන්න හිතන තැනක් තමයි කල්පිටිය සංචාරක කලාපය.
2: සංචාරකයෝ නිකන් ඇවිල්ලා ජල ක්‍රීඩාවෝ ඕ නැත්තම් වේල් ඩොල්ෆින් වෝචින් විතරයි කරන්නේ නැතුව දැන් ඒක ඇත්තටම තියෙනවා කල්චර් ට්‍රැඩිෂන් ඒ වගේ එකක් ඇත්තටම වෙනස්. මේ දූපත් තියෙනවා අපිටත් දැන් සංචාර සංවර්ධන අධ්‍යයන දූපත් 12ක් විතර දීලා තියෙනවා. ඒකේක ඇත්තටම අප බලන්න ඒකේ ඉන්නේ ෆිෂින් කමියුනිටි.
1: කඩලාන සහ කලපුව ආසන්න පරිසරයක් සහිත ඒ වගේම සුන්දර දූපත් කලාපයක ධීවර කර්මාන්තයත් සමග වෙනස් ආකාරයේ අත්දැකීමක් මෙහිදී ලබා ගන්න පුළුවන්.
2: ඒ ෆිෂින් කමියුනිටි ගත්තොත් ඒගොල්ලෝ ඇත්තටම දැන් ඒක වෙනස්. ඒගොල්ලෝ උයන විදිය, ඒගොල්ලෝ ඉන්න විදිය ඔක්කොම වෙනස්. ඒක අපි සංචාරක ව්‍යාපාරවල අපි අය දූපද්දික අපි සංවර්ධන කරන දෙනකොට අපි කියන්නේ ඒකත් එක්ක ඉන්ටග්‍රේට් කරලා කරගන්න කියලා. ඒ කමියුනිටිත් එක්ක ඒක ඒගොල්ලොන්ට ඇත්තටම බෙනිෆිට් ගන්න පුළුවන්.
1: ජල ක්‍රීඩාවට සහ වෙනත් ක්‍රියාකාරකම් මෙන්ම කල්පිටිය ආශ්‍රිත ජනතාවගේ සමාජ හා සංස්කෘතික වටිනාකම් අත්විඳීමටත් ඔබට පුළුවන්කම ලැබෙනවා.
2: ඒගොල්ලෝ කල්චරේ කොහොමද, ඒගොල්ලෝ ට්‍රැඩිෂනල් කොහොමද, ඒව සංචාරයෝගොට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් විදිය තමයි අපි ඇත්තට බලාපොරොත්තු මේ වගල දෙන්නේ. දැන් මේ ඉන්න කමියුනිටි එකෙන් තමයි ගොඩක් එක බෙනිෆිට් ගන්න විදිය ඇක්ටිවිටිස් වලට ඒගොල්ලෝ ඉන්වෝල් කරනවා. ඒ වගේ දැන් ඔතන ඇත්තටම ජල ක්‍රීඩාව ගත්තොත් ඩයිවිං, ස්නෝක්ලින්, ඒ වගේ කයිට් සර්ෆින් තියෙනවා, ඩොල්ෆින් සහ දල්මස්සු බලන්න ඒවා තියෙනවා. ඒව ඔක්කොම ඇත්තටම මේ අපි ඒ ඉන්න බෝඩ් ඔපරේටර්ස්ලාට ට්‍රේනින් දීලා ඒ සංචාරකට කොහොමද ඒගොල්ලෝ මේව කරන්න ඕන කියලා ඒකත් එක්ක තමයි අපි ඇත්තටම ගමන් යන්නේ.
1: සංචාරකයන්ගේ සිත් ඇදබැඳ ගන්න මනස්කාන්ත අත්දැකීම් සහිත සියලුම දේ එක දවසකින් ලබාගත හැකි හොඳම සංචාරක කලාපයක් තමයි කල්පිටිය කියන්නේ. මේ සුන්දර කලාපය ආශ්‍රිත පරිසරය මතුවටත් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීම.

0: හිත නැවතුණු තැන සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 12:23 දැන්
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031, 211-10611, ශනිගම තුම් 19:16.
0: 18 වංගුව.
1: රයිට් දහවල් 12:23
2: 24 දෙන්න. ආවා.
1: අපි ආවා. මොනකම දෙන එක වෙනකන් 18 වංගුවේ එහෙ මෙහෙ යන්න.
2: යන්න drive කරන්න.
1: අපිට පුළුවන් message එකක් කියවන්න මේ පැතර ඉක්මනට මෙන්න මේ අංකයට.
2: 0.7, 0.3, 0.5, 0.7 ඉක්මනට ඉවන්න දවල් එක වෙනකන් විතරයි පුළුවන්.
1: මේ පැය අපි පටන් ගන්නවා HR ජෝතිපාලයන් ගයන මේ ගීතයෙන්. 18 වංගුවේ ගමන.

0: සමහර වෙලාවට ප්‍රශ්න කියලා
1: මොකද කරන්නේ?
0: අපි කරන වැඩ ටික කරන්නේ.
1: හිත හිත ඉන්න අනේ අනේ මට මෙහෙම ප්‍රශ්නයක් වුණානේ කියලා එහෙම.
0: ඔව් සාමාන්‍ය වැඩක් කරන්න පටන් ගත්තාම
1: ඔව්
0: ප්‍රශ්න අරන්ගෙන මිනිස්සු මිසක් වැඩේට උදව් කරන මිනිස්සු හරි අඩුයි.
1: ඇත්තෙම නැති තරම්.
0: ඔව් කවුරු වුණත් ඉන්නේ බාල්දි පෙරලන්න.
1: බාල්දි පෙරලන්න අඩුපාඩුවක් හොයන්න කකුලෙන් අදින්න. ඔහොම තමයි.
0: අනිවාර්යයෙන්ම එනිසා රත්තරන් පිරිසුදු වෙන්නෙත් ගින්දරෙන් පිච්චුනහමනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඔයාට ප්‍රශ්න වැඩි වෙන තරමට
1: ඔව්
0: ඔයාගේ ගමන ලේසි කරගන්න, පිරිසිදු කරගන්න,
1: ශක්තිමත් කරගන්න.
0: ශක්තිමත් කරගන්න. හරි. ඔය ළඟ ඉන්න යාළුවා මේ බකට් දානවා
1: කියලා. හින වෙනවා කියලා ඔයාට.
0: ඔව්. හරිද?
1: හරි.
0: මේ නංගේ හරියන්නේ නැහැ කියලා කිව්වා කියලා.
1: ඔව්.
0: ඔයා ගමන නවත්තන්න.
1: එපා.
0: එපා. එහෙම වුණොත් දැන් පාඩු වෙන්නේ කාටද?
1: ඔයාටම තමයි.
0: ඔයාටම තමයි.
1: පල්ලෝ බෙරුවට කඳු පාත් වෙන්නේ
0: නැහැ. හැබැයි බුරණ බල්ලොන්ට ගල් ගහන්න ලෑසි ඉන්නත් එපා.
1: එපා නේ. මොකද ආපස්සට හැරෙන්න එපා. ඉස්සරහටම යන්න. මොකද අපිට ඒව වැඩක් නැහැ. වාගේ ගමන තමයි වැදගත් වෙන්නේ නේද?
0: හරි හරි. දැන් වෙලාව ඉවරයි. ආයෙ වැඩ පටන් ගන්න කියලා බොස් කියන්න පුළුවන්.
1: ඔව්.
0: නේද?
1: ඔව්.
0: හරි. වැඩ පටන් ගන්න ලෑසි ඉන්න නංගේ.
1: හරි.
0: 12:30 දැන් වෙලාව. හරි. අපි වැඩ පටන් ගමු. ගන්න ටැබ් එක අතට.
1: ටැබ් එක ගන්න මසුර අපි දෙන්නම මේ වෙලාවෙ අහගෙන ඉන්න රේනු කවුන්යා ගොඩක් වෙලා මැසේජ් එක දාලා අපි හෙව්වේ නැහැ කියලා ඔන්න චුට්ටක් විතර දුක හිතිලා හරි ආදරෙන් එකතු කරගන්නවා රේනුකා අසුබ දවසක් කියලා තියෙනවා ඔයාලා දෙන්නටම අබන් පිටින් තමයි මැසේජ් එක දැම්මේ පවුල හැමෝම එකතු කරගන්න ඒ හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඉතින් ඔය විදිහටම අපි වහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න සුබ දහවලක් වේවා ඔයාලා දෙන්නටම මමත් ඔයාව වහගෙන ඉන්නවා කියලා දින කෑම හදන ගමන් තමයි ඉන්නේ කරුණාකරින් ඕලු මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ආදරයෙන් අපි එකතු කරගන්නවා ඔලු. සුබ දවසක් දසුන් යෂ් 17 වංගු අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. චින්තක ඉදුව කොරියාවල ඉඳලා අපිට නම් අහගෙන බොහොම ස්තුතියි. අපි ආපහු මේ ලස්සන සින්දු අහන්න.
0: තව මැසේජ් එකක් දැම්ම නැත්නම් ඉක්මනට මැසේජ් කරන්න.
1: 07 03 93 5 93 7 මැසේජ් එකක් දාන්න.

0: ෆස්බුක් එක පැත්තර ගේපු හාම
1: හරි යාදද
0: කමින් කරලා තියෙනවා යාලුව ලයික් කරලා තියෙනවා ඒවගේම තමයි මන්දක හිනා මූල ගුද්දාල
1: අපිදන්න අප ෆිස්ස එක කෙනෙ
0: කමන්න අපි සැලෙන්නේ හිනායනක කොච්චර
1: ලේ පිරිසුදු වෙන
0: රයිට සමහර අය මුදල් උපයන්න කරන්න නැති දේවල් නෑනේ මොනවද කරන්න නැත්තේ
1: ගොඩක් දේවල් ඉතින් කරනවා කරන්න නැති දේවල් එක පාට මතක් වෙන්නේ නෑ මගේ
0: බල්ලෝ මරන්නේ සල්ලි හොයන්න මොනවද නොකරන්නේ හැම දේම වගේ ඔබ කරන්න උත්සාහ කරනවා ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවනේ නේද කොච්චර එපා කිව්වද අවි ආයුධ හරඹත්
1: කරනවා
0: මද්‍රව්‍ය අලවියත්
1: කරනවා
0: මේ සෙල්ලම් වැඩ නෙවෙයි හිරේ විලංගුයි වැටෙන්න එපා
1: වැඩිකන්න
0: එපා ඒ කියන්නේ පවුලම විනාශ කරගන්න එපා තව පවුල් විනාශ කරන්නත් එපා
1: පුංචි වැරද්දක් හැදේ ඉතින් පවුල් පිටින්ම විනාශ වෙන්න නේද
0: එනිසා සාධාරණව හම්බ කරා සාධාරණ මුදල් උපයන්න එහෙම උපයන්න ඕන තරම් අවස්ථාවන් තියෙනවා ජොබ් එකක් හොයාගෙන යන්න කොත්තු ගැහුවත් රොටි දැම්මත්
1: සාධාරණයි
0: ලක්ෂයක් විතර පඩියක් ගන්න පුළුවන් සෙල්ලන්නේ රයිස් එකක් ගැහුවත් කීයක්ද
1: තමයිනේ හවසට ඔෆිස් ඉවර වෙලා ගිහින් කරනවා නේද වැඩි රයිස් කඩේ වැඩනේ
0: සමහර වෙලාවට ඔය හවසට වාහනේ අරගෙන කට්ටිය යනකොටත් යනවා හරිද ඇප් එකක් තියෙන ඒක ඔන් කරගත්ත අන්න යනකොට හයර් එකක් වැදුනා ගියා යනකොට තෙල් ගාන හරි එහෙම ඉන්නවා හරිද ඒ වගේම තමයි නෝනා මහත්තයාට පොඩි සපෝට් එකක් දෙන්න මහත්තයා නෝනාට පොඩි සපෝට් එකක් දෙන්න එකතු වෙලා විශ්වාසයක්
1: කරන්න නේද හරි
0: පැයක් දෙකක් තමන් වෙනුවෙන්
1: කාලය වෙන් කරන්න
0: තමන්ගේම දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න
1: හරි
0: ඒ එහෙම එකක් තමයි මේ ඊ මනි කියන්නේ අන්තර්ජාලය එහෙම යනකොට එහෙම සල්ලි හම්බ කරන්න
1: ක්‍රම තියෙනවා
0: ඔයා නිකන් කියන්න බලන්න ඊ මනි වැඩියෙන්ම හොයන්නේ කවුද කියලා
1: රටවලද
0: ඊ මනි කවුද වැඩියෙන්ම හොයන්නේ
1: මට හිතෙනවා ඇමරිකාව වගේ පැත්තක් ඇති කියලා.
0: රටකට යන්න බානේ නිකන් ඔයා හිතන්නකෝ මිනිස්සුන්ගෙන් ගත්තොත් වෘත්තිකයන්ගෙන් ගත්තොත් කවුද ඊ මනි වැඩියෙන්ම හොයන්නේ?
1: බිස්නස්මන්ල? බිස්නස් කරන අය?
0: ඉතින් බිස්නස් කරන අය තමයි ඉතින්.
1: හරි.
0: මොන වෘත්තිකයන්ද?
1: කියන්න බැලුවා හිතා ගන්න වාරි. ඉතින්
0: ඊ මනි වැඩිපුරම හොයන්නේ දත් දොස්තරලා. ඊ කිව්වා. හරිද බිල දුන්නා
1: දත ගැලව්වා
0: නෑ දත ගලවන්නේ නෑ මත ඊ කියන්නේ
1: ඔව්
0: හරි මත අතන ගෙවාගෙන යන්න
1: අයියෝ ලසුන්
0: දොස්තරලා තීමනි හොයනවා
1: ඒකටමයි නේද මම ඉතින් වෙනම පැත්තකින් හිතුවේ ඔයා වෙනම පැත්තකින් හිතලා තියෙන්නේ
0: නෑ නෑ ඔබටත් පුළුවන් ඊමනි
1: හොයන්න
0: එහෙම අවස්ථාවක් තියෙනවා නිකන් Facebook එකේ අනුන්ගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව
1: කාලි වෙන් කරන්නේ නැතුව අනිත් අය වෙනුවෙන්
0: YouTube එකේ ගිහිල්ලා වල්පල් නේද බලන්නේ නැතුව
1: ඔව්
0: අන්න එහෙම තනක් හොයන්න
1: වැදගත් දෙයක් බලන්න පුරුදු වෙන්න
0: ඔව් ලෝක ගෝලේ මේ පැත්තේ කොනේ ඔයා හිටියත් එහා පැත්තේ කොනේ බිස්නස් එකක් කරලා e-money වාගේ කවුන්ට් එකට දාගන්න
1: පුළුවන් ඩොලර්ස් වලින් try කරලා බලන්න
0: ඔව් එහෙම බැරි වුණොත් දොස්තර කෙනෙක් හරි වෙන්න දත් ගලවන
1: ඊ කියන
0: තුන්දායි මාත්‍යා
1: හා

0: 12යි විනාඩි
1: 45යි. නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
4: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉහින් දාල මෙහින් දාල යන අතරිනා

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: 18 වංගුව
1: දසුන් විද්‍යාශෝ දසුන් විද්‍යාශෝ
4: රයිට 18 වංගුවේ හරිද 12:41
5: අන්තිම ටික වෙලාව
4: හරිද හරි දැන් වැඩ කරලා මහන්සි යාළුවෝ සමහර වෙලාවට මේ වෙලාවේ පොඩක් සින්දුවක් කියමහගෙන කැම ටිකක් කාලා පොඩි ඇලර්ට් එකක් දාගන්න
5: සතුටින් ඉන්න
4: ෂෝට් ඇලර්ට් එකක්
5: ඒක තමයි
4: පොඩ වාඩි වෙනවා
5: හරිද හරි
4: ඒ වෙලාවේ මෙසේජ් එකක් මේ පැත්තට ඉවන්න
5: ඔව් අපි දෙන්න ඉන්නවා
4: අපි දෙන්න ඉන්නවා ඔයාලත් එක්ක හරිද වැඩ කරන ගමන් නම් ඉන්නේ මහන්සිය නිවා ගන්න හොඳ ලස්සන සින්දුවක් අහමු
5: සින්දුවත්
4: කියලා අපිට මෙසේජ් එකක් ඉවන්න කවුද එහෙම මෙසේජ් එකවා ඉන්නේ
5: මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්නවා මහන්සිය අනත් එක්ක සද්දර්ම ලක්ෂණ දාගෙන සම මිතුම අපි දෙන්න වහගෙන ඉන්නවා කවුද මීරේක බණ්ඩාර මහත්තය ලස්සන්ත ඉන්නුම ලක්වින් සස්පින් ගෙට්මින් ඉන්නවා ජනකේ ඉන්නවා යගේ බබාලා ටික ඉතින් පොබඩි දින තමයි අපිට මීරේක බණ්ඩාර මෙසේජ් එක දාලා තියෙන බොහොම ස්තුතියි සබදහවල කියස් ලස්සන අපි වහගෙන ඉන්නවා කියලා තියෙන දැනනේගල මහතන්නේ කිතුල් මහින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මම අදයි ඔයගොල්ලෝ වහන්න ගත්ත බොහොම ස්තුතියි ඔන්න අපි පාලුත් එක්කෙනෙක් අර ශ්‍රාවිකාව කියන සබ දවසක් ඔයාලට මම හැමදාම අහනවා අහන්න පටන් ගත්තා ඉතින් ලක්කන හරිම ලස්සනයි ගොඩක් හොඳ වැඩසටහන් යන සතුටුයි කියලා තියෙනවා බහරේන් ඉඳලා තමයි අපි වහන්නේ බොහොම ස්තුතියි කොයි වෙලාවක වුණත් මොමුණන ගමන් ඉන්නේ හරි බව හරි මාතනින් අපි එකතු කරගන්න රමන් තමයි මැසේජ් එක දාලා තියෙන බොහොම ස්තුතියි ඔය විදිහටම අපි වහගෙන ඉන්න දිගටම දවල් එක වෙනකන් ඉන්න අපි මට හිතන අනුරාධපුරයේ පැත්තට එන තරුවෝ ඉන්න වහගෙන ගෙදර ඉන්න ගමන් කිව්වයිනේ රස කෑම හදන ගමන් මේ වෙලාවේ පවුල හැමෝම චුටි පොඩ්ඩක් ඉන්නවා කිව්වා ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කිව්වද සුන් අපි යනවා සින්දුවට

0: දැන් අලුතෙන් ගයක් කියම හදලා තියෙනවා නම් ඔයා.
1: හරි.
0: ගේ ආරක්ෂාව ගැන හිතනවා නම් ඔයා.
1: හරිද? ගයක් හදන්න හිතාගෙන ඉන්නවා නම් හොඳ ගයක්.
0: ඔව්. හරිද? ඉස්සල්ලාම මෙහෙමයි.
1: මොකද්ද?
0: සමහර අය කියනවා මේ අපි ඉස්සල්ලාම කරන්න ඕන තාප්පි බැඳගන්න එක.
1: ඔව්.
0: හරිද? ඊට පස්සේ තමයි අපි ගේ හදන්න පටන් ගන්න.
1: ඔව් එහෙම කියනවා නේද?
0: එහෙම කියනවා. හරි දැන් තාප්පිය හදලා ගේ ලස්සන කරගෙන වා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හොඳ රෝලර් ගේට් එකක් ඔබ හයි කරගන්න.
1: ආරක්ෂාව ගැන හිතනවා නේද?
0: ඔව් ආරක්ෂාවක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ලස්සනක් තියෙන කියන්නේ ගේ ලස්සන රෝලර් ගේට් එක දැම්මම පස්සේ කැත වෙන්න බෑ.
1: ඔව්
0: හරිද? කැත වෙන්න බෑ. ඒ ලස්සන තමයි වැඩි වෙන්න
1: ඕන.
0: ඒ වගේම තමයි තමන්ට user friendly වෙන්න ඕන රෝලර් ගේට් එකක් හයි කරගන්න.
1: හරිද? හරි.
0: තමන් ළඟ නොහිටියත්
1: ඔව්
0: අපේ ගොන් කරගත්ත ගේට්ටු ඇරියා. ඔව්. මාත් මේ කෑම එක ගෙනලා තියන්නේ මේ ගේට්ටු අරින්නේ. ආ මම මේ ගමනක්
1: ආවා නේද? ගමනක් ගියානේ.
0: ඔව්. හරි. ඔයා ගේට් එක හරි මම ගේට් එක අරින්නම්. ඔයා කෑම එක උතෙන් තියලා යන්න කියලා. හරිද? කිලෝමීටර් 20ක් එහායින් හිටියත් 50ක් එහායින් හිටියත් ඔයාට ඇප් එකෙන් ගේට් එක අරින්න පුළුවන් වෙන්න ඕනේ.
1: ඔව්.
0: රයිට්. ඒ වගේම තමයි ගේට්ටුව කයි කරාට පස්සේ මල නොබැඳෙන්නත් ඕනේ.
1: අනිවාර්යයෙන්ම නේද? හා.
0: ඒ වගේ
1: ශක්තිමත් වගේම ආරක්ෂිත වෙන්න ඕනේ
0: වෙන්න ඕනේ අන්න එහෙම රෝලර් ගේට් එකක් ඔයාගේ හයි කරගන්න අදහසක් තියෙනවා නම් හයි කරගන්න ඕන
1: AWB රෝලර් ගේට් එක විතරව රෝලර් ඩෝ එක විතරමයි හරිද
0: ඔව් රෝලර් ඩෝ එකක් ඔයා හයි කරගන්න AWB
1: රෝලර් ඩෝ එක ඉතින් ඔයා රෝලර් ඩෝ එක ගන්නකොට ඔයාට වර්ණ 12කින් ගන්න පුළුවන් විශේෂම දේ තමයි වසර 10ක වගකීමක් ඔයාට දෙන රෝලර් ඩෝ එක ගන්නකොට ඉතින් ඔයා යන්න ඕනි කොහෙද දන්නවද පරණ පාර කොට්ටාව ශාගාතින හෝමාගම මාතර කුරුණෑගල ඉතින් 0772311400 0772311400 මේ ෆෝන් නම්බර්ස් වලට කෝල් කරන්න පුළුවන් ඔයාගේ ගෙදරට ඒ වගේම ව්‍යාපාරික ස්ථානෙට ගැලපෙන විදිහට රෝලර් ඩෝ එකක් ගන්නව නම් ඉතින් AWB රෝලඩෝම තමයි.
0: AWB රෝලඩෝස් එන්නේ අවුරුදු 25ක අද්දකීම් එක. හරිද? ලංකාවේ හැම තැනකම AWB රෝලර් ගේට් හයි කරලා තියෙනවා. රෝලඩෝස් හයි කරලා තියෙනවා. හරිද?
1: ඒසම
0: ඔබත් ඔබේ ගෙදර පිනුම වැඩි කරගන්න, ව්‍යාපාරික ස්ථානයේ පිනුම වැඩි කරගන්න, ආරක්ෂාව කල්පවත් මේ සියල්ල එක්ක ඔබ කටයුතු කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම AWB රෝලඩෝස් හයි කරගන්න මත කරන්න එපා.
1: හරි.
0: රයිට්. 12:48යි.
1: එනි තමයි යන්න වෙලාවත් ඇවිල්ලා නේද?
0: අපිට තව සින්දුවක් අහන්න පුළුවන්.
1: පුළුවන් අහමු.
0: අපේ කන්තෝරුව නම් මේ වගේ.
1: බලන්න ඔගේ කන්තෝරුවත් මෙහෙමද කියලා?

0: වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: ඒනම් අපිට යන්නත් වෙලා වැවිලා.
1: ඒක තමයි නේ යනවද නැද්ද යමුනේ.
4: යන්න කලින් මතක් කරන්න දෙයක් තියෙනවා.
1: ඔව්.
4: ඒ තමයි ඔයාගේ ඇස්වල යම් ආබාධයක් වාර් තීරෙනවා නා.
1: ඇස් කණඩි ගන්න වනකමක් තිබුණා නේද?
4: ඒ වගේම තමයි සුද ඇවිල්ලා වගේ දැනෙනවා නා.
1: දියවැඩියා සායනය කරගන්න වනකමක් තිබුණා නා.
4: පුංචි පුතාලට සමහරලාට පාඩම් කරන ගමන් කියනවා වෙන්න පුළුවන් අම්මේ මට ගෑස් ටික රදෙනවා හරියට මේවා පේන්නේ අම්මේ මට ටීචර් බෝඩ් එකේ ලියනවා පේන්නේ නැහැ කියලා පුතා කියනවා. ඔව්.
1: ඒ වගේම ග්ලූකෝමා සායනය කරගන්න ඕනකමක් තිබුණා නම් ඔයාට යන්න තියෙන හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් ඇයි හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයා දන්නව නවම්බර් 74 න් එක රොබර්ට් ගුණවර්ධන මාමට කොස්සොත්තු බතර මුල්ල. ඊට පස්සේ මං ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්නම් යන්න කලින් කවල් එකක් දීලා යන්න. 0770-64-78-478 0770-64-78-478 මතක් කරලා කවල් එකක් දෙන්න මේ ලෙන්ස්ටෙක් ඇයි හොස්පිටල් එක.
4: Right, අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක්ගෙන් අපි ඉක්මනට කියමුද?
1: ෂානෝ ඉන්නවා අපි දෙන්න වහගෙන. ෂානෝ මේ වෙලාවේ මේ ගාමන් ටිකේ වැඩ කියලා කිව්වා. ඉතින් ටාගට් ටික කවර් කර ගන්නවා කිව්වා. ඉතින් ඒ ඉන්න ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. සෙට් එකම එකතු කරගන්න කිව්වා. ජානකේ ඉන්නවා, මොනිකා, ප්‍රියන්තිය වගේ බිනෙල්කා ඉන්නවා අපි වහගෙන. ආර්වී කියෝ, සතුමි, ෂානිකා, චානියා ඉන්නවා. මේ හැමෝම ජපානින් ගන් තමයි අපි දෙන්න හරිම ආදරෙන් අහගෙන ඉන්නේ. බොහොම ස්තුතියි. ඉතින් හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා. ෂානිය ඕවත් එකතු කරගන්න නැතුව බෑ. ඉතින් අපි හැමෝම එකතු කරගෙන අපි අදට ගිහිල්ලා එන්න නේද?
4: යන වෙලාවේ මට කියන්න දෙයක් තියෙනවා.
1: මොකද්ද?
4: ඉදෝරේදී මා හැරගිර සියලු දෙනා වර්ෂා කාලයේදී පයිලිස්සා වැටිය යුතුය.
1: ක්‍රූර හැඟීමක්, ක්‍රූර ප්‍රාර්ථනයක්.
4: රයිට් එක නම් ගියා.
1: අපි ගියා සතරින් පරිස්සමෙන් ඉන්න.
4: මන්දසු.
1: මම යෂෝ.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධාන

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: රුපියල් 130කට වැඩි වටිනාකමකින් යුත් ගංචාතුගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ තනමල්ලිල ප්‍රදේශයේදී හම්බෙගමුව පොලිසියයි වැටලීම සිදු කළේ. ගංජා හේන් දෙකක සිදු කළ වැටලීමේදී තා සරුවට වැවී තිබුණු ගංජා ගස් සොයා ගැනීමට ඇකියු බවයි පොලිසිය සඳහන් කළේ. එම සියලු ගස් ගිනි තබා විනාශ කෙරුණා. සැකකරුවන්ට රේව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. නේපාලයේ හිමනායාමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 12 දෙනෙකු පමණ අතුරුදන් බවයි. එරට හිමාල කලාපයේ හිම්ලුන් හිමාල් කඳුවැටියේ පිහිටි දැවැන්ත හිමතට්ටුවක් මෙසේ නායගොස් ඇති බවයි සඳහන් වන්නේ. ප්‍රදේශයට පවතින දැඩි හිමපතනය සහ යහපත් කාලගුණය හේතුවෙන් ආපදා මෙහෙයුම්වල නිරත හෙලිකොප්ටර් යානාවලට එම ස්ථානයට ළඟාවීමට බාධා එල්ලව තිබෙනවා. කෙසේ වෙතත් එරට පළපුරුදු කඳු නැගීමේ ශූරයන්ගෙන් සමන්විත විශේෂ මුදා ගැනීමේ කණ්ඩායමක් නායක ස්ථානය වෙත යොමු කර ඇති බවයි නේපාල බලධාරීන් සඳහන් කළේ. මෙලග ලක්කන ප්‍රවෘත්ති පස්සරු දෙකට
6: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරකි මුමගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමනක් පරිස්සමින් ගිහිගෙන.
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

ශතක පූර්ණ ගුවන්විදුලි වංශ කතාවේ දශක තුනක අභිමානේ නම්ය රේඩියෝ රියලිටි ලක්කඳ ගෝල්ඩන්.

0: දැන් ගෝල්ඩන් වයිස් කිව්වහම මේකේ තියෙන තාම වටිනාකමයි රට වටේම පොත බැඳගෙන මේ වැඩසටහනට සහභාගී වෙනවා. ලක්කණ කියන්නේ මුළු මහත් දීපෙම ආවරණයේම ගුවන්විදුලි නාලිකාව කියන අපේ FM තරංගමාල හරි ප්‍රබලයි. ඉතින් ආවරණාධිපති කිව්වට අවුලක් නැහැ. ඉතින් ඒ නිසා තාම සාධාරණ විදිහට මුළු මහත් ලංකාවේ හැම තැනකින්ම මේ දෙවෙනි වටේට සුසුම් ලැබු දුවිය මේ පිටගත කිරීම වලට සහභාගී වෙනවා. අවිල්ල ගීත ගායනා කරනවා. ඒ අතරින් විනිශ්චය මණ්ඩලයේ තීරණයට අතු වෙනවා.
1: තාලපද මවන තාමහෙද අහන ලකන මේ වෙලාවේ FM 93.5 හරි 93.7 හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ.
2: ලක්කන Golden Voice විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු.
3: සංගීත නිපුන් රෙසිල් වනිගසේකර, සංගීත විශාරද දිලීප ලීනගේ.
2: මේ ලක්කන Golden Voice.
1: ශ්‍රී ලංකේය සරභීෂකේ දශක තුනක අභිමානය ලක්කඬ ගෝල්ඩන් වොයිස් තව දවසක සාඩම්බරණීය දෙගහැරුම අපි ඔබට ගෙනෙන්න සූදානම්. සුරේ,
0: ලක්කඬ ගෝල්ඩන් වොයිස් සමගින් අපි එකතු වෙලා ඉන්න වෙලාව අපි විතරක් නෙමෙයි රටම එකතු වෙලා ඉන්න වෙලාව.
1: සාමාන්‍යයෙන් දැන් රේඩියෝ කලාවේදී ගුවන් විදුලියක් අහන වෙලාව ෆික්ස් වෙලා තියෙනවා සතිය දිනවල 1 ඉඳන් 4 වෙනකම්. මොකද ලක්කඬ ගෝල්ඩන් වොයිස් නිසා.
0: ඒ කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් වගේද?
1: ඒ වගේ තමයි. මොකද මේ අනාගතයේ සරු වෙන්න නම් මේ වගේ channel එකකින් මේ වගේ අපි ලබා දෙලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිහ අපි කියලා දෙනවා.
0: හරි. මේ තරංග අංක 35704. කවුද මේ?
4: මම වෙනුගේ ක්‍රමාරච්චි.
0: වෙනුක
4: වික්‍රමාරච්චි.
0: වික්‍රම ආරච්චි. වෙනුක වික්‍රමාරච්චි කොහෙන්ද තනගෙට එකතු
4: වෙන්නේ? මං ආයේ නුකේගොඩි.
0: නුකේගොඩි. වැඩි ඈතක නෙමෙයි, කොළඹ දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ. වෙනුක මොනවාද ජීවිතේ මේ දවස්වල ගෙවෙන්නේ කොහොමද?
4: මේ දවස්වල නම් වක් කරනවා. තව සින්දු කියනවා, ඇඩ් කරනවා.
0: සින්දු කියනවා,
4: ඇඩ් කරනවා.
0: ඇඩ් කරනවා.
1: ඒක රඟපානවා.
0: වේදිකාද, එහෙම නැත්නම් ටෙලි නාට්‍යද, සිනමාද, මොනවද?
4: ටෙලි නාට්‍ය රඟපෑවා. මියුසික් වීඩියෝස් වල තමයි ගොඩක් රඟපාන.
0: ඒකනේ කියන්නේ ඈ, සින්දු කියනවා විතරක් නෙමෙයි, මියුසික් වීඩියෝත් පුළුවන්.
4: මගෙත් ඔරිජිනල් සොංග්ස් දෙකක් තියෙනවා.
0: එහෙමද? කොහොමද ඒවගේ රිච්?
4: දෙවැනි සොංග් එකේ වෛරල් වුණා.
0: ආ.
4: ෆස්ට් සොංග් එකේ පොඩ්ඩක් ගියේ නැහැ.
0: ඔව්. ඒකනේ කියන්නේ අපි හොයලා බලලා ප්‍රචාරයට ලක් කරන්න ඕන ගීත. හරි. දැන් මේ අද මේ තරඟයට නැත්තම් ලක්කන ගෝල්ඩන් වොයිස් දක්වා යන ගමන් මගට ඔයා ගායන්න තෝරගන්න ගීතේ මොකක්ද?
4: එඩ්ඩ ජැකට්සෝගේ නිහඬ කල්පන.
0: නිහඬ කල්පන. ඉතින් වාඩි තිබුණානේ වාගේ ඔරිජිනල් සොංග් එකට ට්‍රැක් එකක් හදාගෙන ඒක කැරෝක එකක් වගේ මෙතන ගායනා කරන්න. එහෙම තියද්දී අය එඩ්ඩ්ගේ ගීතයක් තෝරගත්තේ.
4: මං සයට පොඩ්ඩක් ආසයි.
0: හරිට හරි. නේද? ආසමන් පසුප සම්භාගින යනකොට තමයි තමන්ගේ තැන නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ.
1: වෙනුක කොහොමද ලක්කඬ ගෝල්ඩන් වොයිස් මේ තරඟය ගැන දැනගන්නේ?
4: මම වැඩ කර කර ඉන්න ගමන් රේඩියෝ එකේ ඇහුවා. ඊට පස්සේ මට පසින්දුස තමයි කිව්වේ මේක දාලා බලන්න කොහොමද ට්‍රයි එකක් දෙන්න කියලා. ඊට පස්සේ මම ඇප්ලයි කරා.
0: ඒ උත්සාහය තමයි නේද? නිහඬ කල්පනා, ලොවක තනි වෙලා
4: ඔබ හඬ.
0: ඔබ හඬයි. අපේ ප්‍රවීණ නිවේදක නේද? හේමසිරි හල්පිට තමයි ගීතය රචනා කළේ. එතකොට සුනිල් ධර්මසේන මිත්‍රයා තමයි සංගීතවත් කරේ. එඩ්වඩ් ජයකුටි ගායනා කරපු ගීතය. අපි අහගෙන ඉන්නවා. නම්බු වෙරන්න ඔබ දෙනෙක් ඉන්නවා. ගයන.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35704 තරඟ කරන්න නුගේගොඩ සිට පැමිණි වෙනුක වික්‍රමාරච්චිට.

0: වික්‍රම ආරච්චි. ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් ගීත ගායනා කිරීම ගැන මොකද හිතෙන්නේ?
1: මට ගොඩක් සතුටයි. මම මේක ටිකක් ප්‍රෙෂර් එකේ කිව්වේ. හැබැයි මට සතුටයි ගොඩක් මම මෙහෙම ගායනා කරා.
2: ඒ ප්‍රෙෂර් එකේ කිව්වේ මේක තරගයක් නිසා.
1: එහෙමත් නෑ මට පොඩ්ඩක් සින්දු කියන්න මුල් ටිකේදී ප්‍රෙෂර් එකක් එනකොට.
2: පුරුද්දක් විදියට.
0: තමයි සමහර තරම් කරෝ ඉන්න තල්ලු ස්ටාර්. ඈ පොඩ්ඩක් තල්ලු කරලා ස්ටාර්ට් වුණාන් පස්සේ තමයි ඇදලා යන්නේ. ඈ වා හිතන්නේ අහසේ පියාඹන ප්ලේනුත් තියෙනවා එහෙම තල්ලු ස්ටාර්ට් වෙනවා. උඩට දැම්මෙන් පස්සේ යනවා.
2: ඒක හරි.
0: මේ අපි විනිශ්චයවන්නේ මොකද කියන්නේ?
2: අපි මුලින්ම බලමු විශාරද දිලීප ලේනගේ වෙනකොට ලබා දෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා.
3: වෙනුක ඇත්තටම ආයාසයකින් තොරව සිංගරා වගේ ගත්තා මට නම් තේරුණේ ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි ඒවා 5 පිච් එකේ මට හිතෙනවා තව වෝකල් රේන්ජ් එක ඕපන් කරා නම් හොඳයි කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් චෙස්ට් වොයිස් එකේ වොයිස් එක තව පොඩ්ඩක් ප්‍රොමිනන්ට් කරලා

0: ඒක හදන සහර බිතින් එක්කෙන ටෙක්නික්ස් අපමණයි. ඒ වගේ පොඩක් ඒවත් පොඩ ඩිවලප් කරගන්න මත් සුපතන
1: ගෙතන වා තීරණය කරන්න නිතරම අපි අහගෙන ඉන්න ඕනේ.

0: කුසලතා කට්ටිනවා එයල්.
1: වෙනකුගේ සමුගැනීමත් එක්ක අපි ඊළඟ තරංගරු හඳුනා ගැනීමේ බලාපොරොත්තු වෙන දෙයින් ඉතින් හැම මොහොතකම මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේක නිකන් කාලගුණේ වගේ බලාකුළු එනවා වහිනවා ආයේ යනවා තව බලාකුළුක් එනවා ඊට වඩා ටිකක් සැරවරුසාවක් වහිනවා. කොහොම තමයි හැටි?
2: ඒකත් වෙනසක් ඉතින් අපිට.
1: අපි බලමු. හඳුනා ගනිමු ඊළඟ තරංගකරු මේ විරාමයෙන් පසු.

0: FM 93.7 Lakhana Radio ITN
1: අතරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනි කැමතුම් 19:06
3: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: එකයි විනාඩි 20යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයිෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගීතය සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලක්හඬ ගෝල්ඩන් වොයිස් දැන් තරංගරුවන් අපි සෑහෙන ප්‍රමාණයක් හඳුනාගෙන ටික ටික ඉදිරියට යන අතරතුරේ තවත් මේ මූලිකව අපි හඳුනා ගන්න ඕන තරංගකරුවෝ ටිකක් ඉන්න.

0: ඒ අතරට අපි එකතු කරගන්න මීළඟ තරංග කාර්යය. තරංග අංක 35714න් තමයි ඇය තරංග වදින්නේ. ජාමි.
1: අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
2: අයිබෝන්.
1: නම?
2: චතුරා සේනාධීර.
0: චතුරා. ලස්සන නමක් ඇත්තටමනේ.
1: එක පාඩණියන් ඇහුවාම කවුරුත් ආයිසරයක් අහන්නේ නැද නම?
2: අහනවා.
1: අහනවානේ.
2: චතුරිද? එහෙම කියලා අහනවා.
0: මේ වැරදිලා වගේද කියන්නේ? චතුරා. කවුද ඒ ගණ තියලා තිබෙන්නේ නම?
2: අම්මා.
0: අම්මා. ඒකට ඉතින් ඒකේ ගෞරවය නම් අම්මට යන්න ඕන. හරි. දැන් අද තරගයට ඔබ ගායිකාවක් විදිහට ඉදිරිපත් වෙන්නේ. දැන් ඔයාගේ ජීවිතයයි ගීතය අතර තියෙන සම්බන්ධය කොහොමද අපිට විස්තර කරන්නේ?
2: මෙහෙමයි, මං සංගීතය ඉගෙන ගන්න ගොඩක් ආසයි. කියන්නේ මට අවස්ථාව හම්බුන්නේ නැහැ. මොකද මේ මට ඒ කාලේ දැන් කාලයක් තිබුණේ නැහැ. දැන් තමයි මට ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ. මගේ වයසත් එක්ක මට ඉගෙන ගන්න බැරි කාලයක් තිබුණා. දැන් මට හැබැයි අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මගේ ළමයි ටිකක් ලොකුයි, ඇවිල්ලා තියෙනවා. ඉතින් මං ඉගෙන ගන්නවා දැන් සංගීතය. මොකද මං මට ඒ කාලේ කරන්න බැරි වුණු දේක් තමයි දැන් මං කරන්න පටන් අරන් තියෙන්නේ.
0: ජීවිතයත් නිකන් කාලයත් එක්ක ගලාගෙන යන හරි ලස්සන නේද? කුංචි බෝට්ටුවක් වගේ තමයි. අබල් ගහන පතර යන්න පුළුවන්.
1: ඒක හරි වටනානේ. ඉගෙන ගන්න එක කවදාවත් නතර වෙන්නේ නැහනේ.
0: එහෙනම්
1: කොච්චර මේ ජීවිතේ බාධක අභියෝග ආවත් චතුරා, ඔයා ඒ ගත්ත තීරණයට අපි ගෞරව කරනවා ගැහැණියක් විදිහට. මොකද සමහර වෙලාවට දරුවොත් එක්ක, පවුල් පසුබිමත් එක්ක, තියෙන වැඩත් එක්ක හැමදේම අතරමඟ නවතිනවනේ. මට කියන්න කොහොමද ලකන ගෝල්ඩන් වොයිස් මේ තරගය ගැන දැනගත්තේ?
2: මගේ මහත්තයා තමයි මට මේක කිව්වේ. උදේ ඉඳන් හවස වෙනකන් අහනවා. මට එහෙම අවස්ථාව නැහැ සමහර වෙලාවට. එයා අහනවා අපේ වයසේ හැටියට මේ මැදි වයසේ වගේ අයට කිසිම තැනකින් අවස්ථාවක් හම්බුන්නේ නැහැ.
0: මැදි වයසත් තරුණ තමයි. ඒ ගැන එච්චර හිතන්න එපා. හරිද? මොකද තෝරගන්න ගියේ?
2: අරලියලන්දට.
0: විශාරද නන්දාමාලි
2: මහත්මියගේ අරලියලන්ද.
0: අරලියලන්ද කැසට් පටේ පුරාම තිබුණේ නවක ගීපද රචකයෝ. අලුත් ගීපද රචකයෝ ගීතවලට නන්දාමාලි තමන්ගේ තනු යොදලා අලුත් රචක පරම්පරාවක් ඉදිරියට එන්න තමයි අරලියලන්ද කැසට් පටය නිර්මාණය කළේ. ඉතින් ඒ කැසට් පටේ නම් වුණේ අරලියලන්ද නම. ලස්සන තැනක් වෙනවා ගන්න.
1: අපි එහෙමනම් මේ අවස්ථාව ලබා දෙන තරඟ අංක 35714න් තරඟ කරන්න බණ්ඩාරගම සිට පැමිණි චතුරා සේනාධීරට.

0: චතුරා නන්දා මාලිනීගේ ගීත නිතර නිතර ගායනා කරනවාද?
1: ඔව්.
0: ඒකේ ගීත වලට
1: ගොඩක් ආසයි, අහන්නත් ආසයි, කියන්නත්
0: ආසයි. ඒකනේ. නේද? ඉතින් මොදින් ගායනා කළා කියලා මම විශ්වාස කරන බලමු ඉතින් මිනිස්සු මල්ලේ මොකද කියන්නේ කියලා.
2: ඔව්. චතුරාට මොකද හිතෙන්නේ ගායනා කරපු ගීතය ගැන?
1: මට පුළුවන් ඉතින් මම උපරිමම කිව්වා කියලා හිතෙනවා. මට මේ අවස්ථාව හම්බෙච්ච එක ලොකු දෙයක්. ඒ කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කියන්න අවස්ථාව හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා හිතනවා.
0: හොඳයි. අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ මොකද කියන්නේ කියලා.
2: විශාරද දිලීප ලිනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ඔය චතුර මං හිතන්නේ මේ වායි කටින්ම කියවුණා මෙතෙන්ට ඇවිල්ලා ඒ ගත්ත අවස්ථාව හොඳයි කියලා. මම ඒකට වායේ කියපු වාගේ තියෙන කන්ෆිඩන්ස් එකට මම ඇත්තටම කැමතියි. මොකද අර කලින් කතාවේදී අපිට අහන්න හම්බුණා දැන් තමයි පටන් ගන්න වගේ එකක් මේ ගමන යන්න. ඉතින් මම ඒකට ඇඩ් කරන්න කැමතියි මෙහෙම දේවල් ටිකක් අපිට. ඔයා නන්දමාලිනී ගීතේ තෝරාගත්ත එකත් හොඳයි, එකත් එකින් මොකද පොඩ ලෝ පිච් එකේ තමයි song එක පුරාවම යන්නේ. ඉතින් ඒකින්ද ඔයා කන්ෆිඩන්ස් එකක් ඇති කරගත්ත මට දැන් මේ සින්දුව කියන්න පුළුවන් කියන එක. මම හිතනවා ඉදිරි වටවල් වලට අපි සිලෙක්ට් වුණොත් තව පොඩ්ඩක් variations තියෙන song එකක් දෙකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් නම් තව ඔයාගේ කන්ෆිඩන්ස් එක වැඩි කරගන්න පුළුවන් සහ ඔයාටම ඔයාගේ evaluation එකක් ගන්න පුළුවන් මං කොයි තැන වගේ ඉන්නවද කියලා. ඒකට පොඩි අපිට ඇඩ් කරගන්න පුළුවන් මම මෙතන ලියාගත්ත high notes ඔයා already reach කරනවා. හැබැයි ඔයාට තව පොඩ්ඩක් high note එකේ end එක තව පොඩ්ඩක් pitch එක consistency තියන් ඉන්න පුළුවන් නම් මං හිතනවා ඒකට පොඩි breathings එහෙම අපිට පොඩ්ඩක් ඒක බලපානවා ඇති කියලා. ඒ ටික පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් තව ඉදිරියට අපිට යන්න පුළුවන් කියලා මං හිතනවා. සුභපතන.
0: මෙසිල් මහත්මයා මොකද කියන්නේ?
4: ඔව් චතුරා, ආ ගායනා කරේ අතන ලංකාව බී කරපු විශිෂ්ටතම සම්භාව්‍ය ගායන ශිල්පිනිය. මේ ගීතය මම හිතන්නේ පොඩි දෙයක් සඳහන් කරත් ඇගේ ගීතයේ සාහිත්‍යයට අපි ලබා දෙන ගෞරවය, ඇගේ සංගීතයේ ඇගේ කටහඬට අපි ලබා දෙන්න ඕන. මොකද විශිෂ්ටතම ගායිකාව ලංකාව බී කරපු. ඔයාගේ ගායනාව ගැන කිව්වොත් ඔයාගේ මට සමහර තැන් වල ඔයාගේ ටෙම්පෝ යන ගතියක් තේරුණා. ටෙම්පෝ තැන් දෙක තුනක වගේ ටෙම්පෝ යන ගතියක් තේරුණා. ඒ ටෙම්පෝ එක තව පොඩ්ඩක් ඇඟේ රිද්මේ හදාගන්න. සහ ඔයාගේ පිචින් අවුලක් නැහැ. ඔයාගේ පිචින් ඇත්තම හොඳයි. සහ තව ට්‍රයි කරන්න තව නෝට්ස් දෙකක් විතර උඩින් ඔය සින්දුව සිං කරන්න. එතකොට ඔයාට තව හැකියාව ලැබෙනවා තව උච්ච ස්වර වලට ළඟා වෙන්න. ඒ නිසා සහ දැන් අපි ප්ලේන් සින්දුව කියනට අමතරව දවකියෝ සංගීත ඉගෙන ගන්නවා කියලා දැන්. අර ඒකට ඇඩ් කරන්න ඕන අලංකාර තව පොඩ්ඩක් මේ පැටිදීණු කරගන්න.
1: හරි.
0: විවිධ අලංකාර වැඩ දියුණු කරගෙන නේද ඊළඟ වටේදී හමු වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
1: බොහොම ස්තුතියි.
2: අපි සමුදෙනේ තරඟ අංක 35714 න් තරඟ වැදුණු බණ්ඩාරගම සිට පැමිණි චතුරා සේනාධිරට.
5: ජයග්‍රහණ සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියැලිටි ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් මේ විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai Vinati Tis Tunai.

0: දශක තුනක අභිමානී හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් ඔබ එකතු වෙලා සිටින්න ඉතින් රට මහගෙන ඉන්න වෙලාවේ අපි මේ මියුරු ගී සර අතරේ නවතිමු. දැන් පිටතට අපි ඔරිජිනල් සොංග්ස් අහන්නේ. හැබැයි දැන් අපි පුරුදු වෙලා තියෙනවා මේ තරඟයට ඉදිරිපත් වෙන උදවිය කොහොමද මේ මුල් ගීත ගායනා කරන්න වඩාත් හොඳින් මුල් ගීත ගායනා කරන අය කවුද? මේවානේ විනිශ්චය කරනවා. ඒ වාතලේ අපිට හම්බෙනවා තක්සේරු. ඔබ හොඳයි, ඔබ ටිකක් තව වෙන්න ඕනේ, ඔබ ඉතාම හොඳයි. මේ ආදී වශයෙන් හොඳ දේවල් තෝරනවා කියන එක ලේසි පාසු නෑ නේද? ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් යම් යම් දේවල් මේවා මේවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි වැඩි ගොඩක් තියෙන එක හොඳයි කියලා. නමුත් යම් කිසි ක්වලිටි එකක් අපි කියන්නේ ගුණාත්මක භාවයක් මයින්කොට හොඳ හඬක් තිබේද ඔබ හොඳ ගායකයෙක් කියන එක මයින්කොට ඒක මැනීම ලේසි නෑ. ඒ මිමි හරි අමාරුයි. ඒ නිසා මේ වැඩසටහනේ ජයග්‍රහණය කරනවා කියන්නේ ඔබ අමාරු ඉමක් ජයග්‍රහණය කරනවා කියන කාරණාව.
1: දශමකින් ලොකු වෙනසක් වෙන්න පුළුවන් කොටින්ම කිව්වොත් නේ සුරේ. සුරේ මේ තරඟ අංක 10025 අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ.
0: ඔව්, මට දැනගන්න ලැබුණ කටුකස්තර ප්‍රදේශය නියෝජනය කරන්න කියලා.
2: ඔව්, මම කටුකස්තර ප්‍රදේශයෙන් ඉඳන් තමයි අද මේ තරඟයට.
0: ඔව්, ඒතුමා නම කොහොමද?
2: මම චානක හෂාන්.
0: චානක හෂාන්. කැප් එකක් දාලා, ලද්දියට ඇඳලා, ගෙනිමක් දාලා පොඩි වෙන විදිහකට ඇවිල්ලා තියෙන්නේ. හෂාන් මේ වාගේ ජීවිතේ කොහොමද මේ දවස්වල ගෙවෙන්නේ?
2: මේ දවස්වල ඉතින් සාමාන්‍ය විදිහට ගෙවෙනවා. සින්දුවෙන්ම තමයි ඉන්නේ මේ දවස්.
0: සින්දුවෙන්ම තමයි ඉන්නේ. ඒක නේ. රැකියාවක් කරනවා.
2: ඔව්, රැකියාවක් කරනවා.
0: ඔය ඒ බෞද්ධලි ගංශේ රජයේ.
2: රාජ්‍යංශේ.
0: රාජ්‍යංශේ රැකියාවක් කරන චරිතයක්. හරි. එතකොට මේ වැඩිපුර අහන්නේ මොන වගේ ගීතද?
2: මම ගොඩක් මේ සුනිල් ඉදිරිසිංහ මහත්මයාගේ ගීත, එතකොට අමරදේව මහත්මයාගේ ගීත, ඒ වගේ ටික අර ක්ලාසිකල් පැත්තට
0: ටිකක් බරයි.
2: බරයි.
0: ඔව්, ක්ලාසික් පොරක්.
2: ඔව්, ක්ලාසික් කියන අරණියම්. අර මයින්ඩ් එක පොඩ්ඩක් රිලැක්ස් වෙන.
0: හරියට හරි හරියට හරි. එතකොට මේ ලක්කණ්ඩ මේ තරංගයයි ඔබේ සම්බන්ධේ කොහොමද දැනගත්තේ?
2: ඇත්තටම මේ තරඟයට මාව ඉදිරිපත් කරගුවේ ඇත්තටම අපේ තාත්තා. ඒ කියන්නේ මං ගෙදර කෑ ගහ සින්දු කියනවා. ඊට පස්සේ තාත්තා කිව්වා මේ මෙහෙම තරඟයක් තියෙනවා ලක්කණ්ඩ එකේ. එයා හැමදාම රේඩිය ගහනවා. ඊට පස්සේ මට මේ තරඟයට අපි දාමු කියලා තමයි මට තාත්තා තමයි මේකට යොමු කරේ.
0: කෑ ගන්න එකෙන් වැඩක් ගන්න කිව්වා.
2: ඔව්, ඒකෙන් වැඩක් ගන්න.
1: අද තොරකට ගීතය වෙන්නේ
2: සිනහ වෙනුමන වේදනාව පිසදා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතය.
0: හරි දැනෙන ගීතයක්. කෙඩිගේ ධර්මවර්ධන රචනා කළේ ආචාර්ය වික්‍රමනායක සංගීතවත් කරපු ගීතයක්. ඉතින් සුනිල් එදිරිසිංහ ගීත ලයිස්තුවේ වැජබෙන ගීතයක්.
2: වැජබෙන ගීතයක් වගේ.
0: ඒලා ලස්සනට ගායනා කරන්න ඕන. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන්නේ අංක 10025 දරන තරංකරු කටුකස්තරින්දලාවේ චානක හෂාන්.

0: හරිම ලස්සන ගීතයක්. නැත්නම් මුල් ගීතයේ ආකෘතියේ මේ විදිහටම සංගීතයත් එක්ක තිබුණා. ඉතින් අපේ තරංකරු කොයි විදිහට මේකට මුණ දුන්නද කියන එකත් හරි විශේෂයි. ඉතල එයාට දැනුණුදී අදහස් අපි බලමු.
1: ඇත්තටම මේ සින්දුව ගොඩක් ෆීල් වෙන එකක්. මමත් ෆීල් එකේම කිව්වේ. මම හිතනවා ඒක අර පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වුණාට ඕවරෝල් හොඳට කියුණා කියලා මට හිතෙනවා.
0: විශ්වාසයක් තියෙනවා. හොඳයි. තරංකරුවගේ මේ ප්‍රකාශනය විනිශ්චය මණ්ඩලයේ දකින විදිය හරි වැදගත්.
2: අපි අහලා බලමු විශාරද දිලීප ලියනගේ මොකක්ද දක්වන ප්‍රතිචාරය චානක හසන්ගේ ඉදිරිපත් කිරීමට.
3: චානක මං හිතනවා මුල්ම දේ කන්ෆිඩන්ස් එක හරිම වැදගත්. ඔයාට තියෙන්න ඕනේ මම මේ සින්දුව කොහොම හරි කියනවා තමයි. අපි හැමෝම ගායනා කරන සින්දු. හැබැයි එක්ස්ට්‍රා පොඩි අපේ තියෙන්න ඕනේ මේ හිතේ අර අපි කියන පොඩි පර්සනලිටියක් බිල් කරගන්නයි කියලා. මම කියන හැමතිස්සම දෙයක් තමයි මේ අපි වේදිකාවකට හරි කොහෙට හරි ආපුවන් පස්සේ අපේ ඉන්න ප්‍රමාණය අපේ විදිහ වැඩක් නැහැ. එතෙන්ට ආවට පස්සේ අපි ස්විච් කරගන්න ඕනේ පොඩි ස්විච් එකක්. දැන් මම පර්ෆෝමන්ස් එකට යන්නේ. අන්නේ කන්ෆිඩන්ස් එක හොඳට තව ගත්තනම් ඉස්සරහට ජලෙන්ජක් විදියට යන්න පුළුවන් කියලා මම හිතනවා. අනිත් එක දේ උච්චාරණයේ වචන සහ ඔයාගේ වොලියුම් එක මම හිතනවා ඔයාට හොඳට තව වොලියුම් එකකින් කතා කරන්න හැම පුළුවන් කියලා. මොකද අපි සැරෙන් සැරේ මම බලව අපේ පාලක මැදිරියත් එක්ක මම හිතන්නේ ශාමිත් එකට ඇග්‍රි වෙනවා. හැමතිස්සෙම අපිට වෙච්ච දෙයක් තමයි මේ මයික් එක ලං කරන්න කියන එක. ඉතින් ඔයාගේ වොලියුම් එක තව පොඩ්ඩක් එළියට දෙන්න පුළුවන් වුණා නම් තව හොඳට ගීතය අපිට ෆීල් කරවන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
1: Thank you sir.
0: හොඳයි.
2: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර අපි බලමු හෂාන්ට මොන වගේ විනිශ්චයද ලබා දෙන්නේ කියලා.
4: චානක අත්‍යම ලස්සන ගීතයක්. මං පර්සනලි ආස ගීතයක් KDK ධර්මවර්ධනයන් නිර්මාණය කරපු වික්‍රත් නායකයන් සංගීතවත් කරපු ගීතයක්. මට ඇහෙනවා මුලදී පටන් ගනිද්දී හම්සද්ධනියන් ගැහෙනවා, ශ්‍යාම් කල්යාණන් ගැහෙනවා, සාරංගම් ගැහෙනවා. හරි ගොඩක්ම රාගශ්‍රිත ගීතයක්. ඒ රාගවල ෆීලිංස් මට හිතනවා වාගේ අතින් පොඩ්ඩක් අතපසු වුණා කියලා. ඒ පොඩ්ඩක් මිස් වුණා කියලා ඒ හැඟීම් ප්‍රකාශනය සහ පිච් එකත් දිලීප කිව්වාගේ සමර්ථම්බල ස්ටේබල් නැති ගතියක් තේරුණා සහ ඒ සින්දුවට අවශ්‍ය වන එක්ස්ප්‍රෙෂන්ස් සහ හැඟීම් තව පොඩ්ඩක් ඔයා ඩිවලොප් කරගත්ත නම් තව පොඩ්ඩක් අපිට ඔට ඇඩිය රහට අහන්න තිබ්බා. මං සුබ පතනවා.
0: ඔබ සංගීතය ඉගෙනගෙන තියෙනවද?
1: මම සංගීතය විශේෂයෙන් ඉගෙනගෙන නැහැ.
0: ඔව්.
1: නමුත් මං අර පොඩක් ඇඟේම තියෙන ඉන්න
0: කොහම හරි ගේම නේද?
1: ගේම ගහනවා කියලා.
0: තියෙන අය ගේම ගහනවා කොහම හරි.
1: කොහම හරි ගේම ගහනවා කියලා තමයි.
0: එන වාට අපේ සුබ පෙතුම් එකතු කරනවා. සිකුරාදා කණ තියන් ඉන්න ලක්කඩ ගිරි නේද? තාත්තට අහලා බලන්න කියන්නේ ඔබ රාජකාරී වලට ගිහිල්ලා තිබුණත් ලක්කඩ গোল্ডන් වොයිස් අතරේ ඔබේ නම ඉදිරියට ගියාද කියලා.
1: අනිවාර්යයෙන්.
0: එහෙම යන්න කියලා තමයි අපේ ප්ලෑන්.
1: අනිවාර්යයෙන්. Thank you.
2: අපි සමුදෙන්නේ තරඟාංක 10025 න් තරඟ වැදුණු කඩුගන්නාවේ සිට පැමිණි චානක හෂාන්ත.
5: ලක්කඩ গোল্ডන් වොයිස්.
6: නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්කඩ গোল্ডන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමු.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: Dekhya, sura ke mumma ke tota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Dekhya මීළඟ වැඩසටහන.
2: සැප්තැම්බර් 29, පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව.
1: සම්මන්ත්‍රණය. Clean Sri Lanka Lekam Kadralin,

0: රූපවාහිනි මන්තිමාලය තේරේගයා සුරේකිමු මගතුට හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: හැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: ඔබට හිනා වෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
3: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
2: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
3: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
2: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
4: ජීවිතයට එක්වරක් පමණක් හිමිවන කැලීන් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක්වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකාණ්ඩ රේඩියෝ ITN FM 93.5 FM 93.7 ලකාණ්ඩ Radio ITN

0: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්
1: සාමාන්‍යයෙන් බාත්රූම් එකට වෙලා තනියෙන් සින්දු කියාගෙන පාටිස් වලට ගිහිල්ලා ඒ පාටි එකේ ඉන්න හොඳම සින්දු කියන්නා විදිහට හැමෝම අතරේ ආදරයට පාත්‍ර වෙලා තමන්ට ගීත ගන්න පුළුවන් කින්දේ තමන් විසින්ම දැනගෙන හිටපු අයට වේදිකාවක් අපි සකස් කරලා දීලා තියෙනවා. FM 93.5, FM 93.7 ඒ තමයි ශ්‍රී ලාංකේය ස්වරාභිෂේක දශක තුනක අභිමානයත් එක්ක ඔබට සමීප වෙන ලක්කඩ ගෝල්ඩන් වොයිස්. මේ වෙනකොට අපි තරඟකරුවන් සෑහෙන දිනට අවස්ථාව ලබා දීලා තියෙනවා තමගේ හඬ අවදි කරන්න. සතිය දිනවල සඳුදා සහ බදාදා කියන දිනවල ඒ අය තමගේ තරඟ ඉදිරිපත් කළාට පස්සේ ලැබෙන විනිශ්චය අපි සිකුරාදාට උණ්ඩ කියන සූදානමින් ඉන්නේ. මේ වෙනකොට තවත් තරඟකාරණයකට අපි අවස්ථාව ලබා දෙන්න සූදානම්. සූරේ, මේ කවුද?
2: තරඟ අංක 35716. තරඟකාරියා.
1: අයිබෝන්.
3: අයිබෝන්.
2: මොකද්ද නම?
3: මගේ නම චතු මහිමිනි.
2: ලස්සන නම.
1: ලස්සන නමක් චතු මහිමිනි.
2: ඔව්.
1: පල්ලෙ වෙදින මැණික වගේ අදහසක් ඇත්තේ.
2: එහෙම තමයි යත් හිතන් ඉන්නේ.
3: හිතනවා.
2: මේ තරඟයට කොහොමද අයදුම්පත් යමු කලි?
3: අහම්බෙන් දැකපු FB එකේ පෝස්ට් එකක් දැකලා තමයි මං නම්බේකට කතා කළේ. තරඟේ තාම තියෙනවද
2: කියලා. තියෙනවද කියලා.
3: එතකොට තරඟ තියෙනවා කියලා කිව්වා.
2: අහහ.
3: එතකොට තමයි ඇප්ලයි කළේ.
2: ඇප්ලයි කළේ. හරි. එතකොට දැන් සාමාන්‍ය වෘත්තීය වශයෙන් රැකියාවක් කරනවද? එහෙම නැත්නම් කොහොමද ජීවිතේ ගෙවෙන්නේ?

0: සංගීත වැඩ කටයුතු කරගෙන යනවා.
1: සංගීත වැඩ කටයුතු කරගෙන යනවා කියන්නේ
0: මම කරන්නේ ප්ලේ කරන එක කියන්නේ ෆ්ලූට් සිතාර වගේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරනවා. සිං කරන්න ආසාව තිබ්බට සිං කරන්න බයයි ඇත්තටම. මේ ප්ලේ කරන එක තමයි කරන්නේ. මොකද මට ආසයි සිං කරන්න. ඉස්සරහට යන්න ආස සිං කරලා.
1: එහෙනම් ඉතින් වාදනය කර කර ඉන්නේ.
2: හ? අපේ වේදිකාව හදලා දීලා තියෙන එකේ උපරිම ප්‍රයෝජන ගන්න එක චතුටයි ති වැඩක් දැන්.
1: චතු අනිත් දවසේ එනකොට මේකට තේරුණොත් ෆ්ලූට් එකත් අරන් එන්න ඕනේ. සිතාරේ බර වැඩිනේ. ෆ්ලූට් එක අරන් එන්න. හරි. එහෙම ඇවිල්ලා අපි නේද ෆ්ලූට් පාට් එකක් ප්ලේ කරලා ඒකටම සින්දුවත් කියලා මොනවා හරි දෙයක් කරමු.
0: හරි.
1: එතකොට අද මොකක්ද තෝරගන්න ගියේ?
0: හීන හතක් මැද.
1: හීන හතක් මැද විමනක් දැනුණයි. කැටවරේ චිත්‍රපටේ. ලතා වල්පොල කලාශූරී ලතා වල්පොල ගැයූ වර්ෂන් එකද?
0: ඔව්.
1: එහෙනම් ගායනා කරමු. අපි බලමු ඇගේ හඬින් කොහොමද මේ ගීතයේ සාර්ථකත්වයට යන්නේ කියලා.
2: අපි එහෙනම් අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 35716 තරඟ කරන්න චතු මහිමිනීට.

0: සතු ගීතෙට සාධාරණයක් වුණා කියලා හිතනවාද?
1: මම ප්‍රැක්ටිස් කරාට වැඩිය නම් ඇත්තටම මට සිංහුන්නේ නෑ.
0: බලමු ලැබෙන විනිශ්චයට කලබලයි.
2: ඈ හිත කලබල වෙලා වගේ කියන එකක් එහෙම පේනවා නේද? ඇයි එහෙම උනේ?
0: මේ පළවෙනි අවස්ථාව කිව්වනේ. ඒකද? ආකවන්නේ.
2: බලමු අපි. විනිශ්චය මල්ලේ තීරණේ කොහොමද කියලා බලමු. මොනවද දැක්ක අඩුපාඩු? මොනවද හොඳ? ආ දිලිප
3: මට තේරිච්ච දේ තමයි අර සුරේ කිව්ව එක හරි පොඩ්ඩක් කලබල ගිච්ච ගතියක් මට තේරුණා. සහ මේ මම හිතනවා ඔයා ට්‍රැක් එකත් එක්ක ප්‍රැක්ටිස් කරපු විදිහට මෙතෙන්ට ඇවිල්ලා සිංකරාදෝ කියන සැකේ මට ආව පොඩ්ඩක්. මේ ඉතින් ඒකින්ද මේ අපි බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. මොකද මම හිතන විදිහට ඔයාට අයිඩියා එකක් තියෙනවා සෝන් එකේ උස් පහත් වෙන තැන් කොහොමද වෙන්නේ කියලා. මොකද ඔයා සිතායන් ෆ්ලූට් කියන්නේ සෑහෙන ඉමෝෂනල් ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙකක් හරිම සියුම් තැන් බොහොම සියුම් විදිහට ටච් කරනවා. ඉතින් මම හිතනවා අපිට ඉස්සරහට යද්දී මේ ওই ටික හදාගෙන යන්න පුළුවන් ඒ කියලා එහෙම කිසි ප්‍රශ්නයක් ඇති කරන්නේ
2: නැහැ. ඔව් සංගීත නිපුන් රෙසිල් වණිගසේකර මහත්තයා.
4: ඔව් චතු අතරම පෙර සූදානම නම් ඉතාමත් වැදගත්. දැන් ඔයාලා පළවෙනි වටෙන් හොඳට කියපු නිසානේ මෙතෙන්ට වෙලා තියෙන්නේ. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එකේ අපිත් විශ්වාස කරනවා ඒ හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් විදිහ තමයි ඔයාලා සූදානම් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ සහ මට තව කියන්න ඕන වගේ සිංගින් හොඳයි.
3: අමතකුණා. මං හිතනවා චතු ඒක පොඩ්ඩක් අපි ඉදිරියට පොඩ්ඩක් යනවා නම් අපි හදාගෙන යන් ඒ දේවල් ටික. මේ පිචින් ඇත්තටම හොඳයි. අපි දෙන්න එකයි කතා කරන්නේ. ඔව්
4: පිචින් හොඳයි, ඔක්කොම හොඳයි. අරක තමයි ප්‍රශ්නයක් වුණේ. අපි හදාගෙන බලමු ඉස්සරහට.
2: ප්‍රතිපලයේ මොකක්ද කියලා සිකුරාතට දැනගන්න පුළුවන්. ඒක නිසා එතකන් සතුරෙන් ඉන්න ඕනේ.
0: අපි සමුදෙන්නේ තරඟ අංක 35716 තරඟ කළ චතු මහිමිනිට.
5: ලක්කඩ Golden Voice.
2: ඇත්තම අපි මේ ලක්කන ගෝල්ඩන් වොයිස් දෙවෙනි වටේට මේ තෝරාගත්තේ පළමු වටේදී ඒගොල්ලෝ පටිගත කරලා ලැබපු ගාක් හඬ කොටස් ඉතාම හොඳින් පරීක්ෂා කරලා බලලා ඒ වගේ තියෙන ප්‍රශස්ත මට්ටම අනුව තමයි දෙවෙනි වටේට තෝරාගත්තේ. ඒක දෙවෙනි වටේට සහභාගී වෙනවා කියන්නේම චාමි යමාකාරයක පළමු වටේට වැඩිය ගුණාත්මක භාවයක් හොඳ පුහුණුවක් ඇතුව සහභාගී විය යුතුමයි. මොකද දැන් මේක දෙවෙනි වටේ ඇතුළතදී කාටවත් කොළ බලාගෙන අපි කියන්න දෙන්නේ නැහැ. එතකොට දුරකථන හෝ ඒ වගේ දේවල් භාවිත කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා තමන්ගේ ශ්‍රුතිය තියාගෙන ගීතය ඇතුළේ වචන ටික මතක තියාගෙන මේ ගායනා කිරීම කියන්නේ අතිශය වැදගත් කාරණාවක්. ඒ නිසා එන හැම කෙනෙක්ම අපි ආයතන පුඩි දැනුම් දීමක් විදිහට මේ කරන්නේ ඔබ මනා පුහුණුවකින් නිතුව එන්න ඕනේ. එහෙම නොවුනොත් ඒකේ පාඩුව දෙන්නේ ඔබටම තමයි.
5: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුයි.

0: පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: වසර 25ක විශ්වාසය AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමගල මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400.

රේඩියෝ ITN රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල්

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රෘති සංස්කරණය මනෝජ් කොඩ විධාරණ.
1: ලයින් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවන්නේ නඩු විසඳීම කාර්යක්ෂම කිරීම බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. විපක්ෂයේ මේ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන ගියද මහජනතාව සත්‍ය තේරුම්ගෙන ඇති බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.
5: මේගොල්ල යනවලු දැන් මහජනයාට සිදු වී තිබෙන විශාල අමාරුකම් ගැන, කනබොන අමාරුකම් ගැන, දුෂ්කර ආර්ථික තත්ත්වය ගැන, රට පුරා ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක් ගෙනියනවායි කියලා කියනවා. කවුරුත් දන්නවා ඒගොල්ලන්ගේ කාලේ ජනතාවගේ ජීවන තත්ත්වය හා ජනතාව මූණ දීපු ඒ ඉතිහාසය දන්නවා. ජනතාවට හර්තාලයක් කළා නම දෙනකොට මැරුම් කන්න උනේ ඔය UNP ආණ්ඩුව කාලේ බව ජනතාව දන්නවා. ඔවුන්ගේ අධිරාජ්‍යවාදයට ගැති වැඩපිළිවෙලක් උඩ යන ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන බව කවුරුත් දන්නවා. 22 සම්මත වීති වෙන මේ තත්ත්වය තුල විපක්ෂයට කියන්න කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒගොල්ල කියනවා නම් මේ ආණ්ඩුවට ලැබුණු ජනවරමට පටහැනි දෙයක් කියලා 22 සංශෝධනය. ඒක ඒගොල්ලගේ මතයක් විතරයි. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ඒ අතිවිශාල ජනබල වේගය එහෙම කල්පනා කරන්නේ නැහැ. ඔවුන්ට ඕන ඔවුන්ගේ නඩු ඉක්මනට අසා නිම කරගන්න.
0: තායිලන්තයේ පළාත් 42කට බලපෑ ඇති දරුණු ගංවතුර තත්ත්වයේ හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බැංකොක් නගරයේද ප්‍රදේශ රැසක් ජලයෙන් යටව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නගරයේ ජලය බැස යාමේ පද්ධතියටද දැඩි බලපෑම් එල්ලව ඇති බව සඳහන්. පසුගිය දින දිකේදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 320ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ පුරා බැංකොක් නගරයට ලැබෙන වර්ෂාපතනයට ආසන්න ප්‍රමාණයක් බවට එරට කාලගුණාංශ පවසනවා. තායි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ගංවතුරට හසු වූ ප්‍රදේශවල 80,000කට වැඩි පිරිසක් තවමත් සිය නිවෙස්වලින් පිටතට පැමිණීමට නොහැකිව සිටින බවයි. මේ අතර බැංකොක්හි 5901 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 234කට යොමු කර තිබෙනවා. පීඩාවට ලක්ව සිටින ජනතාවට ආහාර සැපයීම සඳහා ජංගම මුළුතැන් ගෙවල්වල සහ බෝට්ටු ද යොදා ගනිමින් සහන මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගංවතුර හේතුවෙන් මේ වනට පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර නිවාස 105කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ලව තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: Lakhanda Radio ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකේ සරවිශේකේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් හවස එකේ ඉඳන් හතර වෙනකන් අහගෙන ඉන්න වෙලාව සඳුදා බදාදා දිනවල මේ තරකරුවන්ගේ දක්ෂතාව ඔබට අහන්න අවස්ථාවක් ලැබෙනවා. අමතක කරන්න එපා ලක්හඬ Facebook ඔස්සේ ඔබට මේ තරකරුවා තරක කරන ආකාරය බලන්න අපි හැකියාවක් ලබා දීලා තියෙනවා. මේ අයට ලැබෙන අවසන් විනිශ්චය ඒ සතියේම සිකුරාදාට අපි ඔබට අහන්න අවස්ථාවකුත් දීලා තියෙනවා. එතකොට අද මේ තරඟ වටේදී තරඟ වදින්න බලාපොරොත්තු වෙන තරඟ අංක 35708 න් තරඟකරුවෙක් ඉන්නෝ. අයබෝන්.
2: අයබෝන්.
3: චාමි 35708 න් තරඟ වදින තරඟකරුව. දැන් කොහෙන්ද ආවේ?
2: මස්කෙලියෙන් නංග.
3: මස්කෙලියේ ඉඳලා. නෝරිලේ දිස්ත්‍රික්කනේ. ඈ නම
2: සත්‍යමූර්ති. හැමෝම කතා කරන්නේ සත්‍ය කියලා.
3: සත්‍යමූර්ති සත්‍ය. එතකොට ඔබ තමිල්?
2: තමිල්.
3: හරි. එතකොට සිංහල භාෂණයත් කිසිම අවුලක් නැහැ.
2: ගැටලුවක් නැහැ.
3: ඕන සිංහල ඕන තමිල්. දෙකම පුළුවන්.
2: දෙකම පුළුවන්. ඈ.
3: ඉතින් කොහොමද මේ තරම් ගැන විස්තර හොයාගත්තේ?
2: මම Facebook පිටුව හරහා තමයි මේ දැනගත්තේ. ලක්හඬ ගෝල්ඩන් වොයිස් ප්‍රෝග්‍රෑම් එකක් යනවා කියලා.
3: ඔව්.
2: ඉතින් සිං කරන්න ආසයි. ගොඩක් අර තරංගයක් දෙන්න ඕන කියලා මම හිතුවා. අර මේ ලක්හඬත් එක්ක එකතු වෙලා ඔයිස් එක පොඩ්ඩක් ගෝල්ඩන් කරලා පෙන්නන්න කියලා එකයි.
3: හොඳ වැඩක්, හොඳ වැඩක්. එතකොට මේ ක්‍රිෂ්ණ දැන් මේ මොනවද ජීවිතේ කොහොමද පිට වෙරළෙන්නේ? මොනවද කරින්නේ?
2: මම පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ සේවය කරන්නේ.
3: පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ සේවය කරනවා. සේවය කරනකොටත් ගීතයක් දෙක මුමුණනවා.
2: අනිවාර්යෙන් කියන්න වෙන මොකද මම මානව සම්පත් අංශයේ ඊයර් හැටියට ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් ඉන්නේ සෙල්ලම් නෙවෙයි නිසා සාමාන්‍යයෙන් ගොඩක් සින්දුත් එක තමයි ඉන්නේ මේ කට්ටියත් එක්ක.
3: ඒකනේ. හරි. දැන් අද තෝරගන්න ගීතේ මොකක්ද?
2: WDR සිංහ මහතා ගායනා කරපු මාළඟට මත ලං වෙලා
3: කියන ලස්සන ගීතයක්.
2: ලස්සන ගීතයක්.
3: දැන් ඔය තමිල් සහෝදරයෙක් විදියට වහට මේ සින්දු ඔල්ලුවට වැදුනේ කොහොමද?
2: මම ගොඩක් අර පොඩි කාලේ ඉඳන්ම ගොඩක් සංගීතයට ගොඩක් ප්‍රිය කරනවා, ආස කරනවා. මම අධ්‍යාපනය හැදෑරුවේ සිංහල මාධ්‍ය. ඉතින් ගොඩක් අර වැඩිපුර හිටියේ සිංහල යාළුවොත් එක්ක. ඒ නිසා අපි සාමාන්‍ය ඔය පන්තිවල සාමාන්‍ය ඔය පුරුදු වෙනවා ඒ කාලේ සින්දු කියලා කියලා. එතකොට එහෙම පුරුදු වුණා.
3: ඒනම් ඉතින් අපි ඉක්මනින්ම අවස්ථාව දෙමු නේද? සත්‍යයට ගීත ගායනා කරන්න.
1: සත්‍යමූර්ති සින්දුව කියන්න කලින් මං දැනගන්න කැමති, අහන්න කැමති. يعني දැන් අපිව අහන් ඉන්න සාමාන්‍යයෙන් දමිළ ජනතාවත් ඉන්නවනේ. ලක්හඬ ගෝල්ඩන් වොයිස් මේ තරඟයට එන්න ලැබුණ මේ අවස්ථාව ගැන ඒ දමිළ සහෝදරයන්ට වඩා මොකද කියන්න තියෙන්නේ?
2: ඉතින්
1: අපි තමිල් වලින් කිව්වා.
2: வணக்கம் என்னோட பேர் சத்யா ஹேட்டன் மஸ்கில் இருந்து நான் அந்த ப்ரோக்ராமுக்கு வந்து பார்ட்டிசிபேட் பண்ணுறேன். நிச்சயமாக ஒரு லக்ஹாண்ட் அப்படின்னு சொல்கிறது நம்முடைய வசந்தம் தொலைக்காட்சியோட சேர்ந்து செய்கிற ஒரு ப்ரோக்ராம் லக்ஹாண்ட் ஐடிஎன். அதனால வந்து ஃபேஸ்புக் மூலமாக நான் பார்த்தீங்கன்னா ப்ரோக்ராம் போய்கிட்டு இருக்கு. அதனால வந்து சிங் பண்ண டேலண்ட் இருக்குது, பாடம் திறமை இருக்குது. அதனால் வந்து திறமையை வந்து வெளிக்காட்ட தான் தொடர்ந்து நான் லக்ஹாண்டோடு இன்றைய தினம் இணைந்திருக்கிறேன். මම මගේ නම ගම කිව්වා. ඉතින් මේ ලක්හඬ ගැන මම කිව්වා. ලක්හඬ කියන්නේ අපේ වසන්ත චැනල් එකේ සහෝදර නාලිකාවක්. ඒ නිසා Facebook හරහා මම දැනගත්තා මේ ප්‍රෝග්‍රෑම් එක යනවා කියලා. ටග් ගාලා ඇප්ලයි කරා, WhatsApp කරා මේ මගේ අයියට දැම්මේ. වොයිස් එකක් දාන්න කියලා, සින්දුවක් කියලා දාන්න මල්ලි කියලා මගේ මෙසේජ් එකක් දාලා. ඉතින් සින්දුව දාලා විනාඩි 5ක්වත් ගියන කෝල් එකක් ගත්තා.
3: ඉන්න කියලා කිව්වා.
2: ඉන්න කියලා කිව්වා.
3: පාන්දර කියලා දාන්න.
2: පාන්දරෙන් හතරට ආවේ.
3: හතරට ආවේ. පාඩු නැහැ හරියට කිව්වොත්. නේද?
2: අනිවාර්යෙන්.
3: අනිවාර්යෙන්. හරි. එහෙනම්
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 35708 න් තරඟ කරන්න මස්කෙලිය සිට පැමිණි සත්‍යමූර්ති සත්‍යට.

0: සත්‍යමූර්ති සත්‍යය. දමිල සහෝදරයෙක් සිංහල ගීතයක් මේ වගේ රහට ගායනා කරනවා ගැන අපි හරි සන්තෝසයි. මෙච්චරම.
1: අනිවාර්යයෙන්ම මොකක් හරි අභියෝගයක් දෙන්නද ඔය කතාව කියන්න හේතු උනේ සුරේ?
0: නෑ, අපි බලමු විනිශ්චය මල්ලිය මොකද හිතන්නේ කියලා මේ කාරණාව ගැන. ලෙසිල් මහත්මයා.
2: සත්‍යමූර්ති හොඳටම ගායනා කළා. ඇත්තටම තැන්ක් යූ. හොඳට භාෂාව ග්‍රහණය කරගෙන තියෙනවා. අපි කියන ග්‍රාස්ප් කරගන්නවා කියලා හොඳටම ග්‍රාස්ප් කරගෙන තියෙනවා. මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. මං ආසින්ද කාදල් රෝජාවයි පොඩ්ඩක් කියලා පෙන්නනවා.
3: අභියෝගය බාර ගන්න.
0: ඒ අභියෝගය විතරක් නෙමෙයි, ඒකත් මේ එතකොට රෙසිල් එකත් මේ තරංගෙම කොටසක්ද?
2: තරංගෙම කොටසක් වෙන්නත් පුළුවන්. මේක නම් රික්වෙස්ට් එකක් ඇත්තටම.

0: ආදරි ඉතාම ලස්සනයි.
1: මත් ගොඩක් ආදරි.
0: ඔව්. එහෙමනේ තියෙන්න ඕනනේ.
1: අනිවාර්යයෙන්.
0: ඔව්. මේ පිටිෂ් මල්ලේ අපේ ප්‍රසල් සහෝදරයා ලබා දුන්නු ඒ අභියෝගය ඒ විදිහටම ජයගත්තා. එතකොට දිලීප මහත්තයා මොකද හිතන්නේ මේ ගායනය ගැන?
2: සත්‍යවෘත්ති ඇත්තරම මේ මං හරි ආසයි අර වෙන කෙනෙක්ගේ භාෂාවකින් සිංහල කියවෙනකොට ඒ එන ක්‍රිස්පි සවුන්ඩ් එකේ ඒ සමහර ප්‍රොනන්සේෂන් එක ඇත්තරම ලස්සනට ගායනා වුණා. ෆස්ට් වර්ස් එකට වඩා සෙකන්ඩ් වර්ස් එක ටිකක් කන්ෆිඩන්ට් වැඩි වුණා කියලා මං හිතනවා. ඒ කියන්නේ ඒක හොඳ දෙයක්. ෆස්ට් වර්ස් එකේ අර පොඩ්ඩක් පුඩි චකිතයක් තියෙන ඇති කියලා මට හිතුණා. තැන් දෙකක තුනක පොඩි පිචින් එහෙම යන්න බැලුවා. වායක අල්ලගත්ත ග්‍රහණය කරගත්ත මේ මං සුබ පතනවා ඉස්සරහටයි කියලා මං හිතනවා. අනිවාර්යෙන්ම වෙන දමල ගීතයක් හෝ ඉන්දි සින්දුවක් නෙක්ස්ට් රවුන්ඩ් එකට අපිට තේරෙනවා නම් ගායනා කරන්න තෝරගනි කියලා වෙනසකටත් එක්ක.
1: අනිවාර්යයෙන්ම.
0: එනගේ වෙනස්කම් එක්ක වා ඉදිරියට යන්න. අපි ඉන්නවා පිටපස්සෙන් වා තල්ලු කරන්න. නේද? ජයම වේවා.
1: ජය වේවා. ඔටෝ වේවා.
3: අපි ආදරෙන් සමුදින්නේ තරගාංක 35708 තර්ග වැදුණු මස්කෙලිය සිට පැමිණි සත්‍යමූර්ති සත්‍යට.
1: Thank you.
0: එනම් ජයම වේවා.
4: Lakhanda Golden Voice.
5: ජයග්‍රහණේ සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පසරු දෙකයි විනාඩි 20යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
4: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLV ධනරේ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: ලකන්ඩ රේඩියෝ ITN.

0: தசுக்க துணக்க அபிமானே நவ்ய ரேடியோ ரியலிட்டி மே லக்கண்ட கோல்டன் வாய்ஸ்.
1: රටට වග කියන රේඩියෝව රේඩියෝව හඳුන්වා දුන්නු අලුත්ම රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අපි තවත් තරඟ කර්ණයකට අවස්ථාව ලබා දෙන්න මේ සූදානමින් ඉන්නේ. මේ තරඟ අංක 35718.
2: කවුද මේ? කොහොමද අපි හඳුනගන්නේ?
3: මම අචිනි මලීෂා.
2: අචිනි මලීෂා, ලස්සන නමක්. අචිනි, මේ තරඟය ගැන කොහොමද විස්තර දැනගත්තේ?
3: ඇත්තටම මම දැනගත්තේ මගේ මියුසික් සර් තමයි මේක මට කිව්වේ. මේක දාන්න.
2: ඒ කියන්නේ ඔබ සංගීතය හදාරන කෙනෙක් කියන ඔය නොකියා කියන්නේ?
3: නෝ සර්.
2: ඔය විස්තර කියන්නකො අපිට කොහොමද
3: කියලා? මම ඇත්තටම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා ඉවරයි.
2: අහහ. දැන් පශ්චාත් අධ්‍යයනයේ ඉන්නේ. එහෙමද?
3: තාම මේ ගැන හිතනවා සර්.
2: හරි. දැන් එතකොට අප මේ වැඩසටහන පිළිබඳ තොරතුරු කොහෙන්ද වම්මුනේ? චුට්ටක් මෙහාට නෝඩ හම්බ වෙනවා. බොරලස්ගම බොරලස්ගමේ මුල් කාලේ පදිංචිලා හිටියා එච් එම් ජයවර්ධනයි මාලනී පුලස්සිංහලයි කියලා යුවල. ඊට පස්සේ දෙන්නායි කොටික අවතර පදිච්චිරෙනවා තමයි. නමුත් ඉස්සර හිටියේ එහෙයි. එතකොට මාලනී බුලස්සිංහල ගායනා කරන ගීතයක් තමයි ඔබ තෝරගත්තේ.
3: ඔව්.
2: මේ ගීතය තෝරගැනීමේ විශේෂ හේතුවක් තියෙනවද?
3: නෑ, එහෙම නෑ. මේ සිංදුවට ආසයි.
2: ඔය මායික්කලා අමනාප වී දබර කියන ගීතය ඔස්ටින් මුණසිංහ තමයි සංගීතය සපයන්නේ. ඔස්ටින් මුණසිංහ ඕක ඇත්තටම 70 දශකයේ වෙසක් නාට්‍යයකට හදපු තනුවක්. ඒ තනුව මොරටුවේ තමයි ප්‍රසංගයේ තිබිලා තියෙන්නේ. ඒ නාට්‍ය තිබිලා තියෙන්නේ. ඒකට ඒ කාලේ ඔය ඔබ ඉගෙනගත්ත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන තියෙනවා. නැත්නම් ඒ කාලේ හේවුඩ් එක කියලා කියන්නේ බී.එස්. මාලනී. එයා තමයි ඒ වෙසක් බැති ගීතේ ගායනා කරන්න එක්කන් ගිහිල්ලා තියෙන ඔස්ටින් මුණසිංහ. ඉතින් ඒ හොඳට ගායනා කළා. පස්සේ කාලෙක මාලනී බුලස්සිංහලට මතක් කළා තියෙනවා මේ තනුව. අහවල් තනුවට ගීතයක් ගායනා කරන්න දෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ අනුව තමයි ඔස්ටින් මුණසිංහ හම්බෙලා මේ තනුවට අලුත් පද ටිකක් එකතු කරලා අපිට බැරිද තව ගීතයක් ගායනා කරන්න සර් කියලා අහලා තියෙනවා. අන්න එහෙම තමයි ප්‍රේම කීර්ති මේකට පද ලියන්නේ. අහපෝ ඔස්ටින් මුණසිංහ සංගීතය සපයන්නේ, මාලනී බුලස්සිංහල ගායනා කරන්නේ. ඉස්සර වෙසක් ගීතය පස්සේ කාලෙක ලස්සන ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. වචන ටික වෙනස් වෙනවා.
1: ඒක හරි ලස්සන කතාවක්.
2: ඔව්, ඔයගේ කතා තියෙන ඕනතරම්. එහෙනම් කතාව හරි. දැන් ඉතින් කතාවට ගලපන්න ඔයා ගායනා කරන්න.
3: ඔව්.
2: එහෙම නැත්නම් හරි නෑනේ නේ?
3: ඒක තමයි.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ අංක 35718 තරඟ වදින්න අත්තිඩියේ සිට පැමිණි අචිනි මලීෂාට.

0: ආයිකල අමනාප වීත් අපර නේද? ඔව්. ඔකද හිතන්නේ?
1: මම හිතනවා මං උන්ට ගායනා කරන්න නැති කියලා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු ගම සිද්ධ වුණා.
0: පොඩි පොඩි අඩුපාඩු ගම් කාටින්දනේ සිද්ධන වෙන්නේ? ඒව එච්චර හිතන්න එපා. ඈ හැමදේම බත් මුට්ටියේ ඉදෙනකන් විතරයිනේ. සාමී එහෙම තමයි ගෙදර කිල්ල ගියන්නේ.
2: ගෙදර කරන්න ඕකුණා තේචරයි වැරදි නැත්.
0: හරි රසිල් මාත්‍යා දැන් කියන්නකෝ.
3: අචිනිය ඔව් ලස්සනටම ගායනා කළා. පැහැදිලි කටහඬක් ලස්සනයි. ඇයි මොකද උනේ? බය වුණාද?
0: ඒ කියන්නේ මොකක් හරි වැරද්දක් වුණාද?
3: මෙලඩියක පොඩ්ඩක්.
1: ඔව් පොඩ්ඩක්.
3: නෑ හොඳයි. ඉතින් සුළු අඩුපාඩුවක් කමන්නේ මේ හොඳ කටහඬක් හොඳ හැකියාවක් හොඳට ඉම්ප්‍රූව් කරන්න පුළුවන් හැකියාව බලමු අපි සුරට.
4: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
5: මම හිතනවා මේක සුරේ ඇත්තටම මේ අනිත් අය අහන් ඉන්න අයටත් ඊළඟ වටේට යන්න ඉන්න අයටත් හොඳ දෙයක් කියලා. මොකද මේ අපි හැමතිස්සම කියන ප්‍රෙපරේෂන් එක මාර වැදගත් කියලා. ඒ වෙලාවේ ලයිව් සින්ක් කරන වෙලාවේ අපිට ඒ කන්සන්ට්‍රේෂන් එක තියාගන්න එක හරිම වැදගත්. ඒවා වෙන දෙයක් හිතුව ගමන් අපි දන්නේ නැහැ මෙලඩි එක වෙන්න පුළුවන්, සින්ක් කරන පටන් ගන්න තැන වෙන්න පුළුවන්, ලිරික්ස් වෙන්න පුළුවන්, කොහෙන් මොනවා අමතක වෙනවද, කොහොම මිස්ටේක් එකක් වෙනවද කියලා හිතාගන්න බෑ. ඉතින් අපි අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන විදිහට මේ ඒ පණිවිඩය ඒ විදිහට දීලා අචිනී ඇත්තම ගායනේ ඉතාලම හොඳ තත්ත්වයක තිබ්බා. ඉතින් ඒකින්ද ඔයාගේ වේරියේෂන්ස්, ඒ වුන් වේරියේෂන්ස් ඔයා ගත්ත විදිහ, එන් කරපු විදිහ, බ්‍රීතින් කන්ට්‍රෝල් ඒ ඔක්කොම හොඳයි. හරිම තැන ඔක්කොම තිබ්බා. අපි බලමු කොහොමද ඉස්සරහට යන්නේ කියලා.
1: Thank you sir.
2: කොළලියක් තියෙනවා. ඉතින් පේන තෙක් මානේ තියෙනවා.
0: අපි බලමු ඉතින් නේද කොහොමද කියලා. අංක 35718 න් තරගයට එකතු වුණු සංගීතයම ජීවිතේ කරගත්ත ශිල්පිනියන්නේ. ඒකට පොඩ්ඩක් අපි දෙන්න ඕන අවස්ථාව.
2: දවසක මුණ ගැහම එනං ආයමත්.
0: අපිට ඕන ඕන විදියට මේක දෙන්නත් බෑ. ඉතින් සිකුරාදට ඔයා අහගෙන ඉන්න ලක්කඬ පිනිච්චි මල්ලේ අවසන් තීරණය අපි සිකුරාදට දැනුම් දෙනවා. ඒකෝට ඒ විතරක් නෙමෙයි අපේ Facebook පිටුවේ ඉස්සරහට ඔයගොල්ලන්ගේ රූපත් එක්කම සඳහන් වෙලා තියෙනවා කවුද මේ වටේට තීරුණේ කියලා. ඉතින් ඒකත් ටිකක් බලන්න. මොකද ඒ ජනප්‍රියත්වයත් වැදගත් වෙනවා. ඉස්සරහට මේකට පොඩි SMS පාට් එකකුත් එකතු වෙනවා.
2: ඒක නිසා යාළුවන් අතර මේ තමන්ගේ අර කියන්නේ තමන්ව ජනප්‍රිය කර ගැනීම ඔයාගේ වැඩක් වෙනවා. ඉස්සරහට
1: හරි
2: හරි අපි සමුදෙනවා ආදරෙන් මේ තරගංක 35718 න් තරග කළේ අචිනි මලේෂියා.

නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: යන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරටට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, enterprise මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 01212 381 381.
3: ලකන්ඩ රේඩියෝ ITN.

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: හවස එකේ ඉඳන් හතර වෙනකන් ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබට අහන්න ලැබෙන්නේ සතියේ දිනවල සඳුදා සහ බදාදා දිනයන්හිදී. ඔබට පුළුවන්කමක් ලැබෙනවා ගෝල්ඩන් වොයිස් අපේ තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් රස විඳින්න. ඒ වගේම ඒ සතියේම සිකුරාදාට කවුද මේ තරඟ වටෙන් ඉදිරියට ගමන් කරන්නේ, කවුද ජයග්‍රහණය කරන්නේ, කවුද මේ ගමන් මග අතරමඟදී නතර කරලා යන්නේ, මේ දේවල් දැනගන්නත් සිකුරාදාට ඔබට අවස්ථාවක් තියෙනවා. මේ වෙනකොට තරඟකරුවන් කිහිප දෙනෙක් අද දවසේදීත් තරඟයට සම්බන්ධ වුණා. අපි තවත් තරඟකරුවෙක්ට අවස්ථාව ලබා දෙන්න සූදානම්ින් ඉන්නේ. මේ තරඟ අංක 6971.
2: 6971 කින් තරඟ කරන්නේ නුවරකොල්ලේ.
1: කවුද ඒ?
3: මම යෝෂිත ප්‍රනාන්දු.
2: අර දැන් පහුගේ වැඩසටහන්වල ඔයාලට මතකද අපිට හම්බුණා මේ WhatsApp group එක?
1: එක එක්කෙනා දන්නේ නැහැ, හැබැයි Facebook එකකින් සම්බන්ධලා WhatsApp group එකක් හදාගෙන පුදුමාකාර විදියට සොරේ ඒගොල්ලෝ එකිනෙකාට උදව් කරගන්නවා.
2: ඔය මේ යෝෂිත WhatsApp group විතරක් නෙමෙයි, මේ මම අහලා තියෙනවා මේ TikTok live යන set එකක් එහෙම ලෝකෙ පුරාම ඉන්නවා කියලා. ඒ වගේ ඒවට සම්බන්ධ වෙලා නැද්ද?
3: ඒවට නම් සම්බන්ධ නැහැ, TikTok එකට සම්බන්ධ වෙලා නැහැ. ආ Facebook එකේ නම් ඉතින් live සින්දුවක් කියලා එහෙම ඉතින්
2: දැන් එක එක්කෙනා එහෙම සින්දු කිව්වම ඒ වගේ අඩුපාඩුත් කතා කරනවද?
3: ඔව්, අපේ group එකේ කට්ටිය දැන් සින්දුවක් කරලා දාගෙන group එකට. ඒකයි ඒකේ අඩුපාඩු තියෙන ඒවා.
2: ඔව්, කරන්න විලාමක් කොහමද වාගන්නේ වා වගේ රැකියාව කරන ඉඳලා වෙන කෙනෙක්.
3: සාමාන්‍යයෙන් ඉතින් ඕෆ් ටයිම් එක මම වැඩ කරන තැන 5:00 6:00 දිගදර එනවා. කොහොමද සාමාන්‍යයෙන් රැ 9:10 වගේ වෙන එක?
2: සින්දුම තමයි.
3: සින්දුම තමයි.
2: ජීවිතේ තනිකඩද?
3: නෑ, මරිකල්ල
2: ඉන්නේ. මෙරින් දැන් මොකද කියන්නේ තුමනි?
3: එයා ප්‍රශ්නයක් නැහැ ඉතින්.
2: මට උදව් කරන්න. ගායනා කරන්න එනවා.
3: එයා නම් ගායනා කරන්නේ
1: නැහැ. අහගෙන ඉන්න එකම මද.
3: අහගෙන ඉන්න.
1: බාධා කරන්න නැතුව.
3: අහගෙන.
2: ඔව්. ඒකේ ಗುಣ දොස් කියනවා.
3: ඔව්. එයාත් මියුසික් කරපු
2: කෙනෙක් නෑ කියලාත් එහෙම කියනවද නෑ?
3: නෑ කියන්නේ ඉතින් බැලන්ස් එකේ කරගමු කියලා කිව්වා.
2: එච්චරයි වෙන්න ඕනේ. හරි. මොකක්ද දැන් තොරගෙන ගීතේ?
3: සම්මන් ඉන්දිකගේ ජීවිතයේ සිහිනකේ.
2: අසන ගීතයක් නේද? මෑත කාලීන අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයක්. දැන් මේ ගීතේ තොරගෙන විශේෂයක් තියෙනවද?
3: මම දන්න කාලේ ඉඳන් මං ආස ගායකයෙක් කි. ආසයක සින්දු අහනවා. මුගම් මයක සින්දු කියනවා මම.
2: ඒකනේ. නේද වෙනසාරක ශිල්පියෙක්. මොකද නැත්තම් සමන්ින්දික ගීතයක් තෝරාගෙන මේ වගේ තරගකට ඇතුළු වෙන්නේ නැහෙනි. හරි. එහෙනම් පවතිවා කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙන්නේ අංක 6971 දරන අංකයෙන් තරඟ වදින මහනුවර සිට පැමිණි යෝෂිත ප්‍රනාන්දු.

0: හොඳයියේ යෝෂිතක ගායනය ලක්කඩ ගොල්ඩන් වොයිස් සමගින් එකතු වනේ.
1: දැන් මොකද යෝෂිතට හිතෙන්නේ ගීත ගායනා කිරීමෙන් පස්ස දැන හැකිීමක
0: වත්සප් ගූප් ගෝගේ මේක
2: වෙනමත්දකිමත් මේක ගැනෙ ෆේස්බුක් එක ලයිව් සිංහරට ගෙදර නිගන් සිංහරට මෙහෙම සිංහල නෑ ඇති. පොඩි බයක් තිබ්බ හිතේ එවනාට ටිකක් දුර ඇති පොඩ්ඩක් නැති වුණ බයි
1: කඳකුත්තාවද නෑ.
0: දැන් යෝෂිතලගේ ගීත දැන් වට්සප් පේජ් එකේ ඇහුණට ඒවා ටච් කරලා අහන්න ඕනේ වනේ. මේකේ මොනේ මේ කරකවල අහන්න ඕනේ. 93.5 93.7 එක්කෙනෙකුට දෙන්නෙකුට සීමා වෙන්නේ නැහැ. ලංකාවෙම අල්ලලා ගියොත් අල්ලලා ගියාම තමයි ඉතින් ඈ. අවු මුල්ලක් නැර හැමතරම ඇහෙනවා. හරි. යෝෂිත මොකද ගීතේ ගායනා කිරීම ගැන වාගේ තක්සේරුව?
2: බලමු.
1: අට ගියතර වෙන්නේ නැහැ.
0: ඉතින් කෙලින්ම පෙරලා මේක දුන්නා බෝලේ කාටද?
1: විනිශ්චය මණ්ඩලය.
2: මට කෙනෙක් මියුසික් ගැන දැනුමක් ලොකුවට නැහැ. නමුත් ආසයි වංසින් කරන්න. ආසයි දවසක ලංකාවම දන්න කෙනෙක් වෙන්න.
0: අපේ බලාපොරොත්තුවත් යෝෂිත එහෙම ආසාවක් හිතේ තියෙන බලාපොරොත්තුවක් දල්වන්න අමාරුවෙන් පීනන මිනිස්සුන්ව කොහොම හරි ගොඩ දාන්න. ඈ ඒකට බලමු විනිශ්චය මණ්ඩලෙන් දෙන සහයෝගය මොකක්ද කියලා. අපේ විචාරද දිලීප ලියන ගේසිරිනෝ, ඒ වගේම අපේ සංගීත නිපුන් රසිල් වණිකසේකර සිටිනෝ. මේ දෙන්නගේ විනිශ්චය තමයි මේ හැම එකකටම තීරණය වෙන්නේ. තීරකයෝ හරි බලවා.
1: විශාල් දිලීප ලියනගේ මොකද කියන්නේ කියලා යෝෂිත ලැස්සිනි බල මොකද කියන්නේ කියලා.
3: යෝෂිත හොඳින් ගීතේ ගායනා කරා. දැන් අපි මේ කියන්න ඕනේ ඇත්තම අර කලින් කිව්වා වගේ හොඳින් ගීතේ ගායනා කරනවා කිය කී අපි හැමතිස්සෙම කියනවා. ඇත්තම කතන්දරය ඇවිල්ලා හොඳින් ගීතේ ගායනා කරන ඕකොල්ලෝ. මොකද පිච් අවුට් කියන කෙනෙක් මට ඇත්තටම එහෙම ටෝටලි පිච් අවුට් කියන කෙනෙක් සුරේ මං එහෙම දැක්කේ නෑ මේ තරඟේ පුරාම.
0: එහෙම
3: හම්බුනේ නෑ අපිට. ඉතින් ඒකින්ද හොඳටම ගායනා කරනවා. ඉදිරියට යනකොට ඔයගලන්ට ඉම්ප්‍රූව් කරගන්න දෙන දේවල් ටික තමයි අපි පින් පොයින්ට් කරලා කියන්නේ. මොකද මං හිතනවා මේ කම්පිටිෂන් එක නැති වුණත් කවදා හරි ඔයගලගේ ජීවිතේ ඉදිරියට යද්දි විශේෂයෙන් දැන් ඔයගලගේ ওই කල්ට් එක ඇතුලේ, කියන්නේ අපි කියනවා Facebook එක WhatsApp එක ඒක ඇතුලේ ඔයගොල්ලෝ එකතු කරගෙන මේ යන ඒ ගමන අපි දන්නේ නැහැ කොහෙන් කෙලවර වෙනවද කියලා. එතකොට මං හිතනවා රෙසිල් සහ මම අපි සාධාරණීකරණය කරන්න ඕනි ඔයගොල්ලන්ගේ ඉදිරියට යන ගමනේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා. ඒව ටික හදාගත්තොත් අපිට යන තැන හිතාගන්න බෑ. ඒකින්ද ඒක කවදා හරි යන තැනට හොඳ ගමනක් එකතු වෙයි කියලා. ඉතින් ඒකත් කියන අතරේ මං කියනවා යෝෂිතට අපේ මේ සින්දුව ගත්තොත් හයි පිච් achieve කරන තැන්වල පොඩ්ඩක් අඩුපාඩුවක් තිබ්බා පොඩි පිචින් වල. මං හිතනවා ඒක දෙවෙනි පාර හරි ගියා සෙකන්ඩ් වර්ස් එකේදී. මං හිතනවා පළවෙනි පාරේ ඒක වෙන්න හේතුව ආට පොඩි තැතිගැන්මක් තියෙන්නේ නැති. ඒකවත් පිළිගත්ත ඉස්සෙල්ලා. ඉතින් ඒ ටික පොඩ්ඩක් අපිට හදාගෙන යන්න පුළුවන් නම් හොඳයි. සහ මම පොඩ්ඩක් එකතු කරනවා චාමි මේකට මෙහෙම දෙයක්. ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා කිව්වා WhatsApp group එක හරහා Facebook එක හරහා ඒකොල්ලෝ personally ඒකොල්ලන්ගේ පොඩි ගමනක් හදාගෙන යනවායි කියලා. මෙන්න මේක තමයි වෙන්න ඕනි. අපිට නූතන ටෙක්නොලොජි එකත් එකතු කරගෙන ඕගොල්ලන්ගේ පර්සනල් achievements කට්ටියක් එක්ක එකතු වෙලා ඒ එක එක්කෙනාගේ තියෙන help එකත් එකතු කරගෙන යන ගමන තමයි මේකට වැදගත් වෙන්නේ. ඒකට අපෙන් ඕගොල්ලන්ට යම්කිසි අස්වැසුමක් එනවා නම් ඒක තමයි මේ අපිට වෙන්න පුළුවන් හොඳම දේ කියලා මම හිතනවා.
0: ඔව්.
2: Thank you sir.
0: ඉතින් ලොබිය අදහසත් අපි කෙටින් ඉදිරිපත් කරමු.
4: යෝෂිත මෙහෙමයි, දැන් මං හිතන්නේ ඔයාගේ කටහඬ ගැලපෙන සින්දුවක්ව තෝරගෙන තියෙනවා. සින්දු ලස්සනයි ඇත්තටම. ඒත් සින්දු ගානා කරනකොට ඔයාගේ අර අර දිලිප කිව්වාගේ හයි පිච් ඇති පොඩ්ඩක් යන්තම් මට යන ක්‍රැක් වෙන ගතියක් වොයිස් එකේ. සහ දැන් මට හිතනවා ඔයාට ඔට වැඩි ඔයා වර්සටයිල් කියලා. ඔයාට ඔටඩි රාගශ්‍රිත ගීත තව වෙස්ටර්න් ක්ලාසිකල් සින්දු ගානා කරන්න පුළුවන් කියලා මට හිතනවා. ඉතින් අපි ඊළඟ වටේට ගියොත් අපි ඒ ගීත පොඩ්ඩක් තව පොඩ්ඩක් සංකීර්ණ ගීතයක් තෝරගමු. වගේ හැකියාවන පෙන්නන්න සුභතන.
2: Thank you sir.
0: හොඳයි යෝෂිත, එහෙනම් සිකුරාදා වෙනකන් බලාගෙන ඉන්න, රේඩියෝ ගහන්න, අහලා ලක්කණෙන් වාගේ තීරණය කොහොමද කියන එක තේරුම් ගන්න. අපි යලි හමු වෙමු කියන තමයි බලාපොරොත්තු.
2: ඒ බලාපොරොත්තු මට
0: ජය. වාට ජය.
1: ඒ තරඟංක 6971 න් තරඟ වැදුණු නූර සිට පැමිණි යෝෂිත කුමාරගේ
5: ලක්කඩ Golden Voice.
0: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ Golden Voice සමගින් විරාමයෙන් පසු යලි හමුයි.

0: ITN.
1: Dekya Sureki Mumakatota. Clean Sri Lanka වැඩසටහනේ යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Dekya මීළඟ වැඩසටහන.
2: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව.
3: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය Dekya සුරේකිමු මගතොට.
4: වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාතුල මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211-400
0: ලකන්ද රේඩියෝ ITN.

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලකන ගෝල්ඩන් වොයිස් සති දිනවල සඳුදා බදාදා ඔබ අහගෙන ඉන්න අතරතුරේදී අපි සූදානම් වෙන්නේ මේ වෙලාවේදී තරගංක 35,717 තරඟ කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
2: අයිබෝන්.
3: අයිබෝන්. උගුරේ මොකද? පැටලිලා තියෙනවද?
2: ටිකක්
3: තියෙනවා. මේ වගේ තරගයට එනකොට කොහොමද පැටලෙනවා තමයි. එච්චර හිතන්න එපා. ඒකනේ. හරි. මේ මට කියන්නකෝ නම.
2: නදීකා ප්‍රියදර්ශනී.
3: නදීකා ප්‍රියදර්ශනී කොහිනන්ද ආවේ?
2: ගම්පහ බෙම්මුල්ලේ.
3: ගම්පහ බෙම්මුල්ලේ සිට පැමිණි නදීකා ප්‍රියදර්ශනී අපි එහෙම පිළිගනිමු. නදීකා මොනවද කරන්නේ?
2: දැනටනම් මුකුත් කරන්නේ මියුසික් වැඩ තමයි කරගෙන ඉන්නේ.
3: කියන්නේ මියුසික් ඉගෙන ගන්නවද නැත්නම් මියුසික් හදාලා ඉවරද? පන්ති පවත්වනවද? මොකක්ද කරන්නේ?
2: ඉගෙනගෙන ඉලෙවල් වෙන්න කම විශයක් ඉදිරියට කරා. ඊට පස්සේ දැන් ওই ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වෙනවා. මියුසිකල් ෂෝ වලටත් යනවා. ආරාධනාවම මගේම ගීතයක් කරලා තියෙනවා.
3: කොච්චර හොඳයිද නේද? හරි. දැන් මේ නදීකනේ.
2: ඔව්.
3: නදීකා දැන් අද මේ තරගයට සහභාගී වෙන්න වටපිටාව හොයාගත්තේ කොහොමද?
2: Facebook එකෙන් තමයි මේ දැක්කේ. ලක්හඬ මේ රේඩියෝෙන් දාලා තිනවා. ඊට පස්සේ ඇප්ලයි කරා. ඊට පස්සේ අර කටහඬ පරීක්ෂණ එවන්න කියලා තිබ්බා. ඊට පස්සේ තමයි ඉතින් සිලෙක්ට් වෙලා.
3: ඔයගෙන තේරුණා දැන් මෙතෙන් ආවා. හැබැයි ඉතින් මින් ඉස්සරහට Facebook එක විතරක් හරියන්නේ නැහැ. ලක්හඬත් අහලා මේ වැඩසටහනට කන දීගෙන ඉන්න වෙනවා. කවුරු දිනනවද කවුරු පරදිනවද Tamanට Tamanගේ තත්ත්වය කොහොමද කියලා තක්සේරු කරගන්න. හරි. හරි දැන් කාගේ ගීතයක් තෝරගන්න?
2: දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතය.
3: නදීකා ප්‍රියදර්ශනී දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතයක් ගායනා කරන්නයි සූදානම් වෙන්නේ. මොකක්ද ගීතේ?
2: රාත්‍රියේ වී නිහඬව නිසලව ඉන්න.
3: හරි අපේ හරි දුක හිතෙන ගීතයක් නේ. එයි මේ.
2: එහෙම නැත් එතුමේ ගීත වලට මම ගොඩක් කැමතියි. හිතනවා ඉතින් මට ඒක.
3: හරි. එන හැංගිම් දරවන්න ගායනා කරන්න. සුනිල් ආර්ගමගේ රචනා කරපු ගීතයක්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු ගීතයක්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරපු ගීයක්. ඉතින් දැන් ගායනා කරන්නේ ප්‍රියදර්ශනීම තමයි. හැබැයි නම පොඩ්ඩක් වෙනස්. අංක 35,717 තරම් කරන
1: නදීකා ප්‍රියදර්ශනී.

0: තරග අංක 35,718 තමන්ගේ ගීත ගායනය ඉදිරිපත් කළා. මොකද හිතන්නේ?
1: සතුටුයි. ගීතයට උපරිම සාදරණයක් කරා කියලා හිතනවා.
2: හිතනවා. ප්‍රියදර්ශනීගේ ගීතයට ප්‍රියදර්ශනීගේ සාධාරණය කොයි වගේද කියලා විනිශ්චය මණ්ඩලය තමයි තක්සේරු කරන්නේ. අපේ සංගීත නිපුන් රිසිල් වණිකසේකර මහත්තයා ඉන්නවා.
3: නදීක මට හිතෙන්නේ ඔයගේ රේන්ජ් එක වැඩි. ඔය තව උඩට යන්න පුළුවන්. තව හයි නෝට්ස් වලට යන්න පුළුවන්. ඉතින් song selection එක අපි දෙන්නටට ගියොත් ඊළඟටට ගියොත් high pitch තව reach කරන්න පුළුවන් සින්දුවක් අපි තෝරගමු. සහ තව පොඩ්ඩක් confidence හදාගෙන කියවනම් හොඳයි.
2: සුති
0: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: කියන තියෙන්නේ ඇත්තටම මේකටම සම්බන්ධ කරලා low notes වල පොඩි ෂේකි ගතියක් එනවා. මං හිතන්නේ ඔයා ඒක කියන්න ආයසයක් දරන ඉඳ වෙන්නේ නැති. මොකද high එක ඔයා නිකම්ම automatically pitch වෙනවා. ඉතින් ඒකින්ද මේ සින්දුවම එක්ක pitch දෙයක් විතර තව පොඩ්ඩක් උඩ දාලා කිව්වනම් හරි, නැත්නම් අපි සින්දු selection එක පොඩ්ඩක් හරියට බැලුවනම් හරි. මේ මං හිතනවා ඉදිරි වටේට සුබපතනවා. මේ try එකක් දෙන්න හොඳ විදියක් හදාගන්න. මොකද මේ දැන් competition එක එන්න තරංකාරී වෙනවා. ඒකින්ද ඔයා බලන්න ඕනේ අවම මිස්ටේක්ස් තියාගෙන මේ තරඟයට කොහොමද ඉදිරියට සහභාගි වෙන්නේ.
2: හරි. දැන් වාර මොකද තියෙන්නේ?
1: කියපු ඉතින් අඩුපාඩු හදාගෙන ඉස්සරහට තරඟ කරන්න
2: සිලෙක්ට් වුණොත් හරි. සිලෙක්ට් වුණොත් නේද? ඉතින් ඒකට කරන්න ඕනේ එක දෙයයිනේ. මේ වැඩසටහන් මාලාව පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඊළඟට හැම සිකුරාදාකම තමන්ගේ ගීත ගියොත් ඉරිසල්ලා සද්දහු බදාද සිකුරාදට මොකද උනේ කියන එක කියනවනේ. එතකොට සිකුරාදා මිනිස්සු ඔබ අහගෙන ඉන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් ඒක තෝරගන්න. එතනින් ඔබට සතුටක් දැනෙවි ඔබ තේරිලා තියෙනවනම් එහෙම වුණොත් අපි ගමනක් යන්නේ නේද? ලක්කන গোল্ডන් වොයිස් තියෙන්නේ ඕගොල්ලෝ වගේ අයට.
0: අපි සමු දෙන්නේ තරඟ අංක 35,717 න් තරඟ වැදුණු ගම්පහ සිට පැමිණි නදී කාපිය දර්ශනීට.
5: ලක්කන গোল্ডන් වොයිස්
6: අඳුනා ගනිමු මීළඟ තරඟකරුවන් මේ පිරාමීඩු පසු මේ ලක්කන ගෝල්ඩන් වොයිස්.

0: ලකන රේඩියෝ ITN
1: වෙලාව 5:03යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට තන

0: ලක්කන ප්‍රවෘති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩවි ධාරණ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉවත් වෙන.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ජලනල පද්ධතියක් කඩා විනාශ කර දැමු තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. භගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයට සහ කැම්පියන් බතුයායේ පහළ කොටසට පානීය ජලය සපයන ප්‍රධාන ජලනල පද්ධතියේ ස්ථාන කිහිපයකින් හානිකර ඔවුන් විසින් මෙසේ විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජල පද්ධතිය මගින් කැම්පියන් නගරේ වෙළෙන්සල් වෙත සහ වතුයායේ පහළ කොටසේ පිහිටි නිවාස රැසකටද ජලය සැපයනවා. ඒ විනාශ කිරීම සම්බන්ධයෙන් නගරේ වෙළඳුන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළවයි භගවන්තලාව පොලිසිය අදාළ සැකකාර තරුණින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. විනාශ කර දමා තිබූ ජලනල කොටස් කිහිපයක්ද පොලිස් බහරයට ගෙන්වා සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ලවූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් දස දෙනෙකු තුවාල් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන බලධාරීන් පවසන්නේ කිව් අගනුවරට බටහිරින් පිහිටි බොස්වනිකා ප්‍රදේශයේ වෙළෙන්සලකට ප්‍රහාර එල්ල වී ඇති බවයි. ගොඩනැගිලි සහ වාහන කිහිපයකටද ඉන්හානි සිදුව තිබෙනවා. මේ අතර කිව් නගරට එල්ලූ තව ඩ්‍රෝන ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල් ලබා ඇති අතර තුවාල් ලැබුවන් අතර කුඩා ළමයෙකුදු සිටින බවයි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ. නගරේ මහල් නිවාස ගොඩනැගිලි ලදරු පාසලක් සහ ක්‍රීඩා පිටියක් ආසන්න ප්‍රදේශවලටද ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්වරු හතරට.
6: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොයිම මතක් කිරීම සුරකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිටෙන්න.
0: ලකන්ඩ Radio ITN.

0: දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: හවස එකපහු වෙලා පැය කිහිපයක් ගත වෙමින් තියෙනවා. හවස හතරට කලින් ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරණකරුවන්ට අපි අවස්ථාව ලබා දෙන්න ඕනේ. මොකද සඳුදා සහ බදාදා කියන දිනවල තරණකරුවන් රසක් ඉන්නවා තමන්ගේ ගායනා දක්ෂතාව ඔබට අහන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ වගේම සිකුරාදා දිනේදී තමන්ට හිමි ස්ථානය කුමක්ද, තමන් තවදුරටත් මේ තරඟෙදී ඉදිරියට යනවද, එහෙම නැත්නම් තමන්ගේ හීනය පොඩ්ඩක් ආපස්සට ගන්න සිද්ධ වෙනවද, මේ කියන කරුණු කාරණා ගැන දැනගන්න හැමෝම පුල පුලා බලා සිටින මොහොතක්. අපි මේ වෙලාවේදී ලක්කඩ ගෝල්ඩන් වොයිස් තවත් තරඟකරුවෙක්ට අවස්ථාව ලබා දෙන සූදානම්. තරඟ අංක 912. අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම මොකද්ද?
2: මගේ නම යශෝදරා රාජගුරු.
3: යශෝදරා. එතකොට අර අපේ ගීත සාහිත්‍යෙත් වෙනවනේ යශෝදරා කියලා ගීත කීපයක් එහෙමනේ. ඊළඟට ගීත සාහිත්‍යයේ යසෝදරාවන් එන්නේ බුද්ධ චරිතය නිසානේ නේ. ඔය ලස්සන නමක් දීලා තියෙන කොහොම වුණත්.
2: ඔව් තැන්කියු.
3: ඒකනේ. හරි, මොනවද යසෝදරා කරන්නේ?
2: මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා.
3: මොන වගේ විෂය පතයක්ද කියලා ඇහුවොත් කොහොමද උත්තර
2: දෙන්නේ? නීතිය සම්බන්ධ.
3: නීතිය සම්බන්ධ. ආ, නීතිවේදිනිය. යසෝදරාලට නීතියට කටයුතු කරන්න පුළුවන් වෙයිද? හොරත සාක්ෂිය එයිද උඩට?
2: මම හිතනවා අවශ්‍ය විදියට කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා.
3: නීතියයි ගීතයයි කියන්නේ දෙකක්. කොහොමද ඒ දෙක ලං කරගන්නේ?
2: ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම සංගීතය හදාරනවා. විෂයක් විදියට ඕ ලෙවල් වලට වෙනකම්ම හදාරුවා. දැන් මේ වෙද්දි විශාරද හදාරමින් යනවා.
3: ගායනේද වාදනේද?
2: ගායනේ.
3: ගායනේ. දැන් එතකොට ඔළුවේ රජවෙච්ච ගායන ශිල්පීන් ඉන්නවද?
2: ඇත්තටම රතාවල්පල මහත්මිය, සුජාතාත්නායක මහත්මිය මම ආදරය කරන ගීත ගායන ශිල්පිනියන් දෙපළක්. ඒකල තමයි.
3: දැන් අද තරඟෙට ඉදිරිපත් වෙන්නේ කායි ගීතේද?
2: අද උරේෂා රවිහාරි මහත්මියගේ ගීතයකින්.
3: ඒ කියන්නේ අර හඬවල් වලට නව පරපුරෙන් අපිට ඉන්න හඬ.
2: ඔව්.
3: මොකද්ද ගීතේ?
2: ජලධාරාවේ.
3: ආහා, චිත්‍රපට පසුබිම් ගීතයක්.
2: ඔව්. කුස්සපබා චිත්‍රපට.
3: කුස්සපබා චිත්‍රපටයේ එකතු වෙච්ච ගීතය.
1: දැන් මේ ඔයගෙන් ඊළඟ හන්දේ ප්‍රශ්න තමයි ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරඟය ගැන කොහොමද දැනගන්නේ?
2: සමාජ මාධ්‍ය හරහා තමයි. මගේ අම්මා තමයි දැකලා මට කිව්වේ මෙහෙම තරඟයක් තියෙනවා ඉදිරිපත් වෙලා බලන්න කියලා.
3: හොඳයි, එහෙනම් ඔන්න ගායනා කරන්න අවස්ථාව. අපි ඇයට ආරාධනා කරමු.
1: මේ තරඟ අංක 912 න් තරඟ කරන්නේ යශෝදරා රාජගුරු.

0: යසෝදරා රාජගුරු නේද?
1: ඊතේ ගායනා කළා. ඉතින් මට නම් දැනෙන්න ගැවුරු.
2: සොඳුරේ සොඳුරේ කිව්වා මොකද ඉතින් තමන්ගේ ගායනය ගැන?
3: ෂට්ටක් බයක් තිබුණා. නමුත් හිතනවා හොඳට ගායනා කරන්න ඇති කියලා.
1: හොඳට ගායනා කරනවා කියලා හිතුවා. ඔව්. හරි. හිතක ශක්තියක් තියෙන්න බෑ නේද? එහෙම යනකොට. නැත්තම් කොහොමද තරග ඉදිරිපත් වෙන්නේ නේ? ජයග්‍රහණය කරන්නත් එපේ. මිනිස් මල්ලේ මොකද කියන්නේ?
2: ලොකු විශ්ලේෂණයක් ගියා වගේ තේරෙනා නේ සුරේ.
1: දෙන්න සතර කම්මන්ත්‍රයේ යෙදුනා.
2: බලමු ලැබෙන කමෙන්ට්ස් කොයි වගේද කියලා රසිල් මහත්මයා.
4: නෑ අපි කතා වුණේ දැන් යශෝදරාගේ ගායනේ හොඳයි අතරම. වේරියේෂන්ස් වලදී සමහරව දැන් ඒක ළඟ යන නෝට්ස් තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා කියනවා. තව ස්වර අභ්‍යාසය යෙදුනා නම් තව හොඳයි.
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
5: මට හිතෙනවා රෙසිල් අපි සර්ව පල්ටාස් වලට පොඩ්ඩක් මූලිකත්වයේ දුන්න නම් හොඳයි කියලා වොයිස් එක. මොකද මේ වොයිස් එක හොඳයි. අර ළඟ ළඟ සෙපරේෂන්ස් තමයි අපිට පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. හොඳ වොයිස් එකක් තියෙනවා ඇත්තටම. අපිට කියන්න එහෙම ලොකු දෙයක් නැහැ. මේ අර ඔයාගේ ඔවුන් වේරියේෂන්ස් ටික ඒ දාපු ටික හොඳයි. ඒක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ. ඒක අර උගුරෙන් ආ මේ සෙපරේට් කරන හැටි. ඒකට අර ස්වර පල්ටාස් වගේ පොඩ්ඩක් පුරුදු වෙන්න පුළුවන් නම් ගුරු රෙක් යටතේ හරි නැත්නම් ඔයාට ඒක දැනුම තියෙනවා නම් එහෙම තනියෙන් ප්‍රැක්ටිස් කරගන්නත් පුළුවන්. හැබැයි ප්‍රැක්ටිස් කරන්න වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඔයා ඔයින් වේරියේෂන්ස් යනවා නම් මේ ඒ විදිහට වැඩේ කරගන්න පුළුවන්.
3: Thank you.
1: ඒක අනාගතේ වෙනුවෙන් වාක්‍ය. ඒවත් හිතේ තියාගෙන එහෙනම් නීතියයි ගීතියයි කියලා අපි ගීතයට වැඩි තැනක් දෙමු ඉස්සරහට.
3: අනිවාර්යෙන්.
2: අපි සමු දෙන්නේ යශෝදරා රාජගුරුට.
6: Golden Voice.
0: හඳුනා ගනිමු ඊළඟ තරඟකරු. මේ විරාමයෙන් පසු මේ ලක්කඳ Golden Voice.

0: Radio ITN.
1: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 1 11 ශනි ගැමතුම් 19,600.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: පසර තුනයි වෙනඩි 16යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
7: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ප්‍රයිවට්.

0: දෑවට ගිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.

0: නම්වේ රේඩියෝ රීලිගිය ලක්කඩ කෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ සරාභිෂයකේ දශක තුනක අවිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ වෙලාව අහගෙන ඉන්නේ. තවත් තරඟ කරුවෙක්ට අපි අවස්ථාව ලබා දෙන්න සෝදානම් හවස එකේ ඉඳන් හතර වෙනකන් අහන් ඉන්න පුළුවන් දිගටම. හැබැයි මේ වෙලාව අපි අවස්ථාව ලබා දෙන්න හදන්නේ සොරේ අංක 35567 තරඟ කරුට.
2: ජාමේ එන කැම්මෙන් තමයි ඉතින් මේ නේද නිවේදනය දෙන්නේ.
1: නැත්තම් මේක සතුටක් නේද සොරේ.
2: හරි. 35567 දිග අංකයක්. සහෝදර කොහෙන්ද ආවේ?
3: මම ආවේ පොළොන්නරුව ඉඳලා.
2: පොළොන්නරුව ඉඳලා. පොළොන්නරුව කොහෙද?
3: පොළොන්නරුවේ දියබෙදුම කියන
2: ගම. දියබෙදුම. හරි. එතනින් අනිත් පැත්තෙන් ආපුවම අපිට පුළුවන් එන්න මාතලේට නිකන් අස්සෙන් අස්සෙන්. නේද? ඒකනේ. හරි ලස්සන පාරක්.
1: නම මොකද්ද?
3: මම දේශාන්ත ජයරත්න.
1: දේශාන්ත කොහමද ගෝල්ඩන් වොයිස් අපේ තරමිය ගැන දැනගන්නේ?
3: මම දැනගන්නේ මූණු පුතාරා තමයි දකින්නේ. ඉතින් ඒත් එක්ක මට හිතුණා දාලා බලන්න ඕන ගෝල්ඩන් වොයිස් ලක්කඩ. ඉතින් මට හිතුණා අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ඒ වගේ හම්බුණා. ඉතින් ආවා.
2: දිය බෙදුම කියන හරි ලස්සන තැන. ඔය මහවැලිගඟේ වතුර ටික අරන් එනවා බෝතැන්නෙන් එළියට ආවෙන් පස්සේ දිගටම ඔය දිය බෙදුමට එනකම්ම අරගෙන එනවා යෝද ඇල දිගේනේ. ඇලා ඉන්න දිගේ තමයි පාර තියෙන්නේ. ඇන්දෑවට අලින්ගේ රජදාන. නමුත් දවල්ට හරි ලස්සන තැන. ඔකේ අර මේ යෝද ඇලේ ජලබැස්ම ගැනත් කතන්දර තියෙනවනේ. චුට කියන්නු ගේ ඉස්සර.
3: ඒක මමත් ඒක හරියටම දන්නේ නැහැ. නමුත් කියනවා සමහරු 70කට අඟලක
2: අන්න හරි.
3: බැස්මකට තමයි හදලා තියෙන්නේ
2: කියලා. එතකොට දිය වෙදම කියන තැනදී
3: දිය වෙදම තැන කියන තැන එතන වෙන්නේ දැන් යෝදලා ඇවිල්ලා එතන තියෙනවා ඇල දිකට බෙදෙනවා තැන. කියන්නේ ගිරිතලේ වැවටයි මින්නේර වැවටයි ඇල බෙදෙන්නේ එතනින්. ඒ හින්දා තමයි දිය වෙදම කියන නම වටපෙඳිලා තියෙන්නේ මං හිතන විදිහට.
2: සහල් ව්‍යාපාරේටම හරි ප්‍රසිද්ධයි වී මෝල් එහෙම තියෙනවා ඒ හරි නේද? මමත් ඇවිල්ලා දවස් කීපයක් නතර වෙලා ඉඳලා තියෙනවා. ඔය කියන දේ බෙත් මේ. හරි. ජීවිතය හරි ලස්සන සටහන. දැන් මොකක් තෝරගන්න කීතේ?
3: මම තෝරගත්තේ සුනිල් එදිරිසිංහසගේ වියෝපසුවයි.
2: දැනෙන්නේ
3: ප්‍රේමයේ අභිමාන් කියන ගීතේ.
2: මේක විශේෂ හේතුවක් තියෙනවද කීතේ?
3: විශේෂ හේතුවක් නැහැ. මම ඒනට මම කාලයක් තිස්සේ මම හරි ආසාවෙන් අහන සින්දුව. ඒකින්ද මේ තරගෙට හොඳ ගීතයක් කියලා හිතුණා. ඒ හින්දා තෝරගත්තා.
2: දැන් ගම දියබෙත්ම වුණාට ජීවිතෙත් එක්කම දියබෙදුම සම්බන්ධයිද?
3: ජීවිතෙත් එක්කම සම්බන්ධයි. මොකද ගොඩක් ඒ ප්‍රතිවල යන්නේ ගොඹුර ගොවිතැන් ඒවත් එක්කම යන්නේ.
2: ඒතර වාගේ ජීවිතෙ?
3: මගේ ජීවිතේ මම දැනට සංනිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.
2: කමියුනිකේෂන් සෙන්ටර් එක. එහෙමනේ කියන්නේ වෙන්නේ. එහෙනම් ඉතින් වියෝ පසුවයි දෙනෙන්නේ.
3: ප්‍රේමයි අභිමාන
2: අභිමාන. ඔක දැනගෙන ගියාම වැඩි ඉවරයි ඉන්නේ.
1: අපි එහෙමනම් අවස්ථාව ලබා දෙන්න සූදානම් තරඟ අංක 35567 තරඟ වදින්න පොළොන්නරුවේ සිට පැමිණි මේ දේශාන් දයාරත්න.

0: මොකද දේශාන්?
1: ලේසි පාසු ගීතයක් නෙමෙයි ගායනා කළේනේ. ආ, ඊටාම සංගීත ගීතයක් වගේම ඒකේ තියෙන භාවාත්මක ගතිගුණ හරි වැඩි. ඉතින් මේ බන්දුළු නානක්කරව සම්ලිපු ගීතයක් විදිහට සුරලේ දිරිසිංහ නිතර ගායනා කරන ගීතයක් විදිහට අපි හැමෝම රසවත් වෙන ගීතයක් විදිහට ඔබ මේ ගීතයට සාධාරණයක් ඉටු කළා කියලා මම විශ්වාස කරනවා. මම කැමති වාගේ ඔයාට දැනුණු දේවා කියනවා නම් මුලින්ම.
2: මට දැනුම් දෙයි කියලා කියන්නේ මම විශ්වාස කරනවා මම ගීතේ සාධාරණයක් කරන්න ඇති කියලා. නමුත් දන්නේ කොයි වගේ ප්‍රතිඵලයක්ද තියෙන්නේ කියලා.
1: ඔයාට සංගීතමේ වටපිටාවක් තියෙනවද?
2: සංගීතමේ වටපිටාවක් කියලා කියන්නේ මම කලින් වැඩ කරේ මම ගොන් හමුදාවේ. තුරු ආදගංශේ තමයි මම සේවය කරේ. ඉතින් ඒ නිසා ඒ එක තියෙනවා.
1: හරි. ඒ ඉවත් එක්ක අපි බලමු මිනිස්සු මණ්ඩලේ මොකද කියන්නේ කියලා. අපේ සංගීත නිපුන් රසිල් වණිකසේකර ඉන්නෝ.
3: දේශාන් අත්‍යවම වියෝග සුන්දරව දනවන ගීතයක් නේද සුරේ? ලස්සනටම ගායනා කරා වගේ ගීතල සම්මදිලා ගායනා කළා. මට හිතනවා ඔයාට තව වෙරියේෂන්ස් වලට යන්න පුළුවන්. يعني ගීතේට හානියක් වෙන්නේ නැතුව තනුවට හානියක් වෙන්නේ නැතුව තව වෙරියේෂන්ස් වලට යන්න පුළුවන්. ඔයාට හැකියාව තියෙනවා. ලස්සනට ගායනා කරා. සුබදනම්.
4: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය අපි බලමු.
5: දේශන් මටත් ඇත්තටම පිචින් ගැන ලොකුවට කියන දෙයක් නෑ. හොඳටම වැඩේ කරා ඇත්තටම. මම පොඩි දෙයක් කියන්න කැමතියි. අර රිසිල් කීප් එකට ඇඩ් කරලා ඔයාගේ චෙස්ට් වොයිස් එකේ හොඳ බේස් වොයිස් එකක් තියෙනවා. ඒක තව යූස් කරන්න, ඒ යූස් කරන්න පුළුවන් තව හොඳට ඉස්සරහට යන්න පුළුවන් සොන් එකක් දෙකක් තෝරගන්න කියලා ඉදිරි වටවලදී මම යෝජනා කරන්න කැමතියි. ඔයාට හොඳ පර්සන්ටේජ් එකක් තියෙනවා මේක වින් කරන්න.
1: එන අපේ සුභවතුන් අරගෙන යන්න සිකුරාදට පුළුවන් මොකක්ද උනේ කියලා හරියටම දැනගන්න.
4: සති මේ දේශාන් දයාරත්න
6: Wakanda Golden Voice.
7: ජයක් රහණේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය Wakanda Golden Voice සමගින් විරාමයෙන් පසු යලි

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ
4: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
3: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
4: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
3: wasare janapriyatama roopawahini nivedaka lakhanda morning show hi asanka satrasinga
5: ජීවිතයට එක් පොරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
3: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
6: රටට වග කියන රේඩියෝ
7: ලකාණ්ඩ රේඩියෝ ITN
8: හසත නැහි විනාඩි 2යි.

0: වේදිකාවක් සීල කොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ශ්‍රී ලංකයේ සරභීෂයකය දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි මේ වෙලාවෙත් තවත් තරංකාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානමින් ඉන්නේ. සතියේ දිනවල සවස 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ තරඟ වටේ තමන්ගේ දක්ෂතාව ඉදිරිපත් කරන තරංකරුවන් තරංකාරණයන්ගේ දක්ෂතා ගැන දැන් ඔබත් පූර්ව විනිශ්චයක ඇත්තේ. සඳුදා සහ බදාදා දිනවල ඔබට ඔවුන්ගේ තරඟ වට අහන්න පුළුවන්කමක් තියෙනවා. අවසාන විනිශ්චය ඒ සතියේම සිකුරාදාට අපි ඔබට අහන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. සොරේ.
2: ඔව් තරඟ අංක 35558 නිට්ටම්බුව තිහාරියේ සිට පැමිණි
1: අපි අවස්ථාව ලබා දෙන කේෂානි ඖෂධීට.
2: කේෂානි ඖෂධී ලස්සන නම කේෂානි.
3: Thank you.
2: ඔව් කේෂානි මොනවද මේ දවස්වල කරන්නේ?
3: මේ දවස්වල පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරමින්.
2: මොන වගේ ශිෂ්‍යයත් සාමාන්‍ය?
3: Pharmacy පැත්ත සම්බන්ධයෙන් තමයි.
2: ඒකත් හොඳ වැඩක්.
1: ඖෂධ වේදනියක්.
2: ඖෂධ වේදනියක්. ඉස්සරහට Pharmacy එක පවත්වාගෙන ඉන්න දවස් තියෙන්නේ.
3: ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන්
2: හදාරන්නේ. නිෂ්පාදන සම්බන්ධයෙන්. විශේෂයෙන්ම නිට්ටම්බුව සහ ඔය සීමාවේ තියෙනවනේ හුඟක්ම දැන් අපි යක්කල ගත්තොත් දේශීය ඖෂධ පිළිබඳ හුඟක් නිෂ්පාදනාගාර පීඩා තිබෙනවා ඒ ඉසව්වේ. මොකද එතන විශ්වවිද්‍යාල කීපයක පිළිවීමකුත් තියෙනවා ගම්පැත්තට වෙන්න. ඉතින් අය පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඉගෙන ගත්තා. හරි. තරංගය ගැන ඉස්සර කොහෙන්ද හොයාගත්තේ?
3: WhatsApp group එකකින් තමයි හොයාගත්තේ. මේ තරංගයේ ඇප්ලිකේෂන් දාන්න පහ වෙලා තමයි මම දැනගත්තේ.
2: ඒකනේ. ඒ WhatsApp group එකට අපි ස්තුතිය බල කරන්න ඕනේ. ඉතින් එහෙම WhatsApp group වලත් මේක ෂෙයා වෙනවා කියන්නේ කොච්චර හොඳයිද නේද?
3: ඔව් ඒක තමයි.
2: ඒකනේ. දැන් මොකක් තෝරගන්න කීිතේ?
3: මේ පාළු සීතරාත්‍රි චන්දලේකම් පෙරේරා මහත්මියගේ.
2: හැගීම් දැනීම් බොහොම නේද හෘද සංවේදී ගීතයක්. චන්දලේකා බොහොම පූර්වට ගායනා කරපු ගීයක්. අපි හරි ආස ගීයක්. මේ ගීතේ ඔබේ කැමැත්ත?
3: මමත් ගොඩක්ම එතුමියගේ ගීත තමයි ගායනා කරන්නේ. ඉතින් මේ ගොඩක් හැඟීම් දනවන්න පුළුවන් නිසා මේ ගීතය තෝරගත්තා.
2: එතුමියගේ ගීත තමයි ගායනා කරන්නේ වැඩිපුර. ඒ කියන්නේ පුරුද්දක් හැටියට ගායනා තියෙනවද?
3: සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට ගමේ එහෙම ප්‍රසංග වල එහෙම ගායනා කරලා.
2: පොල්කොටන් ස්ටේජ් එක තරණය කරපු ශිල්පිනියක්. හරි. ඒව තමයි හොඳ. ලක්කඬ ගෝල්ඩන් වොයිස් වෙන්නේ එහෙම අයට නේද?
1: ඒ කියන්නේ තමන්ගේ හේනයක් තියෙනවා නම් කවදාද දවසක ගායන තරුවක් වෙලා පායන්න. ඒ අවස්ථාව තමයි අපි මේ උදා කර දෙමින් ඉන්නේ.
2: පඩි නැග අපේ ඉලක්කයට යන්න එපේ. මේ තව එක පඩියක් නැගලා බලමු.
1: අපි එහෙනම් තරඟ කරන අවස්ථාව ලබා දෙනවා අංක 35558 තරඟ වදින්න නිට්ටඹුවේ සිට පැමිණි කේෂානි ඖෂධීට.

0: Golden Voice.
1: කේෂානි ඖෂධය තමන්ගේ ඉදිරිපත් කිරීම ලස්සන්ට කළා. අපි කහගෙන හිටිය මොකද ඉතින් තමන්ගේ නිර්මාණය ගැන
2: පුළුවන් විදිහට සාධාරණයක් කරා කියලා හිතෙනවා.
3: සාධාරණයක් කරයි කියලා හිතුවා නේද? හරි, අපි බලමු අපේ විනිශ්චයමල්ලේ කොන වගේ අදහසක්ද අපිට ලබා දෙන්න කියලා. මොකද එයාගේ තීරණය තමයි ඔබේ ගමන තීරණය වෙන සාධකය. සංගීත නිපුණ අපේ රසෙල් ඉන්නෝ, එතකොට අපේ විශාරද දිනීප සිරිනෝ, ඉතින් මේ දෙන්නම ඉතාම හොඳ විනිශ්චයක් දෙන්න කන් යොමාගෙන ඉන්නේ. චුට්ටක්ක මිස්ටේක් වෙන්න දෙන්නේ. හරි, අපි බලමු විනිශ්චයමල්ලේ මොකද කියන්නේ කියලා.
1: බලමු ලැබෙන කමෙන්ට්ස් කයි වගේද කියලා රසෙල් මහත්මයා.
4: කේෂානි, ඇත්තටම සාධාරණයක් කරා ඔයා. මට පොඩි දෙයක් කියන්න කැමතියි. ඔයා දැන් සිංදුව ස්ටාර්ට් කරලා පළවෙනි ලයින්ස් දෙක යද්දී, එකන මුලින්ම පළවෙනි ලයින් එකේදීම අපි වේරියේෂන් සට් කරන්න ඕනේ, ඉෆෙක්ට් සට් කරන්න ඕනේ සිංදුවට. පළවෙනි පාර කියලා දෙවෙනි පාර කියද්දී ඉෆෙක්ට්ස් දැම්මනම් එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා, පර්සනලි හිතනවා. සහ හයි පිච් යන තැන්වල පොඩ්ඩක් ශ්‍රුතිය ගැන අවබෝධය තියාගන්න ඕන. බලමු අපි.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
5: මම රිසල් කීපයකට තව දෙයක් ඇඩ් කරන්නම් කේෂානි. ඒ කියන්නේ මේ අපි මුලින් පෙන්වන්න ඕනේ සෝන් එක මෙන්න මේක තමයි මේකේ මෙලඩි එක. ඊට පස්සේ ආයි මොකද අපි දන්නවා කෝරස් එක තුන් පාරක්වත් රිපීට් වෙනවා මේ සින්දුවක. එතකොට දෙවෙනි තුන්වෙනි පාර යනකොට අපිට පුළුවන් මේ තැන් තැන් වල වේරියේෂන්ස් ටික තව පොඩ පොඩ වෙනස් කරලා මේක විදිහටත් කරන්න පුළුවන් මේ වැඩේ.
4: ටික ඇඩ් කරන්න.
5: ඇඩ් කරන්න. එතකොට අනිත් එක ඇවිල්ලා ඕවරෝල් සෝන් එක ඇතුලේ පිචින් තියාගන්න විදිහ හරිම වැදගත්. ඒක ඔයා දැන් අපි දන්නවා මෙතෙන්ට ආවන් පස්සේ පොඩි ටෙන්ෂන් එකක් තියෙනවා නැත්ති නෑ. ඒක අපි හැමෝටම තියෙන දෙයක්. මයික් එකක් අතර ගත්තාම හෙඩ්ෆෝන් එකක් දාගත්තට පස්සේ අපේ පපුව ඩිඩ්ඩික් ගාලා සද්ද එනවා මියුසික් එකට වඩා. ඉතින් ඒකින්ද ඒවා පාලනය කරගෙන ඒක තමයි චැලෙන්ජ් එක කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක. අපි බලමු ඉදිරියට සිලෙක්ට් වුණොත් මොකද්ද වෙන්නේ, කොහොමද ඔයා මේ චැලෙන්ජස් ටික බාරගන්නේ, ඉදිරියට තෝරගන්න සින්දුව මොකක් වෙයිද. මේ හැම දෙයක්ම චැලෙන්ජ් එකක්. ඉතින් මම හිතනවා ඔයා හොඳ තැනක ඉන්නවා. මොකද ඔයාගේ ඉමෝෂන්ස් හරිම පියෝ. මම සුබපත.
3: ගමනක් යන්න ආරාධනා කරමු එහෙනම් නේද? හරි. දැන් මේක බලාගෙන ඉන්න ඕන දවස.
1: සිකුරාදා, මේ සතියේ සිකුරාදා අපි කියනවා කේෂානිගේ ගමන කොහොමද තීන්දු වෙන්නේ කියලා.
3: ඔව්. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් ඉදිරියට යන කේෂානි, වාට
2: Thank you.
3: ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
2: Thank you.
0: ලක්කන ගෝල්ඩන් වොයිස්. හඳුනා ගනිමු ඊළඟ තරඟකරුවෝ. මේ විරාමයෙන් පසු මේ ලක්කන ගෝල්ඩන්

0: දෙයියන්ගේම පිහිටයි.
1: ජීවිතය ගැන ලේසි නෑ මිස්. විශේෂයෙන්ම මිස් වගේ සල්ලි වල නිදාගත්ත කෙනෙක්ට.
2: ඔයා හිතන්නේ මිනිසුන්ගේ සතර තියෙන සල්ලි වල කියලා?
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: ඔයාට මොකද අනේ බය වෙන්නේ? ඔයා තාම බබෙක් වගේ. මං හිතන්නේ ඔයා තාම සිල් බිඳ ගන්න රෙඩි නෑ.
3: එක යන්න එන්න තැනක් හොයා ගන්න ඕන. ආ? නැත්නම් ගෙදර යන්න ඕන. මේ මොකවත් නැතුව මෙතෙන්ට වෙලා එකට මහැරලා ඉන්න කල්පනා.
0: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
5: මල්ලි, ඔයාව වැටුනේ කොහෙද?
6: වැටුනේ අක්කි. වැටුනේ මාව කාටවත් වට්ටන්නත් බෑ.
7: උඹ වට්ටන්න බෑ. අරකි අරකින් බෝ ආයි වට්ටන්න තියෙන උපරිමයට වට්ටලා තියෙන.
6: මගේ වැරැද්ද. මීෂාට කොච්චර ආදරේ කියලා මට එයාට තේරුම් කරන්න බැරි වුණා. මගේ වැරැද්ද. අර මම උගල කරදර කරන්න බෑ යන්න.
5: මල්ලි මල්ලි ඔහොම ඉන්නකෝ.
4: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
8: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
9: Popular Award 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
10: Most popular radio program couple of the year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
9: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
10: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදය
9: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
11: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කෙලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
9: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
12: රටට වද කියන රේඩියෝ ලකන්ඩ රේඩියෝ ITN ලකන්ඩ රේඩියෝ ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්කඩ ගෝල්ඩන් වොයිස්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් නේද? හඬට හඬක් හොවාගෙන යන ගමනේ අපිට හම්බෙනවා ලංකාවේ විවිධ පළාත්වලින් විවිධ දක්ෂතා තියෙන තරුණ. තරු කියන්නේ මේවා හැමදාම පායන්න බලාගෙන ඉන්නේ. පාය පාය පිච්චි පිච්චි බිමට වැටෙනේවා නෙමෙයි. හැබැයි තරුවක් බවට පත් වෙනවා කියන එක ලේසි නෑ. මොකද අහසෙ දිලෙන්නේ බෑ. ඒගොල්ලෝ ඉහළට යන්න ඕනේ. ඉහළට යන්න නිකම්ම බෑ. ඒකට ශක්තියක් වෙන්න ඕනේ. ශක්තිය තමයි අපි ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලේ ලක්කඩ ගුවන්විදුලිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් තුලින් මේ ලබා දෙන්නේ.
1: ශ්‍රී ලංකේ සරාබිෂේකේ දශක තුනක අභිමානයත් එක්ක අහගෙන ඉන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
0: තරංග අංක 35617.
1: අයිබෝන්.
0: මයිකේ ලං කරගන්නවා.
2: අයිබෝන් මිස්.
0: මේ කොයි බලතෙන්ද?
2: මං අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ.
0: අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ. අනුරාධපුරයට යන අතරමඟ කැකිරාව. කැකිරාවෙන් පාර දෙපැත්තට වේදන ඕනනම් එක පැත්තකින් යන්න පුළුවන් ගල් නෑ බුල් නෑ වහරහා තමුත් එකම පැත්තට වැඩිලා ආයෙත් තලාව පැත්තෙන් අනුරාධපුර යන්න පුළුවන්.
2: ඔව් සර්.
0: එහෙම නැත්නම් ගුරුදු අනුරාධපුර මාර්ගයේම එතනින් පොඩ්ඩක් උඩට යන්න පුළුවන්.
2: යන්න පුළුවන්.
0: ඔව්. දැන් කොයි පැත්තටද?
2: මං ඇවිල්ලා විජිතපුර.
0: විජිතපුර. සංස්කෘතික පුරාණයක් තියෙනනේ.
2: ඔව් සර්.
0: විජිතපුර සටන. සෙල්ලන්නේ.
2: ඔව් සර්. ඈ?
0: සර්ලා නෑ ඔයගොල්ලෝගේම තමයි අපි මට කියන්නකො නම් මොකද්ද කියලා? ආපහු.
2: මම MG දිනෝෂ ලක්ෂා.
0: MG
2: දිනෝෂ ලක්ෂා.
0: MG ලා ටිකක් තරඟ දිනපු කට්ටිය ආ. යාතිකමක් තියෙනවද? MG දනුස්කලත් එක්කලා.
2: එහෙම නෑ. ඉතින් එයාට ගොඩක් ටිකක් ආසාවක් තියෙනවා.
0: ආසාවක් තියෙනවා. ඒතරවත් වේග රිද්මද?
2: ඔව්. ඒ වේග රිද්ම සංගීතත් එහෙම කරනවා.
0: හ්ම්.
2: ඒ කියන්නේ ඒක කියන්න පුළුවන් ඉතින්. ප්‍රශ්නයක් නෑ.
0: විජිතපුර ගමම ලක්කඩ අහගෙන ඉන්න වෙලාවක් මේක.
2: ඔව් සර්.
0: හරි. එතකොට විජිතපුරේ ලක්කඩ රැවදීම කොහොමද?
2: හොඳයි සර්.
0: අපි ATN කියන අර මතකද අපි එක කාලෙක කැකිරාවේ කළා ගී රශ්මි වැඩසටහනක් ගල් නෑවේ බුල් නෑවේ දෙකක් පැවැත්තුවා.
2: ඔව් සර්.
0: ඇවිල්ලා බලලා දිනනවා?
2: බලලා දිනනවා සර්.
0: ඒකනේ කියන්නේ. හා හරි. එහෙනම් මේ දැන් මොනවද කරන්නේ එතකොට?
2: මම වනජීවිකේ වැඩ කරනවා.
0: වනජීවි ආරක්ෂකද?
2: නෑ සර්. මම ඇවිල්ලා සාමාන්‍ය කම්කරු.
0: කම්කරුවෙක්. හරි. එතකොට දැන් ඔහේ ඉන්න සත්තු මොනොන්ද වැඩිපුර අපිට හම්බෙන්නේ? අපි දන්නවා අලියා ඉන්නවා.
2: ඔව් සර්.
0: ඊට අමතරව
2: ඊට අනතුරුව ඉන්නවා ඉතින් දිව්‍ය ඉන්නවා හඳුන් දිව්‍ය. ඉතින් හාව
0: වැඩිපුරම මිනිස්සුන්ගේ يعني තර්ජනයට ලක් වෙන්නේ කුමන සතා?
2: අලියා තමයි සර්.
0: අලියා තමයි නේ. අලියත් එක්ක අලියා කන්ට්‍රෝල් කරගෙන මිනිස්සු කුල් ට්‍රයි එකක් දෙනවා.
2: ඔව් සර්. අලි මිනිස් ගැටුම තියෙන එක පොඩ්ඩක් ප්‍රශ්නයක් කරලා
0: තියෙනවා. රටවල් ගැහුවත් රටවල් පෙරලාගෙන අලියා අලියාගේ සීමාව ලකුණු කරගන්න.
2: ඔව් සර්.
0: හරි. මොකද තෝරගන්නේ ගීතේ?
2: මසුරන්ට පොදි වැන්ද.
0: යාවෙන්. ITM ගීතයක්.
1: ඒක තමයි කොඩි ගහයට. ටෙලිග්‍රෑම් එකේ සින්දුවක්.
2: ඔව්. තෑන්ක් යූ.
0: සරිත් සුරිත්ලා ගායනා කරමු නේ.
2: ඔව් සර්.
0: අර ලස්සන ගීතයක්. ඊට පස්සේ ඒක ස්ටේජ් එකට ගියා. දැන් හැමෝම ගායනා කරන ගීත. ඉතින් එහෙනම් ඔයත් ගායනා කරන්න මසුරන් පොදි වැඳගෙන යන්න පුළුවන් ලක්කඩ ගෝල්ඩන් වොයිස් දින පුදාට.
2: තෑන්ක් යූ සර්.
0: හරි. ජය වේවා.
1: අපි දැන් අවස්ථාව ලබා දෙන්නේ අංක 35617 MG දිනෝෂ ලක්ෂාන්තට.

0: සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි. තිබ්බනම් ඉතින් මෙහෙම හැඹරෙන්නේ නැහැ නේ.
1: ඈ
0: ජීවිතේ ඔහොම තමයි ගෙවෙන්නේ. කොළඹ පළාතේ නිතර වෙනවද?
1: නෑ සර්, ඉඳලා හිටලා වෙනවා.
0: ඉඳලා හිටලා වෙනවා. මේ අන්තිම වතාවට කොළඹ ආවේ කොච්චර ඉතර කාලෙකට ඉස්සෙල්ලා?
1: දැන් අවුරුදු දෙකකට විතර.
0: දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. එතකොට මේ වගේ ජයග්‍රහණයක් හවාගෙන යන්න ඔයා කොළඹ මෙහෙම කට්ට ගහගෙන තමන්ගේ නේද දවසේ ආදායම් පැත්තකින් තියලා මෙහෙම එනවා කියන එකේ ලොකු වටිනාකමක් තියෙනවා.
1: ඔව් සර්. ඔව් සර්.
0: ඔයගොල්ලෝ දිනුවොත් අපි එනවා ඔයගොල්ලෝ බලලා යන්න.
1: අනිවාර්යෙන් සර්.
0: හරි. හොඳයි. එහෙනම් මේ විනිශ්චයමල්ලේ මොකද කියන්නේ කියලා බලමු.
1: හොඳයි සර්.
0: ඔයා සද්දෙට හොඳට ගායනා කළා කියලා මම විශ්වාස කරනවා. ඔයාලා මොකද හිතන්නේ?
1: ගොඩක් සතුටුයි ඉතින් මේ අවස්ථාව ලබා දුන්නු ITN මහත්

0: Dinușo, unde ඉදිරිපත් කිරීම?
1: Thank you sir.
0: චූටි දෙයක් කරේ ඔයා හයි පිච් යන තැනක් තියෙනවා සල්ලි සල්ලි කියලා කියන තැන. ඒ નોට් එක මට පොඩ්ඩක් අවුට් ඇහෙන්නේ. ඒ වගේ ප්‍රාසංගික බව වගේ ව්‍යවසායයට ඇටෙන්ෂන් දෙනවා වගේම ඒ පිච් එක ගැන සැලකිලිමත් වෙන්නේ උඩ යන තැන් වලදී මට පොඩ්ඩක් මේ පිච් එකේ අංශබල ගතියක් තියෙනවා මං තුබලමු දිලිපෙගනොත් අහලා.
1: හරි සර්.
2: විශාද දිලිප ලියනකේ ලබා දෙන ප්‍රතිචාර අපි බලමු.
3: දිනුෂ මං හිතනවා ඔයා සෑහෙන සාධාරණයක් කරයි කියලා. මොකද අපි මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට රෙසිලියුමයි පොඩ්ඩක් මෙතන බලන මොනවද තියෙන සින්දු ටික කියලා. ඉතින් අපි දෙන්නා පොඩ්ඩක් ඇහැ ගැටුණු සින්දුවක් තමයි ওই song එක. මොකද මම මෙයාට මුලින්ම කිව්වා මට ආසයි බලන්න කොහොමද මේක perform වෙන්නේ කියලා. මොකද මේකේ වචන ටික සෑහෙන ප්‍රබලයි. ඒක මිනිස්සු අහලා තියෙන විදිහක් තියෙනවා. මිනිසුන්ට දැනෙන්න ඕනි විදිහක් තියෙනවා. මං බලන් හිටියේ ඒකට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මං හිතනවා ඇත්තටම සාධාරණීකරණයක් කරා කියලා ඒ song එකට. Very good. අනිත් එක ඇවිල්ලා මම මේක දැම්මා පොඩි ඩ්‍රැමැටික් ඩයනමික් එකක්. ඒ කියන්නේ මේකේ තේරුම ඇවිල්ලා, ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය සින්දුවක් කියද්දී මේ හැම සින්දුවකම තියෙනවානේ පොඩි ආකෘතියක්. يعني ඒ කියන්නේ සින්දුවේ ඇතුලේ කියවෙන කතාවක් තියෙනවානේ.
1: ඔව් සර්.
3: මේ සින්දුවට පුළුවන් පොඩි ඩ්‍රැමැටික් වයිබ් එකක් දෙන්න. ඒ කියන්නේ ප්‍රොනන්සේෂන් වලින් නිකන්, ඒ කියන්නේ මස්සුරන්ට පොඩි බැඳ පොඩ්ඩක් කට ඇරලා පොඩ්ඩක් දෙන්න පුළුවන් මේ සින්දුවට පොඩි තව ජීවයක්. ඒ කියන්නේ ඔයා හොඳම සින්දුවක් තෝරගෙන තියෙන්නේ. මම හිතනවා ඒ විදිහට ඉදිරියට තව හොඳ සින්දු ටිකක් ඔයා තෝරගෙන හොඳ ගේමක් අපිට දෙයි කියලා.
1: අනිවාර්යයෙන්ම සර්.
4: ඔන්න වාට ගමනක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක බලන්න පුළුවන් ඉන්නේ සිකුරාදට. හරියට ගායනා කළා තිබුණොත් සිකුරාදට ඉතින් රජමගුල්ලා.
2: දිනුෂ යන්න කලින් කියන්න මේ කොහොමද ලක්කඩ গোল্ডන් වොයිස් අපේ තරංගය ගැනවා දැනගන්නේ?
1: දැනගන්නේ සර් මිස් Facebook එකෙන් තමයි.
2: යාළුව කට් එක එකතුලා ගෲප් එකක් එම් හදන් එම් හිටියා.
1: ඔව් ගෲප් එකක් හදන් හිටියා. ඉතින් මේනක මදුරංග කියලා මගේ අයියා කෙනෙක්. එයා තමයි මට මේක ගැන දැනුවත් කරේ.
4: මේනකල මං හිතන්නේ මේට ඉස්සෙල්ලා තව කීප දෙනෙක් මේක තුකලා.
2: එකතුලා.
4: ඒක එක්කෙනෙක් තමයි මේ. ඒගොල්ලොත් ලොකු උදව්වක් කරන්නේ අපේ වගේ channel එක එක අහුවෙලා මේ ඈත ගම්වල ඉන්න මේ වගේ සින්දු කියන්න පුළුවන් අය යොමු කිරීම කියන එක. හරි වටිනවද මේ?
1: ඔව් සර්.
4: එහෙනම් මට සුබ ගමන. ආයි හම්බෙමු.
1: Thank you sir.
4: ලගලග ඔලොම ඉන්න වෙයි කියලා තමයි මම හිතන්නේ. බලමු.
1: Thank you sir.
2: අපි සමුදෙන්නේ තරඟ අංක 35617 තරඟ කරපු අනුරාධපුරයේ සිට පැමිණි MG දිනුෂ ලක්ෂාන්ත.
5: ලක්කඩ গোল্ডන් වොයිස්. දශක තුනක අභිමානයේ සමගින් ලක්කඩ අපි ආරම්භ කළ නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ গোল্ডන් වොයිස්. මීළඟ පියවර සමගින් නොවරදීම අපි හමුවෙමු ලබන බදාදා සවස 1ට ඔබේ සීන හඹා යන වේදිකාව ලක්හඬ গোল্ডන් වොයිස්.

0: 99.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Belau Pasal 4

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොළ විධාරණ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබට.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අස්සසුම ප්‍රතිලාභී පවුල් වෙත ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය කෙරුණා. 2029 වන විට අස්සසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීවයි එය ක්‍රියාත්මක වුණේ. නිමියඳුම් කර්මාන්තයේ කුකුළු මස් වෙළඳාම, ශීතකල ආහාර අලවිය සහ වෙල්ඩින් කර්මාන්තය ඇතුළු ස්වයං ප්‍රක්‍රියා සඳහා අවශ්‍ය උපකරණ ප්‍රතිලාභීන් වෙත බෙදා දීම ඒ යටතේ සිදු වුණා. අමරිකා හමුදා භාවිත කරන බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරක් ආසන්නයේදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය පොලිසිය පවසන්නේ ඔවුන් ත්‍රස්ත ක්‍රියාවක් සූදානම් කිරීම සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ වැරදි පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් බවයි. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඉරිදාලියොම RF ෆයාෆර්ඩ් ගුවන් කඳවුර දෙසට සැකැටු දෙස ගමන් කළ වෑන් රථ 3ක් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව සන්නද්ධ පොලිසිය නිලධාරීන් ක්‍රියාත්මක වී ගුවන් කඳවුර ආසන්න ප්‍රදේශයකදී සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු වෑන් රථ 3 වටා මීටර 400ක ආරක්ෂිත කලාපයක් ස්ථාපිත කර ඇති අතර බ්‍රිතාන්‍ය හමුදාවේ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ කණ්ඩායමට ඒවා පරීක්ෂා කර තිබෙනවා. ඒ අතරතුර අවට නිවාස 85ක පදිංචිකරුවන්ද ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමටයි පියවර ගත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් විශාල හානියක් සිදු කිරීමට සූදානම්ව සිටි බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතුට.
6: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
5: සුබකමනක් පරිස්සමෙන් කිහිපෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: සුබ සන්ධ්‍යාව කතරයි විනාඩි 9යි වෙලාව ජයග්‍රාහී වාසනාවන්ත සුබ හැන්දෑවක් කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ අද සඳුද දවසේ නේද
1: හරි අලුත් සතියක් මේ මාසේ අන්තිම සතිය
0: සතියක ආරම්භය
1: ඔව් සහ මේ මාසේ මැදදී ලැබෙන මාසෙත් ලැබෙන මේ සතිය මැදදී
0: අනේ අම්මෝ වන්දන්නේ මොනවා කියනවද වන්දා හරියට මොකද
1: මේ මාසේ අන්තිම සතිය තමයි මේ පටන් ගන්නෙ. එතකොට මේ සතියෙත් මැදදී ලබන මාසේ මුල පටන් ගන්නවා.
0: ලබන මාසේ මුල පටන් ගන්නවා.
1: රයිට්.
0: ඒ කියන්නේ මේ අද 28නේ.
1: ඔව්.
0: ඔක්තෝබර් 1 වෙනිදා එනවා කියන කෙනෙක් කියන්නේ ලෝක ලබා දිනය තමයි මතක් වෙන්නේ.
1: ඒකනේ.
0: ඔක්තෝබර් 1 වෙනිදා කියනකොට තව දවස් 3යිනේ තියෙන්නේ.
1: ඔව්.
0: හරි ඉතින් අපි ලෝක ලබා දිනේ 1 වෙනිදා නේනවාට සමර يعني සමරුමක් විදියට 1 වෙනිදා සමරුවාට.
1: ඔව්.
0: අපේ වැඩේ තියෙන 3 වෙනිදා.
1: 3 වෙනිදා.
0: හරි. ඒ කියන්නේ අපි විස්තර කියන්නම්.
1: ඔව්.
0: ඉතින් ඉවිනිං ඩ්‍රයිව් එක අද තවස 6 හමාර වෙනකන් ඔය කැමැතිම ලස්සන සින්දු අහගෙන කැමැතිම අයවත් එකතු කරගෙන සිදුවක් අහන්න අතර මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා අපිට.
1: FM 93.5 හවස 6 මාර් වෙනකම්ම ඔන්න අපි ඉවිනින් ඩ්‍රයිව් එක අවිල්ල තියෙනවා අද පුළුවන්කම තියෙනවා මේ සතියත් අපි දෙක ඉන්න. ඒ වගේම කට්ටියක් එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් දානත් පුළුවන්කම තියෙනවා WhatsApp නම්බර් එකට 07 03 93 5 93 7 07 03 93 5 93 7 අට පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් එවන්න.
0: හිනාවකට මහ ගොඩක් දේවල් කරන්න පුළුවන් චාර.
1: හරි.
0: මන් දන්නේ ඔයා කොහමද ඒක වාගේ පැත්තෙන් කියලා. මොකද ඔයාත් හිනා වෙලා ඉන්න කෙනෙක් නිසා.
1: ඔව්.
0: මේ හැබැයි හිනාවකට ලොකු බිස්නස් ගොඩනගන්න පුළුවන්. මට එහෙම මේ අත්දැකීමක් හම්බුණා.
1: ඕකේ.
0: මේ කතා කරන්න කෙනෙක් හම්බුණා. එයා මට කියනවා මේ මල්ලි මේ හිනාව අපිට නිකන් දෙන්න පුළුවන් වුණාට ඔයා දන්නවද මේකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා
1: කිව්වා. හිනාව මාකට් කරන්න පුළුවන් කියලා.
0: ඔව් හිනාවෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද කියලා ඇහුවා.
1: ආ හරි.
0: සැලොන් එකක් කරන කොල්ලෙක්.
1: ඕකේ.
0: චර් ලොකු මේ පොරවල් නෙමෙයි.
1: ඔව්.
0: මං ඇහුවා අයි මොකද අයි එහෙම කියන්නේ කියලා. එයා කියනවා මල්ලි මං මෙතන ෂොප් එක දැම්මට පස්සේ
1: ඔව්
0: මට මුලින් වැඩ තිබුණේ නැහැ.
1: හරි.
0: මම මේ ළඟ බෝඩ් වෙලා ඉන්නේ. මං එතෙන්ට යනේන ගමන් බයික් එකේ යනේන ගමන් මේ මුලදී වැඩ තිබුණේ නැති හින්දා මිනිසුත් එක්ක ආශ්‍රය කරන් හිනා වෙන්න කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ හැම වෙලාවෙම කතා කර කර ඉන්න වෙලාවකුත් නැහනේ.
1: නැහනේ
0: මං ගියේ වැඩ.
1: හරි.
0: ඊට පස්සෙත් ඉතින් එච්චර ලොකුවටම වැඩ තිබුණේ නැහැ. හැබැයි මම මේ ඊට පස්සේ මම බෝඩිමට යනකම් කිලෝමීටර් 2-3ක් තියෙනවා. යනකම් එනකම් මම මේ
1: හැම කෙනා එක්කම
0: හිනා වෙන්න කියලා විශේෂයෙන් හිනා වෙන්න බෑ.
1: හරි.
0: මම බයික් යන ගමන් මං හිනා වෙලා වගේ යනවා කිව්වා.
1: ආහහහ.
0: يعني මූණේ හිනාවක් තියාගෙන.
1: මං වගේ.
0: මූණේ හිනාවක් තියාගෙන තමයි මගේ ගමන් බිම මං යන්නේ.
1: ඕකේ.
0: හරිද?
1: ආහහ.
0: ඊට පස්සේ මං ටික කාලයක් වැඩ කරගෙන යනකොට මේ මට වැඩ එන්න පටන් ගත්තා. ගොඩක් අය කියලා කිව්වේ ඉතින් මේ මල්ලි දැන් හිනා වෙලා කතා කරලා යන මොන්සේනේ.
1: හරි.
0: අපි මෙතෙන්ට එන්න ගත්තා අපි කලින් තැනට යන්න නැතුව.
1: අහහ.
0: එහෙම කියලා.
1: හැම වෙලේම වාගේ මොනේ හිනාවක් තියනවා කියලා.
0: ඔව්. මිනිස්සයා කියනවා මේ. සමහර මිනිස්සු එන්නේ මගේ වැඩ හොඳවත් නැත් මගේ මම මාර වැඩ කරන දක්ෂ මිනිස්සෙක් කියලාවත් නෙමෙයි.
1: හරි.
0: මං හිනා වෙලා කතා කරන නිසා.
1: අහහහ.
0: ඒකට සලකලා මිනිස්සු මං ගාවට එන්න පටන් ගත්තා.
1: එහෙම
0: කියලා. ඒ නිසා මේ හිනා වෙලා ඉන්න ඕන මිනිස්සෙක් එක්ක හිනා වෙලා කතා කරන්න බැරි කමක් නැහනේ අපිට නේද? මූණේ හිනාවක්
1: සල්ලියන්නේ නැහනේ අපේ අතින් හිනා වුණා කියලා.
0: අරව ගත්ත කියලා නේද? සල්ලියන්නේ නැහනේ. ඉතින් ඒක හරි ප්‍රියමනාපයි.
1: ඕන කෙනෙක්ට.
0: ඔව් ප්‍රියමනාප මිනිස්සු ගාවට
1: හරි
0: තව මිනිස්සෙක් එන්න
1: හේතුවක්. හිනාව.
0: අදිමදි කරන්නේ නැහැ.
1: ඔව්.
0: ප්‍රියමනාප මිනිස්සෙක් ගාවට. ප්‍රියමනාප බව තියාගන්න තියෙන හොඳම එකම දේ නෙවෙයි.
1: ඔව් ඔව්.
0: හොඳම සාධකයක් තමයි හිනාව
1: කියන්නේ. හිනාව කියලා කියන්නේ. එහෙනම් අදින් පස්සේ මට කියනවද හිනා වෙලා ඉන්න එපා කියලා? කට වහගෙන ඉන්න කියලා.
0: ඔයාට කියන්නේ මේ පුළුවන් කියන්නේ ඔයා හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නේ. මම අපි බලන්නේ ඔයා හිනා වෙලා නැත. දත් පේන්නේ නැති වෙලාවක්. හොයාගන්න තමයි අපි try කරන්නේ. දත් පේන්නේ නැති වෙලාවක්.
1: ආකෝ.
0: 4:13 වෙලාව ඉවිනින් drive එක.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: 4 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: පතලිහ අලුත්ම සම්පතකාගෝ.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031 011 286 1011 ශනිගමතුම් 19:16
3: ලකන්ඩ රේඩියෝ ITN.
4: හතරයි විනාඩි 19යි වෙලාව. චාරු මං අර හිනාව ගැන කිව්වනේ.
5: හරි.
4: මට පොඩි සිදුවීමක් මතක් වුණා.
5: මොකද්ද?
4: අපි ඉස්කෝලේ යන කාලේ හිටියා මේ හැම වෙලාවෙම හිටියා හිනා වෙලා ඉන්න කොල්ලෙක්.
5: ඕකේ.
4: කියන්නේ එයාගේ හැටිම තරහ මූණක් පෙන්නන්න බෑ. එයාගේ ස්වරූපයෙන් හැටි එහෙම ඉන්නවනේ. ඉතින් එක දවසක් ඔය වැරද්දක් කරපු එකකට ප්‍රින්සිපල් ගාවට එක්කන් ගිහිලිවරේලා දඬුවමක් දුන්නා. කොඩම ගැහුවා. වේවැලෙන් ගැහුවා. අතල්ල නොකිය කිය ගැහුවා. ගහලා විරේන ගා දැන් ඔය මං කියන මේ ළමයටත් ගැහුවා.
5: හරි ඒත් එයා හිනා වෙලා හිටියා. ඇයි හිනා වෙන්නේ කියලා ඇහුවා.
4: ඇයි හිනා වෙන්නේ කියලා ආයි ගැහුවා. ඒ වගේ අසාධාරණ වැඩ වෙන වෙලාවලුත් තියෙනවා ඔය හිනාව නිසා.
5: හොඳ වැඩේ.

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි.
8: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
9: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
10: ලක්හඬ Golden Voice.
11: අපි සොයන්නේ
9: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට 4 දක්වා
10: ලක්හඬ Golden Voice.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 26යි වෙලාව. කැම ටික රසට හදාගෙන කන්න වෙලාවක් තිබුණත් නැතත් අපි සමහර වෙලාවට කැම ටික නම් කන්න වෙලාවක් වෙන් කර ගන්නවා.
1: කොච්චර
0: බිසි වුණත්,
1: කොච්චර පරක් වෙලා ගෙදර ගියත්
0: කැමටික රසට තියෙන්න ඕන. ඒක හදාගන්න අපිට ඕන කරන දේවල් ටික අපි ගෙදර ගෙනihin තියාගත්තොත් ඕන වෙලාවක ගන්න පුළුවන් විදියට විදේ නිෂ්පාදන වලින්
1: අපිට
0: ඕන වෙලාවක කැමටික රසට හදාගෙන කන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ රස්තේ සැමට, අපේ රසය රටේ සැමට බෙදෙන විදේ නිෂ්පාදන වගේ ගෙදර තියෙන්න ඕන. ලුණු පැකට් එකේ ඉඳලා හැම දෙයක්ම දැන් ගන්න පුළුවන් විදේ නමත් එක්ක රසකාරක වර්ණකාරක કૃත්‍රිම දේවල් නැතුව ගන්න හොඳම නිෂ්පාදනයක් තමයි විදේ නිෂ්පාදන කියන්නේ.
1: ඉතින් කැමටික රසට වගේ මුගුණට හදාගෙන ප්‍රමිතියට හදාගෙන ආර පුලංකෙම තියෙන කුළුබරු ටික විදේ නමින්ම ගන්න. මොකද තිස් වසරක පරිභෝගික විශ්වාසයක් තියෙනවා විදේ නිෂ්පාදනත් එක්ක. ඒ විශ්වාසයත් එක්ක ආර පුලංකෙම ඔයාට වගේ ඔයාගේ ආදරණීයන්ට ගෙදර අයට වෙන්න පුළුවන් නෑදෑයන්ට වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට රසට කැම ටිකක් දෙනවා නම් විචය කුළුබඩු එකතු කරගන්න. ලංකම වෙනින් සලින් සුපිරි වෙනින් සලින් ඔයාට පුළුවන්කම තියෙනවා විචය නිෂ්පාදන මිලදී ගන්න.
0: ඩීප් ටෙක් සෝලා පද්ධතියක අවශ්‍යතාවය ඔයාට දැනෙන්නේ ලයිට් බිල සැරටම දැනෙනකොට.
1: කරන්ට්
0: බිල දැනෙන්න ගත්තට පස්සේ තමයි AC එකක් එහෙම හයි කරලා
1: ටිකක්
0: ගෙදර විදුලි පරිභෝජනය වැඩි වෙනකොට තමයි දැනෙන්නේ.
1: අනේ
0: අපිට සෝලා පද්ධතියක් තිබුණා නම් කොච්චර හොඳයිද කියලා.
1: ඔව්, පර්ස් එකෙන් සල්ලි ටිකක් වැඩිපුර යද්දි
0: යනකොට අපිට සමහර වියදම් තියෙනවානේ. අපි කියන්නේ ඊට වැඩි වියදම් අපි සමහර වෙලාවට කරනවා සාමාන්‍ය දේවල් වලට.
1: ඔව්.
0: හැබැයි සමහර වියදම් තියෙනවා ඒවට අපි ගෙවන්න හරි ලෝබයි.
1: ඔව්.
0: ලයිට් බිල වැඩි වෙනකොට ඇඟට දැනෙනවා.
1: ඉතින්
0: ඔයාට කරන්ට් බිල අඩු කරගන්න නැත්නම් සීරෝ කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි සෝලා පද්ධතියක් සවි කරගන්නව කියන එක. ඒක හොඳ එක්ස්පීරියන්ස් තියෙන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරපු කණ්ඩායමක් සම්බන්ධ කරගත්තොතින් මේ වැඩේ පහසුවෙන් කරගන්නා වගේම කල්පවත්මක් ඇති විදිහට වැඩේ කරගන්න පුළුවන්. අයිනේසා ඉන්නේ තමයි අපි කියන්නේ ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න, ඩීප් ටෙක් සම්බන්ධ කරගන්න කියලා.
1: දැන් ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට පුලංකම තියෙනවා අර පිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න කැමති නම් ඔන්න ඔයාලට පුලංකම තියෙන ඉවරුවේ ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඒ කිව්වේ ඒ පැත්ත ගැන. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන. දැන් අපේ ගොවි මහන්තුට පුලංකම තියෙනවා අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න. මේ දෙකම එකපාර කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකට ගියොත් ඒකත් ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහන්තුන්ට දෙන සුදරමින් ඉන්නේ. එනිසා දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0711711711 කියන ෆෝන් නම්බරයකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: මේ ලෝකේ හරි කුරිරොයි මින්න මිනිස්සු මේ කිසිම මනුස්සකමක් නැහැ.
1: හා
0: හා, මිනිස්සුගේ මනුස්සකම් දිය වෙලා ගිහිල්ලා
1: හරි හිතක් පපුවක් නැහැ.
0: ඔය වගේ වචන අපිට අහන්න ලැබෙන ප්‍රමාණය වැඩි නේද? කියන්නේ මිනිසුන්ගේ මේ සදාචාර සාර ධර්ම මේවා දැන් ගිලිහිලා ගිහිල්ලා
1: නේද? දැන් ඇත්තේ නෑ.
0: ඔව්. මේවා මේ එක
1: වැටේ බලාගෙන.
0: හරිද? මේවා එක මේ අපිට අහන්න ලැබෙන්නේ ඔය වගේ දේවල්
1: වලයි.
0: හැබැයි ඔය අතරේ සමහර ප්‍රවෘත්ති තියෙනවා, සමහර සිදුවීම් තියෙනවා. අපිට හිතා ගන්නවත් බැරි මිනිසුන්ගේ මනුස්සකම් මතුවෙච්ච දැන්.
1: ඒ
0: වගේ සිදුවීම් මම දැක්කා වගේ දවසක.
1: රයිට්.
0: මේ අත්තටු කැඩිච්ච. නැත්තම් පූසෙක් අල්ලලා අත්තඩු කැඩිච්ච තුවාල වෙච්ච ගිරවෙක් ඉන්නවා. මේ ගිරවාගේ දැන් ආයාට පියාඹන් නායමත් බෑ. හරිද? දැන් මෙයා තුවාලක වෙලා එයාට ජීවිත කාලෙම ආයි පියාඹන්න හැකියාවක් නැහැ. අත්තඩු කැඩිලා ගිහිල්ලා විනාශ වෙලා තියෙන්නේ. මේ ගෙදර ඉන්න කෙනා, මේ පූසා ඇති කරන කෙනා මේක දැක්කා. මේ ගිරව අල්ලන් ඇවිල්ලා එයා බේර ගන්නවා.
1: බේර
0: ගත්තට පස්සේ තමයි යාගේ අත්තඩු මෙහෙම විනාශ වෙලා කියන දැක්කේ. ඊට පස්සේ මෙයාට දැන් ඕන, මෙයා හිතනවා මෙයාගේ ජීවිතේ තියෙන ගිරවගේ ජීවිතේ තියෙන්නේ පියාසර කරන ජීවිතයක් නේ.
1: එයා
0: තනින් තනට ගිහිල්ලා පියාඹලා ගිහිල්ලා
1: හරි
0: කෑම හොයාගන්න ජීවිතයක් තියෙන්නේ. එයාට ඒ ජීවිතේ නැහැ. මෙයා කල්පනා කරනවා මෙයාට ආයෙමත් කවදාවත්ම අහසින් ගිහිල්ලා කෑම හොයාගන්න බෑ. අහසින් ගිහිල්ලා බිම දකින්න, පොළොව දකින්න ඉඩක් නැහැ.
1: අනිත් කුරුල්ල වගේ පියාඹන්න බෑ.
0: මෙයාට ආයෙ කවදාවත්.
1: එහෙම
0: කියලා හිතන මේ ස්වාමියා,
1: තම
0: මේ ගෙදර මිනිස්සයා, එයා ගාව තියෙනවා ඩ්‍රෝනයක්. ඩ්‍රෝන කැමරාවක්. ඩ්‍රෝන කැමරාවක් තියෙනවා. මේ ඩ්‍රෝන කැමරාවට යා ගිරවට ඇතුල් වෙන්න පුළුවන් විදියට, ගිරව රඳවන්න පුළුවන් විදියට ප්ලාස්ටික් බෝතලයක් කපලා ඒක ඇතුළට ගිරව දානවා. කියන කූඩුවක් වගේ හදලා. හරිද? ඒ කූඩුව වගේ ප්ලාස්ටික් බෝතල ඇතුලේ හදලා, ඒ කියන්නේ එතකොට ප්ලාස්ටික් බෝතලෙන් වටපිටාව
1: පේනවනේ.
0: ඒක නිසා තමයි එහෙම කරන්නේ. ප්ලාස්ටික් බෝතල කපපු ප්ලාස්ටික් බෝතලේ රඳවලා ඩ්‍රෝන කැමරාවේ, ඩ්‍රෝන යන්ත්‍රේ මේ මෙයා ඊට පස්සේ ඒක අහසින් යවනවා.
1: ඕ.
0: වෙනට ගුවන් ගත කරනවා. හරිද? එතකොට දැන් මේ ගිරවට පහළ පේනවා. එයාගේ අර අද්දකීම් පියාඹන්න බැරි වුණත් එයාට ඒ අද්දකීම ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙයා මේක සතියකට සැරයක් දෙසරයක් මේ විදිහට එයාගේ මේ මේ සුරතලාට
1: නැත්තම්
0: දැන් සුරතලෙක්නේ.
1: දැන් එයාව ඇතිත් කරනවා.
0: දැන් එයාව බලා ගන්නවා.
1: හරි.
0: ඉතින් මෙයාට ඒ වගේ අවස්ථාවක් දෙන්න එයා හිතලා තියෙනවා. ඉතින් බලන්න නේද? ඒ
1: වගේ මිනිස්සුත් ඉන්නවා.
0: ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ අර මුණු වෙන හිත වෙනස් විදිහට හිතන මිනිස්සු අනිත් මිනිස්සුත් ගැන හිතන්න ඕන කියලා අපි කියනවා මිනිසුන්ගේ පැත්තෙන්. අනිත් මිනිස්සුත් ගැන හිතන්න ඕන, තමන්ට දෙයක් වුණොත් මෙහෙම එහෙම කියලා අපි කියනවනේ. ඒ වගේ තමයි දැන් මේ සතා ගැන හිතලා, සතාටත් ජීවිතයක් තියෙනවා. එයාගේ ජීවිතේ මොකද්ද කියන එක තේරුම් අරගෙන මෙයාටත් මේ මේ අත්දැකීම දෙන්න ඕන කියලා.
1: එයාටත් එයාගේ ලෝකෙ දකින්න දෙන්න ඕනි කියලා.
0: එයා කරපු දේ මේක ඇත්ත සිදුවීමක්, සත්‍ය සිදුවීමක්. ඉතින් අන්තර්ජාලයෙන් පුටාගත් එකක්. ඒ වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා. කොච්චර කුරුරිවි හිතක් පපුවක් නැහැ, කතන්දර කොච්චර කිව්වත් ඒ අතරේ මේ වගේ මිනිස්සු ඉන්නවා. 4:32 වෙලාව හිවිනින් drive එක.

0: ගැලීන් පොපුල ඕෝඩ් දෙදහස් විසිහය. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
1: Most popular radio program couple of the year. Chamith Vidhanagamage samaga Charu Samadhi.
0: Lakhanda Evening Drive. Chamith Vidhanagamage samagin Charu Samadhi.
1: Most popular television program couple of the year. Asanka Satrasinghe samaga The Sunni Navodaya.
0: Vasare Janapriyatama Roopavahini Nivedaka. Lakhanda Morning Show hi Asanka Satrasinghe.
2: ජීවිතයට එක් පරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදේ හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
6: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
8: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
7: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
8: රයිනෝ ප්‍රීමියර්.
7: එතකොට යට මැටි කෝටින් එක තියෙන
8: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරු.
9: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලිම් ෂීට්.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: ලකන්ඩ රේඩියෝ ITN.
2: අතරයි විනාඩි 40යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක වාසනාව කොයි වගේද? ඔයාට ගැළපිලා තියෙන්නේ මෙච්චර කාලෙකට වාසනාවක් නම් මට ළඟා වෙලා නෑ දෙයියෝ කියලා කියනවා නම්.
3: හරි.
2: අද හවස වාසනාව රගා බලන්න. හදහන් ලොතරැයියක් ගන්න. එතන තියෙන්න පුළුවන් මෙච්චර කාලෙකට ළඟා නොවෙච්ච වාගේ වාසනාව.
3: ඕකේ. එනිසා තමයි අපි කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්නේ එතුලින් ආට පුළුවන්කම තියෙන ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. එතනදී හදහන ලොතරැයිය මිලදී ගන්න අමතය කරන්න එපා. මොකද හදහන ලොතරැයිය මේ වෙනකොටත් ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ජයග්‍රාහකෙක් මේ තරම් බිහි කරපු හදහන ලොතරැයි ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙන ඔයාගේ වාසනාව ඔයාගේම කරගන්න. යන ගමන් එන ගමන් වෙන්න පුළුවන් මේ ඕනම තැනකද ලොතරැයි කෝරුවක් තියෙනවා නම් ලොතරැයි විකුණන මහත්මයෙක් කාට හම්බ වෙනවා නම් එන එතනින් ගන්න හදහන ලොතරැයියම.
2: මගේ යාළුවෙක් හිටියා.
3: ඕකේ.
2: එයා මේ ගොඩක් වැඩ කරනවා, ඔෆිස් එකේ වැඩත් කරනවා, ඊට පස්සේ ආගේ ප්‍රයිවට් වැඩත් කරනවා. මේ ඔක්කොන්ත් එක හරි ගොඩක් බිසි
3: කෙනෙක්.
2: ඊට පස්සේ මේ තව සහ මේ ගෙදර ගියාමත් ඉතින් ගෙදර වයිෆ් කෙනුත් ඉතින් එක එක යාගේ වැඩ කරලා දෙන්න කියන දේවල්, ගෙදරට බඩු ගේන දේ කියන දේවල් කොහොම ඉතින් තොර තෝංචියක් නැතු ඉතින් හම්බෙනවා.
3: ස්වාමි පුරුෂයාගේ වැඩක් තියෙනවනේ ඇස්සේ
2: කොහොම හම්බෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ.
3: හරි. බිසි ගොඩක්.
2: බිසි ගොඩක් සහ මේ මෑරියන් ලෙඩ වෙන්න ගත්තා. හරිද? මේ වැඩ එක්ක ගෙදර ප්‍රශ්නයි ඔක්කොම එක ලෙඩ වෙන්න ගත්තා.
3: ඕකේ.
2: හරිද? ඊට පස්සේ මේ දැන් මෙයාට බෙහෙත් ගන්න යන්න කිව්වට යන්නෙත් නැහැ. මොකද මෙයා වැඩ ලෝඩ් එකත් එක්ක මේ හිර වෙලා නිසා
3: බෙහෙත් ගන්න යන වෙලාවක් නැහැ.
2: ඒකටත් කේන්ති යනවා. බෙහෙත් ගන්න යන්න කිව්වත් කේන්ති යනවා.
3: ඒ
2: නිසා බෙහෙත් ගන්න යන්නෙත් නැහැ. වැඩම කරනවා, ලෙඩ වෙනවා, ආයි නිකන් ඊට පස්සේ නිකන් ගෙදරත් පිස්සු නටනවා.
3: හරි.
2: කොම ප්‍රශ්න ගොඩයි.
3: ඊට
2: පස්සේ බැරිම තැන වයිෆ් යනවා ඩොක්ටර් හම්බෙන්න.
3: ඩොක්ටර් හම්බෙන්න?
2: ඔව්.
3: එයා වෙනුවෙන් යනවා.
2: එයා වෙනුවෙන් යනවා.
3: හරි.
2: ගියාට පස්සේ
3: බලන්න කොච්චර හොඳයිද කියලා මං අහන්නේ.
2: එහෙම තමයි වයිෆ්ලා එහෙමනේ ඉතින්.
3: හොඳයිනේ.
2: ඊට පස්සේ ගිහිල්ලා හස්බන්ඩ්ට බෙහෙත් එක ගන්න දැන් ඩොක්ටර් හම්බෙන්න ගිහිල්ලා ඉතින් කිව්වා විස්තරේ. එහෙම පුළුවන් නේ සාමාන්‍යයෙන්.
3: ඔව්.
2: ඩොක්ටර් මෙහෙමයි.
3: මං එන්න කිව්වට එන්නේ නැහැ.
2: ඔව්. මං කිව්වට එන්නෙත් නැහැ. එයා වැඩ පස්සෙමයි යන්නේ. ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ආ විටින් විට ලෙඩ වෙනවා. ලෝ එකක්කුමයි කියනවා. මේ මට තේරෙන්නේ නැහැ ඩොක්ටර් මෙයාව කොහමද මේ ගොඩ දාන්නේ.
3: මේකට විසඳුමක් නැද්ද ඩොක්ටර්?
2: විසඳුමක් නැද්ද?
3: හරි.
2: කියලා ඇහුවා.
3: අහහ.
2: ඩොක්ටර් කල්පනා කළා කිව්වා.
3: හරි.
2: හස්බන්ඩ් තියෙන්නේ මේ විවේකයක් නැතිකම.
3: අහහ.
2: යා ගොඩක් ප්‍රෙෂර් වෙලා ඉන්නේ එකයි.
3: ඔව්.
2: එයාට නිින්ද සහ විවේකය අවශ්‍යයි.
3: හරි.
2: එයාට ටිකක් නිදහසේ ඉන්න දෙන්න.
3: ඔව්.
2: ඒක තමයි හොඳම දේ කියලා කිව්වා.
3: එතකොට මේක හරියයි කියලා කිව්වා.
2: හරියයි කියලා කිව්වා.
3: රයිට්.
2: ඊට පස්සේ ඉතින්
3: පව්වානේ.
2: ඔව්. ඊට පස්සේ මේ ඩොක්ටර් එහෙම කියලා එල්ලා නිදිපෙති ටිකක් ලියලා දුන්නා.
3: මේක දෙන්න කියලා.
2: ඔව්. මේ නිදිපෙති ටිකක් ලියලා දුන්නා මේකෙන් එක ගානේ ගන්න කියලා.
3: හරි.
2: හරිද?
3: අහහ.
2: එක ගානේ ගන්න කියලා නිදිපෙති ටිකක්
3: දුන්නා.
2: ඊට පස්සේ වයිෆ් ඇහුවා මේ ඩොක්ටර් දැන් හරි මේ මේක කොයි වෙලාවටද මම යාට දෙන්න ඕන? නෑ නෑ මේ හස්බන්ඩ්ට දෙන්න නෙමෙයි.
3: ආ එහෙනම් ආ වයිෆ්ට ගන්න.
2: මං කිව්වේ වාට එක එක ගන්න කියලා.
3: අයියෝ.
2: එමස්ස වඩ නිදහසේ ඉන්න දෙන්න.
3: වයිෆ්ලාට උත්තමාචාරය.
2: 4:44 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: Lakhanda Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහාට වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: දහාට වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
5: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 54 වෙලාව. දැන් අපි පහුගියදස පොය තිබ්බනේ ගිය සෙනසුරාදා.
1: ඔව්.
0: දැන් පොයට අපි එක්ක සිල් ගන්න ඕන.
1: හරි.
0: එහෙම නැත්නම් පොඩක් එළියට පහළට ගිහ මොනවා හරි කෑම ටිකක් කාලා ගමනක් බිමනක් ඇවිදලා.
1: හරි.
0: එහෙම
1: දැන් හවසට පන්සල් හරි යනවා.
0: හවසට පන්සල් යන්න හරි.
1: ඔව්.
0: එහෙම දෙයක් කරන්න ඕන.
1: හ්ම්.
0: එහෙම නැත්නම් තව මොනවාද?
1: තව ඉතින් ගෙදරට වෙලා ඉන්නවා.
0: එහෙම නැත්නම් ගෙදරට එන හොඳට නිදා ගන්න ඕන.
1: ඔව් මං එහෙම කියන්නේ නැතුව කිව්වා ගෙදරට වෙලා ඉන්නවා කියලා. ඇයි ඔය නිකන් ඒක එකපාරට නිකන් කියන්න හිතුවේ?
0: නෑ මට එහෙම කියන්න හිතුණා. ඒ කියන්නේ මේ පොය ආවත් පොය දවසෙත්
1: ඔව්
0: වැඩ කරනවානේ සමහරු.
1: හරි.
0: ඒ නිසා
1: මම ඒ බයෙන් මේ උත්තර දෙන්නේ මේක මොකා කියන් එනවද කියලා දන්නේ නැති නිසා.
0: නෑ නෑ පොය දවසෙත් වැඩ කරන්න වෙච්ච වෙලා තියෙනනේ. සමහර රාජකාරීක වැඩ කරන්න
1: වෙනවා.
0: ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. එහෙමයි ඉතින් වැඩ කරන්න වෙනවා. නෑ මං කියන්නේ නිකන් ටිකක් නිකරුණේ කාලය ගත කරනවට වැඩිය.
1: ඔව් මොන හරි වැඩක් කරන එක හොඳයි කියලාද කියන්නේ?
0: වැඩක් කරනවානේ.
1: එහෙනම්
0: නිකරුණේ කාලය නාස්ති කරලා දාන්න නැතුව එක්ක නිදා ගන්න. එක්ක ගමනක් බිමනක් ගිහිල්ලා
1: හරි
0: හොඳට පොඩක් එළිය මොනාරි කාලෙන්න ඕනේ. එහෙම නැත්නම් සීල් ගන්න ඕන.
1: පන්සලකට
0: පල්ලියකට යන්න ඕන.
1: පල්ලියකට
0: නෙවෙයි පන්සලකට.
1: හරි.
0: පොයිල යන්නේ නැහැ පල්ලි.
1: ඔව්.
0: මේ පන්සලකට යන්න ඕන.
1: හා.
0: මට හිතුණා එහෙම හොඳයි කියලා.
1: ඒ වුණාට ඔය වැඩ වලින් එකක්වත් ඔයා කරේ නැහනේ.
0: මොකද දන්නවද මම පොයේ දවසේ නිදා ගන්න ඕන කියලා කිව්වේ.
1: ඇයි?
0: මොකද නිදා ගන්නවත් දවසක් නැහැනේ අපිට.
1: ඔවි ඒ තරම් වැඩනේ.
0: වැඩනේ.
1: ඔව් පොයේ දවසට තරම නිදා ගන්න තියෙනවා නම් හොඳයිනේ.
0: අඩු ගානේ මාසෙකට එක දවසක් හරි හිතේ හැටියට නිදා ගන්න මාරි කියලා තියෙනවා නම්.
1: ඔව්.
0: ඒක

0: අනිත් දවසේ හොඳට නිදා ගන්න.
1: ඒක අදාළ කරගන්න බෑ.
0: නෑ එයි ඒ මොකද?
1: මම කිව්වේ මේ අර සති දවස් 5ම 6ම එක දිගට වැඩ කරලා නිින්දක් නැති මිනිස්සුන්ට.
0: ඉතින් මම සති දවස් 6ම වැඩනේ.
1: 6ම වැඩුණාට නැගිටින්න 11ට.
0: එහෙමනේ.
1: අවසනේ වැඩ. රයිට් විජේ නිෂ්පාදන අපිත් එක්ක ඉන්නවා කැම වේල රසට හදා ගන්නකොට රසවත්ව කැම ටික හදා ගන්නව නම් විජේ නිෂ්පාදන තියෙන්න ඕන රස විතරක් බලලා හරියන්නේ නැහැ කැම හදනකොට ඒකේ ගුණය පෝෂණය ගැන හිතන්නත් ඕන රසකාරක වර්ණකාරක නැතිව කැම ටික හදා ගන්න ඕන අන්න එහෙම හදන අයට පිරිසිදුව පිළිවෙලට රස විස නැතුව කන්න කැමති අයට විජේ නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න.
0: අපේ රසයේ රසය සමට බෙදෙන විජේ නිෂ්පාදන ආද පොලංකම තියෙනවා මිලදී ගන්න හිතේ හැටියට මොකද ඔයාට වෙන දෙයක් කියන්නේ අහිතකර දේවල් විජේ නිෂ්පාදන වල නැහැ. දැන් කැමතික රසට වගේම ගුණට ප්‍රමිතියට හදාගන්න මේ හැමදේටම තමයි විජේ නිෂ්පාදන ඔයාට එන්නේ. දැන් ගෙදර අයට හොඳම දේ රසට හදලා දෙන්න හිතනවනේ ඔයා. එවනුවෙන් තමයි විජේ නිෂ්පාදන තියෙන්නේ. විජේ කුළුබඩු කියලා කිව්වහම හැම ගෙදරකම කුස්සියේ තියෙනම නිෂ්පාදන බැලක් තමයි විජේ කුළුබඩු කියලා. විජය නමින් නිෂ්පාදන රසක් හඳුනලා දීලා තියෙනවා විජය ඉන්දියාපිටි විජය තෝසෙපිටි ඒ වගේම විජය නූඩ්ස් එක අමතක කරන්න බෑ ඇලෙන බෙරි වෙනත නූඩ්ස් එකක් හදාගන්න ආරපලංකම තියෙනවා විජය නූඩ්ස් එකක් මිලදී ගන්න මේ හැමදේම අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡන තියෙනවද කියලා බලලම ලංගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න
1: කවුද ඉන්නේ අපි වහගෙන මැසේජ් කරපాయ අපි ඉක්මනට මතක් කරමු
0: වැඩගෙන තන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නුගාර මැසේජ් එකක් දාලා තියෙනවා මදිගම් පැත්තේ යනකොට පසන්සඳ කැලුම් ඉන්න
1: ජනක කුමාර අතුළු කට්ටියම මීරි ගමින් කමියුනිකේෂන් එකේ ඉඳලා මැසේජ් කරනවා සිද්ධවා කන්න වාසනා සැලොන් එකේ මාතර ඉඳලා ඔයාලවත් එකතු කරගන්නවා.

0: හවස පහයි විනාඩි 6 අපි දෙවැනි පැයට ඇවිල්ලා තියෙන ඉවිනින් ඩ්‍රයිව් එක. මේ පැය තුලවන්න ආඩ අපිත් එක්ක කිතු වෙලා සින්දු අහන්න කතා කරන්න මැසේජ් කරන්න නේද?
1: හරි මේ හැමදේම ආඩ පුලංකව තියනවා. දැන් ගියපේ අපිට මැසේජ් එකක් දාන්න බැලි වුණා නම් ආඩ පුලංකව තියනවා.
0: බැලි වුණා නම් ඕරයිට් බැලි වුණා නම්
1: බැරි වුණා නම් කියලා
0: කියන්න. නෑ බැලි වුණා නම් රයිට්. හරි කියන්න.
1: මට බෑ මේක කරන්න.
0: බැලි වුණා නම් අපිට පොලා මේ පැහැතර මැසේජ් එකක් කරන්න. 0703 93 5 93 7 අපි WhatsApp නම්බර් එකට ආඩ පුළුවන් බැලි වුණා නම් මැසේජ් එකක් කරන්න රයිට්.
1: හරි දෙවරද?
0: හරි ආ කියන්න දැන්.
1: කමන්නේද?
0: කියන්න දැන් නෑ දැන්.
1: නෑ ඒ නිසා මං කට වහගෙන ඉන්න. ඊටු ටිකක් කියන්නකෝ බලන්න එහෙනම් චමිත් පුතා.
0: රයිට් දැන් ඔයා දන්නවද චාරු? දැන් අපේ මේ
1: මේ හගන්න.
0: ඔකේ.
1: දැන් මම ඊළඟට බලාගෙන ඉන්න ආඩ වර්ධනකන්. ඒ නිසා කියන්න තියෙන ක හරියට කියන්න පරිස්සමෙන්.
0: පරිස්සමෙන් මා පුතා.
1: ඔය ශ්‍රී ලංකන SMS එකේ කෙරෙවි.
0: මා පුතා පරිස්සමෙන් වචන භාවිතා කරන්න. ස්ලිප් වෙන්න දෙන්න එපා. ඔකේ.
1: හරි.
0: රයිට්. දැන් මං කියන්න හැදුවේ මේක වැදගත් කතාවක්.
1: ඔකේ.
0: දැන් අපිට අපේ මේ තියෙනනේ පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට යන එකක් තියෙනනේ.
1: ඔව්.
0: පරම්පරා මාරු වෙනවා.
1: ඔව්.
0: දැන් තියෙන්නේ ජෙන් C ජෙන් Z
1: එවගේනේ. ඔව් ඔව්.
0: ඒ වගේ පරම්පරාව තියෙනවා. මිනිස්සුන්ට විතරක් නෙමෙයි පරම්පරා මාරු වෙන්නේ, තාක්ෂණිනුත් පරම්පරා මාරු
1: වෙනවා. ඔව් ඔව්.
0: එතකොට දැන් අපේ ජංගම දුරකථන ගත්තට පස්සේ ඒත් එහෙමයි.
1: හරි.
0: ඒවා ගත්තට පස්සේ තාක්ෂණය යාලගෙත් පරම්පරා ඉස්සරහට
1: ඇවිල්ලා තියෙනවා. පොඩි පරම්පරාවෙන් ලොකු පරම්පරාවට.
0: දැන් අපිට තියෙන්නේ 5G.
1: ආ.
0: 5G තාක්ෂණය දැන් අපිට තියෙන්නේ.
1: රයිට්.
0: හැබැයි ඔයට කලින් තිබුණේ
1: 4G.
0: ඊට කලින් තිබුණේ
1: 3G.
0: ඊට කලින් තිබ්බේ දන්නේ 2G. ඊට
1: පස්සේ
0: ඊට කලින් 1G.
1: හහ්.
0: ඔහොම තිබුණා.
1: ඕකේ.
0: දැන් 1G තාක්ෂණය. මේක ෆස්ට් ජෙනරේෂන් කියන එක.
1: ඔව්.
0: ෆස්ට් ජෙනරේෂන් එක හඳුන්වා දෙන්නේ 1980. 1980 තමයි මේ හඳුන්වා දීම කරන්නේ.
1: හහ්.
0: එතකොට අපිට මේ මේකෙන් පුළුවන් ෆස්ට් ජෙනරේෂන් එක නැත්තම් 1G තාක්ෂණයක අපිට කරන්න පුළුවන් දුරකථනයකින් කෝල් ගන්න එක විතරයි. දැන් අපිට මොනවද කරන්න
1: බැරි?
0: අපිට දැන් පිටරටක ඉන්න මිනිස්සේ ගේන්න පුළුවන් මේ මෙතෙන්ට.
1: හරි.
0: රූපයත් එක්ක. හැබැයි 1980.
1: හා කෝල් එකක් විතරයි.
0: කෝල් එකක් විතරයි. ලංකාවේ තත්ත්වය මම මේ කියන්නේ. ලංකාවේ. ෆස්ට් ජෙනරේෂන් එක ශ්‍රී ලංකාවේ හඳුනා දෙන්නේ 1980.
1: හරි.
0: එතකොට මේ කෝල් එකක් ගන්න විතරයි. රූපයක් දකින්න, ෆොටෝ එකක් ෂෙයා කරගන්න
1: ඒවල්
0: බෑ.
1: ඕකේ. හරිද?
0: ඊට පස්සේ හැබැයි වැඩේ තියෙන්නේ මේ සාක්කලාපී රටවල් ගත්තට පස්සේ.
1: රයිට්.
0: සාක්කලාපී රටවල් අතරේ ශ්‍රී ලංකාවට තමයි මේ තාක්ෂණයත් මුලින්ම හඳුනා දෙන්නේ. කියන්නේ මේ පළමු
1: 1G.
0: ඔව් 1G තාක්ෂණය හඳුනා දෙන්නේ පළමුවම ශ්‍රී ලංකාවට සාක්කලාපී රටවල් අතරේ.
1: අහහහ.
0: ඒක විශේෂයි.
1: ඔව්.
0: අපි හැම වෙලාවෙම ඒ පැත්තෙන් ඉදිරියෙන් ඉඳලා තියෙනවා
1: right.
0: ඊට පස්සේ ඔන්න දැන් කෝල් ගන්න පුළුවන්.
1: ඔව්.
0: ඊට පස්සේ 1990 වෙනකොට 2G තාක්ෂණය හඳුනා දෙනවා.
1: හරි.
0: 2G.
1: දෙවැනි පරම්පරාව එනවා.
0: ඔව්. දුරකථන මේ
1: පැත්තෙන්
0: දෙවැනි පරම්පරාවට එනවා 2G තාක්ෂණය.
1: ඕකේ.
0: මේකෙදි කෝල් ගන්න පුළුවන්.
1: හා
0: තව මොකද්ද පුළුවන්?
1: වීඩියෝ කෝල් ගන්න පුළුවන්.
0: වීඩියෝ කෝල් ගන්න
1: බෑ. මැසේජ් කරන්න පුළුවන්.
0: මුදී ගත්ත ගමන් වීඩියෝ කෝල් ගන්න බෑ. SMS එකක් ගහන්න පුළුවන්.
1: හරි හරි හරි හරි.
0: මැසේජ් එකක්.
1: රයිට්.
0: SMS එකක් යවන්න පුළුවන්.
1: හරි.
0: දැන් ඔන්න කෝල් පුළුවන්.
1: මැසේජස් පුළුවන්.
0: මැසේජ් පුළුවන්.
1: 2G.
0: ඕකේ. තාක්ෂණය.
1: ඊට පස්සේ නෝ තුන්වෙනි පරම්පරාව.
0: ඔව්. දැන් මේ 4G 5G කියලා අරේ මේ මගේ ෆෝන් එක 5G 4G කියලා කිව්වට
1: ඕකේ.
0: මේක මොකක්ද කියලා දන්නේ නැති වෙයි සමහර වෙලාවට. දන්නේ නැති. දන්නේ නැති අයත් ඉන්නවා.
1: ඔව්. අපි වගේ.
0: ඔව්. මම දන්නේ නැහැ. මවුස් එකෙන් යවන්නේ. හරිද? ඊට පස්සේ
1: හරි.
0: 3rd generation එක 3G.
1: හරි.
0: මේක හඳුන්වා දෙන්නේ 2000 අවුරුද්දේ.
1: හා.
0: 2000 අවුරුද්දේ. හරි. ලංකාවට තමයි ඒකත් සාක්කලාපී රටවල් වලින් මුලින්ම එන්නේ. සාක්කලාපී රටවල් වලින් මුලින්ම එන්නේ ශ්‍රී ලංකාවට. 3G. 3G තාක්ෂණය 2000.
1: රයිට්.
0: ඔන්න පෙරලියක් වෙනවා.
1: හා.
0: ඔන්න පෙරලියක් වෙනවා.
1: අපි හිටියේ කෝල් වලනුයි SMS වලනුයි.
0: SMS වලනුයි.
1: හරි.
0: 3G එනවා කියන්නේ කෝල් ගන්න පුළුවන්, SMS කරන්න පුළුවන්.
1: හරි.
0: MMS කියලා එකක් ඔයා අහලා තියද?
1: තියෙනවා.
0: හොඳයිනේ.
1: හොඳයි.
0: MMS කියලා එකක් කියනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ ෆොටෝ එකක් ෂෙයා කරගන්න පුළුවන්කම තියෙනවා.
1: හා.
0: හැබැයි වීඩියෝ කෝලුත් පුළුවන්.
1: ඔව්.
0: හැබැයි ඒකට ඕන කරන ෆැසිලිටි පැත්තෙන් නැත්තම් පහසුකම් ගත්තට පස්සේ
1: ලොකුවට දිනු වෙලා නැහැ.
0: ඒව තියෙන ජංගම දුරකථන භාවිතය තාම සීමිත මට්ටමක තිබුණා. වීඩියෝ කෝල්ස් උන් පුළුවන්. නමුත් ඒක අඩු මට්ටමක තිබුණේ.
1: හා.
0: ෆොටෝස් ෂයා කරගන්න MMS, SMS සහ කෝල් කියන එක හොඳට වැඩ කරලා ගියා.
1: හා ඒ ෆැසිලිටීස් ටික තිබුණා
0: 3G එක 2000 අවුරුද්දේ.
1: ඕකේ.
0: ඊට පස්සේ
1: හතරවෙනි පරම්පරාවට
0: එනවා දැන්
1: 4G.
0: 3G ආපු කාලේ සාමාන්‍ය මේ ඔක්කොම පහසුකම් තියෙන ෆෝන් එකක් අපිට දකින්න ලැබෙන්නේ නිකන්
1: කලාතුරකින්ද?
0: ඔව්, සෑහෙන කලාතුරකින් දකින්න ලැබෙන්න තත්ත්වයක්. හැබැයි ඊට පස්සේ කාලයත් එක්ක ගෙවිලා යද්දී ෆෝන් එන්න ගත්තට පස්සේ
1: හැමෝම පාවිච්චි කරන්න ගත්තා.
0: ගත්තට පස්සේ ඉස්සරහා තිබුණා මේ චයිනීස් ෆෝන් කියලා එකක් තිබුණා. ඒක ටීවී බලන්නත් පුළුවන්. හරිද? පොඩි ඇන්ටනා කූරක් වගේ එකක් තියෙනවා. මතකය දන්නව අය පාවිච්චි කරපෑදේ. ඒකෙන් මේ දැන් සින්දුවක් එහෙම ප්ලේ කරාට පස්සේ ලවුඩ් ස්පීකර් ඕනේ නැහැ.
1: ආහ්. හොඳට ඇහෙනවා.
0: ගම්මටම ඇහෙනවා. ඒක තරම් සද්දේ ෆෝන් එකේ ස්පීකර්ස්. දැන් එහෙම එකක් තියෙනවා කියන්නේ ලොකු ස්ක්‍රීන් එක ලොකුයි. ඔය දැන් ස්මාර්ට් ෆෝන් වල මුල්ම කාලේ ආපු ලොකු ෆෝන් එකක්. එහෙම එකක් තියෙනවා කියන්නේ ඉතින් අම්මා වැඩෙත් තමයි. සයිස්
1: එකනොත් ලොකුයිනේ.
0: සයිස් එකනොත් ස්ක්‍රීන් එකත් ලොකුයි. ටීවී බලන්න පුළුවන්. ඇන්ටනා කූරක් ඇදගෙන.
1: හරි.
0: එහෙම දෙකක් තිබුණා.
1: ඒ කාලේ ගැම්මට යන්නේ නැති නේ
0: කට්ටිය. ගැම්මට යන්නේ. ඔව්. ඒ කියන්නේ ඒක පේන්න අරන් යනවා කියන්නේ ඉතින් දැන් iPhone එකක් අරන් යනවා වගේ තමයි.
1: හරි. ඔකේ.
0: ඊට පස්සේ දැන් ඒක තමයි ස්මාර්ට් ෆෝන් ඔය ආපු මුල් කාලේම ආපු එකක්
1: කියන්නේ. හා
0: හා හා. ඊට පස්සේ ටික ටික ඉස්සරහට යනවා.
1: අපි අප්ඩේට් වෙනවා.
0: අප්ඩේට් වෙනවා. ඊට පස්සේ ඔන්න 4G තාක්ෂණය එනවා.
1: රයිට්.
0: 4G එන්නේ 2010. හා. 2010 තමයි මේ තාක්ෂණය හඳුන්වා දෙන්නේ.
1: 4G.
0: ලංකාවට සාක්කලාපි රටවලදී මුල්ම තැනට හම්බ වෙනවා.
1: අපි ඉදිරියෙ මිඳලා පොඩ්ඩක්
0: නේ. ඉදිරියෙ තියෙන තාක්ෂණය පැත්තේ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඒක දැන් අපිට 3G එක එක්ස්පීරියන්ස් එක තියෙනවා. SMS, video call, MMS ඔක්කොම එක. MMS කියන එක ටිකක් යට යනවා.
1: හරි.
0: ඊට පස්සේ දැන් කොමත් WhatsApp මේ හැම දෙයක් එක්කම 4G තාක්ෂණයත් එක්ක මේ video call, SMS ඔය කියන ටික ඉස්සරහට යනවා.
1: රයිට්.
0: ඊට පස්සේ දැන් මොකද ෆොටෝ ෂෙයා කරන එකට වැඩිය වීඩියෝ කෝල් එකක් ගන්න එක එක ඉස්සරහට යනවා. ඊට පස්සේ ඒක තමයි පබ්ලිෂ් වෙන්නේ ගොඩක්ම. ඉතින් 4G තාක්ෂණය ගත්තට පස්සේ දැන් 3G වලත් තිබුණා ටිකම
1: 4G
0: වලට එනවා. තාක්ෂණික පැත්තෙන්
1: ඉස්සරහට වෙනවා.
0: කතා කරන වොයිස් එක අරිට වඩා ක්ලියර්.
1: රයිට්.
0: බැරියස් අඩුයි. ඊළඟට
1: වීඩියෝ කෝල්ස් ක්ලියර්.
0: වීඩියෝ කෝල්ස් වල ක්ලියරන්ස් එක වැඩි. ඒ වගේම ඒවයි තියෙන මේ සුපහැදිලිකම සහ මේ තව මොනවාද තාක්ෂණික පැත්තෙන් ඉහළම තලයකට යනවා මේ 4G තාක්ෂණයත් එක්ක.
1: දියුණු
0: වෙනවා. 2010 වෙනකොට. එතනින් එහාට ගමන් කරනවා. 2020 තමයි
1: 5G එන්නේ.
0: 5G එන්නේ.
1: රයිට්.
0: හැබැයි ලංකාවට 5G 2020 එන්නේ නැහැ. ලංකාවට 5G තාක්ෂණය එන්නේ 2025.
1: එතනදි චුට්ටක් පොඩ්ඩක් එහෙම වෙලා.
0: මොකද මේ ඒක ටිකක් එන්න ප්‍රමාද වෙනවා, හඳුන්වා දෙන්න ප්‍රමාද වෙනවා.
1: රයිට්.
0: හැබැයි 4G සහ 5G අතර ලොකු වෙනසක් නැහැ. ඒක මිනිස්සුන්ට දැනෙන තරම් වෙනසක් නැහැ. හැබැයි තාක්ෂණික පැත්තෙන් ලොකු වෙනසක් තියෙනවා. ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට ෆෝන් එකක් අරගෙන පාවිච්චි කරාට ඒක දැනෙන්නේ නැති වුණාට තාක්ෂණික පැත්තෙන් ඒකේ ලොකු පෙරලියක් තියෙනවා. තාක්ෂණික පැත්තෙන් යාලා
1: 5G
0: වෙනයි. 4G වලට වඩා ඉහළ තලයකට තාක්ෂණික පැත්තෙන් අරන් ගිහිලා තියෙන 5G වලදී.
1: රයිට්.
0: හැබැයි ඒක පරිශීලකයන්ට
1: ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ.
0: ගැටලුවක් කියන්නේ මේ දැනෙන්නේ නැහැ. ආහ් හා හා. දැන් අර 2G 3G මාරු වෙනකොට අපිට
1: දැනුණානේ.
0: SMS එකක් තිබිලා MMS එකක් වුණා, වීඩියෝ කෝල් එකක් වුණා. ඒක විශාල පෙරලියක්. ආහ්
1: හා.
0: හැබැයි 4G 5G වුණාට පස්සේ
1: ඒක ලොකුවට දැනෙන්නේ නැහැ.
0: මිනිස්සුන්ට ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණික පැත්තෙන් ඉස්සරහට ගිහිලා
1: තියෙනවා. රයිට්.
0: දෙන්නවගේ මේ
1: අපි પરම්පරාව ඉස්සරහට යනකොට තාක්ෂණයත් හිමින් හිමින් પરම්පරා ගණනාවක් ඉස්සරහට ඇවිල්ලා.
0: ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ.
1: හා
0: හා. තව ඉස්සරහට මොනව වෙයිද දන්නේ
1: නැහැ. මොනව වෙයිද දන්නේ නැහැ. විසි.
0: වීඩියෝ කෝල්ලෙන් කතා කරන මනුස්සයා ඩමියක්.
1: ඇදලා අරගෙන පුළුවන් වෙයිද දන්නේ නැනේ.
0: ඒ වුණොත් නම් සෝරි තමයි. හවස 5:15 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිගෙන්න.

0: පහයි විනාඩි 25යි වෙලාව. ඉවිනින් drive එක ඉන්න වෙලාව. මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: හරි.
0: විජේ නිෂ්පාදන කෑම වේලට රසවත් දේවල් එකතු කරගන්න වගේම වාට තේ එකක් කෝපි එකක් හදාගෙන බොනෝ නම් විජේ නිෂ්පාදන වලින් ගන්න පුළුවන් විජේ කෝපි විජේ තේ තියෙනවා. ඒ වගේම නූඩ්ල්ස් එකක් හදාගන්නව නම් නූඩ්ල්ස් එකක්. රයිට්.
1: විජේ
0: නූඩ්ල්ස් එකක් හදාගත්තොත් කට ඇලිලා
1: කන්නත් කලින් එක හරියන්නේ වෙන්නේ
0: නැහැනේ.
1: ඔය ගන්නට කන්න පුළුවන් වුණොත් හොඳයි.
0: කටේ නිකන් ඇලිලා මේක ගිල ගන්න බැරුව මැටි වගේ නූල්ස් කනවට වැඩිය හොඳයි.
1: ඒකද
0: හොඳ? දෙට නූල් රැල් වෙන්න කාලාදලා නම් නූලක් හැම.
1: එහෙම නූලක් කන්න එපා.
0: නූඩ්ල්ස් කන්නවනේ.
1: රයිට්.
0: එහෙමද කන්න කැමති? ඔන්න ඒකට ගන්න ඒ විදියට කන්න ඕන නම්, කියන්නේ හොඳට ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව වඩ කන්න ඕන නම් විජය නූල්ස් එක ගන්න පුළුවන්.
1: දැන් විජය නූල්ස් ගැන එහෙම මතක් කරද්දි ගොඩක් අයර තියෙන ප්‍රශ්නයක් නෙමේ චමිත් තෝසෙ ටිකක් හදා ගන්නවා කියන එක. අමාරුයිනේ කියලා හිතනවනේ ගොඩක් අය. අර අපි කඩෙන් ගන්න තෝස් එක වගේ හදා ගන්න බැරි වෙයි කියලා හිතනවා. ඉතින් එහෙම හිතන අයට ඔන්න හොඳම දේ තමයි විජය තෝස් එකක් මිලදී අරගන්න. විජය තෝස් පිටි වලින් වාට පුළංකව තියෙන ලේසියෙන්ම තෝස් ටිකක් හදාගෙන කඩේ විදිහට වඩා රසට හදාගෙන ගෙදර අයත් එක කන්න. මේ හැමදේම වගේම ඒකිය විදිහටම කහට රසට තේකක් බොනවා නම් විජයතේ. ඒ වගේම කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම විජය කෝපි තියෙනවා. මේ හැමදේම මාට මෙලදී ගන්න පුළුවන් කැමතින අපේ රසය රටේ සමර බෙදෙන විජය නවින්ම
0: තෝස එකක් හදාගත්තා.
1: හරි.
0: තේකක් නැත්තම් කෝපි එකක්
1: හදාගත්තා.
0: ඊට පස්සේ තෝසේ කන්න අර හදන
1: සම්බෝලේ.
0: සම්බෝලේ සුදු සම්බෝලේ
1: නේ. හරි.
0: එතකොට ඒක
1: නෑ නතු සම්බෝලෙත් හදනවා.
0: සමහරවිට තෝසේ වලට ගන්න ආර ටිකක් සුදු නිකන් අර සුදු
1: සම්බෝලෙ කොළපාට ගන්නවා.
0: ඔව් ඒක ගන්න
1: හදාගෙන. දැන් අපි දෙන්න කොළයි රතුයි
0: සුදුයි.
1: ඔබට වාරයි කොළයි රතුයි සුදුයි සම්බෝල අතරින් තෝසේ එකක් හදා ගැනීමේදී තෝසේ කැමරිය යොදා ගන්න සම්බෝල පාට මොකද්ද?
0: කැමති මේක මොකද්ද? රස මොකද්ද කියලා.
1: රයිට් අපිට මැසේජ් එකක් දාන්න.
0: මං කියන්න හදේකනේ අර ඒකට දා හදන නේ මේ හොද්දක් හදනනේ.
1: ඔව් ඔව්
0: ඒක හදන්න ඒකට වම්බටු කපල දානවා. වට්ටක්ක දානවා.
1: දානවා රයිට්.
0: සමහරු සෝයා එහෙමත්
1: දානවා.
0: ඒක හමුදුම රහක්. හමුදුම රහක් තියෙන එක.
1: ඒක ගැවුනොත් කත හැකියි තියෙන. ඒක තියෙන්න ඕනේ නැත්තම් ගන්න බෑ.
0: තෝසෙ ගන්න එක තියෙන්න ඕනේ.
1: හහ.
0: පරිපෝද්දක් එක තෝසෙ ගන්න බෑ. කන්න පුළුවන් කිලෙනවා.
1: ඔව් ඔව්. ඒතර අපි තෝසෙනි කෑවේ කියලා දැනෙන්නේ නැහැ නේ අපිට.
0: තෝසෙ ගන්න අරක තියෙන්න ඕනේ.
1: හරි ඒකට කියනවනේ නමක්.
0: ඒකට කියන්නේ සාම්බාරු.
1: සාම්බාර් ඕනේ. සාම්බාරු හොද්දනේ.
0: සාම්බාරු හොද්ද.
1: වැරදි දන්නේ.
0: හරි ඒක තමයි.
1: මඩ වැරදුනා තෝ ආඩ වැරදින්න බෑ හොදි.
0: ඒක හදාගෙන එම කන්න තියනවා නම් අම්මෝ නේද?
1: ඔව්. දැන් අපිට කන්නම හම්බෙන්නේ නැහැ නේ කඩේකට ගියොත් විතරයිනේ ගොඩක් කට්ටිය නේද ඒවා කන්න පුළුවන් කියලා හිතා.
0: නෑ ගෙදර හදාගන්න පුළුවන් ඒ රසට.
1: ඒක තමයි මං කිව්වේ.
0: ඔව්.
1: විජය තෝසෙ පිටි එකක්ම ගන්න ඕනේ හැබැයි.
0: ගන්න ඕන ගන්න ඕන. ඒකෙන් තමයි හරියට ඒක තෝසෙ එක තියෙන්නේ.
1: හා
0: හා. සුවඳ තෝසෙ කියන ඒ ඔක්කොම තියෙන්නේ ඒකේ.
1: රයිට්. ඕකේ.
0: 5 විනාඩි 29යි වෙලාව ඉවිනින් drive අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන හදහන ලොතරැය ගැන වාසනාවුරුගා බලන්න. හදහනක් අරගෙන අද ගෙදර යන්න. ඔයාලට පුළුවන් ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න හදහන ලොතරැයියක් අරගත්තොත් ජයග්‍රහකෙක් වෙලා. ඉතින් රුපියල් 40ක් වියදම් කළා ඔබට ජයග්‍රහණයක් නොලැබුණත්
1: රයිට්.
0: ඒක පාඩුවක් වෙන්නේ නැහැ මොකද රටේ සංවර්ධනයට ඔබට ලැබෙන මේ සේවාවන් වලට ඒ දේවල් වලට යෙදෙන රුපියල් 40ක් වෙන නිසා බය නැතුව ලෝභ හිතන්නතුව ගන්න ලොතරැය.
1: ආදි පුලංකම දින ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් අනිත් පැත්තේ රටටත් සේවාවක් කරන්න එහෙම කියන්නේ ඔයා ගන්න හදාන ලොතරැයියෙන් පුජු රුපියල් 40ක් වියදම් කරලා ඔයා ගන්න හදාන ලොතරැයියෙන් රටේ රණවිරු සමාජ සේවාව වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨ දය සංවර්ධනයට මේ හැම දෙයකටම දායකත්වයක් එක් පැත්තකින් ලබා දෙන්න ඕන ආදි පුලංකම දින ඔයාගේ ජයග්‍රහණයත් ඔයාගෙම කරගන්න. ඒ වගේම රටේ සංවර්ධනයේ මේ ආදි ශ්‍රේෂ්ඨයන් ගණනාවකට ඔයාට උදව්වක් වෙන්නත් ඔයාගේ රුපියල් 40 පුලංකම දින ඉතින් හදාන ලොතරැයි විශ්වාස මිලදී ගන්න පුලංකම තියනවා. මොකද මේ වෙනකොටත් ලක්ෂපතියන් 170කට වැඩි පිටසක් බිහි කරලා තියෙනවා.
0: අවස 5 විනාඩි 30යි වෙලාව.
2: වෙලාව උපවිතගෙන ආවේ. සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 10,000 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: එල්බි වාසිතකටපතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ ඊබයික් එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාස.
1: දෙක්ියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපි වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077777 7374.
5: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0266 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
6: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
7: හවස 5:35.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ප්‍රශංසාවීමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: පහයි විනාඩි 41යි බුදු අම්මෝ වෙලාව ගිහිල්ලානේ.
1: හරි.
0: අපි කට්ටිය පොඩ්ඩක් මතක් කරන්න
1: ඕනේ. අපි දෙවනි පැයේ කියලා කිව්වා විතරයිනේ.
0: කිව්වා විතරයිනේ. දැන් පොඩ්ඩක් කලින් නේද කිව්වේ? ඔව්. ඔව් දෙන්නේ.
1: පුසලව පැත්තෙන් අනුරයින මේ වෙලාවේ ඊට පස්සේ යනවා කොරියාව පැත්තට. කොරියන් වලින් චින්තක මැසේජ් එකක් දාලා තිනවා වැඩ කරන තර හැමෝම එකතු කරගෙන වගේ මෙයාවත් එකතු කරගෙන වැඩ කරන ගමන් ඉන්නේ සින්දුවක් දෙන්නේ කියලා. කුලියපිටියේ නිලක්ෂි ඉන්නවා. ඊට පස්සේ නිල් වලින් net mini මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝම එකතු කරගන්න කියලා. අසල චන්ද ඩයස් ඉන්නෝ රයිගමෙන් දාලා. ඊට පස්සේ අලුබෝ මුල්ලෙන් ජගත් රෝහණ ඔයාවත් වෙනද වගේ එකතු කරගන්නවා. අපි පහට කලින් අපේ මැසේජ් එක කියන්න කියලා දාලා තිනවා. දැන් ඉන්නවද දන්නේ නැහැ.
0: හරි. පහයට පහට කලින් හරි පහයි විනාඩි 41යි.
1: හයුන්නේ නැනේ
0: තාම.
1: EDL බත්‍රමුල්ලේ ශාකාවේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රදීප් ෆාමසි එකේ කට්ටිය අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රිස්කා, මදු, මති, කුෂාන්ත අයියා, දුලක්ෂි, තරුෂ, ප්‍රදීප් සෝෆියා, ෆිලිප් පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා රුවනි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉස්සර ප්‍රනාන්දු ඉන්නවා බරදල් පොළේ ඉඳලා. ඒ වගේම රුවනි ලියෝයාවත් එකතු කරගන්නවා.
0: සුවි ඉද්දමල් ගොඩ එකතු කරගන්න, අසිද්ව ගඩ එකතු කරගන්න, රත්නපුරෙන් මැසේජ් කරන්න, එවගේම ආශා, අපේක්ෂා, තරිඳු, එවගේම නිල් නුවන් ඇතුළු කට්ටියම එකතු වෙනවා කියලා තියෙනවා. සිද්ධාවක් අහන්න මේ වෙලාවේදී මැසේජ් එක එවලා තියෙන්නේ තරිඳු මේ වෙලාවේ ඉන්නවා කිව්වේ පන්නි පිටි ඉඳලා තමයි මැසේජ් කරන්නේ. එවගේම සේපාල මැසේජ් කළා තියෙනවා සිද්ධාවක් අහන්න එකතු කරගන්න. මමත් ඉන්නවා වහගෙන වැඩ කරන ගමන් අපේ ස්ටාෆ් එකේ හැමෝමත් එකතු කරගන්න. ස්පෙෂලි හසිත මල්ලිගේ බර්ත්ඩේ එක තිබුණා කියලා තියෙනවා අයියේ. එයාට සුභ වතන්න කියලා. හැපි බර්ත්ඩේ හසිත. සුප වන්දනයක් කියන කෙනා ප්‍රාර්ථනා කරනවා. කටියම එකතු කරගෙන තමයි අපි යන්නේ මේ සිඳු අහන්න. මේ සිඳුවත් එක අපිට යන්න වෙනවා. හෙඩ්ලයින්ස් අහන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: යොදවුණු සුම බොරතෙල් මිල ඉහළ දමද්දී බ්‍රිතාන්‍යයෙන් ඉන්ධන සලාකයකට සැලසුම්. හෙට සිට කොළඹ පාරවල් හතක මෙට්‍රෝ බස් රථ 121ක්. නාමල් ක්‍රිෂ්ණඩුවේ සැකකරුවෙකු කරන්න අල්ලසෙන් තීරණයක්. දරුණු ගංවතුරෙන් බැංකොක් නගරයට දැඩි බලපෑම්.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodaya
0: wasare janapriyatama roopawahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
1: වන NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. Lakhanda Radio ITN.

0: අවස 5 විනාඩි 56 වෙලාව ඉබිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව විජේ නිෂ්පාදන කැම වේල රසවත් කරන නිෂ්පාදන පෙළ ඔබට ගන්න පුළුවන් තේ එකක් කෝපි එකක් ගොනකොට වගේම කැම වේල රසට හදා ගන්න ඕනම වෙලාවක විජේ නිෂ්පාදන වගේ නිවසේ මුළු තැන්ගේ තියෙන්න ඕන.
1: ඔව්. එනිසා තමයි අපි ආදි කියන්නේ විජේ නමින් හැමදේම මිලදී ගන්න කියලා. දැන් විජේ කියලා කිව්වහම රස වගේම ගුණය පෝෂණය ප්‍රමිතිය මේ හැමදේම විජේ නිෂ්පාදන වල රැඳිලා තියෙනවා. අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් දැන් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ ඒ විශ්වාසයත් එක්ක. ඉතින් ගෙදර අයට

0: මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තිනු බොයගොඩ ඉඳන් සුමනා ඔයාව එකතු කරගන්නවා වැසි ඇද හැලුණත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා කටුනේරියේ මේරි ඉන්නෝ මේ වෙලාවේ ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් දර්ශනී කුමාරතුංග අලව් ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා ඒ වගේම මඩපත් පැත්තට යනවා ලක්ෂ්මන් ඉන්නෝ තමරා නිශානි චේතන තේජා අවර් මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා ඊට පස්සේ විනීත අයරංගනි කොහොමද ඔයා වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙනවා පනතුරි පුදාවත් එකතු කරගන්නවා මම ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා නිරුෂි මේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඊට පස්සේ මම යනවා සුභාෂිනී ප්‍රභාෂී අලවෙ මැසේජ් එකක් දාලා තිනවා කොහොමද හොඳින් ඉන්නව කියලා හිතනවා එකතු කරගන්න ඔයාවත් ගොඩක් ආදරේ මේ වෙලාවේ සින්දුවකට ඊට පස්සේ හෙලෝ හෙලෝ කියලා අපිට මැසේජ් එක දාලා තිනවා පැතුම් ඔයාවත් එකතු කරගන්නවා
1: දැන් ලෝකෙම අවදානේ දිනාගත්ත අපේ සුපිරි තරුව රුමේෂ් තරංග අද තරඟ බිමට එකතු වෙලා මේ මොහොතේ තරඟ වදිමින් ඉන්නවා මුළු ලංකාවක බලාපොරොත්තුව ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව ආසියානු තරඟාවලියේ මෙවර කිරුලක් අරගෙන එන්නට රන් පදක්කමක් අරගෙන එන්නට හැකියාව ලැබෙවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඉතින් ඔලිම්පික් බලාපොරොත්තු අනාගත රුමේෂ් තරංග මේ වෙනකොට තරඟ වදිමින් ඉන්නේ තරඟ පිටිය තුළ ඉතින් තම ඉහලින් දැනට ඔහු රැඳිලා ඉන්නවා අපිට පුළුවන්කම ලැබෙවි විතරේද කියන්න ඔහුගේ දක්ෂතාවය කොයි විදිහටද කියන එක දැන් වටකීපයක් තිබෙනවා මේ වටකීපේ දැන් ඉන්දියානු ක්‍රීඩකයට වඩා ඉදිරියෙන් ඉන්න බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ
0: හරියට තරඟ කරනවා
1: හරියට ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම මැද මේ වෙනකොට තරඟ බිමේ තරඟ වදිමින් ඉන්නේ රුමේෂ් තරංග ඉතින් හැමෝගෙම ප්‍රාර්ථනාව හැමෝගෙම බලාපොරොත්තුව ඡායාග්‍රහණය රන් පදක්කම දිනා ගැනීම කියන එක ඉතින් මේ බලාපොරොත්තුව එක්ක අපි රැඳිලා ඉන්නවා තව ටික වෙලාවකින් අපිට දැනගන්න ලැබෙවි ඒ සුබ ප්‍රවෘතිය
0: ජයනියතයි ජය වේවා
1: ජය වේවා රුමේෂ් තරංග වෙනුවෙන් ඔබේ හදවතේ සුබ පැතුම එකතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා ප්‍රාර්ථනාව එකතු කරන්න කියලා අපි ඉල්ලනවා ඉතින් මේ ප්‍රාර්ථනාව ශක්තියක් වේවි ඔහුට මේ ඡායාග්‍රහණය ලබා ගන්නට
0: අනිවාර්යෙන්

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු
1: හවස 6:07
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
0: සිහිනක තනි වෙලා
3: මේ හාන ජයි ලොකු පුතාගේ සමුලිට එක්කනේ එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
4: මට බය ශනුරිත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
5: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි?
6: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛව ක්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මං හදන එක නවත්ත. ඒ? යනවාකට? මේ ඇඳුම් මාරු කරගන්න.
5: නෑ නෑ. චූටි යන්න වැඩට.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මල්ලි ඔයාව වැටුනේ කොහෙද?
2: වැටුනේ අක්කි. වැටුනේ මාව කාටවත් වට්ටන්නත් බෑ.
3: උඹ වට්ටන්න බෑ. අරකි අරකින් බෝ ආයි වට්ටන්න තියෙන උපරිමයට වට්ටලා තියෙන්නේ.
2: මගේ වැරැද්ද මීෂට කොච්චර ආදරේ කියලා මට එයාට තේරුම් කරන්න බැරි වුණා. මගේ වැරැද්ද. අද මම උගර කරදර කරන්න එපා යන්න.
1: මල්ලි මල්ලි ඔහොම ඉන්නකෝ.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: හවස 6 විනාඩි 11යි දැන්.
1: ටේකියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන.
2: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යමහා විද්‍යාලය පිළිමතලාව.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේකියා සුරකිමු මගතොට.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.
6: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
7: Cool drive එකට
4: ලක්කන evening drive.
0: හවස 6 විනාඩි 12යි හරියටම ඉවරින් ඩ්‍රයිව් එක එකද වෙලා ඉන්නේ. අර බලංකව තියෙන හවස 6 අමාර වෙනකන් අපි ඉන්නු FM 93.5 FM 93.7 ඉවරින් ඩ්‍රයිව් වලට හගෙන ඉන්න බලංකව තියෙනවා. ඒ අතරතුරේදී ඔයාලට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. දැන් විජය කියලා කිව්වහම 30 වසරක පරිභෝගික විශ්වාසයක් තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගෙද යන්න ඔන්න විජය නිෂ්පාදන වලට හැකියාව ලැබෙන තියෙන්නේ. ඉතින් ගෙදරයිට රසට කැම ටිකක් හදනකොට, ගුණට කැම ටිකක් හදනකොට එයා දෙපාරක් තුන් පාරක් විතර හිතනවනේ නේ. ඉතින් ඔයාලට බලංකව තියෙන රස ගැන වගේම ගුණ ගැන කරදර වෙන්න දෙයක් නෑ. මේ හැමදේම තියෙනවා විජය නිෂ්පාදන වල. දැන් විජය කුළුබඩු ටික අමතක කරන්න බෑ. තත්වයෙන් වගේම ගුණාත්මක බව වෙන උසස්, ඒ වගේම කල් තියාගන්න ද්‍රව්‍ය, රසකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති හොඳම දේවල් යොදාගෙන තමයි විජය කුළුබඩු ටික අපිට ලැබෙන්නේ. ලෙසාට පලංකව තියෙන බය නැතුව ලැගම තියෙන වෙනසලින් සුපිරි වෙනසලින් මේ ඕනම තැනකින් විජය කුළුබඩු මිලදී ගන්න. ඒ ඇතුළු නිෂ්පාදන රසක් විජය නිවහනින් අපිට ලැබෙනවා. ලැගම වෙනසලින් සුපිරි වෙනසලින් මිලදී අරගෙන බලන්නකු මං කියනවට ආටම වෙනස තේරෙයි. හවස 6:13 එයා ඉවිනින් ඩ්‍රයිව් එක.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana. ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
2: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 13
3: දුරකථන අංක 0786 478 478

හමස හයයි විනාඩි 23යි වෙලාව. ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඉවනින් ඩ්‍රයිව් අහගෙන අපිට ගෙදර යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට කලින් සතුටුම සතුටු ආරංචියක් කියන්න තියෙනවා. රටකටම සතුටු වෙන්න පුළුවන් ආරංචියක්. දැන් ඔයා දන්නවා ආසියාතික ක්‍රීඩා උළෙලේ අද පිරිමි හෙළවිසි කිරීමේ තරගය පැවැත්තුණා. එතකොට එතනදී ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තු වූ ඒ තමයි රුමේෂ් තරංගපතිරගේ. ඔහු අද තරග වැදුනා. ඉතින් ඔන්න දැන් ස්වල්ප මොහොතකට කලින් අපිට ආරංචි වෙනවා වැඩිම දුර හෙළවිසි කරලා ඔහු අන්න රන් පදක්කම ශ්‍රී ලංකාවට ලබාගෙන තියෙන ඔහු ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් සුහසක ජනතාව මේ මොහොත වෙනකම් බලාගෙන හිටියා. ඔන්න අපේ බලාපොරොත්තු රුමේෂ් තරංගපතිරගේ ඔන්න අපි වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඔහුට ජය ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම. ඉදිරියටම යන්න ශ්‍රී ලංකාවේ අභිමානය තව තවත් දුරට ගෙනියන්න ඔහුට ජයග්‍රහණය ලබා ගන්න ශක්තිය ධෛර්ය ලැබෙන කියලා. ඒ දේවලුත් එක්ක ඔන්න එහෙනම් අපි යන හදාන ඉවිනින් ඩ්‍රයිව් එක අද සන්තෝෂයෙන්ම ආයෙත් හෙටත් හවස 4ට ඔයාව හම්බ වෙන බලාපොරොත්තුවෙන් හදට ගිහින් එන්න ඉවිනින් ඩ්‍රයිව් එක. අද සුබ දවසක්. මම චාරු.

0: Drive with Chomit and Charu.
1: Sama Anugrahaya.
2: NLP Hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල.
5: හෙට සිට කොළඹ පාරවල් හතක මෙට්‍රෝ බස් රථ 121ක් යුදවනසුම බොරතෙල් මෙලිහිල දමද්දී බ්‍රිතාන්‍යයෙන් ඉන්ධන සලාකයකට සැලසුම්. රූපවාහිනියෙන් එහා ගිය DTDB පරිවර්තනය ගැන ඇමති නලින්ද හෙළි කරයි. වැරදිකොළ ත්‍රියදුරු බලපත්‍රයේ ලකුණු කැපෙන ක්‍රමය 27 මාර්තුවේ සිට. දරුවන්ගේ අනාගතයට අත දෙන ස්වාධීන රූපවාහිනී IC මෙහෙයුම. නාමල් ක්‍රිෂ්ණඩුවේ සැකකරුවෙකු කරන්න අල්ලසෙන් තීරණයක්. දරුණු ගංවන්තුරෙන් බැංකොක් නගරයට දැඩි බලපෑම.
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
5: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. මෙරට පොදු ප්‍රවාහන සේවාවේ තවත් දැවැන්ත පියවරක් තබමින් මෙට්‍රෝ බස් රථ 121 කොළඹ මාර්ග හතක දහවණය සඳහා එක් කිරීම හෙට සිදුවනවා. තදබදයකින් තොරව සුවපහසු ලෙස පොදු ප්‍රවාහන සේවාව ඔස්සේ ගමනාන්තය කරා ජනතාවට ළඟාවීමට ඉඩ සැලසීම ව්‍යාපෘතියේ අරමුණයි. නව බස් රථ සේවාව හිට ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව හෙට සිට මාකුඹුර සිට පන්නේපිටිය, රාජගිරිය, බොරැල්ල හරහා පිටකොටුව දක්වා මෙට්‍රෝ බස් රථ සේවා ක්‍රියාත්මක වනවා. එමෙන්ම මිලේනියම් සිටි ප්‍රදේශයේ සිට අතුරුගිරිය, මාලබේ, බොරැල්ල හරහා පිටකොටුව දක්වා තවත් බස් රථ සේවාවක් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කඩවත සිට මාකුඹුර දක්වා තලුතින් මෙට්‍රෝ බස් රථ ධාවනයට එක්කෙරෙනවා. දෙමටගොඩ සිට බොරැල්ල, නාරහන් පිට, කොහුවල, මොරටුව හරහා පානදුර දක්වාත් මෙට්‍රෝ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බත්තරමුල සිට රාජගිරිය, බොරැල්ල, පෑලියගොඩ, වත්තල හරහා ඒකල දක්වා තවත් මෙට්‍රෝ බස් රථ සේවාවක් හෙට ආරම්භ වන අතර කොල්ලුපිටිය, බම්බලපිටිය, බැල්ලවත්ත ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ප්‍රදේශ සම්බන්ධ කරමින් වටරව් මාර්ගයේද බස් රථ සේවා ආරම්භ කිරීමයි සැලසුම. කැස්බෑව සිට පිටකොටුව දක්වාද මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, කොහුවල සහ හැවුලුක් යන නගර හරහායි. හෙටින් ආරම්භ වන මෙට්‍රෝ බස් රථ නව සේවාව පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.
6: ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මෙට්‍රෝ බස් සේවාව අපි හෙට දිනේදී කොළඹ නගරය පුරාම ව්‍යාප්ත කරනවා. බස් රථ 121. ඒකත් එක්ක අපි මේ ඔක්කොගම ආරම්භන පොදු ප්‍රවාහනය දියුණු කරන්නේ. පුද්ගලික වාහන වල යන්නේ අඩු කරලා පොදු බස් එකේ යන්නේ එක පුරුදු කරන එක තමයි අපේ ආරමුණ. ඔබ දන්නවා අපි මෙට්‍රෝ සර්විස් එක කියලා කියන්නේ නරක දෙයක් වුණත් අපි හොඳ දෙයක් දීලා තියෙන. ඕනම කෙනෙක්ට විනයගරුක රියදුරු මහතුරු, කොන්දොස්තර මහතුරු එක්ක වෙලාවට එන බස් එකක්, ඒක හැමතරම නතර කරන්නේ කියන තැන අනිවාර්යෙන් නතර කරන බස් එකක්. අපි වැඩි හිටියෝද, ආබාධිතද, ලෙඩ රෝග තියෙනවද, සාමාන්‍යද, ගැහැණුද, පිරිමුද කිසිම අදාළත්වයක් නැ, රෝද පුටුවෙකුණත් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් එහෙම සර්විස් එකක් හඳුන්වා දීලා තියෙනවා.
5: ලබන වසරේ සිට කොළඹින් පිටපළාත් සඳහාද මෙට්‍රෝ බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට නියමිතයි. ඒ අනුව යාපනය, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලද මෙම සේවාව ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ අවසන් නිසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 88.55 ප්‍රබල දුරක් වාර්තා කරමින්. මෙර සුළු වේලාවකට පෙර මෙම රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංගට හැකි වුණා. එහිදී දෙවන ස්ථානයේ හිමි වුණේ ඉන්දියාවටයි. ඉන්දිය ක්‍රීඩකයාය සඳහා වාර්තා කළ කාලය මීටර 85.72. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයේ ලබා දුන් සාම ගිවිසුම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීම සමග ඇති වූ තත්ත්වය මත මෙසේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව WTI බොරතෙල් බැරල එක මිල 1.08% ඉහළ ගොස් තිබෙනවා. එයින් නව මිල ඇමරිකානු ඩොලර් 93.47. බ්‍රෙන්ට්වර්ගේ බොරතෙල් බැරලේක මිලද 1.06% නිහල ගොස් ඇති අතර එයින් 9 මිල ඇමරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන සැපයීම සීමා කිරීමට අදාළ හදිසි සැලසුම් සකස් කර තිබෙනවා. ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ඉන්ධන මිල දී ගැනීමේ සීමා පැනවීම සහ ඇතැම් අවස්ථාවලදී රට පුරා පැයට සැතපුම් 50ක උපරිම වේගයේ සීමාව පැනවීම සම්බන්ධයෙන් රජයේ හදිසි සැලසුම් සලකා බලමින් නැති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනේ රට ඩීසල් ලීටරයක මිල පෙන්ස් 199.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2022 වසරේ පැති වාර්තාවදී ඉක්මවා ගොස් ඇති බවයි සඳහන් වන්නේ. බරපතල ඉන්ධන හිඟයක් ඇති වුවොත් මහජනතාවට එක් වරකදී මිලදී ගත හැකි ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමටත් ඉන්ධන පිරවුම් හල් විවෘතව තබන වේලාවන් සීමා කිරීමටත් හැකියාව පවතින බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම හදිසි සේවා සඳහා තෝරාගත් ඉන්ධන පිරවුම් හල් වෙන් කිරීම, උපයෝගීතා සේවා සහ පොදු ප්‍රවාහන සඳහා ඉන්ධන තොග ප්‍රමුඛතාවයෙන් බෙදා හැරීම මෙන්ම ආහාර හා සෞඛ්‍ය සැපයුම් දාම සඳහා ඩීසල් ප්‍රමුඛතාවයෙන් ලබා දීම නව සැලසුම් වලට ඇතුළත්. මේ අතර ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ යන පසුබිමක ඒ බලපෑම මෙරට ජනතාවට නොදැනෙන ලෙසට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඉන්ධන සහනාධාරය සඳහා රුපියල් කෝටි 4101 ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
7: අප්‍රේල්, මේ ජූනි, ජූලි, අගෝස්තු මේ මාස පහට අපි වෙන් කරා කෝටි 10000ක් වෙන් කරලා මොකද කරේ? ඩීසල් මිල වෙළඳ පොලේ මට්ටමට වඩා අපි අඩුවට වික්කා. ඩීසල් ලීටරයක අපි රුපියල් 100ක සහනාධාරයක් දුන්නා. අ බැලුවත් ඒ ඉන්ධන මිලේ ලෙහාම ආර්ථිකයට බලපෑමක් කරනවා. අපි සහනාධාරයක් දුන්නා. රුපියල් 100ක් දුන්නා. පෙට්‍රල් ලීටර රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. ඒකනේ මොකද කරේ? වෙළඳ පොලේ වැඩියෙන් විකුණන්න එපා, අඩුවෙන් විකුණන්න අපි අලාභය දෙන්නා. ආර්ථික ශක්තිමත් තැනක් කරන්න බෑ. අපි ඒකට කෝටි 10000ක් වින්ක. දැන් මතුවලා තියෙන තත්ත්වය මොකක්ද? දැන් මතුවලා තියෙන තත්ත්වය තමයි අප්‍රේල් මාසෙට වඩා වැඩියෙන් සමහර තැන්වල දැන් ඉන්ධන මිල ඉහළ කියලා තියෙනවා. දැන් මොකද කරන්න? දැන් මේ මුළු බර ජනතාවට දුන්නොත් විශාල අගයකින් ඉන්ධන මිල යාම අනුතරකට මුහුණ දෙලා තියෙනවා. මොකද ලෝක වෙළඳ පොලේ මේ යුද්ධ ගැටුම නිසා ඉන්ධන මිලේ විශාල ඉහළ යාමක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා තිනවා ජනතාවට විශාල බරක් නොදෙමි, චුට්ටක්වත් නොදෙමි නෙවෙයි හොඳේ, විශාල බරක් නොදෙමි නැවත ඉන්ධන සහනාධාරයක් ඉදිරි මාස 3ට දෙනවා. කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දානවා. ඉන්ධන සහනාධාරය සඳහා අලුත් පැකේජ් එකක් රුපියල් කෝටි 4100කට කැබිනට් මණ්ඩලෙන් අනුමත කරනවා. අපි ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස 3 සඳහා යලි ඉන්ධන සහනාධාරයක් දෙන්න මේ මිල මුළුමනින්ම ජනතාවට දාන්න යුතුයි. හොඳ නැද්ද? එහෙම ආණ්ඩු ලංකාවේ තිබිලා නැහැ, මතක තබා ගන්න.
5: භෞමික රූපවාහිනිය ඩිජිටල් කරන වැඩසටහන ශ්‍රී ලංකාවේ විකාශන තාක්ෂණයේ සරල පරිවර්තනයක් නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ භෞමික රූපවාහිනිය ඩිජිටල් කරන වැඩසටහන හඳුන්වා දීමේ උත්සවයට එක් වෙමින් ඒ පැවැත්වුණේ අමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට ජපාන තානාපති අකියෝ ඉසුමෝටා මහතාද එක්ව සිටියා. ඊට අමතරව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න මෙන්ම කෞශල්‍ය ආරිරත්න යන මහත්ම මහත්මීන්ද එක් වුණා. ඔක්තෝබර් මාසයේ සිට රියදුරු කුසලතා ක්‍රමය ක්‍රියාත්මක වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ලබන වසරේ මාර්තු 31 වනදා සිට එය නීතියක් බවට පත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලදී ඔක්තෝබර් පළමුවන දා සිට ගෞපේ ක්‍රමයෙන් දඩමුදල් ගෙවීමට හැකියාව ඇති බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා පවසනවා.
8: මේ අවුරුද්දේ ජනවාරි පළවෙනි දිනකට ලංකාවේ පළාත් 9ම ආවරණ විදිහට පොලිසිය 607ටම මේ ගෞපේ ආකෘති හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපේ රථවාහනධාරීන් පුහුණු කරලා සහ ඔවුන්ට අපේ ලංකාවේ ආයතනය මගින් මේ ගෞපේ ව්‍යාපෘතියම ක්‍රියාත්මක කරන්න දුරගතන 5000කට අධික සංඛ්‍යාවක් සපයලා තියෙනවා. මේ වෙනකොට අත්තර වශයෙන්ම විශාල දියුණුවක් තියෙනවා. දැනට දඩපත්‍රිකා ගන්න ප්‍රමාණයෙන් 120ක ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් දැනට ගෞපේ හරහා ගෙවනවා. ඒක මම හිතන්නේ හොඳ තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. දැන් කෙනෙකුට ඔන්ලයින් හරහා ගෙවන්න අපහසු නම් කෙලින්ම පොලිසියට එන්න පුළුවන්. එහෙම යන්න අවශ්‍ය නැහැ, රස්තියෝගේ යන්න අවශ්‍ය නැහැ. පොලිස් ස්ථාන 608ම පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඕන කෙනෙකුට මධ්‍යම රාත්‍රියවත් පාන්දරවත් ඒ තමන්ට ඒ ගේම් කරලා තමන්ගේ ඍතු පරවත්‍රය ලබා ගන්න අවස්ථාව තියෙනවා.
5: ක්‍රිෂ්කානු දිනුව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ ගොනුකර ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට අල්ලස් කොමිසම තීරණය කර තිබෙනවා. විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා හඳුනාගෙන ඇති බවයි. එය අනුව අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව බන්ධනාගාරගතව සිටින රාජපක්ෂ මහතාගෙන් එම කොමිසමේ නිලධාරීන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙනවා. ඉන් අනතුරුවයි මෙසේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට තීරණය කර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්තරංගොඩ ගත් ක්‍රිෂ්ණාමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ජානකී සිරිවර්ධන ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරාශ්‍රය පීටි ඉඩම මිශ්‍ර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක්‍රිස්සමාගමට ලබා දීමට අදාළ කටයුතු කර ගැනීමට නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බවටයි චෝදනා එල්ලවන්නේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද ජගත් මහමණ්ඩලයේ 81 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. සැසිවාරයේ 5 වන දිනේ වන අද දිනේ කටයුතු නිව්යෝක් වේලාවෙන් උදෑසන 9ට ආරම්භ වීමට නියමිතයි. ඒ 8 වන කතිකයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශ ඉදිරිපත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් 5:45 8:30 අතර කාලයේ විජිත හේරත් මහතා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි. ජගත් මහමණ්ඩලයේ 81 වන සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටිනවා. එතෙර අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින දූදරුවන් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී MMCITN කැම්පස් හරහා ආරම්භ කළ සුවිශේෂී වැඩසටහනක් ලබන සෙනසුරාදා ආරම්භ වෙනවා. ඒ ඉන්ටර්නැෂනල් කැරියන් එඩියුකේෂන් එක්ස්පෝ ප්‍රදර්ශනයයි. ඒ ලබන සෙනසුරාදා පෙරවරු 8ට ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මෙවන් විටත් ඒ සඳහා ලියාපදිංචි වීම ආරම්භ කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව, නවසලන්තය, චීන ආදී රටවල් කිහිපයක විශ්වවිද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපන ආයතන 10ක් නියෝජිතයන් මෙම ප්‍රදර්ශනයට එක්වීමට නියමිතයි. ඊට සහභාගී වීමට ලියාපදිංචි අනිවාර්ය වන අතර MMCITN කැම්පස් වෙබ් අඩවි හෝ ICE Facebook පිටුවට පිවිසීමෙන් එම ලියාපදිංචි ලබා ගත හැකි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0776 793 9922 දුරකථන අංකයෙන් හෝ www.itncampus.edu.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඊට අමතරව IC Facebook පිටුව වෙත පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. මෙම වැඩපිළිවෙල පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කරුණු පැහැදිලි කළා.
9: ITN මාධ්‍යාලය ලංකාවේ සිටින දූ දරුවන් වෙනුවෙන් ඉතාමත් වැදගත් වැඩසටහනක් තමයි මෙලෙස ක්‍රියා කිරීම ආරම්භ කළ තියෙන්නේ. දරුවන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි පවතින අවස්ථා පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැහැ. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ විවිධ රටවල අපේ දරුවන්ට විවිධ අවස්ථාවන් පවතිනවා. ඉතින් මේවා පිළිබඳව දෙමාපියන් හෝ දරුවන් තරම් අවබෝධයකින් යුක්තව ක්‍රියා කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ පවත්න අවස්ථාවන්, රැකියා අවස්ථාවන්, අධ්‍යාපනික අවස්ථාවන්, අධ්‍යාපනය හදාරන ගමන් රැකියා කිරීම වගේ මේ තියෙන අවස්ථාවන් පිළිබඳව මේ රටේ ඉන්න දූ දරුවන්ට අවබෝධයක් ලබා ගැනීම සඳහා තමයි මේ දිනය වෙන් කරලා තියෙන්නේ. මේ සඳහා චීනයේ, නිව්සීලන්ඩ් වල, ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ මේ වගේ විශ්වවිද්‍යාල රාශියකින් නියෝජිතයන් ලංකාවට පැමිණෙනවා. ඇත්තටම ලංකාවේ දෙමාපියන්ට දරුවන්ට පුළුවන්කම තියෙනවා ගිහිල්ලා මේ අයත් එක්ක සාකච්ඡා කරන්න. ලෝකේ තියෙන රැකිරක්ෂා මොනවද, අධ්‍යාපනික අවස්ථා මොනවද, සිස්සත් මොනවද, රැකියා කරන ගමන් අධ්‍යාපනය හදාරන අවස්ථාවන් තියෙනවද, ඒ තියෙන අවස්ථා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මේක හොඳම අවස්ථාවක්.
5: මෙම වැඩසටහන සඳහා ITN මාධ්‍යාලයේ සමග අත්වැල් බැඳගන්නේ JJL Overseas Education ජාත්‍යන්තර ආයතනයයි. මෙම එක්ස්පෝ ප්‍රදර්ශනයෙන් මෙරට සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ එම ආයතන නියෝජනය කරන ජනට් වැග් මහත්මිය අදහස් පළ කළා.
10: We actually treat this cooperation as one of our really good opportunity to step in Sri Lanka because we realize Sri Lanka is a very good potential country to develop, especially for the student who willing to study overseas and get job opportunities and settle well after their study. This time we bring the universities from China, New Zealand and Australia, we bring a lot of exclusive offers, discount, job opportunities and accommodation opportunities for our upcoming students. We sincerely welcome the students who want to register our education export co-organized together with ITN and the JJL Overseas Education to come and visit with us and register here, and we will provide an excellent service for overseas study.
5: ක්‍රමිතියෙන් තොර අලිවෙඩි භාවිත කිරීම නිසා අලිපැටවුන් විශාල සංඛ්‍යාව බිහිරි භාවයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. මෙරට වෙසෙන අලියැතුන් සැලකියුතු සංඛ්‍යාවකගේ ශරීරවල තුවාල මෙන්ම උණ්ඩ කොටස්ද පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යරයා පවසන්නේ. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සඳහා යතුරු පැදි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.
11: කන් අඩි පුපුරවන පස්සට කන් ඇහින්නේ මේ කන් ඇහින් නැති අලියට අලිවෙඩි නෙමේ මොන වෙඩි ගැහුවත් හෙන ගැහුවත් ඌට ඇහින්. ඊළඟ අපේ රටේ අලින්ගේ ගත්තොත් එහෙම අති විශාල ප්‍රමාණයක තියෙනවා ඇඟ තුල මෝනි සම්ති. තුවාල වෙච්ච අලි කොච්චරක් තියෙනවා. එහෙම සත්තු විශාල වශයෙන් හිංසනයට පත් වෙලා තියෙනවා පත් වෙලා. ඒතොර මේ සත්තු කැලේ ඉන්න ඕන සත්තු ඇයි ගමට ආවේ? ආහාර සහ ජලය කියන මූලික අවශ්‍යතා දෙක කැලෑ තුළ තිබුණා නම් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙඩි කන්න අන්නේ සත්තුන්ගේ අයිතිය වෙනුවෙන් තමයි කැලෑ ඇතුලේ වැව් හදන්නේ. කැලෑ ඇතුලේ සත්තුන් රුචිත කෑම වර්ග වවන්නේ. ඒ කට උත්තර අපි අත ගහලා තියන්නේ අන්නේ එකට. තමුන්නාංශගේ පැත්තෙන් මීට අදාළ සැලැස්ම ඉදිරිපත් කරන්න මෙන්න අපේ සැලැස්ම. මේ සැලැස්ම ක්‍රියාත්මක කරමු. මුදල් දෙන්න පුළුවන්. මුදල් තියෙනවා. සතුන්ගේ අයිතිවාසිකම් එහෙම ආරක්ෂා කරාට පස්සේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ඔටෝ රැකිනවා.
5: තායිලන්තයේ පළාත් 41කට බලපෑ ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් බැංකොක් නගරයේද ප්‍රදේශ රැසක් ජලයෙන් යටව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නගරයේ ජලය බැස යාමේ පද්ධතියටද දැඩි බලපෑම් එල්ලව ඇති බව සඳහන්. පසුගිය දින දෙකේදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 320ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ පුරා බැංකොක් නගරයට ලැබෙන වර්ෂාපතනයට ආසන්න ප්‍රමාණයක් බවට රට කාලගුණාංශය පවසනවා. තායි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ගංවතුරට හසු වූ ප්‍රදේශවල 80,000කට වැඩි පිරිසක් තවමත් සිය නිවෙස් වලින් පිටතට පැමිණීමට නොහැකිව සිටින බවයි. මේ අතර බැංකොක් කී 5901 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 234කට යොමු කර තිබෙනවා. පීඩාවට ලක්ව සිටින ජනතාවට ආහාර සැපයීම සඳහා ජංගම මුළුතැන් ගෙවල් සහ බෝට්ටුද යොදා ගනිමින් සහන මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගංවතුර හේතුවෙන් මෙවනිට පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර නිවාස 105කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ලව තිබෙනවා. විසිවන ආසියානු ක්‍රීඩා උළෙලේ හිල්ල විසිකිරීමේ අවසන් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. මීටර 88.55ක ප්‍රබල දුරක් වාර්තා කරමින් මේට සුළු වේලාවකට පෙර මෙම රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංගට හැකි වුණා. මේ අතර ශ්‍රී ලාංකික ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ පිටවා තිබූ වසර 24 පැරණි වාර්තාව බිඳහෙලීමට චීන ක්‍රීඩිකා චෙන් යුජී සමත් වුණා. ඒ ජපානයේ පැවැත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේදී එහිදී චෙන් යුජී තරගය අවසන් කළේ තත්පර 11.06ක කාලයක් වාර්තා කරමින්. සුසන්තිකා ජයසිංහ 2002 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී එම වාර්තාව පිහිට වූ අතර ඒ සඳහායට ගත වූ කාලය තත්පර 11.15ක් ලෙසයි සඳහන් වන්නේ. ක්‍රීඩා වාර්තා පෙන්වා දුන්නේ චීන ක්‍රීඩිකාව. නව වාර්තාව පිහිටුවීම ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පෙරළියක් බවයි. වසර 24 පුරා සුරක්ෂිතව තිබූ වාර්තාවක් මෙසේ අලුත් වීම ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ විශේෂ අවධානයකට යොමු වී ඇති කරුණක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. හෙට සිට කොළඹ පාරවල් 7ක මෙට්‍රෝ බස් රථ 121ක්. යුදවුන සුම බොරතෙල් මෙලිහල දමද්දී බ්‍රිතාන්‍යයෙන් ඉන්ධන සලාකයකට සැලසුම්. වැරදි කොළොත් රියදුරු බලපත්‍රයේ ලකුණු කැපෙන ක්‍රමය 27 මාර්තුවේ සිට. දරුවන්ගේ අනාගතයට අතදෙන ස්වාධීන රූපවාහිනී IC මෙහෙයුම. නාමල් ක්‍රිෂ්ණඩුවේ සැකකරුවෙකු කරන්න අල්ලසෙන් තීරණයක්. ආසියානු ක්‍රීඩා උළෙලේදී රුමේෂ්ගේ හෙල්ලෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
4: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: Lakhana Morning News
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: පාක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: පෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා පෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහර
4: සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය ධාර සමක අද අපි හමුවීම මේ හමුවීම තුළ පැය දෙකක කාලයක් වෙනද වගේම හිතට ළඟින්ම දැනෙන ගීත එකතුවක් එක්ක ඒ ගීතවලට සමීප අත්දැකීම් එක්ක අපි මේ කතාව හරගෙන යන්නත් ගීත අහන්නත් ලෑස්තියෙන් ඉන්නේ ඔබට ආරාධනා කරන්න වෙනද වගේම එන්න රැනවේ වෙන කලපිටෙක රැඳෙන්න මේ ආදරය මේ හිතවත්කම මේ අත්දැකීම් බෙදා ගන්න අනතුරු දශම වහන තුන දශම හත වගේම www.lakhanaradio.lk අපේ වෙබ් අඩවියේ වෙනද වගේම අපව අහන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපි අද ආරාධනා කළා ලකන සඳදිය දහර සමග එක් වෙන්නට කියලා වෘතිය ගතත් ඔව ඉංජිනේරුවරයෙක් විදිහට තමයි හඳුනලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම එහාට ගියාම වර්තමාන වෙනකොට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ගරු සභාපතිවර විදිහට කටයුතු කරනවා. ආචාර්ය සෙසිර රණතුංග මහතා අපි ලක්න සඳදී දහර වෙනුවෙන් අද හමුවන්නේ. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඔබට.
5: අයිබුවන් සුබ සන්ධ්‍යාවක් බොහොම ස්තුතියි මොනිකා.
4: අපි සාමාන්‍ය එදිනදා කතාබහේදී අපිට කතා කරන්න තියෙන දේවල් අතරේ මේ අපි හරි කැමති මාතෘකාවක් තමයි අපි ආදරය කරන අය ගැන අපිට ආදරය කරන අය ගැන කතා කරන්න. දැන් අපි සඳදිය දහර තුළ ඒ ඉඩාවකාශ ලබා දෙන්නේ ඒකට බොහොම සමගාමී වෙන ගීත එකතුවකුත් එක්ක මේ කතා බහ කරන්න. ඉතින් ඔබත් හොඳ ගීත එකතුවක් තෝරගෙන තියෙනවා බොහොම මේ සමබර ගීත එකතුවක් අපිට අපේ ආදරය ගැන ජීවිතයේ වටිනාකම් ගැන අපිට අමතක නොවන අත්දැකීම් ගැන කතා කරන්න පුළුවන්.

0: දැන්ග ෘතියන් ගතොත් ඉංජනේරුවරේ ලංකාවේ රබර් කර්මාන්තය ගැන කතා කරනකොට වසර ගණනාවක් තිස්සේ වෙනුවෙන් ලොකු සටනක් කළ පොත්ගලයෙක්. දැන් මේ වෙනකොට වගකීමක්ම ලැබිලා තියෙනවා මේ කරමත දිග ගමනක් යන්න ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවත් එක්ක. දැන් ඔය රබර් සහ රාජ්‍ය වැවිලි සංස්ථාව මේ බහරදුර වගකීමත් එක්ක ටිකක් ඔබතුමාගේ කාර්යපටිපාටිය ගැන කෙටියෙන් කියලා හඳුන්වීමක් කරලා මම වැඩසටහනට යම්මු අපි.
1: හොඳයි, මං හිතන්නේ හොඳම තැනින් පටන් ගත්තේ. මොකද මගේ වෘත්තීය ජීවිතයේ වසර 30ක් විතරම ඇත්තටම රබර් භාණ්ඩ නිෂ්පාදනයේ පිළිබඳව මගේ අත්දැකීම් තිබෙනේ. නමුත් දැන් අවුරුද්දක් එකහමාරක් විතර අලුත් ශාස්ත්‍රයක් ඔබතුමිය පැහැදිලි කරා වගේ වැවිලි ශාස්ත්‍රය. ඒකෙත් අද දිනේ වෙනකොට නැත්තම් මේ වසර ඉතාමත්ම වැදගත්. මොකද හේතුව රබර් ශාස්ත්‍රයට දැන් අවුරුදු ඇත්තටම 150ක් වෙනවා ලංකාවේ. ඇත්තටම ඔක්තෝබර් මාස 12 වෙනිදාට ජාතික වශයෙන් වැදගත්කම තිබෙන අවස්ථාවක මං හිතන්නවා රබර් ශාස්ත්‍රයට වඩා ඔබතුමිය පැහැදිලි කරා වගේ මේ අපි ගොඩක් කලාවට සම්බන්ධ වෙන්නේ රබර් නිෂ්පාදනය පිළිබඳව. එහෙම නැත්නම් තාක්ෂණික කාරණා. මම හිතන්නේ මටත් මේක අද අලුත් අත්දැකීමක් වෙනවා. මොකද අපි කියෝ වගේ ගීතය හරහා කොහොමද අපේ ආදරය කරන්නේ. ඒ වගේම මේ තිබෙන ස්වභාව සෞන්දර්යය කොහොමද අපි ගීතයකින් ඉදිරිපත් කරන්නේ. මොකද අපි භාෂාව වගේම මම හිතන්නේ සංගීතය එහෙම නැත්නම් කලාව කියන්නේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියන තව මාධ්‍යයක්. ඉතින් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් කියලා තිබෙනවා. ඉතින් වැවිලි ශාස්ත්‍රය ගත්තොත් එමේ ඇත්තටම රජයේ නව ප්‍රතිපත්ති අනුව ඔබ දකිනවා විශේෂයෙන්ම අපේ මලේගම් ජනතාව ඇත්තටම අවුරුදු ගාණක් ඔවුන්ගේ ජීවිතය තාමත් පල්ලෙහා තත්ත්වයක තිබෙන්නේ. ඉතින් අපි උපරිම කැවීමක් කළ නව දැක්මක් එක්ක අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. රජයේ නව දැක්ම වෙන විශේෂයෙන්ම අපේ වතුකර ජනතාවගේ ඔවුන්ගේ සුභ සාධනය කොහොමද වැඩි කරන්නේ, ඒ වගේම වතු ශාස්ත්‍රය කොහොමද නව තාක්ෂණය ගේන්නේ, අන්න ඒ කියන මූලික කාරණාත් එක්ක රාජ්‍ය ශ්‍රී ලංකා රාජ්‍ය වැඩි සංස්ථාවට ඒ දැනට ඔබ දකින 1958 ශ්‍රී ලංකා රාජ්‍ය වැඩි සංස්ථාව ආරම්භ වෙන්නේ. අපි නව පිටුවක් ආරම්භ කරනවා. මම හිතන්නේ අවස්ථාවක් කරගන්නවා. ඒ ගැන පැහැදිලි කරන්න බොහොම ස්තුතියි.
0: ඉතින් ඒ ගැනත් අපි කතා කරමු. ඔබ සදන රූපහානිත් විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා විශේෂයෙන්ම මේ ආශ්‍රිත කරුණු කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. අපි සාමාන්‍ය ප්‍රජා සේවාවන් ගැන කතා කරනකොට ඒ වෙනුවෙන් ඔබේ දායකත්ව නොමසුරුව ලබා දෙනවා අපි දකිනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක අද කතා බහ හරි සුන්දරව ගලා යාවි. අපි මුලින්ම යමු අපේ ආදරණීය අම්මව මතක් කරගන්න. මචර සුනිල් ආරියරත්නයන් මේ ගීතය ලියන්නේ, අචර රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන්නේ, විශාරද සුනිල් දිරිසිංහ තමයි ගීතය ගායනා කරන්නේ. දෙවැනි බුදුන් අපේ ජීවිතයේ, මම හිතන්නේ අපේ ජීවිතේ අපිට මේ හුස්ම ලබා දෙන්නේ අප කියන මේ පුද්ගලයව ගොඩනගන්න මේ ලෝකේ ඉතා විශිෂ්ටතම දායකත්වය ලබා දෙන කෙනා තමයි ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ තමන්ගේ ආදරණීය අම්මා. ඒ මෞසෙනහස ගැන තමයි ඔබ තෝරගෙන තියෙන පළමු ගීතය.
1: ඔව්, මං හිතන්නේ මගේ මෑණියන් මට මතක් කරන ඇත්තටම. මොකද අපි අද මෙතන ඉන්නවා නම් අපි දේශීය වශයෙන් මුත් ජාත්‍යන්තර වශයෙන් අපි මේ සේවය ලබා ගන්න අපිට හැකියාව ලැබලා තින්නේ ඇත්තටම අපේ මෑණියන් හින්දා. මං හිතන් ඒ හින්දා එතුමිය නැති වෙලා අපේ සමුගෙන වසර 7-8ක් වෙනවා. ඒ කාලය තුලදී අපිට ඇත්තටම තේරුණා මේ මව ඉන්න කාලයටත් වඩා නැති වුණාම ඇයගෙන් ලැබුණ සෙනෙහස කොහොමද ලැබුණේ කියන එක. ඉතින් අපි මේ තත්ත්වයට පත් කරගන්න ඇත්තටම අපි ගත්තොත් එහෙම අපි ගම්වල ඉපදුන කට්ටිය. එතකොට අම්මා කියන්නේ ඇත්තටම අපිට අර ගෙදර බුදුන් කියන මේ තේමාව අරගෙන ඉවරලා ඒ මවක් විදිහට මොනතරම් කැපීමක් කරාද අද අපි මේ තත්ත්වෙට ගේන්නේ. විශේෂයෙන්ම ගත්තොත් අපි බදුල්ල ඌවපරක මස්පන්න වැතලාව කියන පොඩි ගමේ ඉපදුනාම මේ ගම්මානයක ඉපදුනයින් පස්සේ ඇත්තටම අපිට බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව අඩුයි. නමුත් අපිට අර අයන්න ඉඳලා කියලා දීලා ගෙදර ඉස්සෙල්ලාම ගුරුතුමිය උනේ අපේ මෑණියන්. ඒ නිසා මම හිතන්නේ මම මේ ගීතය තෝරගත්තා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරේ නැහැ කියන්නේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා චුවේතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රිදී සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කැතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීතිය සම්මානය දෙනකර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනාගෙන ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමග ඔබ අද මේ සොඳුරු හමුවීම තුළ ඇහෙන තවත් ආදරණීයම ගීතයක් අපේ ආදරණීය පියාණන් ගැන. කුමාර ලියනගේ මේ ගීතය ලියන්නේ රෝහණ ධර්මකීර්ති සංගීතවත් කළේ කරුණාරත්න දේවුල්ගණී ගීතය ගායනා කරන්නේ. තමන්ගේ ජීවිතයේ කාලය තුළම හැබෑ කරගන්න බැරි වෙච්ච සිහින තමන් වෙනුවෙන් දැක්ක හිින ඒ උනට තමන්ට හැබෑ කරගන්න සමහරට පුළුවන් වෙන්නේ නැති සමහරට බැරි වෙන්නේ නැති හැබැයි අනිවාර්යෙන්ම අම්මා සහ තාත්තා දෙන්නම එහෙම තමයි තමන්ගේ දරුවන් තමන් ඉන්න තැනට වඩා සෑහෙන ඉදිරියකින් දකින්න උසකින් දකින්න තමයි හිනම වන්නේ. එනිසා තමයි ඇති තරම් වෙරවීරිය යොදලා තමන්ගේ ජීවිතයේ සියලු කැපකිරීම් කරලා අපිව ගොඩනගන්නේ. ඒ උතුම් සෙනෙහස අපිට ලබා දෙන්නේ අපේ ආදරණීය තාත්තා අපේ ජීවිතේට ශක්තියක් වෙමින්. ඒ තාත්තා ගැන අප්පච්චි ගැන තමයි මේ ගීතය.
2: ඇත්තටම තවත් ඉතාමත්ම සුන්දර ගීතයක්. මොකද ඔබ පැහැදිලි කරා වගේ මව සමග ළඟින් ඉඳගෙන අප්පච්චි කියන සින්දු මොකද අපි උඩරට ගත්තයින් පස්සේ අපි තාත්තා කියන උඩරට මම හිතන්නේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ නම් එන්නේ අප්පච්චි කියලා. ඉතින් මගේ අප්පච්චි මට මතක් වෙනවා මොකද හේතුව අප්පච්චි ඇත්තටම මේ ඒ කාලේ විදියට ගත්ත රැකියාවක් විදියට බහලා ඇති ඉස්සර තිබුණේ දැන් ওই ග්‍රාමසේක මහත්තුරු තිබුණාට ඒ කාලේ තිබුණේ නැහැ ආරච්චි මහත්තයා කියලා. ඉතින් ප්‍රදේශයේ සිටිය මම හිතන්නේ ඉතාමත් දැනුම තිබෙන පුද්ගලෙක් විදියට ආරච්චි මහත්තයෙක් විදියට හිටියා වගේම ඔහුගේ තිබෙන සුවිශ්වාසත්වය තමයි අපේ ගොඩක් විදියට අපි ආර්ථිකයේ බැඳිලා තිබෙන්නේ ගොවිතැනත් එක්ක. එතකොට මේ ගොවිතැනත් කරන ගමින් තමාගේ රාජකාරී කරමින් ඊට එහා ගිහිල්ලා කොහොමද මේ බාහිර පුද්ගලයෙකුත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ එදිනෙදා ජීවිතයට එහා ගිහිල්ලා මේ සමාජයට තියෙන වගකීමුත් අරගෙන මම හිතන්නේ පියාගෙන් තමයි අපි ඉගෙන ගත්තේ. ඒ වගේම එතුමාගේ තිබුණ සුවිශේෂී හැකියාවක් තමයි මේ ගණිත පිළිබඳව දැනුම. ඒ කාලේ තිබුණ දකින්න ඉතාමත් දුෂ්කරයි පාසල. නමුත් අපි හිතනවා අපි අර ඔබ පැහැදිලි කරා වගේ අපි ඉංජිනේරුවෙක් වුණා නම් අපිට එහෙම සිහිනයක් තිබුණේ නැහැ. අපි පොඩි කාලේ ඉංජිනේරුවෙක් වෙනවද වෛද්‍යරෙක් වෙනවද මොන ශිස්තයකට යනවද කියලා. නමුත් අර පියා කරපු ගොවිතැන් වල විශේෂයෙන්ම ඔබ අහලා තිය කාලේ මේ අපේ ඔය තිබුණ මේ දුංකල වගාව කියන එක තිබුණා. ඉතින් ගොඩාක් ප්‍රමාණයක් අපි වතු වල වැඩ කරනවා. ඒතර මට මතක් වෙනවා මාසේ අන්තිම වෙනකොට මගේ පියා ඒ වැඩ කරන සේවක මහත්මහත්වුන් වෙනුවෙන් වැටුප ගේන්න තම පයින් ගිහිල්ලා බැංකුවලට ගිහිල්ලා සල්ලි අරන් එනවා. ඊට පස්සේ එතුමා දිනපතා ගණන් හදනවා. මේ ගණන් හදනකොට හදන්නේ ඇත්තට මේ කාලේ වගේ අද වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ. කම්පියුටර් එකක් තිබුණේ නැහැ. කම්පියුටර්ස් තිබුණේ නැහැ. එහෙම නැත්නම් ෆෝන් තිබුණේ නැහැ. කැල්කියුලේටර්ස් තිබුණා. එතුමා අර ගණන් හදන වේගෙත් එක්ක සහ ඒකත් එක්ක මම හිතනවා අපිට අපි පවුලට ආවාසියක් ලැබුණායි කියලා අපි මේ අද ඉන්න තත්ත්වයට මේ විශේෂත්‍රි ගන්න. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරාගත්තේ ආදරණීය අප්පච්චි එහෙම නැත්නම් පියා වෙනුවෙන්. මම හිතන්නේ ඒ තිබෙන කැපවීම ඕකේ තිබුණ මේ අවංකභාවේ ඕගේ තිබුණා වූ මහත්මා ගතිගුණ අන්නේ කියන සියලුම කාරණා අරගෙන ඒ අපිවණින් කැපවීමක් කරපු පියා වෙනුවෙන් එහෙම නැත්නම් අප්පච්චි වෙනුවෙන් මගේ තරම ආදරෙන් මේ අවස්ථාවේ මේ ගීතය තෝරාගත්තා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර සමග ආදරෙන ඔබ ආචාර්ය සසිර රණතුංග මහතා අද ලකන සඳ දිය දහර සමග අප හමුවන්නේ. අපි යනවා තවත් ගීතයකට. දැන් මේ ගීතය ඇතුලේ කරන කතාබහත් එක්ක අපිට මේ වර්තමානය වෙනකොට මේ වගේ ගැටලු ප්‍රශ්න අපිට දකින්න ලැබෙනවා ප්‍රවෘත්ති විකාශවලදී, පුවත්පත්වල, දේපල ඉඩකඩම් වලට ඇතිවෙන විවිධාකාර ගැටලු. අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණි මඩලට අපේ නිවසේ කියන ගීතය. හැබැයි මේ ගීතය ඇතුළේ දැන් මතක් කරනවා වර්තමානයේදී අයියන්ඩිය සහ ඒ මලයන්ඩිය ඇතුළේ පවුලේ පිරිවරට උදා වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය. හැබැයි ඈත අතීතයේදී ඔවුන්ගේ කුඩා කාලයේදී ඉතාමත්ම ආදරයෙන් දිවිගෙවපු පවුලක සමාජිකයින්. විශාරද ගුණදාස් කපුගේ ගයන මේ ගීතය ඔබ තෝරගෙන තියෙන ඊළඟට අහන්න.
2: ඔව්, ඒකත් මං හිතන්නේ ඇත්තටම මේ අම්මාල ගැන පතක් පැහැදිලි කරා, ඊළඟට අප්පච්චි ගැන පැහැදිලි කරා. ඇත්තටම ඊළඟට හිටිය අපේ ලොකු අයියා. ලොකු අයියා ඇත්තටම මේ වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුණ නැහැ. නමුත් රාජ්‍ය සේවය ඉතාමත්ම ඉහළ තැනට ගිහිල්ලා ඉතාපන්දු දුෂ්කර ගමනක් ගිහිල්ලා මට මතකයි ප්‍රදේශයෙන් හිටපු පහේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා ඊට පස්සේ ඔහු වැඩිමඩ මධ්‍යම අවද්‍යලට ඇතුල් වෙලා ඒ පැත්තේ සිටපු මේ අඩුම වයසෙන් පරිපාලන සේවයට ගිහිල්ලා පරිපාලන සේවයේ අගමැති යම් කීප දෙනෙක් ළඟ ජ්‍යෙෂ්ඨ ලේකම් විදිහට වැඩ කරා. එතුමා ඇත්තටම හදිසියේ අභාවප්‍රාප්ත වෙනවා. ඒ කියන සිද්ධිය මට මතක් වෙනවා. මොකද හේතුව අම්මලා අප්පච්චිලා අයියව පෝෂණය කරා. අයියා හොඳ අධ්‍යාපනයක් ලැබුවා. අයියා ඇත්තටම මේ ගොඩාක් කට්ටිය දකිනවා ආරාරෙන් අමරතුංග මගේ ලොකු අයියා. එතුමා මං හිතන්නේ යාට ලොකු බරක් ආවා. අපේ පවුලේ ගොඩක් කට්ටිය 11 දෙනෙක් හිටිනවා. ඒ කට්ටියව කොහොමද ඊළඟ අධ්‍යාපනයේ ඉස්සර අරන් යන්නේ කියලා. ඒ නිසා තමයි මේ ගීතය තෝරාගත්තේ. නමුත් මේ ගීතේ තියෙන අදහසට වඩා හාස්පරචිම්ම වෙනස්. මම කැමති අද සිටින අපේ තරුණ පරම්පරාවට ඒ වගේ මේ ගීතේ කියනවා මේ ඉඩමක් එහෙම නැත්නම් මේ සම්බන්ධව තමයි ගීතයේ ගැටුමක් ඇති කරගන්නේ. නමුත් අපේ ජීවිතයේ මේ වෙනකම්ම අර දෙමව්පියෝ අම්මා සහ අප්පච්චි විසින් ලබා දුන් ආදර්ශයත් එක්ක අපේ පවුල මං හිතන්නේ මම මේ අවස්ථාවේ සන්තෝෂයෙන් කියනවා අපි සියලු දෙනාට ආදර්ශයක් වෙන විදිහට කිසිම ගැටලුවක් නැතුව එක අර අපි කියන එකමවකගේ දලු කියන එක ප්‍රායෝගිකව අපි විදලා. එතකොට මම කිව්වේ දැන් ලොකු අයියා ඇත්තටම අපි පොඩි ලොකු අයියා ගෙදර එනකොට එතකොට ලොකු අයියාගේ තිබුණ තේජස් බලය ඒ වගේම රටට දැයට ඒ වගේම ජාත්‍යන්තර විශාල සේවයක් කළා. ඒ කියන ගුණාංග ඇත්තටම අද සමාජයට ගොඩාක් වැදගත් වෙනවා. මම හිතන්නේ ඒකම තමයි ප්‍රධාන හේතුවක් කරගත්තේ මේ ගීතය කියන එක. ඇත්තටම මම හිතනවා ගීතය අපි අහගෙන හිටියොත් අද අප තේරුම් ගත යුත්තේ අපි විශේෂයෙන් බෞද්ධ විදිහටත් අන්‍යාගම කට්ටියුණත් අපේ තියෙන දෙයක් තමයි අපි මේ සියලු දේවල් අතහැර යනවා. ඒතර වැදගත්කම තියෙන්නේ අපිට මේ භෞතික භාණ්ඩවත් එහෙම නැත්නම් ඉඩම්වත් මුදල්වත් නෙමෙයි අපිට වැදගත්කම තියෙන්නේ. ඔය ඒවා අවශ්‍ය වෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරගන්න. නමුත් එතනින් එහාට ගිහිල්ලා මේ මනුස්සත්වයේ කියන එක එහෙම නැත්නම් පෞලක සහෝදර සහෝදරියන් දෙමව්පියත් එකට ඉන්න කොහොමද කියන එක මම හිතන්නේ මේ ගීතයේදී අනිත් අදහසක් දුන්නත් අපිට මේකෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ හරහා මවකට ලැබෙන මොනෝhari වචනයෙන් හරි අපි අතපසුවක් වූ මව මං කියපු විදිහට අපිව මේ තත්ත්වයට පත් කරේ. ඒ වගේම අද සිටින සියලුම මව්වරුන් තමන්ගේ දරුවෝ වෙන ලොකු කැපීමක් කළා දින. ඒතර මේකෙන් අපිට තියෙන ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ පෞලක පොඩි දෙයක් කව අපේ දෙමව්පියන්ට ඒ කියන්නේ දුක නොදිය යුතුයි. අන්න ඒ අර්ථයෙන් තමයි මම මේ ගීතය තෝරාගත්තේ.
1: එකම මවගේ කුසින් ඉපදිලා එකම පියෙකුට දාව එහෙම ජීවිතේ තාම පුංචි සංදියේදී එකිනෙකාට නැතුව බැරුව ඉන්න හිටිය සහෝදර සහෝදරියන් අර ඔබ සඳහන් කළා වගේ බොහොම මේ පටු දෙයක් වෙනුවෙන් ඒක අත්‍යවශ්‍ය කාරණයක් තමයි ජීවත් වෙන්න. හැබැයි එතනින් එහා ඒ සහෝදරකම, ඒ මානව බැඳීම් කියන දේවල් කොයිතරම් වටිනද, ඒව මිල කරන්න පුළුවන්ද, ඒව අපිට මිලදීලා ගන්න පුළුවන්ද කවදාවත් බැහැ. ඉතින් ඒ නිසා ඒ බැඳීම් වලට තියෙන වටිනාකම කොයි මොහොතකවත් අපි අමතක නොකළ යුතුයි. මොකද එහෙම අමතක කිරීම කරන තාක්කල් අපිට මං හිතන්නේ රටක් විදිහට, ජාතියක් විදිහට ඉස්සරහට යන්නත් බෑ. මොකද එකිනෙකාට ආදරය කරන, ගරු කරන සමාජයක් තුළ තමයි ඒ වගේ ගුණධර්ම ආරක්ෂා කරගෙන, බැඳීම් රැකගෙන ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි අහමු ගීතය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: ටෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 29 පිළිමතලාව මධ්‍යම විද්‍යාලය පිළිමතලාව
6: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
7: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරකිමු මගතොට
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
9: මානවීය ප්‍රේමයේ සොඳරාත්මක විහමන සඳදිය දහර අතරෙන හකිනෙන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ විතරක්ද යතුරු පැති රන් කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය
7: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
9: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳ දිය දහර විශාරද සුනිල දිරසිංහන් ගාන තවත් ගීතයක් මහින්ද චන්ද්‍රසේකර ගී පද සංකල්පනාවක් ගුරුතුමා ගැන සිසුවෙකුට දැනෙන හැඟීම තමන්ගේ ගුරුතුමා කියලා කියන දේ ඕනම අපි දන්නවා ගුරුවරයෙක් තමයි මේ ලෝකේ ඉන්න ඕනෑම විශිෂ්ට පුද්ගලෙක් බිහි කරන තමන්ගේ දායකත්වය ලබා දෙන විශේෂම පාසල ආශ්‍රිතව ගත්තොත් අනිවාර්යෙන්ම මේ අපි දන්නවා පාසලකින් තමයි අපි බොහෝ දෙනා ඉගෙන ගන්න ඉතින් අර එතකොට ඒ ලබා දෙන අධ්‍යාපනය විතරක්ම නෙවෙයි ඉතින් එහාට ගියපුව අපිට ලබා දෙන දැනුම් පද්ධතිය මේ සියලු දේවල් එකතු කරගෙන තමයි අපි අනාගතයේ දිනන පුද්ගලෙක් බවට පත් වෙන්නේ එහෙම පුද්ගලයින් ගොඩනගන ගුරුවරුන්ට සිදුවෙන සමහර අමිහිරි අත්දැකීම් වේදනාබර අත්දැකීම් මේ ගීතය ඇතුලේ තියෙනවා අපිට අහන්න විදිහ නැහැ. හැබැයි ඒ වුණාට ඒ අමිහිරි අත්දැකීම් ගුරුවරයා කවදාවත් අමිහිරි අත්දැකීම් විතර දකින්නේ නැහැ.
10: ඔව් ඇත්තටම මම හිතන්නේ ඊළඟටත් මේක ඔබතුමිය පැහැදිලි කරා වගේ අපි දෙමව්පියෝ සහ මං කිව්වා සහෝදරයෝගෙන් අපිට ලැබෙන ආභාසය. එතනින් එහා ගිහිල්ලා අපි කුඩා කාලේ ඉඳලම පාසලට ගිහිල්ලා ඊට පස්සේ පාසලෙන් පස්ව විශ්වවිද්‍යාල සහ අධ්‍යයනකටත් අපි මේ අධ්‍යාපනය කියන එක ඇත්තටම අපි කියන්නේ ඉවරීමක් නැහැ. ඒ කියන්නේ උගතමනා ශිල්පෙමයි මතු රැකෙනා. එතකොට මේ ගීතේ මම තෝරාගත්තෙත් අර කලින් කිව්වා වගේ අපේ අත්දැකීම් තියෙන ඊට වඩා ටිකක් වෙනස් විදිහකට. මේ ගීතේ තෝරාගන්නත් විශේෂ හේතු තියෙන අද විශේෂයෙන්ම අද තර සමාජයේට මේ අද මේ ගීතයෙන් අපිට ආදර්ශයක් විදිහට කොහොමද ගන්න තිබෙන්නේ. මං හිතන්නේ අපි යනවා පාසල් ළඟදීට. අපි මූලික මධ්‍යම ලබා ගන්නේ ඒ කාලේ මස්පන්න මහාවිද්‍යාලේ. අද වෙනකොට ඒක බණ්ඩාරනායක මස්පන්න බණ්ඩාරනායක මධ්‍යම විද්‍යාලය විදිහට උසස් වෙලා තිබෙනවා. ඇත්තටම පොඩි පන්තිවල අපි එකේ ඉඳලා පහ පන්ති යනකොට මට මතක් වෙනවා අපේ ඒ කාලේ පාසලේ තිබුණ අපේ ඉගෙන ගන්න අධ්‍යාපනයේ තිබුණ පහසුකම් ගත්තොත් ඇත්තටම තිබුණා ඒ තාමත්ම අවශ්‍ය ප්‍රමාණයට. ඒසොර අපිට ඔබ අහලා දිනන මම දැන අලුත් කට්ටිය දැන් ඒක අලුත්යක් වෙන්න පුළුවන් අලුත් සමාජයට. අපි ඇත්තටම දෙවරුගී. ඒ කියන්නේ උදේ එක කණ්ඩායමක් යනවා. අපේ මට මතකයි අපි අක්කලා අයියලා ඉස්කෝලේ උදේ යනවා. උදේ ගිහිල්ලා එනවා. අපි ඊට පස්සේ යන්නේ හවසට. මට තාම මතකයි අපේ ඒ ඒ ඇත්තටම අපි ගමේ ඉඳලා පාසලට එන්න බස් තිබුණා පාරවල් තිබුණා ලස්සන ඇළදොළවල් මැදින් ඇවිල්ලිවිල පාසලට එනවා. එතකොට මේ පාසලට එනකොට අපි එන්නේ හවස්වරුයි. හවස්වරු ඇවිල්ලිවිල තමයි මුල් කාලේ පහේ එකේ සේදී සිට පහේ සේදී දක්වා අපි අධ්‍යාපනය ලබලා ගන්න. එතන මට මතක් වෙනවා මං හිතන්නේ මම මේ වෙලාවේ කෘතවේදීව මතක් කරනවා මගේ මුල්ම ගුරුවරු ගොඩක් කට්ටියගේ නම් මම නොකියවත් මට ඉතා අවශ්‍යම මතක් කර යුතු මගේ ගුරු මෑණියන්ලා මං හිතන්නේ මේ අවස්ථාවේ එතුමියන්ට මේ ගෞරවය කිසි සඳහන් කරනවා. ඇත්තටම අපේ අප්පච්චිගේ පොඩි නංගි කෙනෙක් ඉන්නවා දැම ජීවිතුන් අතර. මං හිතන්නේ අපි පවුලෙම අපේ නැන්දා විතරයි ඉන්නේ. ලීලවති කියලා ආර්.ආර්.එම් ලීලවති කියවෙන් පස්සේ මං හිතන්නේ ප්‍රදේශයේ ඉතාමත්ම දක්ෂ ගුරුවරයෙක්. එතකොට අපිට පොඩි කාලේ පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය තුන්වෙනි පන්තියදී අපිට අකුරු කියවන්නේ නැන්දා. අපි අපි මේ දවස්වල මේ නැන්දා වුණාට ඒක පුදුම දෙයක් කියන්නේ මේ නැන්දා කියලා කියන්නේ අපි. ඒක ඒක තමයි අපි ඒ ගරු කිරීමක් විදිහට අපි කියන්නේ අපේ ගුරුතුමිය. එහෙම නැත්නම් ටීචර් කියලා ඉවරලා. ඒ වගේම අපේ තවත් මේ හිතවත් අපි නෑදෑ වෙන උපමල්ලිකා ටීචර් ඇත්තටම හිටියා. ඒ වගේම ඒ එතුමියත් දැන් ඇත්තටම මේ ජීවිතුන් අතර ඉන්නවා. ඉතාමත් හොඳයි. අපි පුළුවන් ගොඩක් අවස්ථාවලදී ගිහිල්ලා එවලා වුණ දකින්නවා. මම මේ සැරේ ගමේ ගියලා වෙ ගිහිල්ලා දෙන්නව බලලාවා. මොකද අපි අන්න එතනයි තිබෙන්නේ. අපිට ගුරුහරුකම් කරපු අපේ ගුරුවරුන්ට අපි ඇත්තටම ගිහිල්ලා හැම අවස්ථාවෙම වුන් ගිහිල්ලා දකින්න එක ලොකු ශක්තියක්. ඒ වගේම දුක ධෛර්යයක්. විශේෂයෙන්ම අර පාසල් කාලේ වඩා දැන් වුන් සැඳෑ සමය ගත කරනකොට ඒ කට්ටිය ළඟට අපි ගුරුවරයෝ ළඟට ගිහිල්ලා අපි අද කරන වැඩ ගැන අපේ ගැන දකින්න උන් හරි කැමතියි. ඒ ගුරුතුමිය තුන් දෙනා මං හිතන්නේ මේ මේ මේ ඒ වගේම තමයි නන්දා කියලා ටීචර් කෙනෙක් ඉඳලා ඒ ටීචර් අද ජීවිතේ මතර නැහැ. ඉතින් ඊට පස්සේ මම මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී පොඩි අවස්ථාවක් ලබා ගන්න. මොකද ගුරුවරයෙක් වෙන පස්සේ ලොකු කට්ටියක ඉෂ්ටකක් තියෙන මං උන් කිසිම දෙයකට අගෞරවයක් විදිහට නෙවෙයි. නමුත් මා මේ අවස්ථාවේදී මතක් කළ යුතු මගේ ගණිත ගුරුතුමා රත්නසිරි සර්. මම හිතන්නේ ඔබ විශ්වාස කරනවද මම 6 පන්ති ඉඳලා 10 පන්තියට නිකන් ගණිත එක ගුරුවරයෙක් ඉගෙන ගන්න කිව්වම 6 පන්ති 7 8 9 10. ඒතකොට සාමාන්‍ය පෙළ දක්වා ගණිතයේ විෂය මම ඉගෙන ගන්න එකම ගුරුවරයෙක්. ඒක මම විතරක් නෙවෙයි අපි පන්තිවල තිබුණ විශේෂත්වය තමයි ඒ පන්තිවල අරන් ගිහිල්ලා ඉවරලා එකම අකණ්ඩව අරන් යනවා. ඉතින් එතුමා මම හිතන්නේ මං ඉතාමත් කෘතවේදී මතක් කරනවා. දැනට එතුමා ඉතාමත් දක්ෂ. ඒ කියන්නේ අපි කිව්වොත් මම අදත් දැක්කා එතුමා අපි මගේ යාළු කට්ටෙක් ගිහිල්ලා ගුරුතුමා බලලා තිබුණා. දැන් එතුමා ගම් ප්‍රදේශෙන් ඇවිල්ලා ඉවරලා ගම්පොළ ප්‍රදේශේ ජීවත් වෙන්නේ. මම දැන් පෞගිය අවස්ථාවත් කීපෙකදී ගිහිල්ලා බලලාම ඉතින් අපිට තේරෙනවා මේ ගුරුතුමෙක් ළඟට අපි ගියයින් පස්සේ උන්ට තියෙන සන්තෝෂ මොකද්ද කියලා. ඒ වගේම ඔහු ගණිතය කියන එක අපි ගණිතේ පැත්තට ආසාවක් ඇති වුණේ ඇත්තටම මේ ගණිතේ පෙව්ව කිව්වොත්. ඒ කියන්නේ ඉතාම සරල විදිහට මට මතකයි අපේ ඒ දවස්වල සාමාන්‍ය පෙළ පන්ති දෙකක් තිබුණා. ඒ පොඩි ඉස්කෝලයක් ගියන මහාවිද්‍යාලයක් වුණත් ඒ පන්තිවල සියලුම දෙනාට ගණිතය කියන විෂය ආසාවක් ඇති කරා. ගොඩක් කලාවට ගණිතයට අමිහිරියක් කියලා ගොඩක් කට දකින්න. නමුත් ඒක නෙමෙයි දකින්න. අර මූලික සංකල්ප වලින් ගණිතය කියලා දෙනවා නම් මං හිතන්නේ ඒක ගොඩාක් වැදගත්කමක් තියෙනවා. ඒ වගේම මම අපේ ප්‍රදේශය ගත්තොත් ඔබ විශ්වාස කරනවද අපි ඒ කාලේ ඇත්තට ගොඩක් පහසුම අඩුයි. අපිට ඒතකොට ඉංග්‍රීසි භාෂාව කියන එක ඇත්තට ගුරුරෙක් අපිට දකින්න තිබුණේ නැහැ. අපි 9 ශ්‍රේණියට එනකොට ඇත්තට අපි සාමාන්‍ය පෙළ විෂයයට ඉංග්‍රීසි භාෂාව තෝරාගෙන තිබුණේ නැහැ. නමුත් ලෙස්සි පතිරණ කියන ගුරුතුමා මගෙත් එක්ක තාම සම්බන්ධ තිබෙනවා. එතුමා ඇත්තටම මේ මස්පන් ස්කෝල්ඩ ඇවිල්ලා ඉවරලා මේ අපිට අර ඉංග්‍රීසි භාෂාව එපා වෙලා තිබුණ සහ අපි ඒ පිට අමිහිරි සහ අපිට තිබුණ විෂය තාමත්ම ආසාව ඇති කරන විෂය භාෂාවක් බවට පත් කරලා මම හිතන්නේ ඉතුමන් මේ අවස්ථාවේ තාමත්ම කෘතවේදීව මතක් කරනවා. ඒ වගේම මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස් වෙලා මට මොකද ගණිත විෂය තෝරගන්න හෝ විද්‍යාව තෝරගන්න තිබුණා. නමුත් සමහර කට්ටිය අදහස තිබුණා නෑ ගණිත විෂය තෝරගන්න එපා මේ විද්‍යාව තෝරගන්න වෛද්‍යරයෙක් වෙන්න කියලා. නැමෙ කෙසේ වෙතත් මොකද අපිට එහෙම දෙමව්පිය වුණත් අපිට එහෙම ලොකුවට මේ ඉංජිනේරුවෙක් වෙන්න මං කලින් කිව්වා වගේ වෛද්‍යරයෙක් වෙන්න කියන අපිට සීන තිබුණේ නැහැ. නමුත් ඉබාගෙන උදේට පාස් වුණාට පස්සේ අපිට ඇත්තට මේ වෙනකොට පහසුකම් තිබුණේ නැහැ අපේ මස්පන්න මහාවිද්‍යාලයේ ගණිත ධාරාවෙන් අධ්‍යාපනය ගන්න. ඊට පස්සේ මට විශේෂ ශිෂ්‍යත්වයක් හම්බෙලා මම කටුගස්ස සාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒතර ඒ විද්‍යාලෙත් මාව ඇත්තටම විද්‍යාල ගන්න ලොකු කාර්යයක් කරා. මේ මම මේ අවස්ථාවේ රංජිත් සැවරු ඉතාමත්ම කෘතවේදී මතක් කරනවා. මම එතුමාටත් ගොඩක් අවුරුද්දට හැමසැරේම ගිහිල්ලා එතුමා ගිහිල්ලා දකිනවා. එතුමාත් එක්ක මේ ඇත්තට දුරකථනයෙන් මම සම්බන්ධ වෙනවා. සියලුම ගුරුවරුන් මේ නම් කීපයක් විතරක් මතක් කරේ ඇත්තටම සියලුම ගුරුවරුන්ට උපහාරයක් විදිහට අපිට මේ දුමු අධ්‍යාපනය වෙනුවෙන්. මම හිතන්නේ මේ ගීතයේ කතා මේ වැදගත් වෙන්නේ. නමුත් අර මේ ගීතයේ පැත්තට ගියොත් එහෙම කලාව පැත්තෙන් ගියොත් එහෙම ඇත්තටම මේ ගීතයේ වෙන පැත්තක් දකින්නේ. මොකද ඉස්සර තිබුණ ගුරුවරයාට තිබුණ සමාජයට වඩා ඒ කාලේ ගියත් ගුරුවරයා කියන්නේ අද වගේ මං හිතන්නේ මේක වැරදි විදිහට අර්ථකථනය කරගත යුතු නැහැ. ඒ කාලේ ගුරුවරුන් කියන්නේ මේ ඇත්තට මේ වැටුපකට වැඩ කරා කියලා නෙමෙයි අපි දකින්නේ. ඔවුන් ගිහිල්ලා අපිට වුණත් අපි පොඩි කාලේ විශේෂයෙන්ම අමතර පන්ති කරා නම් එහෙම උන් මේ විභාග ඉලක්ක කරන උන්ගේ කිසිම ආදාය මාර්ගයක් නැතිව ගුරුවරුන්ගේ තිබෙන සීලවම දේවල් නැති කරගෙන ශිෂ්‍යයෙනි පුදුමාකාර කැපීමක් කරා. අදත් එහෙම කැපීම් කරන ගුරුවරු ඉන්නවා. නමුත් එහෙම තිබෙන ගුරුවරයාට අද අපි තාම දකිනවා ඒ නිසි තැන හිමි වුණාද කියන එක ප්‍රශ්නයක්. මම හිතනවා අලුත් දැක්මක් එක මේ අලුත් රටේ තියෙන නව දැක්මත් එක්ක අපි හිතනවා මේ ගුරුවරයා කියන එක විශේෂයෙන්ම ජර්මනි වගේ රටක් ගත්තොත් ගුරුවරු ඉතාමත් මිහිර තලෙන් තියාගෙන අපි දැනත් යෝජනා කරන්නේ අපි දකින්නේ ඇත්තටම අපි මේ තත්ත්වයට පත් කරපු ගුරුවරයාට මීට වඩා හොඳ තැනක් ලැබලා දීලා ඉවරලා ඔවුන් සඳහා මං හිතන්නේ පොරිම උපහාරයක් ලැබුතුයි. ඒ සඳහා තමයි මේ ගීතේ තෝරගත්තේ.

0: දහර.
1: අද ලක්කන සඳය දහර සමග අපේ සඳරු හමුවීම ආචාර්ය සිසිර රණතුංග මහතා සමග ඔහෝ ඉංජිනේරුවරයෙක් වර්තමානය වන විට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ගරු සභාපතිවරයා විදිහටයි කටයුතු කරන්නේ. අපි යනවා මේ පෙරදිනි විශ්වවිද්‍යාලයේ කිව්වහම මේ කලාව ආශ්‍රිතව කතා කරනකොට එක්ක පෙරදිනි එලිමහන් රංගපීඨය මතක් වල එහෙම නැත්නම් මේ හන්තාන අඩවිය මේ පිළිබඳව කොයි තරම් නම් නිර්මාණ බිහි වෙලා තියෙනවද? ධම්මික බණ්ඩාර ලිව්ව ගීතයක් ඩෙනිස්ටර් පෙරේරාගේ සංගීතයට අමරසිරි පිරිස මේ ගීතය ගායනා කරන්නේ. හන්තානට පායන සඳ ලස්සනයිද කියන්නේ.
2: ඔව් ඇත්තටම අපි පොඩ්ඩක් වෙනස් පැත්තකට දැන් මම හිතන්නේ යන්න ඕනේ. මොකද අපි කලින් කතා කර හිටියට වඩා මේ ගීතේ තෝරගන්නේ මේ ගීතේ තියෙන අර්ථයට ප්‍රායෝගිකව අත්දැකීමක් නොවුනත් ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා. එකක් තමයි මට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තිබෙනවා. මම හිතන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් ඇත්තටම පෙරදිනි විශ්වවිද්‍යාලය කියන්නේ අමුතුම තැන. ඔබතුමේ කිව්වා වගේ වල අපි කලාකාරයෝ නෙවුණට අපි ගණිත විෂයය එනත විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ ඉතුරුත් වෙලා ගණිතය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඇත්තටම අපි එක පැත්තකට තාක්ෂණික ගැන කතා කරන්නේ. ඒතර විශේෂයෙන්ම අපි විභාගයේ තියෙන අවස්ථාවලදී ගොඩක් කලාවට ගොඩක් විභාගයේ තියෙන ගොඩක් අවස්ථාවලදී අපිට යම්කිසි විදිහට මානසික පීඩනයකින් තියෙන වෙලාවක නැති කරගන්න අපි යන්නේ මොකද්ද? ඇත්තටම කිව්වා වගේ අපි යනවා මේ දවස්වලත් අපි තාම කියන වල. ඒ ගිහිල්ලා එතන
1: තියෙන පෙරදිනි විශ්වවිද්‍යාලෙන්නේ නේ?
2: පෙරදිනි විශ්වවිද්‍යාලය. එතකොට ඒ තියෙන පරිසරයට ගියයින් පස්සේ මම හිතන්නේ ලෝකෙ කොහොමත් එක තියනවද කියලා. ඉතාවත්ම මේ කලාශූරි ඉස්සර හිටියොත් මම හිතන්නේ 70 දශකයේ 80 දශකයේ ලංකාවේ ශේෂ්ත්‍රයට එන විශේෂඥයෝ ගොඩාක් කට්ටිය බිහි වෙනවා. මම හිතනවා එතන අර අධ්‍යාපන කමෙත් පොඩි අර පන්ති කාමරයට කොටු වෙලා ඉන්නේ නැතුව වලට ගියයින් පස්සේ අමුතුම අත්දැකීමක් ලැබෙනවා. ඉස්සර මම අහලා තිබෙනවා ඕනෑම මේ නාට්‍යයක් එලිමහන් රංගපීඨයට ගිහිල්ලා ඒ කියන්නේ ශිෂ්‍යෝන්ගෙන් තමයි ඉස්සෙල්ලාම ආදර්ශ ලබාගන්නේ. එතන ගිහිල්ලා ඒ තියෙන මේ කලාකෘතිය රටට ගේන්න ඉස්සෙල්ලා ඇත්තටම ගේන්නේ මේ පෙරදිනි විශ්වවිද්‍යාලය. මට තාමතකයි ධනවාසනා මානේ කියන ඉතාමත්ම සුන්දර ඒ වගේ ඉතාමත්ම අභිමානවත් කලාකෘතිය අපි පෙරදිනි විශ්වවිද්‍යාලේ ඉන්නකොට තමයි මේක මේ රූපවාහිනිය යන්න කලින් අපිට පෙන්වුවේ. අපිට මතකයි එක දිගටම ඔය මං හිතන අවුරුදු ගානක් ගිය වැඩසටහන අපි හවස පටන් ගන්න එළියනකම් මේ වැඩසටහන එහෙම නැත්නම් මේ නාට්‍ය අපි නැරඹුවා. ඒ හැම දෙයකින්ම කියන්නේ කලාව කියන එක ඇත්තටම මේ ගොඩාක්ම වැදගත් වෙන්නේ මොකද පෙරාදීනියේ තියෙන සුවිශේෂය තමයි මං හිතන්නේ පීඨවල විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට සියලුම පැතිවලින් අනිත් එක වැදගත් දේ තියෙනවා. මං හිතන්නේ මං හිතේක තෝරාගෙන තිබෙනවා අපේ රටට වැදගත්කමක් තමයි අපි මේ අපි වගේ රටක ඉන්නේ. ඇත්තටම අපි ඉන්නවා බෞද්ධ කට්ටිය ඉන්නවා. ඒ වගේම يعني සිංහල අපි බෞද්ධ ඒ වගේම දෙමළ ආධාර කනා කට්ටිය ඉන්නවා. ඒ ආගම ඒ වගේ මුස්ලිම් සහෝදර ඉන්නවා. මේ වගේම අනිත් අන්‍යාගමික කට්ටිය තියෙනවා. අපිට ලෝකේටම ආදර්ශයක් දෙන්න පුළුවන් නම් අපි පෙරදිනි විශ්වවිද්‍යාලය තුනම ඇති වෙන්නේ. අපි ගත්තත් එහෙම විශේෂයෙන්ම අපේ දරුණු යුද්ධය තිබුණ කාලේදී. ඉතින් අපි එකට දෙමළ සහෝදරයෙක් එක්ක එහෙම නැත්නම් මුස්ලිම් සහෝදරයෙක් එක්ක අපි එකට අධ්‍යාපනය කළා. මම හිතන්නේ මේක හොඳ ආදර්ශයක්. ඒ කියන්නේ පෙරදිනි එතකොට අර අපි විෂය අනුබද්ධිතව එකතු කරනවට අමතරව මේ කලාව කියන එක නැත්නම් මේ ගීතය කියන එක පුදුමාකාර විදිහේ වෙනස් දෙයක්. මම කියන්නේ අපිට අනිත් දේවල් වලින් මේ අපි එකතු කරන්න බැරි වුණාට මෙන්න මේ කලාව තුළින් මේක ඇත්තටම අපිට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගීතයේ තියෙන ප්‍රායෝගික අත්දැකීමක්. ඔබ කිව්වා වගේ ධම්මික මණ්ඩාරයෙන් හොඳ අධ්‍යයනයක් කරලා ඉවරලා ඒ දිලා තියෙනවා. මම හිතන්නේ ඒක පුදුමාකාර විදිහට මේ ගීතයේ හරහා තියෙනවා. මේක තව පැත්තක් තිබුණා. අද අපි සමහර ලාවට ගොඩක් දකින්න දෙයක් තමයි ආදරේ. එහෙම නැත්නම් මේ ප්‍රේම සම්බන්ධතා අතරදී තමන්ට ප්‍රේමය අහි වුණාම ගොඩක් කාලවලට කෝපයක් ඇති වෙලා අපි දකිනවා. ඉතාමත්ම විනාශකාරී විදිහට අද සමාජයේ අපි දකිනවා.
1: නමුත්
2: මේ ගීතයේදී දකින දේ තමයි ඔහු ඒගේ ආදරවන්තයෙක් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ਉਹ තීරණය කරගන්නවා ඒ සම්පූර්ණ නිදහස දීලා එයට තීරණයක් ගන්න. ඉතින් මං හිතන්නේ ඒක අපිට අද විශේෂයෙන් මේ සමාජයට ගීතයෙන් දෙන්න පුළුවන් ඉතාමත්ම හොඳ ආදර්ශයක්. ඒ වගේම හොඳ අවවාදයක් විදිහට තමයි මම මේක දකින්නේ.

0: ඇතර රන්දා මාලනී ගානා කරන ගීතයක් අපි අහන්නේ මේ ජීවිතයේ මේ ආදරයෙන් පස්සේ විවාහය කියලා කියන එක හරි සම්ප්‍රදායිකව අපි පිළිගන්න දෙයක් නේ. ආදරය කරන දෙන්නෙක් දැක්කම අපි අහන්නේ කවද විවාහ වෙන්නේ කියලා. එතකොට ලබා දෙන පොරොන්දු අතරේ දැන් අපි දකිනවා මේ පල්ලියක විවාහයක් සිද්ධ වුණත් එහෙම නැත්නම් විවාහ ලියාපදිංචි කිරීම වෙලාවේදී හරි අහනවා මේ ඔබ මෑව නැත්නම් ඔබ මොහුව තමන්ගේ ජීවන සහකාරය විදිහට තෝරා ගන්නවා නේද මේකට සාක්ෂි වෙනවද අනිත් අය කියලා මේ පොරොන්දුවක් තමයි ලබා ගන්න. හැබැයි මේ සියලුම පොරොන්දු වලට වඩා ප්‍රබලයි ආදරය කරන දෙන්නේ තමන්ට අන්‍යයන්ට ලබා දෙන පොරොන්දු. මලට රේණුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනිය මකන්නම් කියලායි කියන්නේ.
1: ඔව් මම හිතන්නේ ඇත්තටම අපි අර සාමාන්‍ය හැමදේම වෙනස් වෙලා ඉවරලා අපේ එක කඩයිමක් යමනවා තමන්ගේ සහකාරිකවම තෝරාගන්නේ කියලා කියනවා. ඉතින්දින් මේ ගීතය තෝරාගන්න එකක් හේතුවක් තමයි ඇත්තටම මෙම ගීතය තේමා ගීතය විදිහට අපේ වෙන්නේ කියලා නැත්නම් අපි විවාහ උත්සවයේදී ඒ දවස්වල අපිත් ඇත්තටම දන්නේ නැතුව අපේ සහෝදර සහෝදරියෝ මේක වීඩියෝ රෙකෝඩ් එකක් ගියා කියලා. එතන තේමා ගීතය විදිහට මේ ගීතය තෝරාගන්නේ. එතකොට ඒ සින්දු අහනකොට ඇත්තටම ආදරවන්තියෙක් ළඟ ඉඳගෙන කොහොමද තමන්ගේ ස්වාමි පුරුෂයාට සම්පූර්ණ කැපවීමක් කරලා ඉවරලා තමන්ගේ ජීවිතය ඉස්සරහට යන්න. ඉතින් මම අවස්ථාවක් කරගන්නවා මගේ ආදරණීය බිරිඳ ඥානසීති ප්‍රියදර්ශිනි. ඇයත් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ගුරුවරියක් විදිහට දැනට කැලණිය ධර්මාලෝක පාසලේ ඇත්තටම ගුරුවරයෙක් විදිහට උගන්වනවා. ඉතින් එතකොට ඒ එතෙන්දින් අපි ඇත්තටම අපි ගොඩාක් බාහිර වැඩවලට මුහුණ දෙන හැම අවස්ථාවකින්ම ගෘහණියක් විදිහට ඇත්තටම ඇයගේ කැපවීම සියලුම අපේ සාර්ථකත්වයක් තිබෙනවා මම හිතන්නේ අර පිටිපස යුතුයක් කියන්නේ තමයි මගේ බිරිඳ. ඉතින් එතකොට ඊට එහා ගිහිල්ලා ඉවරලා මේ ගීතයේදී තියෙන වැදගත්කම තමයි මට තව දෙයක් මතක් වෙනවා. මොකද දැන් මේ අපේ විවාහ සිද්ධ වෙන්නේ ඇත්තටම කිව්වත් එහෙම ඇය මම කලින් අඳුරනවා අපි විශ්වවිද්‍යාල යන්න ඉස්සෙල්ලා අපි පොඩි කාලයක් අර විශ්වවිද්‍යාල තා මේ අපේ ඉංග්‍රීසි දනුව වගේ වැඩසටහන් තිබුණා. ඒ කාලේ අර අපි අවුරුදු දෙකක් විතර විශ්වවිද්‍යාල පටන් ගන්න ඉස්සෙල්ලා එළියෙන් හිටියානේ. ඒ වෙලාවේ අය දකින්නව නමුත් ආදරවන්තයක් විදිහටවත් නෙමෙයි දකින්නේ. පසු කාලිනව මගේ මිත්‍රයෙක් එක්ක හරහා තමයි සම්බන්ධ වෙලා ඉවරලා නැවත වතාවක් ආදරේ බවට පත් වෙන්නේ. ඉතින් අපි කෙටි කාලයක් තුළදී අපි විවාහවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ කාලය තුළ මේ කාලේ වෙනකොට දැන් අපි ඇත්තන ගත්තොත් මේ අවුරුද්දේ වසර 25ක් වෙනවා අපේ විවාහ ජීවිතේට. අපි අතර මං හිතන්නේ තියෙන අවබෝධය කියන ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එතෙන්දින් මේ ගීතය තෝරගන්න හේතුව ඇත්තටම ඇහැට උපහාරක් විදිහට අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපේ කැදැල්ල එක මගකට රැංගෑම සඳහා ශක්තියක් දීම පිළිබඳව මේ ගීතය තෝරගන්න හේතුව.

0: කියන්නේ කොතේ වැළපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොම වෙරි වෙලා?
2: වෙරි වෙලා විතර නෙමෙයි මේ. ඇලිලා.
0: තුමයි මේක හදලා බලන්නකො.
3: පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනම නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
9: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
12: සන්තිය තහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදී දහර සමග ආදරෙන ඔබලක් අඳහගෙන ඉන්නේ අද මාධ්‍යවේදී අසංග කරුණාරත්න අපිට එක්ක. හිතට දැනෙන ගීත ගැන, හිතට දැනෙන දේවල් එක්ක මේ කතාබහේ ඉන්නේ. මම හිතන අතීත මතකයන් එක්ක තමයි මේ අද කතාබහ යන්නේ. ඔබත් කාලෙක ඉඳන් ලක්කන අහන කෙනෙක් වෙන්නත් පුළුවන්, ඉතින් මෑතකදී ලක්කන අහන්න ගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. ගොඩක් කලාවට අපිට අර අතීතයෙන් එහෙම් පිටින්ම ගැලවිලා ඇවිල්ලා වර්තමානයේ ඇතුළට නිකන් තනිවම හිටගෙන ඉන්න බෑ. මොකද කොහෙන් හරි අපිට අතීතයේ තියෙන සම්බන්ධතාවයන් අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන තැන් මතු වෙනවා. මම හිතන්නේ කෘතවේදී මිනිස්සු විදිහට අපි ඒ දේවල් එක්කම තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඒතකොට තමයි අපිට සමබරව හරි සතුටින් සැහැල්ලුවෙන් මම හිතන්නේ තමන් තනිවම ඉස්සරහට යනවා කියන දේ පැත්තක තියලා අපි හැමෝටම ඉස්සරහට යන්න මේ ජීවිතේ මේ විශ්වයෙන් ලැබෙන ඉඩ කඩ අපිට හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඊළඟට තෝරගෙන තියෙන ගීතයත් එක්කත් මම හිතන්නේ

0: තිත මතක යන්නේ එක තමයි අපි එකතු වෙන්නේ රොෂාන් ප්‍රනාන්දු යන සඳ මීදුමේ හැංගිලා.
1: ඔව් මොනිකා, එතකොට සභාපතිවරයා ගෛඩුක පේරසිංහ මහත්මයා සහ ඔය මොහන් ආරියදාස කියලා මහත්මයෙක් මෙහෙට සම්බන්ධ වුණා. මහිතනේ අලවියංශේ ප්‍රධානියා විදිහට අම්මෝ ඉන්ද්‍රාණියක්වත් මතක් කරනවා මහේන්ද්‍ර සුබ්‍රදාස විදිහ අපේ කට්ටියනේ. ඒ දවස්වල මහේන්ද්‍ර මගෙන් අහනවා, මචන් නිින්දෙන් නැද්ද ගෙදර ගිහිලා රෑට ෂෝ කරලා ආයි පහුවදාටත් ඔෆිස් එන්න කියලා. මං ඇවි ඇයි කියලා. නෑ ඉතින් ලොක් අහනවලු අරූට එන්න පුළුවන් නෑ ඇයි ආවේ නැත්තේ වැරදි කියලා. ඉතින් අර එහෙම උණකින් වැඩ කරපු කාලයක් නෙමේක. ඉතින් ඔහොම සොඳුරු මතකයන් එක්ක අපි පටන් ගත්තා ITN කඩවීදිය. ITN ලක්හඳ කඩවීදිය. කඩවීදිය පටන් අරගෙන ඔහොම යනකොට ඊට පස්සේ අපේ කලමනාකාරීත්වය ඉහළ කලමනාකාරීත්වය වන තීරණය කරනවා මේ ලක්හඬ ගීනද කියලා ප්‍රසංග මාලාවක්. ඉතින් සුරේත් මමත් තමයි එතකොට නිවේදකයෝ විදියට කටයුතු කළේ. එතකොට මම මතක් කරන්න ඕනේ මගේ බත් එක අනිවාර්යෙන්ම එකට කාපු වගේ සමාජික අද ලංකාවේ නෑ.
2: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගැලීන් පොපුල ෝඩ් දෙදහස් විසිහය. අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
1: Most popular radio program couple of the year. චමීත් විධානගමගේ සමඟ චාරු සමාධී.
0: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමීත් විධානගමගේ සමඟින් චාරු සමාධී.
1: Most popular television program couple of the year. අසංක සතරසිංහ සමඟ ද සුනී නවෝද්‍යා.
0: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝනින් ෂෝහි අසංක සතරසිංහ.
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනැමෙන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදේ හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max, FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 9යි අපිට පොඩි වැරදීමක් සිද්ධ වුණා මේ තාක්ෂණික දෝෂයක් නිසා තමයි මේ වැරදීම සිද්ධ වුනේ. ඉතින් අද සඳදී දහරහගෙන ඉන්න අපේ ශ්‍රාවකීන්ට ඒ පිළිබඳව අපහසුතාවක් වුණා නම් අපි සමාව වෙන්න කියලා කියනවා. නැවතත් අද සඳදී දහර වෙලාව රාත්‍රී 8යි විනාඩි 9යි.
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සඳදී දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමගව අද සඳදිය දහර අපේ සොඳුරු හමු වීම ආචාර්ය ඉංජිනේරු සිසිර රණතුංග මහතා සමග එතුමා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා විදිහටයි කටයුතු කරන්නේ. අපි සඳදිය දහර තුළින් අහන විඳින ඊළඟ ගීතය මංගල නැකතින් යන්නට සුබ වෙලාව ලංවිය කියලා තමයි කියන්නේ. මංගල නැකතින් යන්න ඒ මතකය කවුරු ගැනද මතක් කරන්න හදන්නේ?
3: ඔව් ඇත්තටම දැන් මෙහෙමයි, දැන් මෙතන එතකොට අපි ගොඩක් තැන්වලට විවාහ මංගලට ගියන් පස්සේ ඉතාමත්ම ඇයන සුපිරි සින්දුවක් ඇත්තටම ගොඩක් වෙලාවට මංගල පෝරුව චාරිත්‍ර ඉවර වෙලා වෙලා නැකත් වෙලාවට එලියට යන වෙලාවට ඇත්තටම මවට එහෙම නැත්තම් මගේ බිරිඳගේ මව ඇත්තටම ඉතාමත්ම ශක්තියක් වීම තාම අපි අතර ඉන්නවා. මං හිතන්නේ ඇයට උපහාරක් වශයෙන්මුත් එදා දිනේදී මම දැක්කා. මොකද මගේ බිරිඳගේ පියා මේනකොට ජීවිතුන් අතර නෑ. නමුත් මවත් පියාත් මගේ බිරිඳට තව සහෝදරයක් සිටිනවා. නීලිකා මද්දුම ඔබ
2: දකින්නවා
3: ගොඩාක්ම සම්බන්ධ නිර්මාණශීලීත්ව විදිහට
2: ගුවන්විදුලි අහඬ ශිල්පිනියක් විදිහට නිවේදිකාවක් විදිහට වගේම මේ රූපවාහිනි නිවේදිකාවක් විදිහටත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු නීලිකා මද්දුම දැන් වර එක ගුවන්විදුලි රාජ්‍ය සම්මාන වලලේ හොඳම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනිය විදිහට නිර්දේශ වෙනට ලැබුණා මට. ඇය සමග ඇයට තමයි සම්මානය හිමි වුණේ. තින්න ඒකත් බොහොම සොඳුර මතකයක්. ඒකනත් මතක් කරන්න
3: ඕනේ. බොහොම සන්තෝෂවතුමියත් ඒක මතක් කර මම දැන් වසර කීපයක් ඒ සහෝදරියට ලැබුණා නීලිකා මද්දුමට. එතුමියත් අපිත් එක්ක බොහොම සමීපව මේ ගමනේ ඉන්නවා. එතකොට අර අපි මේ විවාහ මංගල දවසේ අපි ඇත්තටම ආදර්ශයක් විදිහට අපි තිබුණ මේ විවාහ මංගල උත්සවයේ ඇත්තටම සියලුම චාරිත්‍ර වලට මූලිකත්වය දබල දුන්නා. නමුත් අපි අර අපිට තිබුණ අපේ ආවිනික වූ සංස්කෘතියත් එක්ක ඇත්තටම විවාහ මංගල්‍ය සිදුවන්නේ අපේ බිරිඳගේ පිදර්ශනයේ ගෙදර මිනුවන්ගොඩ ගෙදර. ඉතින් එතෙන්දින් අර මවක දුව හදලා ඉවරලා වසර ගානක් තමන් ළඟ තියාගෙන ඉඳලා අවසාන වශයෙන් ස්වාමිපුරුෂර බාර දෙනකොට අර එකටම ඉඳලා ඉවරලා ඒ තිබෙන හැඟීම් ටික තමයි මම හිතන්නේ ගීතයෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි එතනින් සුබපතනවා ඒ මෑණියන් මුත්තා හොඳ ජීවිතයක් ගත කරා. ඒ වගේම දුවටත් ඊට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට මම හිතන්නේ ආශිර්වාද කිරීමක් තමයි ඒ ගීතේ තිබෙන්නේ. ඒ වගේම තමයි මම හිතන්නේ මතක් කරන්න ඕනේ මේ අපි ගොඩක් කලාවට දැක්ක දෙයක් තමයි මේ මනමාලියක් ගියයින් පස්සේ මේක මම හිතන වරදා තිරන කරන ගොඩක් කලාවට ඒක අර අඳුන් ආභරණ ගොඩාක් දේවල් වේදන් කරලා ඉවරලා. නමුත් ඔබ විශ්වාස කරනවද මේ මගේ බිරිඳ මනමාලි වුණ දවසේ ඇඳුම් ඇඳි අම්මා සාරි මහල් දුන්නේ අම්මා. ඒතර මෙන්න මේ කියන අම්මගේ නම නැත්තම්ම නැත්තම් නැන්දම්ම නැත්තම් අපි අම්මා විදිහට අපි කියන්නේ මෙන්න මේ කියන ගුණාත්මක දේවල් පිළිබඳව අපි මං හිතන්නේ ආවර්ජනයක් කරලා අපිට ඒකෙන් ගතියුතු මොකද්ද කියන එක අදහසින් තමයි මං හිතන්නේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය දහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර සමග ඔබ අද සඳ දිය දහර අපේ සොඳුර හමු වීම ආචාර්ය ඉංජිනේරු සිසිර රණතුංග මහතා සමග එතුමා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා විදිහටයි කටයුතු කරන්නේ. අපි තව ගීතයක් අහන්නට යන්න ඕනේ. මේ ගීතයේ මේ හරි ප්‍රශ්නයක් තමයි අහන්නේ. කුඹලගෙන් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. කා කැන්දන් එන්නද කුඹලෝ?
3: ඉතින් මේක මං හිතන්නේ අපි පොඩි කාලේ ඉතාමත්ම අපි ඒ කාලේ මං හිතන්නේ අපිට ওই දඩ වගේ තියෙන තාක්ෂණෙත් එක්ක අපි බොහොම කලාතුරකින් තමයි මං හිතන්නේ ඒ දවස්වල තිබුණේ ගුවන්විදුලියේ මං හිතන්නේ තිබුණේ අපිට සින්දු වහන්න. එතනින් එහා ගිහිල්ලා මේ සින්දු වහන්න තිබෙන අවස්ථා අලුයි. නමුත් ගොඩක්ම මගේ මතකයට යනවා විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු දිනේට එහෙම අනිවාර්යයෙන්ම අපේ ගමේ ඉන්න ගොඩක් කට්ටිය ඇවිල්ලා අපේ ගෙදරට එනවා. ඇවිල්ලා මේ අවුරුද්ද වෙනින් අවුරුදු සාදයට ගොඩක් කලාට අපි කෑම වෙලක් දෙනවා. ඉතින් එතෙන්දින් ඊට පස්සේ හවස්වරුව ගොඩක් කලාවට යෙන්නේ සින්දු කියන්නේ. ඉතින් මම සින්දු කියන්න දක්ෂ නෙවුණට මම සින්දු අහන්න ගොඩක් ආසයි. ඒ වගේම තමයි සින්දු ආර්ථය කියන එක අපි අරගෙන ඉවරලා ඒක ඇත්තට මම හිතන්නේ ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒතර මේ සින්දුවේ අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරුවෙක් පැත්තෙන් ගත්තෙන් පස්සේ මට තවත් සම්බන්ධ වෙනවා. මම වෘත්ති ඉංජිනේරුවෙක් වෙන්න ඉස්සෙල්ලා මම පොඩි කාලේ ඉඳන්ම නිවාස සැලසුම් හදනවා. එතකොට මම කියන්නේ ස්වේච්ඡාවෙන් මම දන්න කට්ටිය ගොඩක් කලා පුළුවන් වෙලාවට නිවාසයක් අවශ්‍ය කියලා යුතුද මම ඒ කාලේ ගොඩක් කම්පියුටර් තාක්ෂණ තිබුණේ නැහැ. අපි ඩ්‍රෝයින් එකක් එහෙම ඇඳලා ඉවර ගිවල් හදන්නේ. ඉතින් මම හිතන්නේ එතනත් මට මම හිතන්නේ ඒක අදහසක් වුණා මේක ගීතයක් විදිහට තෝරාගන්න. ඊට එහා ගිහිල්ලා ඉවරලා මේක තිබෙන ගත්තයින් පස්සේ ඒ උඹලා මොන තරම් විදිය කැපීමක් කරනවද මේ තමන්ගේ නිවස ගොඩනගන්න. ඒ වගේම තමයි සිරිත් විරිත් වලට මූලිකත්වයේ දෙමින් අපි ගෙදරක් හදනවා විතරක් නෙවෙයි ඒක සැලසුම් කරනවා කියන එක අත්‍යවශ්‍ය කාරණයක් තිබෙනවා. මෙහිදී අපි අද ලෝකෙත් එක්ක සම්බන්ධ කරගත්තොත් එහෙම ඔබ දන්නවා ජපානය වගේ රටවල් ඉතාමත්ම දෙවන ලෝක යුද්ධෙන් බිඳුවට වැටුණා. එහි තිබුණ විශේෂත්වය තමයි ඒ රටවල් ගොඩ ගිය කොහොමද කියන එක. ඒතර අපි ඒ රටවල් වල ගියන් පස්සේ අපි දැකීමක් දකිනවා. එතකොට අර ඩිනමින් කියන ඇත්තටම ඇමරිකානුව ජපානයට ඇවිල්ලා අලුත් අත්දැකීමක් ලැබලා දෙනවා කොහොමද රටක් සංවර්ධනය කියලා. එතකොට මම ඉංග්‍රීසියෙන් කියනවා ඔබ අහලා ඇති PDCA කියලා. Plan Do Check Act. එතකොට මම මේක සම්බන්ධ කරගන්නේ දැන් අපි නිවසක් හදනකොටත් මෙන්න කියන එක plan එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ plan එකට අනුව අපි කරන්න යනවා. ඒක සිද්ධ වෙනවද කියන එක දැන් අපි විපරං කළ බලන්න දිනවා. ඊට පස්සේ ඒක විපරං කළ එක කෙරෙන්නේ නැත්නම් අපිට ඒක ක්‍රියාමාර්ග ගන්නවා. ඔන්න ඔය PDCA කියන එක ඇත්තටම කෙටි වුණාට අපේ ජීවිතයටත් අපිට තාමත් වැදගත් වෙනවා. මෙන්න මේ වගේ තැනකදී අපි කොහොමද මේක සලසම් කරන්න කියලා. ඒ වගේම කැපවීම තිබෙනවා නම් ඒ සඳහා අපිට ගන්න තියෙන දේ තමයි මේ ගීතයෙන් මොනතරම් කැපීමක් කරලා ලස්සන මේ ගයක් හදනවාද කියන එක මම හිතන්නේ අපිට අද උනත් වැදගත් සිද්ධියක්.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර සමග ඔබ අද සඳ දිය දහර අපේ සොඳුරු හමුවීම ඉංජිනේරු ආචාර්ය සසිර රණතුංග මහතා සමග එතුමා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කරු සභාපතිවරයා විදිහටයි කටයුතු කරන්නේ. දැන් රබර් කර්මාන්තය ගැන කතා කරනකොට තේ, පොල් සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග විදිහට තමයි අපි කතා කරන්නේ. අපි පොල් ත්‍රිකෝණය ගැන ඉගෙන ගන්නවා, ඊට පස්සේ රබර් වගාව, ඊට පස්සේ රබර් නිෂ්පාදන කර්මාන්තයක් විදිහට මේ රබර් වලින් කරන වැඩ කටයුතු, මේ ගොඩාක් දේවල් ගැන කතා කරගෙන යනකොට තේ කර්මාන්තය මේ සියල්ලත් එක්ක කතා කරනකොට දැන් මේ හැම දෙයකම, දැන් විශේෂයෙන්ම ඔබට මේ වගකීම පැපරෙන්නේ, මේ හැම දෙයක්ම වර්තමානයේ වෙනකොට ටිකක් අර ඒ සම්පත් පසේ තියෙන සාරවත් භාවය අඩු වෙලා, ඒ ලැබෙන අස්වන ප්‍රමාණාත්මකව අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තහම තාක්ෂණික ක්‍රමවේදයන් අපි ගත්තොත් මේ වර්තමාන වෙනකොට ඉතාම දියුණු යන්ත්‍රෝපකරණ මේ සියල්ලත් එක්ක අර කලින් තිබුණු තත්ත්වයට වඩා වැඩි විදිහට මේ දේවල් වඩාත් සාර්ථක කරගන්න තාක්ෂණික උදව් ලබා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. දැන් මේ සියලු දේවල් එක්ක වර්තමානයේ වෙනකොට ලංකාවේ ප්‍රධාන අපනයන භෝග විදිහට ගත්තහම මෙන්න මේ තේ, පොල්, රබර් ආශ්‍රිතව හඳුනගෙන තියෙන අලුත් ප්‍රවණතා, يعني මේක මේ ඉතාම පුළුල් මාත්‍රකාවක්. හැබැයි ඔබ ඇතුළු කණ්ඩායම දැන් මේ වෙනකොට ඒ වෙනුවෙන් මොනවද කරන්නේ? අලුත් දැන් පරම්පරාවෙන් මේ දේවල් කරගෙන යන විදිහක් නේ අපි ගොඩක් වෙලාට දකින්නේ. තමන්ගේ තාත්තා ඉඩමක් තේ වගා කරා නම් ඊට පස්සේ පුතා මේක කරනවා. හැබැයි ඊට එහා ගිහිල්ලා ලෝකයේ තේ සැපයුමට හරියන විදිහට, තේ ඉල්ලුමට හරියන විදිහට සැපයුම දෙන්න මෙන්න මේ වගේ දේවල් වලට ලංකාවේ දැන් අලුත් දේවල් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපි කෙටියෙන් පොඩි අදහසක් ගන්න මේ ගැන කතා කරමු.
2: හොඳයි මලික, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද වෙලා තියෙන්නේ අපි රටක් විදිහට ගත්තයින් පස්සේ මම කිව්වා රබර් වලට අවුරුදු 150ක් විතර තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපි ගත්තොත් පොල්, මේ කියන අපි පොඩි කාලේ ඉගෙන ගන්නත් එකනේ, අපේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් විදිහට තේ, පොල්, රබර් කියලා. ඉතින් මේ අපි ඇත්තටම ගත්තොත් එහෙම මේ මම දකින විදිහට මගේ මේ කෙටි කාලයක් තුළ මේ රබර් සහ තේ, එහෙම නැත්නම් පොල් වගාවක් විදිහට දැක්කයින් පස්සේ ඇත්තටම අපි ලෝකෙත් එක්ක ගන්නවට අපි ගොඩාක් පල්ලෙහාින් ඉන්නේ. ඒදී මම හිතන්නේ ප්‍රධානම කාරණයක් තමයි රටක ඉස්සරහට යන්න තියෙන සැලසුමක් සහ ඒ සඳහා අපිට ප්‍රතිපත්තිමය කාරණා සහ ප්‍රතිපත්ම තීරණ. අපි රටක් විදිහට ඉතාමත්ම පොඩි රටක් නේ. ඒත් අපි ලෝකෙත් එක්ක අපිට ඒ යන විදිහට අපිට යන්න බෑ. හේතුව අපි වගේ අපිට තියෙන ඉඩම් ප්‍රමාණය ඉතාමත්ම සීමා සහිතයි. ඔබතුම කිව්වා වගේ දැන් ඒවත් ඇත්තටම මුහුදු පැතිමෙලෙන් අයින් වෙනින් අඩු වෙගෙන පෞවී කාලෙන් අපිට දිත්තාරාමය දැඩි හානි වෙලා, එතකොට ඒ තිබුණ ප්‍රමාණය අඩු වෙගෙන යනවා. එතකොට මේ ලෝකෙත් එක්ක ගන්නකොට අපි සියලුම ශාස්ත්‍රවල ගොඩක් දියුණු සාක්ෂණ තියෙනවා. ඒක ගත්තයින් පස්සේ අපේ රටේ ඇත්තටම මේ ඵලදායිතාවය කියන එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි මේ ඒ ශාස්ත්‍රයෙන් ලැබෙන ආදායම ඒ සඳහා ඇත්තටම දහඩිය දරන අපේ වතු වල වැඩ කරන සේවක සේවක මහත්වෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් වල සම්බන්ධ වෙන කට්ටිය වෙන්න පුළුවන්, රබර් වල කට්ටිය වෙන්න පුළුවන්. මේ කට්ටියට ඒකේ ප්‍රතිලාභ හරියට යනවාද කියන එක ගැටපත් තිබෙනවා. එතකොට මේක වෙනස් කරන්න නම් පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමිය පැහැදිලි කරා වගේ තාක්ෂණය ගේන්න ඕන. විශේෂයෙන්ම ගත්තොත් තේ වල ගත්තොත් එහෙම අපිට අවශ්‍ය වෙනවා தত্ত্বය. අපි ඇත්තටම සාපේක්ෂව ගත්තොත් හොඳයි. නමුත් අපි අද තේ වැඩිපුරම යවන්නේ අපි කියන තොග තේ විදියට. એટલે මේක ගුණාත්මක භාවයේ එහෙම නැත්නම් අගය එකතු කළ එකතු කිරීම කියන එක බොහොම අඩුයි. අන්න එතෙන්දින් අපිට ලොකු අවකාශයක් තිබෙනවා. අපි මේ තියෙන තේ මේ විදිහට යවන්නේ නැතුව ලෝකේ විවිධාකරණයත් එක්ක විවිධ ආකාරයකට අපිට කොහොමද මේ අපේ ගුණාත්මක භාවයේ ඒ වගේම මේකේ තිබෙන අගය වැඩි කිරීම කොහොමද කරන්න කියලා ඉවරලා තේ පැත්තෙන් ගත්තත් ගත්තොත් එහෙම ඇත්තටම පොල් ගත්තොත් එහෙම දැන් අපි ඉගෙන තියෙන පොල් ත්‍රිකෝණය මේ පැත්තනේ තිබෙන, දැන් අලුත් පොල් ත්‍රිකෝණය තිබෙන්නේ ඇත්තටම උතුරු පැත්තේ. එතකොට ඉතාමත්ම සංවිධාන ඉතාමත්ම හොඳ සැලසුම් හදලා තිබෙනවා අලුත් නව ආණ්ඩුව හරහා කොහොමද මේ පොල් වලට කරන්න කියලා. මිලියන ගානක පොල් ඉස්සරහට ගිහිල්ලා ඒකට මූලික අවශ්‍ය පොහොර වර්ග, ඒ වගේම යන්ත්‍රෝපකරණ, තාක්ෂණී, අනිත් එක වැදගත්ම දෙයක් තමයි මම දැක්ක දෙයක් තමයි අපි මේ ශාස්ත්‍රය ගත්තයින් පස්සේ මේ පුහුණුව කියන එක. ඇත්තටම අර පුහුණුව කියන එක ඇත්තටම වියදමක් නෙවෙයි. අපේ මානව සම්පත තාක්ෂණයත් එක්ක හුරු කරවීම සඳහා ඇත්තටම අපිට අවශ්‍ය වෙනවා ඒ මිනිස්සුන් අපේ වැඩ කරන කට්ටියගේ තාක්ෂණික පැත්තෙන් දැනුම ලබා දෙන එක. අන්න ඒක කියන කාරණේ වැදගත් වෙනවා. අනිත් එක තමයි තාක්ෂණික මේවලන් අත්‍යවශ්‍ය වෙනවා. අද ගත්තොත් එහෙම තේ කර්මාන්තය දැන් අලුතෙන් හඳුන්වා දෙනවා. යාන්ත්‍ර සූත්‍ර භාවිතා කළ කොහොමද තේ දළු කඩන්නේ කියන එක. ඒවගේම තමයි කර්මාන් ශාලාවල පලදායිතාව කොහොඳ වැඩි කරන්න කියලා. රබර් ශිස්ත්‍රි ගත්තත් එහෙම ඇත්තටම දැන් අපි රබර් වලින් ගත්තොත් එහෙම අපි 60% අපි දැන් ලංකාවට පිටරටින් ගේනවා. ඒ ගෙනල්ලත් අපිට හැකියාව තිබෙනවා පිටරටට අපේ නිෂ්පාදනය කරලා යවන්න. ඉතින් ඒ වගේ තාක්ෂණික කියන එක අත්‍යවශ්‍ය වෙන අනිත් එක තමයි ඔබ දන්නවා අපේ නවාණ්ඩ ප්‍රතිපත්තිය අනුව ඩිජිටල් කරන කියන එක. අනිත් එක තමයි යන්නේ එතන තමයි අපිට තියෙන ඵලදායිතාවය වැඩි කරගන්න අත්‍යවශ්‍ය කාරණා තමයි අපි දැන් රාජ්‍ය වැලි සංස්ථාව විදිහට ගත්තත් කොහොමද මේ තාක්ෂණය පාවිච්චි කර ඩිජිටල් කරණය හරහා මේ තියෙන ප්‍රමාණිකූලව අපි කොහොමද දිනු කරන්නේ. ඒකට අපි දත්ත හොදට තියෙනවා දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ කියන තාක්ෂණික කාරණා මම හිතන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් කරලා තියෙනවා. ඒ වගේම තමයි වසර දැන් 5ක 2030 වෙනකොට පැහැදිලි සැලසුමක් හදලා තිබෙනවා. අද තිබෙන තත්ත්වෙත් එක්ක අපි රබර් ගත්තොත් 2006 කොතැනද යන්නේ, තේ ශේස්ත්‍රය අද තිබෙන්නේ කොතනද, විශේෂම ගත්තොත් ඔබ ඇයිලාදී ගොඩක් රූපවාහිනී ශාල් ගුවන් විදුලි ස්ථාන වල පැහැදිලි කරලා දිනවා. දැනට අපි අපනයනයේ සියලුම තේ නිෂ්පාදනය කරන්නේ මිලියන කිලෝ වලින් ගත්තොත් එහෙම මිලියන 260ක් 65ක් වගේ. මේක නිමිතේ මිලියන 400 දක්වා වැඩි කරන්න කොහොමද කියන එක. ඒතර අපි රබර් ශේස්ත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් විතර ආදායමක් දැන් ඉන්නේ. මේක අපි බිලියන 2 දක්වා වැඩි කරන්න කොහොමද? ඒ වගේ තමයි අපි පොල් ශේස්ත්‍රය ගත්තත් එහෙම අපි දැන් දගෙනවා ගිය අවුරුදු තුන තමයි වැඩිම පොල් අපි අපනයනය කරලා බිලියන 1.2ක් අපි රටගෙන ආවේ. මේක 2.5 දක්වා වැඩි කරන්න කොහොමද? අන්න ඒ වගේම සැලසුම් හදලා තිබෙනවා. ඒ සඳහා නව තාක්ෂණය භාවිතා කරන එක සහ පුහුණුව කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඵලදායිතාවය වැඩි කරනවන්නේ කොහොමද කියන එක තමයි මූලික වශයෙන් මම හිතන්නේ. විශාල ශේස්ත්‍රයක් වුණා මම කෙටියෙන් පැහැදිලි කරා.
3: ඉතාමත්ම සරලව ඉතාමත්ම කෙටියෙන් මේ පැහැදිලි කිරීම කරාට බොහොම ස්තුතියි ඔබතුමාට. මොකද මේ වැඩසටහන් අපි මේ නිරන්තරයෙන් මම මතක් කරනවා වගේ නොබෙනි පුද්ගලයන්ම වැඩසටහන් කැඳවන්නේ ජීවිතයේ තියෙන මේ කලාත්මක පැත්ත ගැන වැඩිපුර කතා කරන්න වුණාට වෘත්තීය වගකීමක් තිබෙනවා නිසාවෙන්ම ඒ පිළිබඳව දැන් වැඩසටහන අහගෙන ඉන්න අපේ ආදරණීයන්ටත් වැදගත් වේවි. අපි කියනවා විවිධ ආයතනවල විවිධ සංස්ථාවල සභාපතිවරුන් වෙන පුළුවන්, විවිධ ඉහළ තනතුරු දරන පුද්ගලයන් වෙන පුළුවන්. ඔවුන් කැඳවගත්තම ඔවුන්ගේ ජීවිතයත් එක්ක බැඳුණු කාරණා වගේම ඔවුන් තමන්ගේ සමාජීය ජීවිතය ඇතුලේ වෘත්තීය ජීවිතය ඇතුලේ ඉටු කරන මෙහෙවර පිළිබඳවත් යම් හෝ දැනුවත් කිරීමක් වඩාත්

0: දන්නවාමේ පුතල තුන්දෙනෙකුගේ තාත්තා කෙනෙක්. ඉතින් ඒ හින්දා මේ ගීතය වඩාත් හොඳට දැනෙනවා ඔබට. ඒ වගේම තමයි ඒ දරුවන් වෙනුවෙන් අතිශය කැපකිරීමක් කරන තාත්තා කෙනෙක්. මේ ගීතය කනුවරත් අබේසේකරයන් ලියන තමන්ගේ ආදරණීය පුත්‍රයා දිලිප අබේසේකර වෙනුවෙන්. දිලිප වර්තමානයේ වෙනකොට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට ගීත රචකයෙක් විදිහට අපි හඳුනා ගන්නවා. ක්ලැරන්ස් විජයවර්ධනයන් මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ. දිලිප පොඩි පුතු සනීපයට ඉදී මවගේ උකුල් යහනේ ගීතය.
1: ඇත්තටම තවත් ජීවිතේ ඉතාමත්ම සාර්ථක දෙයක් තමයි ඇත්තටම පුතුන් තුන්දෙනෙක්ගේ පියෙක්වීමත් මගේ දැන මගේ බිරිඳලත් එක ලොකු ශක්තියක්. මොකද මට වඩා ඇත්තටම මුන් ගත්තොත් අනිත් බාහිර දේවල් වල ඉතාමත්ම දක්ෂයි. සින්දු පැත්තෙන් ගත්තත් ඔවුන් හරි නිර්මාණශීලී. එතකොට මේ සින්දුව මම චූඩිපුතා වෙනුවෙන් තෝරගත්තත් චූඩිපුතා වගේම අනිත් පුතාලා දෙන්න ලොකු පුතා සහ පොඩි පුතා. ඉතින් ලොකු පුතා දුමිඳු රණතුංග, දෙවෙනි පුතා සමිඳු රණතුංග, තුන්වෙනි පුතා යුවිඳු රණතුංග. ඉතින් මේ ත්‍රිත්වය මං හිතන්නේ සංකේතවත් කරන්න තමයි මම මේ ගීතය තෝරාගත්තේ. එතකොට මෙතන තියෙන දේ තමයි අර අපේ දෙමව්පිය අප්පච්චිලා අම්මලා අපි හැදුව වැඩුව වගේම සහ අපිත් එක්ක තිබුණා වූ ඒ ආදර සම්බන්ධය සහ පවුල් පසුබිම අපිට ආදර්ශයක් කරගෙන අපි අපේ පවුල්ට දැන් ගෙනල්ලා තිබුණා. එතකොට අපි අනිත් මේ අසන අපේ අසන්නන්ට සහ මේ සඳහා කලාව වෙනුවෙන් පෙනිසින සියලුම දෙනා වෙනුවෙන් කියන්න තිබෙන්නේ මං කලින් කිව්වා වගේ මෙන්න මේ තියෙන ගීතය අර්ථය අපි හිතට සහ මනසට දාගෙන ඉවරලා අපි එදිනෙදා ජීවිතේ කොහොමද ජීවත් වෙන්නේ. මොකද ඒක තමයි මං හිතන්නේ මේකෙන් අපිට කියලා දෙන ලොකුම පාඩම. මොකද අපි පොඩි කාලේ ගත්තත් ඇත්තටම පුතාලත් එක්ක සහ අපි දුවල හෝ වේවා අපි මේ ගත කරන මොන දේවල් කරත් අපේ මේ පවුල තුළ ඒ තිබෙන එහෙම නැත්නම් අපි මේ පවුලක් එකතු වෙලා මේ කරන සත්කාරයේදී කොහොමද අපි පවුලක් විදිහට අරන් යන්නේ කියන එක. ඉතින් අපි කාර්යබහුල වුණත් ඇත්තටම සමහර අවස්ථාවලදී අපි දකිනවා අපි සමහරලා උදේ පාන්දර එනවා, අපි රෑ වැඩවල ඇරලා යනවා. ඉතින් සමහරලාවට අපිට හැබැයි ඉතින් මගේ මං හිතන වාසනාවන්තක් කියලා දිනුන අපි කෙසේ වෙතත් ගොඩක් කාලවට මේ අඩුම ගානේ දැන් මං ගත්තොත් එහෙම විශාල කාලයක් අපි රැකියාවට එනකොට ඇත්තට බිනදත් එක අපි ඇත්තට මේ කලින් මේ කොළඹ DS යන එක විද්‍යාලයේ මේ මේ උගන්වන්නේ ඊට පස්සේ තමයි මේ දැන් මේ කලින් විශ්වවිද්‍යාලයේ ගියේ මගේ මේ පුතාලා තුන්දෙනා මේ ඇත්තට මේක ඉස්කෝලේ යන DS එකට. එතකොට අපි උදේ එන්නේ ඇත්තටම ගොඩක් කාලවල මම වැඩට එනකොට තුන්දෙනාත් බොහොම අමාරුවෙන් ලෑස්ති කරගෙන කෑ ගහලා කොහොමරි කරලා ඉවරලා පාසලට දාලා එනවා. එතකොට අපිට අර මං හිතන්නේ ඒක හොඳ අත්දැකීමක් වෙනවා. මේ ඇත්තටම අපිට කාර්යබහුල කෙසේ වෙතත් කෙටි කාලයක් හරි උන් එක්ක මේ දේවල් කතා කරන්න ලැබීම ගැන. ඉතින් ඊට එහා ගිහිල්ලා ඉවරලා මං හිතන්නේ ඒ වගේම ලේසි නෑ කොල්ලො තුන්දේ ඔබ හිතන්න මවකට ලේසි වෙන්නේ නෑ ඇත්තටම. ඉතින් මං හිතන්නේ ඒ මවක් විදිහට මං හිතන්නේ ඒ දෙන්න බලන් සියලුම යුතුකම් ඉෂ්ට කරමින් අපි ඔවුන්ට දෙන්න තියෙන දේ තමයි අධ්‍යාපනය. ඉතින් අපි සියලුම දේ කැපවීම කරලා අපේ කාලය සහ සියලුම දේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් සමාජයේ යහමත්කමකට ගන්න. ඉතින් ලොකු පුතා ඇත්තටම මේ දුමුදු ඔහු දැන් මේ කම්පියුටර් තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන විශ්වවිද්‍යාලේ. ඉතින් දෙවෙනි පුතා ඇත්තටම කොච්චර අධ්‍යාපනය පැත්තට දක්ෂ වුණත් ඒ වගේම බාහිර වැඩවලට දැන් ඊයේත් මට මතකයි පොඩි දෙන්න සවිඳුයි යුවිඳි පුතා දෙන්න රෑ එකහමාරණකම් සින්දුවක් කියලා ඒ දෙන්නම සංගීතය දීලා ඉවරලා මං හිතන්නේ මේ නිදි මරාගෙන මේකට තියෙන ආසාව. ඉතින් එතෙන්දින් මම දෙන යන දේ තමයි රටට විශේෂයෙන්ම අපේ අද සිටින දෙමව්පියන්ට ගුරුවරුන්ට අපි දකින විදිහට අපේ ජීවිතයේ සාර්ථකත්වයක් තිබෙනවා නම් අපි අධ්‍යාපනය ලැබුවක ඇත්ත. නමුත් අපිට අනිත් බාහිර දේවල් ගැනත් හොඳ ප්‍රායෝගික දැනුමක් තිබුණා. ඒකයි අපිට දකින්නේ අපි අර දෙමව්පියත් එක්ක හැදුනර හැදෙන වැඩිනකොට වගේම තමයි අපි එදිනෙදා ගෙදර යම්කිසි වැඩ කොටස් ප්‍රමාණයක් කරපු ගමන් තමයි අධ්‍යයනය කරේ. එතකොට අපිට එන අත්දැකීම විශේෂයෙන්ම අපි ආයතන වලට ගිහිල්ලා දැන් අද රාජ්‍ය වෙළඳ සංස්ථාව වෙන්න පුළුවන් විශාල පුත්කලොත් එක්ක වැඩ කරන විශේෂ අපි අන්තිමට මොනවා ඉගෙන ගත්තත් අපි වැඩ කරන්නේ කාගෙත් එක්කද? මේ රටේ ඉන්න සමාජයේ මිනිස්සුත් එක්ක. මිනිස්සු විවිධාකාරයි. එතකොට අපිට මෙන්න මේ ප්‍රායෝගික අත්දැකීම අත්‍යවශ්‍යමයි. ඉතින්ද මම මේ පණිවිඩ දෙන්න යන්නේ මෙයා වැඩසටහන අපේ ආදරණීය දුවල පුතාට ඒ වගේම අපේ විශේෂයෙන්ම දෙමව්පියන්ට අධ්‍යාපනය කියන අවශ්‍යය තමයි. නමුත් අපි මංගිතන්න අධ්‍යාපන ක්‍රමය දැන් වෙනස් ක්‍රමෙන් සිටිනවා. අධ්‍යාපනය කියන්නේ විභාගයදේව කියන එක ඇත්තටම අපිට අද ප්‍රහෙලිකාවක් ලදීන. අපිට අවශ්‍ය වෙන්නේ මේ මහපොළවේ අපි ලබාගත් අත්දැකීම, අපි ලබාගත් දැනුම කොහොමද මහපොළවේ යථාර්ථයක් කරගන්නේ. ඒ හින්දා මේ ගීතයේදී එතනින් එහා ගිල්ල මම කියන්නේ යන්නේ අපි ප්‍රායෝගිකව අපි ළමයි හදමු. ඒ සඳහා අපි යොමු එක්ක, මොකද මේ ගොඩාක් මේ සමාජයේ අද අපිට තියෙන ගොඩාක් නරක අත්දැකීම් තියෙන්නේ. ඒ වගේම උන් බේරගන්න තියෙන එකකම තමයි මුන් පුළුවන් තරම් අධ්‍යාපනයේත් එක්කම සාමාන්‍ය විදිහට කලාව සහ මෙන්න මේකත් එක්ක ජීවිතය ගත කරන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතර
1: ජෝබි පෙරේරා මේ ගීතය ලියන්නේ සහ සංගීතවත් කොට ගායනා කරන්නේ යකඩ තලන්දා ගීතය. මුළු ගතම වෙහෙසුනා දහ දියෙන් නෑ වුණත් බඩකින්න නිවා ගන්න මේවා යකඩ තලන්නේ.
2: ඔව් මේකත් පැති දෙකකින් මට කියන්න පුළුවන්. එකක් තමයි ඔබ දන්නවා මේක කම්මල ගැන සින්දුවෙන් යන්න. පෙරදින විශ්වවිද්‍යාලයේ අපි ඉන්නකොට විශේෂයෙන්ම පළවෙනි අවුරුද්දේ ඔබ දන්නවා නව වදේ කාලේදී ওই කියන දණන් ඇත්තටම ඒක මොතර සුන්දර පැති දිනනවා. එතකොට ඉංජිනේරු පීතේට කම්බල කියලා තමයි කියන්නේ. ඔය මුල් කාලේ කියන්න බෑ මේ ඉංජිනේරු පීටි කියලා. ඒ වගේ අපි දකිනවා හැම පීටේකටම ඒ ආවේණික ලස්සන නම් තියෙනවා. ඉතින් එතකොට ඒක එක හේතුවක් සිදුනවා. එතකොට අපිට වෘත්තීය ජීවිතෙත් වැදගත්ම කාරණාවක් තියෙනවා. ඊට එහා ගිහිල්ලා ඇත්තටම මේ මේ මේ අපේ දැන් මේ තියෙන මේ කම්මල කියන එක එහෙම නැත්නම් මේ මේ යකඩහා ඒ නිස්පාදිත කර්මාන්ත කියන එක ලෝකයට අභියෝග කරන පුළුවන් ඉතාමත් මහත කර්මාන්තයක් ලංකාවේ තිබිලා තියෙනවා. ඉතාම ඉතිහාසිකයන් දැන් ඔය ඔබ දකිනවා මේ සෙල් ලිපි සහ ඉතිහාසෙත් එක්ක පරිශන කරන කටේ දකිනවා ලංකාවට තිබුණ මේ ශාස්ත්‍රීය තිබුණ අත්දැකීම් මොනවද කියන එක. ඉතින් මං හිතන්නේ ඒක එක පැත්තක් කියනවා. ඒ වගේම තමයි
1: අර මේ කොවේනිය ගැන කියද්දී කියනවානේ යක්ෂ පරපුරේ නායිකාවක් කියලා. දැන් ලෝකයේ මේ නවීකරණය වෙනකොට මේ යකඩ කර්මාන්තයක් විදිහට දිනු වෙනකොට ලංකාවෙත් මේ කර්මාන්තය පැවතුනාය. මේ යකඩ ආශ්‍රිතව කර්මාන්තය කළ මිනිසුන් තමයි මේ යක්ෂ ගෝත්‍රකෙන් විදිහට හඳුනාගත්තේ කියලා කියන තරම් අතීතයක් තියෙනවා මේ
2: කර්මාන්තය. අතීතයක් තියෙනවා. ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට ඒක එක පැත්තක් තියෙනවා. අනිත් එක තමයි මගේ බිරිඳගේ පියා ඔව් ඇත්තටම දැන් අවුරුදු 3කට පලින් නැති වෙනවා. ඉතින් එතුමත් කලින් කිව්වා වගේම මේ ගීතේට සම්බන්ධයක් තිබෙනවා. එතුමා මේ වැඩ කරන්නේ වරාය අධිකාරිය. ඉතින් ඒතර වරාය අධිකාරිය මේ අපි ඔය කියන වර්ක්ෂොප් එක නැත්තම් මේ යාන්ත්‍රික වැඩපොළ. ඉතින් එතුමාට මේ ශාස්ත්‍රීය පිනවද හසල අධ්‍යක්ෂින් තිබුණ ගුරුවරේ. ඉතින් එතකොට ඒක මම දකිනවා මොකද විශේෂත්වය තමයි ඔබ දන්නවද මගේ මාමණ්ඩියම නැත්තම් පියා මගේ බිරිඳගේ පියා කැලණී ඉඳලා මුල් කාලේ වරාය අධිකාරියට බයිසිකලිය තමයි වැඩට යන්නේ. නැවත ගෙදර එන්නේ බයිසිකලිය. ඒ වගේම තමයි දුවලා දෙන්න හදන්න එතුමා ආයේ කරපු රැකියාවෙන් තමයි සම්පූර්ණම අධ්‍යාපනය ලැබලා දෙන්නේ. ඒතර මව ගත්තොත් මව රැකියාවක් කරන්නේ නැහැ. දැන් අපේ මම වුණත් රැකියාවක් කරේ නැහැ. නමුත් එයාලගේ ගෘහණියට අවශ්‍ය සියලුම දේ ඉෂ්ට කරලා ඉවරලා අපිව පෝෂණය කරනවා. ඒතර මව ගොඩක් දක්ෂ වෙන්නේ මේ නන්දම්ම එහෙම නැත්තම් මේ බිරිඳගේ මව ගොඩාක්ම කලාපැත්තට මම හිතන්නේ ළමයිට එන ආభాෂයක් කරනවා නම් මම හිතන්නේ මේ පැත්තෙන් එන්නේ ඉතාමත්ම නිර්මාණශීලී පැත්තට කරනවා ගීතේ පැත්තෙන් ගියත් මම හිතන්නේ නීලිකා අක්කටත් මම හිතන්නේ ඒ ආభాෂය ලැබිලා ඇති. ඉතින් මම කියාගෙන ආවේ මේ මේ මේ මේ මේවා සම්බන්ධ කරන්නේ මම මෙන්න මේ විදිහට. ඒතර අපි වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විදිහට ගත්තත් මේ කර්මාන්තයේ ඉතාමත් වැදගත් වෙනවා. මේ ඔබ අහලා ඇති අපි පොඩි කාලේ කම්මල් අපි ඇත්තම ගම් ප්‍රදේශවල ඉඳන් දැන් නම් ඇත්තටම හරි අමාරුයි හොයාගන්න. අපි දැන් පිහියක් වුණත් ගෙදරට ඔබ ගෘහණියක් විතර දකින්න ඇති හරි අමාරුයි හොඳ පිහියක් ප්‍රමිතියෙන් තෝරාගන්න. ඒකට හේතුවක් තමයි මේ අර ප්‍රමිතිය කියන එකයි අපිට ආවෙනකු දේශීය නිෂ්පාදනවලට තිබුණ හැකියාවල් නැති වෙගෙන ගිහිල්ලා ඉවරලා අපේ තිබුණ මේ පෞරාණික වටිනාකමක් තියෙන තාක්ෂණයද අපේ රටෙන් ඈත් වෙනවා. ඉතින් මට මේ ගීතේ ඕනකම තිබුණා මේක නැවතවතක් කරගෙන මෙන්න මේ කියන තාක්ෂණය අර අපි දන්නවා කම්මැලි තිබෙන මේ මේ මේ අපි කියන්නේ මයින්හම දාලා ඉවරලා මට මතකයි පොඩි කාලේ අපි ගේම් පස්සේ පීයක් හදන්න අපි අප්පච්චිලත් එක්ක ගේම් පස්සේ
1: අර මයින්හම
2: අදින්න ඉල්ලගෙන මේ වගේ අපි ගේම් අපිට දෙනවා ඒක මෙව කරන්න මොකද හේතුව මේ ඒ තියෙන පන්නරය අද නූතන තාක්ෂණය අපි මේ නැනෝ විද්‍යාව කියන අධි තාක්ෂණ කම්පියුටර් තාක්ෂණ කරත් ඔබ බලන්න ඒ තියෙන ශිල්පියාට තිබෙන හැකියාව බලකිනවා. තින් යුද්ධ කාලේ නම් ගත්තත් ඒක නරක පැත්තට තිබුණත් මම හිතන්නේ ඒ හදපු රජතුමාලා ළඟ තිබුණ භාණ්ඩ ඒවට තිබුණ තාක්ෂණය අපි නැවත විශ්ලේෂණය කළ යුතුයි කියන අදහසත් එක්ක තමයි මම මේ ගීතය තෝරගත්තේ.

0: ඔබන්න මනවිය ප්‍රේමය සොන්දරාත්මක ව්‍යම්මන ලක්හඬ සතතිය දහර අහ කෙන මේ කියන්න ඔබට අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙෙන NLP ගැන ජවිතය සහනයට වාසනාව ආශිර්වාදය ගෙනනේ ජාතික ලොතරයි මණ්ඩලය මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරයෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකටුව ප්‍රදේශයේ GM සරත්කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100,000 ත්‍යාග සමකෙන් අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයි දැන් ඔබටත් රුපියල් 40,000,000 පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳදිය
0: දහර. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය දහර තුළ අප අහන විඳින ඊළඟ ගීතය රජවසන්ත වෙල්ගම මේ ගීතය ලියන්නේ දර්ශන් රොන්දසනායක සංගීතවත් කළේ විශාරද සුනිල දිටසිංහයන් ගීතය ගායනා කරන්නේ. සැබෑ කලාකරුවාගේ ඛේදවාචකය කියලා තමයි සංයුක්ත රටේ මේ ගීතය නම් කරලා තියෙන්නේ. කලාකෘති නිර්මාණ ඉදිරිපත් කරන මිනිසුන්ගේ සැබෑ ජීවිතයේ තියෙන ඛේදාන්තය තමයි මේ ගීතේ සාකච්ඡා කරන්නේ. ඇත්තටම අපි ඔවුන් බාහිරින් ඉඳගෙන අපි ඔවුන් විඳින්නේ දුක්බර ජීවිතයක් කියලා දැක්කට, හැබැයි තමන්ගේ කලාකෘතිය අසීමිත ජනප්‍රසාදයක් දිනාගත්තාම ඒක නරඹලා නිරාමිස ප්‍රීතියක් විඳින්නට තරම් ඔවුන් බොහොම හදවතින් පොහසත් අවකන බුදු පිළිමය නෙළුව මේ කලාකරුවා හොයාගෙන ගිහිල්ලා මේ ඇහුව ප්‍රශ්නයක් විදිහට තමයි මේ ගීතය අපිට ඉදිරිපත් කරන්නේ. හැබැයි සමස්ත කලාකරුවාම මේ ගීතයට නියෝජනය වෙනවා.
2: ඔව්, ඇත්තටම තවත් වැදගත්ම දෙයක් තමයි දැන් ඇත්තටම අපි ඇත්තටම මේ කලා කෘතියට දායකත්ව දෙන්නේ කියන අපිට ඇත්තටම පේන්නේ නැහැ. ඉතින් මම හිතුවා මේ අපේ තිබුණ විශේෂයෙන්ම මම කලින් කිරුපු ඔය මේ යකඩහා ඒ සම්බන්ධ කර්මාන්තය වගේම තමයි අපේ තිබුණ සිවිල් ඉංජිනේරු තාක්ෂණය කියන එක ලෝකෙට දෙවෙනි නෑ. ඒක මං හිතන්නේ නැවත වතාවක් විශේෂයෙන්ම අද තිබෙන අපේ තරුණ පරම්පරාවට මේ ගැන අධ්‍යයනය කරගන්නත් ඒ හරහා තිබුණ ඔවුන් කොච්චර කැපවීමක් කරාද කියලා. එතකොට මේ කියන එක ඇත්තටම ඔබ අද ගත්තොත් එම තාම අපි ගත්තෙම සීගිරිය තියෙන තාක්ෂණයේ එකක් අපි අද කතා කරනවා පරිසරයේ තියෙන අපි කියනවා මේ සස්ටේනබිලිටි කියලා. එහෙම නැත්නම් මේක කොහොමද ලෝකේ ඉස්සරහාට අකණ්ඩව යන්නේ කියලා ඉවරලා. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි එකක් සීගිරිය. අනිත් එක සීගිරි බිස්තුවක් ඇඳපු චිත්‍ර අද තාක්ෂණයෙන් ඔප්පු කරලා තිබෙනවා. ලංකාවේ ඒ කාලේ තිබිලා තිබෙනවා නැනෝ කියලා තාක්ෂණය දිනන ඉතාමත්ම අපිට ඇහැට පේන්නේ නැතිව අපි අද ඉතාමත්ම ලොකු කරලා බලන අන්වික්ස් වලින් අර අපි කියන 10-9 වගේ ඉතාමත්ම කුඩා මේ කිස්කස් වලට කුඩා විදිහට අංශු විදිහට බැලුවට පස්සේ අද ලෝකේ වහගෙන තිබෙනවා අපේ රටේ මෙන්න මේ නැනෝ තාක්ෂණය. අපි අද කතා කරන එක මේ 2000 ගණන් වල දැන් අවුරුදු 2500කට ඉස්සෙල්ලා තිබිලා තියෙන එක පැත්තකින්. ඒ වගේම ඔබ දකින්නවා අපි අර යෝධයලව මේ යෝධවල නිර්මාණය කිරීමේදී අර 70කට අඟලක් වැනි ඉතාමත්ම ඒ කියන්නේ ඇහැටවත් නොපෙනෙන බෑවුමක් එක්ක ඒ වතුර පාර කොහොමද ගලා යන්නේ කියලා ඉවරලා. ඊට පස්සේ බලන්න කොච්චර මේ ජලාශ හදලා තියෙන විදිය. ඒ ජලාශ හැම ප්‍රදේශයක්ම ආවරණය විදිහට දැන් අපි අදත් ගොඩාක් අපේ වැව් වමුණු හරහා තමයි මං හිතන්නේ අපි මේ කුෂ්කර්මාන්තය රැඳිලා තිබෙන්නේ. ඒ වගේම තමයි වැදගත්කම තියෙන්නේ දැන් මේ කරපු විශේෂත්වයක් තිබෙනවා. මේ අනුරාධපුරයේ වෙන්න පුළුවන්, බොරොන්නරුවේ වෙන්න පුළුවන්. මේ පැතිවලදී අපේ කලාකරුවා මොනතරම් විදිහට කැපවීමක් කරලා පොඩි දේශය දන්නේ මේ කියන ඒවා සජීවී රූප විදිහට අපි අද ගියා දකිනවා. මේ සමාධි පිළිම දිහා ගිහිල්ලා බලා ඉන්නකොට අපි කියනවා ත්‍රිමාණව. අද තාක්ෂණික බලුවත් අපි එක පැත්තට ගිහිල්ලා බලුවත් මැදින් බලුවත් අනිත් පැත්තට ගියත් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අර අපේ නිකන් බලා ඉන්නවා. ඒ කියන්නේ ඒ තරම් ඉතාමත්ම අද්දි තාක්ෂණය පාවිච්චි කරලා ඒ කාලේ කොහොමද මේ නිර්මාණ ලෝකෙට බිහි කරේ කියලා. ඉතින් අන්නේ කියන සියලුම කාරණාත් එක්ක ඉංජිනරු තාක්ෂණයේ අපේ ලෝක ඉතාමත්ම හොඳට තිබුණ මමත් කෘතියෙන් ඉංජිනේරුවෙක් ඉඳා ලෝකයට අපි හඬගා කියන්න ඕනේ. අපි ලෝකයේ කිසිම රටකට දෙවෙනි නෑ. අපිට සුවේච්ඡාවෙන් අපේ මේ තියෙන හැකියාවන් ඉස්සරහට අරගෙන මේ මුතු වැටේ වගේ මේ ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන හොඳම බබල් රටක් බවට පත් කරන්න පුළුවන් කියන ශක්තිය ධෛර්යය අපිට තියෙනවා කියන එක ඒ නැවතත් මං හිතන්නේ අපිට මේ ගීතය හරහා අපිට පිළිගන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: සඳදිය දහර තුළින් අප අහන විඳින ඊළඟ ගීතය විශාරද ගුණදාස කපුගේ ගායනා කරන ගීතයක්. අපි අපේ රට ගත්තහම මේ විවිධ ජාතීන්ට විවිධ ආගම්වලට විවිධ ඇදහිලි විශ්වාසයන්ට එකඟ වෙලා ඉන්න විවිධ ජාතීන් ආගම් නියෝජනය කරන මිනිස්සු සහයෝගයෙන් ජීවත් වෙන රටක්. අපි බලය වගේ දෙයක් තමන් වෙත නතු කරගන්න පටු අරමුණ වෙනුවෙන් ඒකරාශියට මිනිසු නිසා තමයි තිස් වසරක යුද්ධයකට අපිට අවතින්න වෙන්න සිද්ධ වුණේ. යුද්ධයේ අතුරු ප්‍රතිඵල ඊට පස්සේ ඇතිවෙච්ච දේවල් ඉතාමත්ම දරුණු විදිහට තාමත් අපේ හිතු වල කරලා තිනේවා. අපි විඳිමින් ඉන්නවා, විඳවමින් ඉන්නවා කොතම වැඩක් නෙවෙයි. හැබැයි වුණත් අපි දන්නවා අපේ අල්ලපු ගෙදර ඉන්න අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් සහෝදරයා දමිල සහෝදර අපිට එහෙම වෙනසක් නැහැ. තයි පොංගල් සමරන්නත් අපිට පුළුවන්, නත්තල සමරන්නත් පුළුවන්, රාමසාන උත්සවයත් අපි සමරනවා. මේ සියලු දේවල් එකට බැඳලා තියෙන විශේෂම මේ මමත් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කෙනෙක් ඉන්න මට මේක ඉතාම ළඟින් දැනෙන දෙයක්. එහෙම අපිට ભેදයක් නැහැ. ඒ නිසා අපි උතුරු කොනේ ඉන්න නඩරාජා මල්ලිටයි දකුණු කොනේ ඉන්න සුමනසිරි මල්ලිටයි හැමෝටම එකම තැනක ඉඳන් තමයි මේ ආදරේ බෙදා දෙන්නේ.
2: ඔව්, මේකත් අද ඉතාමත් වැදගත් වෙනවා. මොකද හේතුව මම නැවතවතක් අපේ පාසල් ජීවිතේට ගියොත් අපි කුඩා කාලේදී මගේ එක පැත්තකින් ඉන්නේ ඇත්තටම දෙමළ සහෝදරියක්. හරි. අනිත් පැත්තකින් ඉන්නේ මුස්ලිම් සහෝදරයෙක්. එතකොට මම සිංහල. එතකොට අපිට ඒ කාලේ පොඩි කාලේ අපේ මනසට ගියේ නැහැ මේ සිංහලද මුස්ලිම්ද දෙමළද කියලා. අපි ඉපදෙන්නේ මනුෂ්‍ය විදියට. එතකොට රටකට දියුණු රටවල් ගත්තොත් එහෙම ඇත්තටම එක ප්‍රධාන දෙයක් තමයි ඒ රටේ සිටින අපි නැත්නම් ශ්‍රී ලාංකික කියන වචනයට තමයි මම හිතන්නේ අපි සියලු දෙනාම යන්න ඕනන්නේ. එතකොට මේ ගීතය තෝරගන්න එක හේතුවක් තමයි ඒක. අනිත් එක තමයි තව විශේෂ සිද්ධියක් තිබෙනවා මේ සින්දුවේදී. අපි විශ්වවිද්‍යාලයට මම අපි ඇතුළත් වෙන්නේ 91 වසරේදී. එතකොට අපි දකිනවා 88 බීසරය කියන විදිහට ගිහිල්ලා ඉවරලා විශ්වවිද්‍යාල තුල ගියයින් පස්සේ තිබුණ පරිසරය තනිකර වෙනස්. එතකොට අපි මම කියන්නේ මම කලාව ගීතයේ පැත්තට ගායනා කරන්න බැරි වුණත් අපේ ඇඟේ තිබුණ ගීතයේ නැති වුණත් අපි ඒ කාලේ අර විශ්වවිද්‍යාල තුලදී තිබෙන එකක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුවිශේෂතාවයක් තමයි ගාන්ධාර සභාව කියලා කියනවා. හැම පීඨයකින්ම දක්ෂ තියෙන අපේම සහෝදර සහෝදරයන්ගේ හැකියාව ඉදිරිපත් කරනවා. ඊට එහා ගිහිල්ලා අපි මගේ මතකයේ නිවැරදි නම් 91 වසරේදීම ඒ දවස්වල නේද ඔබ දකින්නවා තිබුණ රටේ වාතාවරණයත් එක්ක අපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට ටිකක් එළියට ඇවිල්ලා බාහිර වැඩවල් කරන්න තිබුණ දේ බැලුවක් බලන්නේ වෙන වැරදි විදිහකට. එතකොට අපේ තිබෙන කලා

එකතු වෙලා මේ ගීතේ මටත් පොඩි අවස්ථාවක් වෙනකොට ගීත ගන්න බැරි වුණත් මේක පොඩ්ඩක් රඟ දක්වලා අපි විශ්වවිද්‍යාලලින් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉවරලා අපි මේ විශ්වවිද්‍යාල තිබුණ තත්ත්වය වෙනස් කරමින් නැවත වතාවක් අර අපේ නිදහස කියන එක අපි අරගෙන අපේ තියෙන කලා හැකියාව කොහොමද කියන එක අපි රටට අරන් යන්නේ කියන එක මාගේ දේශවදු කරන වෙන. ඒතර අපි මතක් කරනවා අපි ඒ සඳහා අධ්‍යක්ෂීම් තිබෙනවා. අපි ඒ දවස්වල බැනර් සහ පෝස්ටර් රංගිලා මට තමාර තැන්වලදී කට්ටි ඇවිල්ලා කියලා දුන්නා ආයෙත් පෝස්ටර් ගහන්න පටන් ගත්තා කියලා. ඉතින් මගේ දේව හරි අධ්‍යක්ෂීම් තාමත් මිහිරි අධ්‍යක්ෂීම් අපි ඒතර නෑ කියනවා මේ තියෙන අපේ දේශය අවදි කරන මැනවි. ඒතර අර සමාජයේ යම් කිසි විදිහකට අපිට මම මේකෙන් කියන්න යන්නේ කලාව කියන්නේ මේ ඕනෑම සමාජයක්. අපි ගත්තා රුසියාව සංස්කෘතිය ගත්තත් අනිත් රටවල් ගත්තත් මේ කලාව කියන්නේ ඇත්තටම මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ තමයි රටක් වෙනස් කරන්න පුළුවන්. ඒ තරම් වටිනා දෙයක් ගන්නේ කියන එකයි විශේෂයෙන්ම අපි පහුගිය කාලේ තාමත්ම අමීර අධ්‍යක්ෂින් තිබුණ රටක් විදිහට අපි විශ්වාස කරගත් තමයි අපි පෙනී සිටිනවා අපේ රටේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් විදිහට උතුරු කොනේ හිටියත් දකුණු කොනේ හිටියත් අර පැත්තේ මඩකලපුව එහෙම නැත්නම් අම්පාර පැත්තේදී අපේ දෙමළ මුස්ලිම් සහෝදරයෝ ගත්තත් අපි සියලු දෙනාම මේ අපි අර ජාතික කියනවා වගේ එකම අවකගේ දරු කැණ විදියට එකතු වෙලා මේ රට ගොඩනගන්න තියෙන හොඳ අවස්ථාවක් ලැබිලා තිනවා අන්නේ කියන අදහසත් පෙරදරිගෙන තමයි මම මේ ගීතේ තෝරගන්නේ.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර සමග ඔබ අචරිත රත්නායකයන් ගාන ගීතයක් අපි ඊළඟ රහන්නේ සේනජාන්ත විරසේකර මේ ගීතය රචනා කරන්නේ මම හිතන්නේ මේ බදුල්ලාශ්‍රිත ප්‍රදේශයට මේ අචරිත රත්නායකයන් සංග

0: ගුරුවරයෙක් විදිහට පත්වීම අරගෙන මේ යනයන අතරතුරේදී තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන කියලා මම අහලා තියෙනවා. මොකද මේ බදුළු කෝච්චියේ ගමන ඒ තරම් මිහිරි අත්දැකීමක්. දැන් මේ වෙනකොට අපිට මේ දිත්ව ආපදා තත්ත්වයත් එක්ක ඒ අත්දැකීම ටිකක් දුරස් වෙලා තියෙනවා. මම හිතන්නේ එළඹෙන අප්‍රේල් මාසයේදී මාතලේ මහනුවර දුම්රිය මාර්ගය නවීකරණය කරලා මේ ප්‍රතිසංස්කරණය කරලා ජනතා ඉදිරිපත් වෙනට නියමිතව තියෙනවා. එතකොට දැන් දැනට රඹුකන ඉදිරින් එහාට මහනුවර ඉදිරින් එහාට අපිට නැවත බදුල්ලට යන්න ඉඩකඩ ලැබේවි. මේ මහන්සි දරන ඒ ආදරණීය මිනිසුන් සිහිපත් කරමු අපි මේ ගීතයත් එක්ක. සිහිල් සොලන් බැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.
1: ඇත්තටම මං හිතන්නේ අපි ලෝකෙ ගොඩක් රටවල් ඇවිල්ලා තිබෙනවා. මේ ලංකාව තරම් මේ තරම් ස්වභාව සෞන්දර්යය තියෙන රමණීය රටක් මට නම් හම්බෙලා නැහැ. නමුත් අපිට මේකේ වටිනාකමක් නැහැ සමහරවල්. ඉතින් මං හිතන්නේ මේ වගේ සුන්දර රටක් ගැන මේ ගීතයෙන් කියවෙනවා. එතකොට ඊට එහා ගිහිල්ලා ඉවරලා මං කලින් කිව්වා මගේ ගම මම ඉපදුනේ බදුළු දිස්ත්‍රික් කිව්ව පරණගම. ගමේ නම වැතලාව. වැතලාව කියන නම මං හිතන්නේ ජනප්‍රදායේ එන විදිහට පොඩි වැවක් තිබුණා. එතකොට ඒ වැවහරහ ඒ වැවෙන් තමයි අපේ තිබුණ කුෂ්කර්මාන්තය එහෙම නැත්නම් අපේ කුඹුරයායවල වතුර ලබලා දුන්නේ. එතකොට මේ වැව් තලාව වැතලාව කියන නම හැදුණා කියන එක වෙන්න පුළුවන් ඒ කෙසේතත්. ඊට එහා ගිහිල්ලා අපේ ගෙදර පිහිටලා තින්නේ කඳු මුදුන් වටින්. එතකොට ගෙදර ඉඳන් එළියට ඇවිල්ලා වම් පැත්තෙන් බැලුවෙන් පස්සේ ලස්සනට ඈතින් පේනවා නමුණු කුල කඳු වැයයි. එතකොට මේ පැත්තේ දකුණු පැත්තෙන් පේනවා පිදුරුතලාගල කඳු වැයයි. ඒ වගේම තමයි අපේ ගෙදර පිහිටලා තිබෙන්නේ බැලුංගල. එහෙම නැත්නම් අපි ඔය දකුණ ඉතාමත්ම සුන්දර ස්ථානයක්. එතෙන්ද ගිහිල්ලා බැලුවෙන් පස්සේ කඳු උඩ නැගලා අපේ ගෙදර තියෙන්නේ අර කඳ පාමුල. කඳු උඩ ගිහිල්ලා බැලුංගල ගියන් පස්සේ මගේ දැන් බැලුතෙක් මානක් පේනවා කියන අදහසෙන් තිබෙන්නේ. අපිට පේනවා අර පැත්තෙන් එක පැත්තකින් මයංගනේ පැත්තෙන් ඈතට නගම් පේනවා. අරහෙන් නමුණුකුල පැත්තට යනවා. එතකොට මේ ගීතය මං හිතන්නේ මේ ඇත්තටම තෝරාගන්න හේතුව තමයි අපි පොඩි කාලේ ඒ ලබාගත් අත්දැකීම. අද වගේ අපි කොළඹ ඉන්නකොට අපි මේ ඉන්න වායු සම්මනය කරපු තැන්වල අපි ඉන්නේ. නමුත් අපි පොඩි කාලේ අපි ෆෑන් එකක්වත් එහෙම නැත්නම් ඒසී එකක්වත් අපි දැකලා නැහැ. මොකද හේතුව මෙන්න මේ අපිට පරිසරයෙන් එහෙම නැත්නම් ස්වභාව සම්දාරයෙන් අපිට ලැබිලා දෙන ආලෝකයේ ඒ වගේම ඒතරින් දෙන වාතාශ්‍රය කියන එක මං හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. ඔබ පැහැදිලි කරා වගේම අර අපි මෙහි කොළඹ ඉඳලා බදුල්ලට යනකොට උඩ රටමැණිකේ දුම්රියෙන් යනකොට ඒ අත්දැකීම මං හිතන්නේ ලෝක කිසිම රටකින් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපේ මේ භූ විෂමතාවයේ අනුව අපි ගත්තොත් එහෙම අපේ ප්‍රදේශයේ ගත්තොත් එහෙම ඌපරණගම අපේ කොට්ටාසිර ගත්තත් එහෙම ඒ කියන්නේ කිලෝමීටර් 3-4ක් ඇතුළතදී එහෙම නැත්නම් කිලෝමීටර් 5-6ක් ඇතුළතදී අපිට දේශගුණයේ ගුණාංක ආකාරයෙන් වෙනස් වෙනවා. ඒ වගේ තමයි නැරඹුම් කරන්න පුළුවන් ගුණාංක පැති තිබෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ වැඩසටහන අසන ඔබට ඇත්තටම මේ වගේ ප්‍රදේශ තව ලංකාවේ ගොඩක් තිබෙනවා. ඒ වගේම බහලා තියෙනවා ගොළුමලේ කියලා අපේ තියෙනවා අපේ ගමට ආසන්නයෙන් මේ මඩුල්ල කියන ප්‍රදේශේ ගොඩක් කට්ටිය දකින්න. ඒකේ වතුර පාරක් ගිහිල්ලා එක පාරක් යටට ගිහිල්ලා ආයෙ තව පැත්තකින් උඩට එනවා. ඒත් ඒ වගේම අපි දැන් අපි කතා කරනවා අපේ මේ සංචාරක ශාස්ත්‍රය. ඒත් මේ සංචාරක ශාස්ත්‍රයට අපි එකතු කරගත්ත ප්‍රදේශ තිබෙනවා. ඉතින් අපේ තව සරස්මක් ඔබ දකිනවා ඉතිහාසෙ නම් තිබෙනවා බදුල්ල නුවර තියෙන කෙටිම මාර්ගය තමයි ඇත්තම රජමාවත. මේ රජමාවත මේ ඇත්තටම තාම නිවැරදි රජමාවත සම්පූර්ණයෙන් හැදිලා නැහැ. කොටසයි හැදිලා තිබෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි බදුල්ල ඉඳලා එහෙම නැත්නම් නුවර ඉඳලා බදුල්ලට ඉස්සර රජුරුවන් කාලෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද්ධ කාලෙ වෙන්න පුළුවන් ගිය පාර. ඒක තමයි රජමාවත කියලා තියෙන්නේ. ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි අපි ඉංජිනේරු පැත්තෙන් ගත්තොත් එහෙම අපි අර කියන මුහුද මට්ටමේ ඉඳලා උස ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අඩි 700ත් 900ත් අතර කොන්ටෝර් එකට මේ පාර හදන්න පුළුවන් විදිහට සලසම් කරලා තිබෙනවා. ඉතින් අපි කීපතාවම මම හිතන්නේ ජනාධිපතිතුමාත් මේක බදුලට කියලා ඒ පොරොන්දු වුණා. මම හිතනවා මේ ප්‍රදේශයේ සිට අපේ ඇමතිතුමාත් මේක මූලිකත්වය ඉලම් මොකද වැදගත්ම දේ තමයි මේ සැබෑ රජමාවත මහනුවර සිට බදුල්ලට සම්බන්ධනයට ඒ සඳහා මම හිතන්නේ අවස්ථාවක් කරගන්න මේක මතක් කරගන්න සහ ඒ සඳහා රාජ්‍ය ආයතන වලට මූලිකත්වය දෙන්න කියලා අපි ඉල්ලීමකුත් මේ අවස්ථාවේ කරනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: ප්‍රාර්ථනාවක් අප ඉපදුණු මේ දේශය, අප ජීවත් වන මේ දේශය, අපේ මෘත ශරීරයේ කවදාහරි පස්බවට පත්වෙන්නේ මේ දේශයේ. ඉතින් අපි හුස්ම ගන්න මේ රට නිසා, ඉතින් ඒ නිසා මේ රට වෙනුවෙන් කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. අපි පිරුණු මිනිස්සු විදිහට, අපි ජීවිතේ මොකක් හෝ සිහිනයක් හඹයන මිනිස්සු විදිහට යහපත්වයේ සිහින සබෑ කරගෙන අපිට මේ මාතෘභූමියට කෘතගුණ දක්වන්න පුළුවන්කම ලැබෙනවා. මගේ රටට දළදා හිමි සරණයි.
2: දළදා වහන්සේගේ මං හිතන්නේ පිහිට අපේ රටට තිබෙනවා. ඒක උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකෙ තිබෙනවා ගොඩක් යුද්ධ ගැන තිබෙනවා. මං හිතන්නේ ඒක අපි රටක් විදිහට ජයග්‍රහණය කළා, යුද්ධයේ අමහිරි අත්දැකීමුත් එක්ක රටක් විදිහට අපි එක්සර්සස් කරලා තිබුණා. මේ අපේ කාලෙදී එක අවස්ථාවක් ඉතිහාසෙට ගියොත් දුටුගැමුණු ලාර වගේ කාලෙක ගියත්, ඒ කියන්නේ බුද්ධ දර්ශනේ තිබෙනවා මොකද අවිගත්තෝ අවියෙන් නැසෙන. ඒක මං හිතන්නේ ලංකාවේ අපි කීපටාවක් අත්දැකීමක් දැක්කා. එම නිසා අපි දකින්නේ අවිය නෙවෙයි, අපි වෙන්න ඕනේ මිනිස්සු විදියට. අපි බුද්ධ දර්ශනේ වේවා, අනිත් අන්‍යාගිරියන් වේවා, හැම දෙයකම කියන්නේ අපි කොහොමද යහපත් පුරවැසියෙක් වශයෙන් රටට අපි අධ්‍යාපනය ලබාගෙන අපි ලබාගත දේ මේ රටට කොහොමද දෙන්නේ කියලා. ඉතින් මේ දළදා මාලිගාව කියන එක මට සමීපයි. මම අරකිය උසස් පෙළ අධ්‍යාපනය ලබන්නේ කටුකස්ස සාන්ත අන්තෝනි විද්‍යාලේ. ඊට පස්සේ මගේ මූලික අධ්‍යාපනය ලබන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ. එතකොට මේ දළදා මාලිගාවේ තිබෙන සිරියාවද, ඒ වගේම තමයි දළදා මාලිගාවේ තියෙන පෙරහැර සඳහා තියෙන සංස්කෘතිය කොහොමද, ඒ වගේම තමයි කොහොමද මේ රට මැද අපි දකිනවා ඉතිහාසෙල ගත්තත් අපි ගොඩාක්ම හොඳ ආරස්සාවක් තිබුණ තැනක් තමයි දළදා මාලිගාව දළදා පුරවරය අද තිබෙන්නේ. ඒ වගේ තමයි විදේශ රටවලින් එන අපේ සංචාරක තාමත්ම ආකර්ෂණය කරන තැනක් තමයි අපි නුවර දළදා අපි ගන්නෙ. ඉතින් මේ ඓතිහාසික නගරය ගොඩක්කල් මම හිටපු ප්‍රදේශකුත් එක්ක සහ මේ හරහා අපිට දෙන්නේ මොකද්ද, අපිට කියන්නේ මොකද්ද, ඔබතුමී පැහැදිලි කරා වගේ අපේ රට අපි මේ සීදු උදේ කරන්නේ මොකද්ද, අපි කියන අපේ පවුලක් හොඳ වෙන්නේ මොකද්ද, එහෙම නැත්නම් පාසලක් හොඳයි කියන්නේ මොකද්ද, රටක් හොඳයි මොකද්ද කියලා කියන්නේ මොකද්ද, විනය, අපේ ගෙදර විනය තියෙනවනම් අපේ ගෙදර හොඳයි, හොඳ පාසලක් වෙලා තියෙන්නේ මොකද්ද, හොඳ විදුහල්පතිතුමෙක් විනය ඉන්නවනම්, ඒතකොට තමයි රටක් හොඳ වෙන්නේ, රටට හොඳ නායකෙක් ඉන්න ඕනේ. අපි හිතනවා අපිට ලැබිලා තිබෙනවා හොඳ විනයක් තිබෙන, අපි වගේ මිතාමත්න දුෂ්කර ගමනක් ඇවිල්ලා අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන් වෙනුවෙන් බිහිවන නායකත්වයක් එක්ක මේ රට හොඳ අවස්ථාවක් කියලා දෙවිනවා. ඒ සඳහා අපි යෝජනා කරනවා, මේ සඳහා අපි එකතු වෙනවා, මෙන්න මේ රට ලෝකයේ තිබෙන හොඳම රටක් බවට පත් කරන්න අපිට සියලුම සාධක දැන් සම්පූර්ණලා තිබෙනවා. ඒ සඳහා අපි කැපවෙමු, ඒ සඳහා අපි එකතු වෙමු, ඒ සඳහා අපි ධෛර්ය සම්පන්න වෙමු. අවසාන වශයෙන් මගේ රටට දළදා හිමි සෙවණයි.
1: අපි සමුගැනීම සලිටුහන් කරනවා, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට. මගේ ආරාධනය පිළි අරගෙන ලකන සඳදිය දහර සමග මේ ගීත තර්ථවත් හොරාව ගත කරන්නට එක්වීම පිළිබඳව
2: බොහොම ස්තුතියි. මං හිතන්නේ ඔබතුමිය මට අද අලුත් අත්දැකීමක් දුන්නා. මම කලින් කිව්වා වගේ අපි ගොඩාක් තාක්ෂණික වැඩසටහන් වලට යන්නේ. මේක මං හිතන්නේ ජීවිතය ගැන ඉන්දු කීපයක් කරා අර්ථවත් විදියට මේ වැඩසටහන කරන්න ආරාධනා කිරීමෙන් ඇත්තටම බොහොමත් ස්වන් දෙනවා. ඔබතුමීට දීර්ඝායස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. අද ලකන සඳදිය දහර මේ ගීත අර්ථවත් කතා බහ වෙනුවෙන් ගෞරවණීය සහභාගීත්වය ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ගරු සභාපති ඉංජිනේරු ආචාර්ය සිසිර රණතුංග මහතා. අපි සමගනුව නැවත තවත් සොඳුරු වේසවකදී ඔබව ආදරයෙන් හමු වෙන බලාපොරොත්තුවත් එක්ක මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

0: ගමන සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 100 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව
5: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
6: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
5: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
6: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
5: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
7: ජීවිතයට එක් පොරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමෙන වගයි.
5: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
0: රටට වග කියන රේඩියෝ ලකන්ඩ රේඩියෝ ITN.

FM 93.7 Lakana Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.

0: එලවරාත්‍රී 10යි ඔබ මේ ලක්කඩහගෙන ඉන්නේ. ජීවිතේ හීන කියන්නේ අපි හැබෑ කරගන්න කැමති දෙයක්. අපි හීන දකින්නේ දවල්ටද රෑටද කියලා වෙලාවක් කලාවක් නෑ. අපි කැමති හැමෝම හීන හැබෑ කරගන්න. ඉතින් මේ හීන හැබෑ කරගෙන යන ගමනේ ඔයාට මොනවා හරි අමාරුකමක් දෙනුනොත් මෙන්න මේ හීනට යන්න අමාරුයි කියලා පොඩ්ඩක් වාසනාව ට්‍රයි කරලා බලන්න. මේ මොකද්ද මේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: අයිබෝන් ඔබට වටින ඔබේ හීන හැබෑ කරන දවසේ පෑ 24 වාසනාවන්තම විනාඩි 30 NLB ජාතික ඡායාරණේ ආරම්භ කරන්නයි දැන් අපේ සූදානම. ඒත් එක්කම විශේෂ මතක් කිරීමක් තිබෙනවා ඔබට කරන්න. හෙට දින එනම් 2026/29 වන දින ආයතනික කටයුත්තක් හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ත්‍යාගංශය විවෘතව නොපවතින බව අපි ඔබට දැනුම් දෙනවා. NLB අපි හැමදාමත් ඔබට ලබා දෙන්නේ වාසනාවේ පණිවිඩ. ඉතින් මේ ලබා දෙන්නෙත් එවැනිම වූ වාසනාවේ පණිවිඩයක්. ලොතරැයි පෞල්ට එකතු වූ අලුතම සමාජිකයා වන ආයුබෝව ලොතරැයිය මංගල දිනුම් භාරය විශේෂ දිනුම් භාරයක් ලෙසින් ඔක්තෝබර් මාසයේ 12 ක්‍රියාත්මක කරන සූදානම්. මේ දිනුමෙදී ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයග්‍රහී අංක 4ක් තෝරා ගන්නවා. මේ ඉංග්‍රීසි අක්ෂරයත් ජයග්‍රහී අංක 4ත් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන ₹500,000 සිට ₹40,000 දක්වා සාමාන්‍ය ත්‍යාගනතාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමිකර ගැනීමටත් විශේෂ දිනුමෙදීමෙන් මිලියනපති අංකය පිළිවෙලින් ගලපාගෙන ₹1,000,000 තෑගි ලක්ෂපති අංකය පිළිවෙලින් ගලපාගෙන ₹100,000 තෑගි රන්කාසි අංකය පිළිවෙලින් ගලපාගෙන රන්කාසි රසක් විශේෂ දිනුමෙදීමෙන් හිතේ හැටියට දිනා ගන්න ඔබට අවස්ථා තිබෙනවා. ඒත් එක්කම දිනපතා දිනුම දින ආයුබෝව ලොතරැයියෙන් ඔබට දිනම් බෝවි ආයුබෝව වේවා. ඒත් එක්කම අද වාසනාව ඔබේ කරන්න කලින් මේ මතක් කරන්නේ තවත් විශේෂ මොහොතක් ගැන. ලොතරැයි අලෙවි ජාලයේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වර්ෂතහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මූලදායකත්වය ලබා දුන් අතර එහි දෙවන අදියර යටතේ මධ්‍යම පළාත ආවරණය කරමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ශිෂ්‍යත්ව පිරිනැමීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා සෞඛ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්වුණා. ඒ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MTCA පෙරේරා මහතා සාමාන්‍යධිකාරී AM අරිත් මහතා සහ සහකාර සාමාන්‍යධිකාරීවරුන් මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ වුණා. ඒත් එක්කම අද තමයි සෝදානම් ලොතරැයි වර්ග 8කින් වාසනාව බේ කරන්න. එවෙනුවෙන් අද වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක ක්‍රියාධාරී සුපුන් චාමර මහතා විසින්. ඒත් එක්කම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. අලව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන කමල් සුරංග මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියාණි පතරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණු ආරච්චි මහතා, ඒත් එක්කම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී JAC මදුරාණි මහත්මිය. එහෙමනම් ඔබේ වාසනාවේ ගමන් ආරම්භ කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අතේ සල්ලි වැඩියෙන් තියනවා නම් කවුද අකමැති? එහෙම නේද? ඉතින් අද ඔබේ අතට වැඩි වැඩියෙන් සල්ලි වෙනුවෙන් NLB ජය 592 දිනුම් වාරයටයි දැන් අපේ සූදානම. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y, ජය අංක 6, 5, 5 සහ 8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරැයිය NLB ජයතුලින් මේ අවුරුද්දේදී අපි ₹500,000 ත්‍යාග 366ක්, ₹50,000 ත්‍යාග 9,156ක් ඔබට ලබා දුන්න.
2: Today's selected English letter is Y. The winning numbers are 6, 5, 5 and 8.
1: අද තවත් 500,000 වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ කොටහේන NLB අලෙවි නියෝජිත AIK රාමනායක විසින්. ඒත් එක්කම ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 40 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තෙන් 78,860 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ ₹68,044,160ක මුදලක් NLB ජයතුලින් දැන් අපි බෙදා දුන්නා.

0: පාත්‍රයාගේ වැඩි වුණ නියත ධනයෝග හදාන ජැක් රහි 1633 දිනවරයි මේ අපි ආරම්භ කරයි. අද වාසනාවන්ත ලග්න සංකේතයේ කටක. අද දවසේ පළමු ජයංකය අංක 9. අද දවසේ දෙවන ජයංකය අංක 46. වාසනාව බේකරන තෙවන ජයංකය අංක 51. අද දවසේ අවසන් ජයංකය අංක 56. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිටෝ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන හඳහන්ලතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 186 දෙනෙක් මේ කළා.
1: Today's selected zodiac sign is Cancer. The winning numbers are 9, 46, 51 and 56.
0: විශේෂ වාසනාවේ හඳහන් ගලපන්න මේ තමයි හොඳම තැන. එනිසාවෙන්ම අද හඳහනින් අපි රැගෙන රුපියල් 40,87,274.740 ඒ සුපිරි ත්‍යාගය අද දිනා ගන්නවා. මේ වාසනාවන්ත රටරයිපත ඔබ චලවි කරන්නේ අයගම NLB අලෙවි නියෝජිත W කරුණාදාස මහතා විසින්. එතෙක්ම NLB හඳහනින් මේ අවුරුද්දට අපි බිහි කරන 13 වන සුපිරි ත්‍යාගලාභිය ඔබ. එතෙක්ම NLB ජාතික ජයවර්ණයෙන් මේ අවුරුද්දට අපි බිහි කරන 39 වන සුපිරි ත්‍යාගලාභිය ඔබ. ඉතින් ඔබට අපෙන් උණුසුම් සුපතුම්. එනවා අද රට පුරාම වාසනාවන්තීන් 1,36,418 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,23,42,684.740 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඉතින් හඳහන 1634 වන ජයග්‍රහී දිනවරෙන් ඔබේ වෙන නැවුම් සුපිරිතාගේ වටිනාකම රුපියල් 130,000. රුපියල් කෝටි 8 ඉක්මවා ගිය දැවැන්ත සුපිරි ත්‍යාගයක් ඔබේ කරන සත් දිනම ජයනියත ගොවිසත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 4,566 වන දිනුම් වාරය. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ F. අද දවසේ පළමු ජයංකය අංක 73. වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 4. ඔබට වාසනාව රැගෙන එන තෙවන ජයංකය අංක 80. අද දවසේ අවසන් ජයංකය අංක 36. කෘෂිකර්මාන්තය නගා සිටවන්න දායක වන ගොවීන්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනියත ගොවිසතින් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 83 දෙනෙක් බිහි කළා.
1: Today's selected English letter is F. The winning numbers are 73, 4, 80 and 36.
0: රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 10 දෙනෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා W ගීතානි කොළවෙනිගම, HLS ලක්මාලි මහරගම, TAP ජයතිලක වැල්ලව, සොමපාල පෙරේරා දියතලාව කියන NLB අලෙවි නියෝජිතින් විසින්. එයනෝ අද සමස්ත වාසනාවන්තීන් 126,349 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 86,065,000 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනියත ගොවිසතින් හෙටෝබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,55,99,192.736. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්නම ඕනි ටිකට් එක සුබ දවසක්. මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 440 වන දිනුම් වාරයයි. අද දවසේ සුබ ලග්න සංකේතය වෘශ්චික. පළමු සුභාංකය අංක 3. දෙවන සුභාංකය අංක 1. අද දවසේ අවසන් සුභාංකය අංක 12. අද සුබ දවසක්. ප්‍රවර්තන ත්‍යාගංකය 8,192. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්නා වාසනාවන්තීන් 350 දෙනෙක් බිහි කළා.
1: Today's selected zodiac sign is Scorpio. The winning numbers are 3, 1 and 12.
0: අද රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්නා තවත් වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ බේරුවල NLB අලෙවි නියෝජිත W.J. සේනාරත්න විසින්. එතෙක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 7 දෙනෙකුත් අද අපි බිහි කරනවා. එයනුව සමස්ත වාසනාවන්තීන් 111,447 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 96,50,660 මුදලක් සුබ දවසත් වලින් දැන් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න ශිරෝමි සමගින් ජේමන් සෝදානමි.
1: මේ ළඟට මෙගා පවර්.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ, ආයුබෝ වේවා.
3: ඔබේ සිහින සැබෑ කරන මෙග පව 2672 දිනුම් වැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. අද සුපිරි අංකය අංක 13. වාසනාවන්ත පළමු ජය අංකය අංක 22. දෙවන වාසනාවන්ත අංකය අංක 24. තුන්වන ජය අංකය අංක 6. අවසන් ජය අංකය අංක 2. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙග පව ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 6 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 69 දෙනෙක් බිහි කළා.
4: Winning English letters V super number is 13, winning numbers are 22, 24, 6 and 2.
3: ඒ අනුව අදත් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 7 දෙනෙක් සමත් වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා MM මුනිදාස කොට්ටාව, සමන් කුමාර හක්ගල්ල, පද්මසිරි පීරිස් බාරවිල, ඒ වගේම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාව හරහා තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 124,728 දෙනෙකු අතර අපි බෙදා දුන්නා 79,36,320 මුදලක්. නිසකව ඔබට ලොකුම තෑගි දෙන ඔබ විශ්වාසයේ අකණ්ඩව තහවුරු කර NLP මෙගා පව හෙට දවසේ ඔබට තිලින කරන මෙගා සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 30,82,70,142 පව සුපිරි ත්‍යාග රුපියල් කෝටියක් වගේම ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට නවීන මුට්ටක් ඔබට දිනා ගන්න පුළුවන්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2354 වන දිනුම් වැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. පළමු වාසනාවන්ත අංකය අංක 32. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 76. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 70. තුන්වන ජය අංකය අංක 73. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 30 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 45 දෙනෙක් බිහි කළා.
4: Winning English letters P, winning numbers are 32, 76, 70 and 63.
3: ඒ අනුව අදත් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 2 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ WH චන්ද්‍රපාල බහව, නිරූපා දීපානි, තොටිල්ල ගහවත්ත යන අලෙවි නියෝජිත වරුන්. ඒ අනුව වාසනාවන්තයන් 92,211 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 54,55,960 මුදලක්. ධන නිධානයෙන් හෙට ඔබට තිලින කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,72,48,845,760 මුදලක්. ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,324 වන දිනුම් වැදීම දැන් අපි ආරම්භ කරමු. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. ජය අංක 465630. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 15 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 295 දෙනෙක් බිහි කළා.
4: Winning English letters V, winning numbers are 465630.
3: ඒ අනුව අදත් ලක්ෂ 25කට හිමිකම් කියන ඔබ අතරින් වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ නිමල් කුමාර රාමනායක, හම්බන්තොට අලෙවි නියෝජිතවරයා. ඒ වගේම ලක්ෂ 2කින් දිනා ගන්න වාසනාවන්තයන් 21 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ නන්තිලක බණ්ඩාර පොළොන්නරුව, මනුෂ මංචනායක මාතලේ, API සුමල් උහන, PS දයාවංශ ඉංගිරිය, RH ධම්මික මාතර, ජනක් චන්දන මාතර, DD සුජීවනී බිබිල, TMS බණ්ඩාර මණිකේ ගල්ගමුව, YTN තුෂාර පැලවත්ත, මොනතුංග ගම්පොළ, KLJ අමරසේකර ගුණපතිරාව, උපුල් ශාන්ත ඉපලොගම, HA සෝමසිරි කලබාන, AA බහින්දසිරි ගලෙවෙල, R වසන්ත හිබුටාන, TRS බණ්ඩාර දඹුල්ල, පත්මසිරි පීරිස් මාරවිල, HMK ඩිංගිරි බණ්ඩාර ගල්නෑව, යපා බණ්ඩාර කොරුපිට, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාසනාවන්තෙක් වගේම ලකේ වන් ඩිජිටල් ලොතරැයි සේවාව හරහා තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 270,102 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 2,17,00,000 85,640 මුදලක්. බහතර සම්පතින් හෙට ඔබට තිලින කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 2,82,19,744. අටසේ 99 වන වතාවටත් අද සම්පතින් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඔබ දන්නවා මහදින සම්පත අද ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අද සම්පතින් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුව ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ V ජය අංක 563.0. අද සම්පත ටුඩේ විනින් ඉංග්‍රීසි ලෙටර් ඉස් V and winning numbers are 563 and 0. ඒ අනුව 250,000 පැගින් දිනා ගන්න වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරන්නේ W රජී ජයලාල් කොස්ගම, තිලක් පොන්නප්පෙරම, බදුල්ල යන අලෙවි නියෝජිතවරුන්. එවගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 50 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව රට පුරාම අද සම්පතින් අත දවසේ අපි බෙදා දුන්නා රුපියල් 1,19,39,720 ක මුදලක්. වාසනාව විශ්වබඩු හොරාවෙන් අද රට පුරාම වාසනාවන්තයන් 9,66,636 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 8,46,20,144,740 ක මුදලක්. හෙටත් සුපුරුදු වාසනාව ඔබට රැගෙන අප සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය
3: NNG. We'll be right back.

එයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාණු වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

අරමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කන අහගෙන ඉන්න වෙලාව දෙ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ